0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: වෙලාව 2:58.
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
4: අයබෝවන්, සුබ දවසක්. කිසිම වෙලාවක ඔබ අනිත් අයත් එක්ක හොමාරු කරගත යුතු නැති රහස් හයක් ගැනයි අද මම ඔබට කතා කරන්නේ. මේ රහස් පෞද්ගලිකව ආරක්ෂා කරගන්න තරමට ඔබට සතුරු පීඩා අවම කරගන්න පුළුවන්. පළවෙනි කාරණාව, ඔබේ ඉලක්ක. අනිත් අය ඒ ගැන දැනගන්න ඕනේ ඔබ ඉලක්කය ජයගත්තාම විතරයි. ඒ අතරතුර ඔබ කරන දේ නිහඬව කරගෙන යන්න. දෙවෙනි කාරණාව, ඔබේ දුර්වලකම්. මේක බොහෝ විට අපි අපිටම කරගන්න ලොකු වැරැද්දක්. ඔබේ දුර්වලතා තවත් කෙනෙක්ට ශක්තියක් වෙන්න පුළුවන්. ඔබේ දුර්වලතා ඔවුන්ට විවර වීමෙන් ඔවුන් ඔබව හිතාමතාම රිද්දන්න, මානසිකව වටන්න, ඒක අවියක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඔබ හඳුනාගත් ඔබේ දුර්වලතා පාලනය කරගන්න, අඩු කරගන්න ඔබ විසින්ම මහන්සි ගන්නව මිසක් ඒවා අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න යන්න එපා. තුන්වෙනි කාරණාව, ඔබේ ආදරබර ජීවිතය. පවුලේ අයත් එක්ක ඔබේ ආදරණීයයන් සමග ගත කරන සාමකාමී ආදරණීය ජීවිතය ගැන හැමෝම දැනුවත් වෙන්න අවශ්‍ය නැහැ. ඒක පෞද්ගලිකයි. සමහර මිනිස්සු ලස්සන දේවල් කොහොමවත් විනාශ කරනවා. ඒ නිසා දැනෙන ආදරය පරිස්සම් කරගන්න. හතරවෙනි කාරණාව, ඔබේ පවුලේ ගැටලු. හැම පවුලකම විවිධාකාර ප්‍රශ්න තියෙනවා. එකිනෙකාට වෙනස් අදහස් තියෙන කිහිප දෙනෙක් එකට ජීවත් වෙද්දී ඒ වගේ ගැටලු ඇතිවීම අස්වාභාවික දෙයක් නෙවෙයි. ඒ නිසා ඔබේ පවුලේ ගැටලු ඒ කුලකයේ තුලම निराකරණය කරගන්න මහන්සි වෙන්න. අසල්වැසියන් හෝ අදාළම නැති පුද්ගලින් ඔබේ පවුල් ප්‍රශ්නවලට ගාව ගන්න එපා. හයවෙනි පියවර, ඒ තමයි ඔබේ මීළඟ පියවර. අනාගතය වෙනුවෙන් ඔබ දකින ඔබ සැලසුම් කරන හීනය කොයිතරම් බල සම්පන්නද, ජව සම්පන්නද කියලා ඔබ පමණක් දැනුවත් වෙලා සිටීම ප්‍රමාණවත්. ඒ හැමෝටම ප්‍රදර්ශනය කිරීමට යාමෙන් ඔබට කලින් ඕනෑ ක්‍රියාවට නංවා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ ගමන් මඟ අහුරලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ මීළඟ පියවර වෙනුවෙන් නිහඬව ස්ථීරව වැඩ කරන්න පුරුදු වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
5: පොසිටිව් වයිබ්ස් විත් චාමි.
0: ලකන්ඩ රේඩියෝ ITN.
1: වෙලාව 2:01.
6: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට.
7: පාර මාරු වීමේදී අධික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
6: සුපකමනක් පරිස්සමෙන් කිහිපෙන්න.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: අයිබෝන් සුබදස්සනක් ජයග්‍රහේ වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. අද අගෝස්තු මාසයේ 25 වෙනිදා ගහරුවාදා දවසේදී අපි උදෑසන මේ විදිහට හමුවන්නේ. අයිබෝන් සුබදස්සනක් මේකලා.
1: අයිබෝන් ගිහන් සුබදස්සනක්.
0: අදත් පුවත් සවිස්තරාත්මකව දැනගෙන පුවත්පත්වල විතරක් නෙමෙයි අනෙකුත් සමාජ මාධ්‍යාලය වගේම ලක්කඩ ප්‍රවෘත්තිංශන දවසේදී වාර්තා කරලා තියෙන ප්‍රවෘත්ති වලට අපි අවධානය යොමු කරන සූදානම්. අපි ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු අද දිනමින පුවත්පතේ සිරස්තලයට. පාස්කු මහනඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 වනදා, ලිඛිත දේශන සැප්තැම්බර් 8 වනදා, නඩුව විභාගයට දින 255ක්, පැමිණිල්ලේ සාක්ෂිකර් වූ 547ක්, චූදිතයෝ 23ක් වෙතිකූඩුවේ සිට ප්‍රකාශ දෙති කියලා යද චන්දන ජයවීර ගෙනන සටහනේ සඳහන් වෙලා තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු.
1: අද ලංකාදේව පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන පාස්කුදා මහනඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 විතිකරුව 24යි චෝදනා 23270ක් කියලා තමයි අද ලංකාදේව පුවත්පතේ සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු දිනවින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට.
0: 2019 වසරේ පාස්කු ඉරුදින බැරට කිතුණු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එළඹුම රාගින මෙරළ බෝම්බ ප්‍රහාර මාලාව අදාළ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරන ලද නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් 22 ප්‍රකාශ කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ඊයේ දින නියම කරලා තිබෙනවා. 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ මීගමුව සහ මඩකල්පුව ප්‍රදේශයේ පිහිටි කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාකින මෙරණ බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පවර ඇති මෙම නඩුව බසර තුනකට වැඩි කාලයක් විභාග වුණා. නවරත්න මාසිංහ, සුචීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ බෙනසරු මඩුල්ල හමුවේ ඒ විත්තිය සාක්ෂ්‍ය විමසීමේ අවසන් වීමෙන් පසු තීන්දුවට දින නියම කෙරුණා කියලත් අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා. බලමු ලංකාදීප පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා තිබුණා.
1: ඔගේ අද දිවයින පුවත්පතත් සඳහන් කළා තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු. අපි අවධානය යොමු කරමු අද සඳහන් කළා තියෙනවා පාස්කු මහනඩුවේ තීන්දුව ලබන 22 දයජේ අබේනායකයි අද දිවයිනට වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23270ක් එල්ල කරමින් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ ඇති නඩුවේ තීන්දුව සැප්තැම්බර් මාස 22 ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුර මඩුල්ලේ ඊයේ දැනුම් දුන්නා කියලායි සඳහන් වෙන්නේ. විත්තිකරුවන් 24 දෙනා වෙනුවෙන් විත්ති වාචක ඉදිරිපත් කිරීම සඳහා විත්තිකරුවන් වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීම අවසන් වීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුර මඩුල්ලේ තීන්දුවට එලෙසින් දින නියම කළා කියලා තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙන්නේ. එතෙක්ම අද ලංකාදීප පුවත්පත දිවයින සහ දිනමින සියලුම් පුවත්පත් සඳහන් කරනවා පුතාගේ රැඳවුම දික් කරන්න එපා, සලේගේ මවගෙන් ජනාධිපතිට තවත් ලිපියක් හමු වෙන්නත් ඉල්ලීමක් කියලා සුජිත හේවාජුලිගේ අද ලංකාදීපට වාර්තාව අරගෙන ඉන්නේ. අද දිවයින පුවත්පත සඳහන් කර තිනවා සලේගේ රැඳවුම් නියෝගය තවත් දික් කරන්න එපා, නිදහසේ නීතිය ඉදිරියේ මුහුණ දීමට ඉඩ දෙන්න අම්මා ජනපතිට ලියයි. අද දිවයින පුවත්පතයි මේ විදිහට සඳහන් කරන්නේ. අපි අවධානය යොමු කරනවා සුජිත් හේවාජුලිගේ ලංකාදීපට ගෙනෙන වාර්තාවට. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් නියෝගයේ තවදුරටත් දීර්ඝ නොකරන්නයි ඔහුගේ මම ජනාධිපති අනුර කුමාර දිස්සනායක මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටිනවා කියලා අද ලංකාදීප පුවත්පතේ සටහන් වෙන්නේ. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතත් තොරතුරු වාර්තා කරනවාද ගියන්?
0: අද දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වන්නේ නැහැ. එතකම අපි දිනමින පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට අපි අවධානය යොමු කරමු. මේකලා ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට දවසේ සඳහන් කළ තිබුණා අතුරුදන් විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර ලොග්ගල්ලවේ රක්ෂිතයෙන් හමු වෙලා මලසිරුර ළඟ බෙහෙත් පෙති බ්‍රසක් අතුරුදන් වීමට පෙර සැත්කම් කිහිපයකුත් කරලා කියලා අද සඳහන් වෙලා තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් තොරතුරු අද නිශාන්ත අබේගුණවර්ධන සහ ප්‍රසන්න පද්මසිරි වාර්තාව ගෙනෙන්නේ. අපි අවධානය යොමු කරමු ඩේලි න්ියුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබුණා.
1: Yes, again, doctor's body found close to his abandoned vehicle. For the more in detail, the body was 49 years old, anesthesiologist attached to the Badulla Teaching Hospital, who was reported missing on Sunday, was found in the Mapakadaveva area in Mahiyangane yesterday. Let's see more details about it in Sinhala Gihan.
0: අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභහත් දයාරත්න මහතාගේ සිරුර ලොග්ගල්ලා ඔය රක්ෂිතයේ ගල්තලාවක් මත තිබියදී ඊයේ උදෑසන සොයාගෙන තිබුණා. පොලිසිය හමුදාව සහ වනජීවී නිලධාරීන් විසින් ඊයේ සිදු කළ ඒකාබද්ධ සෝදිසියකදී මෙම මළ සිරුර සොයාගෙන තිබෙන අතර මහනුවර පදිංචිකරුවකු වන ඒ මහතා 49 හැවිරිදියේ පසු වූ දෙදරුපියෙක් වෛද්‍යවරයාගේ මරණය සියදිවි හානි කර ගැනීමක් බවට පොලිසිය සැක කරනවා. ඔහු විසින් භාවිත කළ බවට සැකකරන ඖෂධ පෙති රැසක්ද සිරුර තිබූ ස්ථානයේ ආසන්නයේ තිබී සොයාගත් බව ඌව පළාත් බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා සඳහන් කළා. වෛද්‍ය ප්‍රභාත් දයාරත්න මහතා පෙරේදා උදැසන රාජකාරියේදී සිටීමෙන් අනතුරුව ආගේ අතක් නැතිව සොයා ගැනීමට නොහැකි වී තිබුණා කියලා අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා.
1: දිවයින පුවත්පත සඳ ප්‍රධාන ශ්‍රස්තලයේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්. මේ යන්නට පෙර රෝගියෙකුට සැත්කමකුත් කරලා සිරුර මාපාකඩ වන ලැහැබකින් හමු වෙයි මල සිරුර අසල ඖෂධ පෙති වර්ග තුනක් දිවි නසා ගත්තෑදැයි සැකයි කියලා පොලිසිය සඳහන් කරනවා. මානසික ආතතියකින්ද පිළිලා කියලා යද චමින්ද සිල්වා එතෙකම රංජිත් කරුණාවේර සහ සමරකෝන් බණ්ඩා ගැන වාර්තාවේ අද සඳහන් වෙලා තියෙන දිවයින පුවත්පතේ.
0: අපේ පුංචි විරාමයක් ලබාගෙන සූදානම් විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු. ලක්ෂණ මෝනින් නිවුස් වලට එක ලක්ෂණ මෝනින් නිවුස් වලට හැංගෙන වෙලා මතක් කරනනම් වෙලාව උදැසන 6යි
1: විනාඩි 12යි.
2: කබනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්න මෝනෙක් නිය සලට හගනින් වෙලව දෙහය විනාඩි දස්සයයි.
1: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනා භීෂේකයට ඔබ සූදානම්ද?
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: ලක්න Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්න.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: ලක්න මොමනින් දේශයි
1: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: බලව දසන 6 විනාඩි 19 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරනද හපුවත්පත් ගණනාවක බන්දක්ක මේකලා මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ දුමු මේ සිද්ධිය සම්බන්ධයෙන් එල්නිනෝ බලපෑමෙන් දිස්ත්‍රික්ක 7ක 81,000කට වැඩි පිරිසක් පීඩාවට ඔක්තෝබර් නොවැම්බර් වැසි වැඩි වෙන ලකුණු කියලා දවසේදී උපාලි කරුණාරත්න ගෙන වාර්තාවේ සටහන් වෙලා තිබුණා.
1: ඔගේ නද දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තල විදිහට සටහන් කරන එල් නිනෝ පදිය තලාවේ ගම් 12ක් උග්‍ර ජල හිඟයක හරකුන්ට බොන්න දෙන්නවත් වතුර නැහැ. වාරි ජලාශ 73ම බාගෙට බාගයක් හිඳිලා මිනිසුන් පමණක් නෙවෙයි සතා සිවුපාවත් පිපාසෙන් කියලායි අද සඳහන් වෙලා දෙන කුඹුරු අක්කර 8000ක් විනාශයි නියං හානි ගෙවන්න මිලියන 3000ක් වෙන් කරයි කියලායි සුදුජිත් අත්සරද දිවයිනට වාර්තාව අරගෙන ඉන්නේ. ඒතකම ලංකාදී පුවත්පතද ප්‍රධාන සිරස්තලයක් විදිහට සඳහන් කළ තිනවා එල් නිනෝ එක්ක විදුලි කප්පාදු අවදානමක් ප්‍රශ්නාර්ථයක් සමගිනු ඉතරතුර සටහන් වෙන්නේ. පුනර්ජනනීය විදුලි නිපැයුමෙන් විසඳුම් සොයනවා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මෙහෙම කියනවා කියලායි සඳහන් වෙන්නේ. අද සියලුම පුවත්පත් වගේම ලක්කන ප්‍රවෘත්ති අංශත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. එල් නිනෝ තත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7කට බලපෑම් එල්ලවි ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ හේතුවෙන් පවුල් 25,628කට අයත් පුද්ගලයින් 81,865 දෙනෙකුට බලපෑම් එල්ලවි ඇති බවයි ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනසූරිය මහතා ප්‍රකාශ කළේ.
2: මේ විදි දිවයිනට බලපා තියෙන වියලි කාලුණ තත්ත්වයේ හේතුවෙන් අපට වාර්තා වෙන දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලම් කොට්ටාස 22ක පවුල් 25,563ක පුද්ගලයන් 81,605ක පිරිසක් පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව අපට වාර්තා වෙනවා. ඒ අනුව මේ විදි දිස්ත්‍රික්ක 7කින් 7ක් ලෙස අපට වාර්තා වෙන විශේෂයෙන්ම වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මොනරාංගල දිස්ත්‍රික්කයේ නැහි ප්‍රාදේශීය ලම් කොට්ටාස 7ක පවුල් 10,264ක පුද්ගලයන් 33,023කුත් ඒ වගේම දෙවැනියට වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8ක පවුල් 9,547ක පුද්ගලයන් 28,523ක් ඒ වගේම අම්පාර දිස්ත්‍රික්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 2ක පවුල් 2804ක පුද්ගලයන් 8,783ක් ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කෙත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 2කින් අපට වාර්තා වෙනවා පවුල් 2059ක පුද්ගලයන් 7,876ක් මේ ආකාරයට පිටමතරව හම්බන්තොට රත්නපුර සහ පොළොන්නර දිස්ත්‍රික්කවලනොත් අපට මේ පානීය ජලය සපයා ගැනීමේ ගැටලු සම්බන්ධය වාර්තා වෙනවා. ඒ අනුව මෙම සියලුම් පවුල් සඳහා ජාතික ආපදා සහනසේ මධ්‍යස්ථාන අධීක්ෂණ යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් ඒ වගේම පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශවල සහයෝගයෙන් මේ වෙද්දී අවශ්‍ය ජලය බෙදා හැරීම කටයුතු මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා. ජලය බෙදා හැරුණු ලැබිය දවසකට ලීටර 6ක ප්‍රමාණයක්. නමුත් මේ වෙද්දී ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි එම ප්‍රමාණය ලීටර 15ක් දක්වා වැඩි කරලා තියෙනවා.
1: විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ මෙන්ම පානීය ජල සැපයුම් සඳහා භාවිතා කරන ජල මූලාශ්‍රවල පවතින තත්වය සම්බන්ධයෙන් මහවැලි අධිකාරී ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැහැදිලි කළා. ඔක්තෝබර් පළමු වනදා වන විට මහ කන්නයට බිම් සැකසීම ආරම්භ කළ යුතු බව සඳහන් කරමින්
3: මේ යල කන්නේ අපි එලිනෝ තත්ත්වයක් යටතේ සිටියත් හොඳ වතුර තත්ත්වයක් මේ යල කන්නේ වෙනකොට දැනට පවතිනවා. ඒකට හේතුව තමයි නැත්තම් යල මහා කන්න දෙක පටන් ගන්න ඉස්සෙල්ලා ගන්නෝරේ තිබෙන කන්න රැස්වීම සඳහා අපේ සැලසුම් සකස් කරන විට මෙන්න මේ රේන්ෆෝල් මේ වර්ෂාපතන රටාව අපි වර්ෂාපතනයේ වෙනස් වීම ඒ අනුව අපි කන්න සැලසුම් කරා. දැනට අපි යල කන්නේ අවසාන අවධියේ ඉන්නේ. එහෙත් තව සතියක් එකමාරක් විතර වතුර වාරි මාර්ගකට විතර දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද සමහර ඒවා පොඩි පරක්කුවක් සිද්ධ වෙලා තියෙනවා. අපි සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ ගොවි ජනතාවෙන් ඉල්ලා සිටින එන මහකන් වර්ෂාවත් සමග අපි පටන් ගත්තොත් අපිට සෑහෙන වතුර ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් ඊළඟ යල කන්නේට. සියලුම දෙනා එළඹෙන ඔක්තෝබර් 1 ඔක්තෝබර් 15 අතර තමන්ගේ කුඹුරු වල බිම් සකස් කිරීම පටන් ගන්න කියලා තමයි ඉල්ලන්නේ.
1: පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනවා ඇති කොන්දේසිවලට යටත්ව මෙම ගාස්තු අද සිට බලාත්මකයි. කොමිසම සඳහන් කළේ 2027 වසරේ පෙබරවාරි 24 වනදා දක්වා මෙම ගාස්තු වලංගු බවයි. ගාස්තු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ හංසක කුඹුරුගමුව මහතා අදහස් දැක්වුවා.
4: කුඩා ජලවිදුලි බලාගාරවලට ඒකකයකට 34.87ක්, සුළං බලාගාරවලට ඒකකයකට රුපියල් 25.73ක්, ජෛව ස්කන්ධ එහෙම නැත්නම් ඩෙන්රු බලාගාරයක ඒකකයකට රුපියල් 20.32ක්, ඇග්‍රිකල්චර් ඕ ඉන්ඩස්ට්‍රියල් වේස්ට් ජෛව ස්කන්ධ ඕ කෘෂි ඉතාමතර කර්මාන්ත අපද්‍රව්‍ය මගින් නිපදවන විදුලි සඳහා ඒකකයක රුපියල් 17.768ක්, නාගරික අපද්‍රව්‍ය පාවිච්චි කර ජනනය වන විදුලි ඒකකයකට රුපියල් 56.755ක්, අපද්‍රව්‍ය තාපය කියන වේස්ට් හීට් රිකවරි මගින් විදුලි ජනනය කළහොත් රුපියල් 17.768ක් ඒකකයකට, භූමිය මත සවිකරණ සූර්ය බලාගාර සඳහා ඒකකයකට රුපියල් 20.72, පාවෙන සූර්ය බලාගාර සඳහා ඒකකයකට රුපියල් 27.50. ඊට අමතරව ඉන්ධන ගාස්තු දෙකක් හඳුන්වා දී තිබෙනවා. මේක සියලුම දර මගින් විදුලි නිපදවන පාපලන් සඳහා ඒකකයකට රුපියල් 31.20ක්, කෘෂි සහ කර්මාන්ත අපද්‍රව්‍ය මගින් විදුලි නිපදවීමේදී ඒකකයකට අමතර රුපියල් 17.80ක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

0: පලෞදස්න හය විනාඩි 25යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ එල්ලිනෝ තත්ත්වය සම්බන්ධයෙන් මේ කලාපුවත්පත් ගණනාවක තොරතුරු සඳහන් කළ තිබුණා විශේෂයෙන්ම ඔය මේ අම්පාර බදුල්ල මඩකලපුව මොනරාගල ඒ වගේම පොළොන්නරුව රත්නපුර හම්බන්තොට සහ ඔය දිස්ත්‍රික් හතේම පුද්ගලයන් 81865 දෙනෙකු ඊයේ වන විට මේ එල්ලිනෝ තත්ත්වය හමුවේ ඒවට බලපෑම් සිදුවීමෙන් ඔවුන් ජීවත්වනේ එකම තමයි තවත් ප්‍රවෘත්තියක් වාර්තා කළ තිබුණා අපි ඇතුල් පිටුවල තොරතුරු වලට අවධානය යොමු කරොත් එහෙම මේ වන විට මේ පැසිෆික් සාගරයේ බලපෑම ඇති ඉන්දියන් සාගරයේ උෂ්ණත්වය සාමාන්‍යයට වඩා අංශයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා කියලා තමයි සඳහන් වෙලා තිබෙන්නේ ඉන්දියන් සාගරයේ ද්විද්‍රවය මේ වන විට ක්‍රමෙන් ධනාත්මක අවස්ථාවට පැමිණෙමින් තිබෙන බවද සඳහන් කරලා තිබෙනවා ඒත් එක්කම මේ අද දිනේ කංකසන්තුරයේ සිට මන්නාර මහරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර 50 60 අතර දක්වා වැඩි වෙන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙනවා පුත්තලම සිට කොළඹ ගාල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.25 අතර ඉහළ යෑමේ හැකියාවක් පවතිනවා කියලා තමයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ එතෙක්ම අදිනේ බස්නාහිර සබරගමු පළාත්වලත් මහනුවර නුවරලේ ගාල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවීමට හැකියාව ලැබුණා. තම ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි. වැම් පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. අනුරාධපුර දිස්ත්‍රික්කේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි කියලයි අද වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙන්නේ. අම්පාර මොනරාගල මඩකලපුව දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා කියලා අද වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත සඳහන් කරලා තිබුණා.
1: දිවයින පුවත්පත සඳහන් කරන ජල කප්පාදුවකට පෙර ජලාශ සම්පූර්ණයෙන්ම හිඳෙන තෙක් නොසිට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන්න. එල් නිනෝ යථා තත්ත්වයට පත්

0: විසේක්වෙනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැතුණා මේ වන විට බලපෑති එළිනෝ තත්ත්වයේ හමුවේ මතු ඇති ගැටලු විසඳා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳවත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සහ අනෙකුත් ජල අවශ්‍යතා මෙන්ම කෘෂිකාර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලුවා කියලා තමයි අද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරන්නේ.
1: එතකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ප්‍රවෘත්තියකට. නීතිච්ඡ සංගම් සභාපතිට ඉල්ලා අස්වන්නයි ඒකාබද්ධ විපක්ෂයෙන් විරෝධයක්. රන්මලි සෝමසිරි වාර්තාවගෙන එන්නේ ශ්‍රී ලංකා නීතිච්ඡ සංගමේ සභාපතිවරයාට බහම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පිරිසක් කොළඹ පිහිටි එම සංගම් මූලස්ථානයේ ඉදිරිපිට ඊයේ විරෝධතාවයක නිරත වුණා කියලායි අද තොරතුරු සඳහන් වෙලා තිබෙන්නේ. විවිධ පාට සදහන් පෝරු ඇතිව නීතිච්ඡ සංගම් මූලස්ථානයේ ඉදිරිපිට රැස්ව සිටි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෝ මෙලෙස සිය විරෝධතාවය පළ කළහ. විරෝධතාවය අතරතුර අදහස් දක්වූ ඒකාබද්ධ විපක්ෂයේ සමකැඳවුම්කරු නිරුක්ෂි කුමාර මහතා පැවසුවේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමග නීතිච්ඡ සංගමේ සභාපතිවරයාගේ හැසිරීම දේශපාලනික ක්‍රියාකාරකමක් බව මුළු රටම දුටු බවයි. ඔහු දේශපාලන රූකඩයක් වෙලා කටයුතු කරන්නේ නීතිච්ඡ සංගමය කියන්නේ වෘත්තීය සංගමයක්. එවැනි වෘත්තීය සංගමයට නොගැලපෙන ආකාරයටයි ඔහු කටයුතු කළේ. නීතිච්ඡ සංගමේ සභාපතිවරයා මෙහෙවන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායමක් බව පැහැදිලි. අපේ අද සියලු දෙනා නීතිච්ඡ සංගමයේ ඉදිරියට ආවේ නීතිච්ඡ සංගමේ සභාපතිවරයා වහාම ඉල්ලා අසු යුතු බව පෙන්වන්නයි. ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් ඔහුට තර්ජනය කළ බවට කතාවක් පසුගිය දවසේ කියා තිබුණා. ඊට පස්සේ එහෙම එකක් නෙමෙයි කියලා තිබුණා. නීතිච්ඡ සංගමේ සභාපතිවරයා කියන්නේ නිවැරදිව ලිපියක්වත් ලියාගන්න බැරි පුද්ගලෙක්ද කියලයි අද ප්‍රශ්නයක් යොමු කරමින් තොරතුරු සඳහන් කළා තිබුණේ.
0: දෙවැනි පුවත්පතත් සඳහන් කරනවා 2022ට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයෝ උද්ඝෝෂණයේ. අද කමල් බෝගඩයි වාර්තාව ගෙනෙන්නේ ඡයරූප සමගින් තොරතුරු සටහන් කරනවා 2022 වර්ෂයට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයෝ ඇතුළු විශ්‍රාමිකයන් විශාල පිරිසක් ඊයේ දහවල් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙලා තියෙනවා කියලායි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ඒත් එක්කම දිවයින පුවත්පතම සටහන් කරනවා 22ට එරෙහිව තවත් පෙත්සමක්. අධිකරණ වෙනිසුරුවන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වසර දෙකකින් වැඩි කිරීම සඳහා අධිකරණයේ විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු ന്യാයපත්‍රයට ඇතුළත් කර ඇති 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම ජනමත විචාරණයක් මගින් සිදු කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවට්න මහතාද ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මේ දීර්ඝ විස්තරයක් සහිතව මොකද පුවත්පත් ගණනාවක් කලින් සටහන් කළා මේ පෙත්සම් කිහිපයක් මේ 22 ව්‍යවස්ථා සංශෝධනයට එල්ල වී තිබුණු බව අදත් සඳහන් කළා දෙනවා දෙවෙනි පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු.
1: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරු නැවත හමු වෙමු ලක්කන මෝර්නින් නිවුස් වලට. එක ලක්කන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරගන්න වෙලා උදැසන 6යි
0: විනාඩි 30යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: බලව දසන 6 විනාඩි 31යි අපි සූදානම්. ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේදී දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නේ අගෝස්තු මාසේ 24 වෙනිදා සඳුදා දවසේ. ඒ දවසේදී මහ ජන සම්පත ජයග්‍රාහී 6289 වන දිනුම් වාරය ක්‍රියාත්මක වුණේ. ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ H ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රාහී අංක සටහන් වලවා අංක 7, නැවතත් අංක 7, අංක 5, අංක 9, අංක 5 සහ අවසානයේ අංක 4 විදිහටයි ඒ දවසේදී මහ ජන සම්පත ජයග්‍රාහී 6289 වන දිනුම් වාරය ක්‍රියාත්මක වුණේ.
0: ගොවිසිත 4531 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 35, අංක 42, අංක 62 සහ අවසානයේ අංක 64 විදිහට.
1: මෙගපව ජයග්‍රහී 2637 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ I ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී සුපිරි අංක බවට පත් වුණ අංක 13. එතකම මෙගපව ලොතරැයි ජයග්‍රහී අංක 4 බවට පත් වුණේ අංක 13, අංක 33, අංක 57 සහ අවසානයේ අංක 60යි. ඒ දවසේදී 2637 මෙගපව දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය, ජයග්‍රහී සුපිරි අංකය සහ ජයග්‍රහී අංක 4 බවට පත් වුණේ.
0: දර නිධානය 2019 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේ දී ක්‍රියාත්මක වුණා ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවත් ඉංග්‍රීසි අක්ෂර විදිහට සටහන් වෙනකොට ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 49 අංක 60 අංක 67 සහ අවසානයේ

0: අංක 78 විදිහට.
1: හඳහන ජයග්‍රහය 1598 වන දින වාරය ඍෂභ ලග්න සංකේතයත් එක්ක ජයග්‍රහය අංක 10 අංක 33 අංක 49 සහ අවසානට අංක 62.
0: ධන නිධානය එහෙම වෙද්දි
1: හඳහන ලොතරැය ඒ දවසේදී 1598 වන දින වාරයේ සෙවෙද්දි අපි යනවා
0: අද සම්පත
1: ලොතරැයට
0: 864 වන ජයග්‍රහය දින වාරයේ දවසේදී ක්‍රියාත්මකන H ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙන ජයග්‍රහය අංක අංක 5 අංක 9 අංක 5 සහ අවසානයේ අංක 4 විදිහටයි සටහන් වෙන්නේ.
1: NLB ජයග්‍රහය 557 වන දින වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බඩපත් උනේ E ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වන අංක 6 අංක බිඳුව නැවතත් අංක 6 සහ අවසානයේ අංක 3.
0: සුබ දවසක්. 405 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ ධනු ලග්නය වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට සටහන් වෙන ජයග්‍රහය අංක 4 අංක 9 සහ අවසානයේ අංක 59 එතෙකම සුබ දවසක්. 405 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකයේ සටහන් වෙනවා 9712 විදිහට.
1: ජීවිතයේ සිහිනයට
0: වාසනාවේ ආශිර්වාදය.
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැටියෙන් මිලදී ගන්න. ලකර මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක කරනම් වෙලා උදෑසන 6:00.
0: විනාඩි 34යි.

0: ලකඩ මෝනින් නිවුස් වලට හංගන වෙලාව දක්වා නම් වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 46යි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: පිපිනමලා රාත්‍රි හතට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: වෙලවදස්සන 6:43 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. මේකලාද මේ දිනමින පුවත්පත සඳහන් කළ තිබෙනවා මාස 8කට සංචාරකයෝ ලක්ෂ 14කට අධික සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ජනවාරි මාසයේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් ගණන 14,50,000ක් බවට පත් වෙලා තිබෙනවා කියලා සඳහන් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ මේ වසරේ ජනවාරි මාස පළමු වනදා සිට අගෝස්තු 18 වනදා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 14,68,980ක් ලෙසයි වාර්තා වී තිබෙනේ කියලා අද තොරතුරු සඳහන් වෙලා තිබුණා. දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට මේ අතර අගෝස්තු පළමු වනදා සිට අගෝස්තු 18 වනදා දක්වා පමණක් සංචාරකයන් 125,562ක් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කරනවා. අගෝස්තු මාසයේදී මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයන් ගණන 27,884ක් කියලායි සඳහන්. දෙවැනියට වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එම අගය 13,980ක් ලෙස සටහන් වෙනවා. තෙවැනියට වැඩිම සංචාරකයන් පිරිසක් ප්‍රංශයෙන් පැමිණ ඇති අතර එම සංචාරකයන්ගේ ගණන 8,766ක් විදිහටයි අද දවසේදී තොරතුරු සටහන් වෙලා තිබෙන්නේ.
1: Newspaper issuing death threats to police. SJB MP Chaminda Vijayasiri released on bail. For the more detail, Padul High Court Judge Jairam Trotsky ordered yesterday the release of Samik Janbalvege, Member of Parliament Chaminda Vijayasiri, on bail. MP Vijayasiri have been convicted and sentenced to 1.5 years in prison on charges of issuing death threats to two police officers, assaulting and injuring them, and illegal obstructions. It's audio gihan.
0: සජීව මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහ අධිකරණයෙන් අප මියගිය පියාගේ දේහයට ගෞරව දක්වයි කියලා සඳහන් කළ තිබෙනවා. එජේඒ අබේනායකයි අද දිවයින පුවත්පත් වලින් වාර්තාවගෙන තිබුණේ පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු කරමින් සිරදඬුවම් නියමවපු සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අප මත උදාහරණ ලෙස බදුල්ල මහ අධිකරණ විනිසුරු නියෝග කර තිබෙනවා කියලාද සඳහන් කළ තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි බලමු. ඇතුල් පිටුවලත් තොරතුරු වාර්තා වෙලා තිබුණා. මන්ත්‍රීවරයා විසින් දඬුවම් වෙනුවෙන් නීතික්ෂණ මාර්ගින් අභියාචනයකට යටත්ව බදුල්ල මහ අධිකරණයේ යටතේ ඉදිරිපත් කර තිබූ අප අයදුම් පතක් ඒ සලකා බැලීමේ අනතුරුව මෙලෙස අප මත උදාහරණ ලෙස නියම කරලා තිබෙනවා. චමින්ද විජේසිරි මහතා රුපියල් 50,000ක අප මුදලක් සහ රුපියල් 110 බැගින් ශරීර අප දෙකක් මත උදාහැරීමට මහ අධිකරණ විනිසුරවරයා නියෝග කර තිබෙනවා කියලයි අද දිවයින පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා තිබෙන්නේ.
1: මැතිසබේ ලොක්කන් තුනකට පිටපාරෙන් ඩියුටි ෆ්‍රී වාහන. මෙම සහනදායි මෝටර් වාහන බලපත්‍ර වටිනාකම රුපියල් 1,08,00,000යි. වෙළඳපළ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයේ ප්‍රකාරව සහනදායි මෝටර් වාහන බලපත්‍ර හිමිවන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ විධායක තනතුරක වසර 6ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සහ තනතුරෙහි ස්ථිර කර ඇති නිලධාරීන් සඳහා පමණක් බව එම වාර්තාවේ සඳහන් වෙනවා. මෙම නිලධාරීන් තිදෙනාම සම්පූර්ණ කර තිබෙන්නේ වසරකට වඩා තරමක් වැඩි සේවා කාලයක් පමණක් බවයි සඳහන් වෙන්නේ. විධායක තනතුරක වසර 6ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර නොතිබුණු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙකුට සහනදායි පදනම මත මෝටර් රථ වාහන බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන ලද නිලධාරීන් සම්බන්ධවත් එම මෝටර් රථ බලපත්‍ර ගත් නිලධාරීන් සම්බන්ධවත් පවතින නීති රීති යටතේ ක්‍රියාමාර්ග ගත යුතු බවට ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ.
0: ජූලි මාසයේ උද්ධමනය 7.2% නැගී අද ශ්‍යාම් නුවන් ගණේවත්තයි වාර්තාව දෙවයින පුවත්පත වෙනුවෙන් ගෙන වෙත්තේ. අපි බලමු ඇතුල් පිටුවලට අවධානය යොමු කළාද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවන්නේ කොහොමද කියලා. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් ජූලි මාසයේ 7.2% දක්වා වැඩි වී ඇති අතර 2026 ජූනි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අනුව ගණනය කළ උද්ධමනය 6.5% ලෙස වාර්තා වෙයි. 2026 ජූනි මාසයේදී 3.3% ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය අනුපාතයේ 2026 ජූලි මාසයේදී 4.9 දක්වාද වැඩි වෙන අතර එසේම 2026 ජූනි මාසයේදී 9.3% ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අනුපාතය 2026 ජූලි මාසයේදී සිට 9.2ක් දක්වා අඩු වී ඇති අතර ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිලදර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය අනුපාතය ප්‍රකාශයට පත් කරමින් මේ බව අනාවරණය කර තිබෙනවා කියලයි අද දෙවයින පුවත්පත වැඩිදුරටත් සඳහන් කළ තිබෙන්නේ.
1: ලබන වසරේ පාසල් විභාග මෙහෙමයි. රංජන් කස්තුරියද ලංකාදීපර වාර්තාව අරගෙන එනවා. 2027 වසරේ පාසල් විභාග පැවැත්වෙන කාලසටහන විභාග දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සටහන් කළා. ඒ අනුව 2027 වසරේ පහසු වෙනේ ශිෂ්‍යත්ව විභාගයේ අගෝස්තු මාස පළවෙනිදා සහ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ එම වසරේ අගෝස්තු මාස 3 වෙනිදා දින සිට එම වසරේ අගෝස්තු මාස 28 වෙනිදා දක්වා කාලය තුළ පැවැත්වෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. දෙකම 2027 වසරේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ඔක්තෝබර් මාස 24 වෙනිදා දින පැවැත්වෙන අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ එම වසරේ දෙසැම්බර් මාස 7 වෙනිදා සිට 17 වෙනිදා දක්වා පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙලා තියෙනවා කියලයි අද තොරතුරු සටහන් කරන්නේ ලංකාදීප පුවත්පත. ශ්‍රී ලංකාව විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ 168 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. දෙමළ නිල භාෂාවෙන් වන රටවල් අතර ශ්‍රී ලංකාව 2 වැනි ස්ථානයේ පවතිනවා. ලෝකයේ ආගන්තුක පිළිගැනීමේ ශ්‍රේණිගත කිරීම අනුව රටවල් 199කින් 34 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත් වී තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයේ ගෝලීය ශ්‍රේණිගත කිරීම පූර්ව සාම්ප්‍රදායික වීසා ලබා නොගෙන ශ්‍රී ලාංකිකයන්ට ගමන් කළ හැකි ගමනාන්ත සංඛ්‍යාව සහ ලෝකයේ විවිධ කලාපවලට ඇති ප්‍රවේශය පිළිබඳ නව දත්ත නිකුත් වී තිබෙනවා. මේ වන විට රටවල් 199ක විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව භාෂා 34කින් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා කියලත් අද තොරතුරු සටහන් කළ තියෙනවා. මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත.
0: මෙම තමයි අද පුවත්පත්වල ප්‍රධාන සිරස්තල සහ තොරතුරු බාට පත්වලා තියෙන අපි කැටි විරාමයක් ලබා ගන්නා. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. එක්ක ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් වලට එකතු වෙන්න. ලක්කන මෝනින් නිවුස් වලට හංගින වෙලාවත් මතක් කරගන්න. උදැසන 6:00
1: විනාඩි 52

ජනතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: අපි විදෙස් පිටුවට අවධානය යොමු කරන දවසේදී මේ විදෙස් තොරතුරු වල සඳහන් වෙලා තිබුණ මේ කළා මේ දිවයින පුවත්පතට මම අවධානය යොමු කරන්න කියලා සූදානම්. මේ ඉම්රාන් ඛාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා හිටපු ක්‍රිකට් නායකයන් 21කගෙන් පාකිස්තාන් අගමැතිට ලිපියක් කියලා සඳහන් කළා තිබුණා. චතුරපමුණයි වාර්තාව දිවයින පුවත්පත වෙනුවෙන් රැගෙන වෙත් තිබුණේ. හිටපු ඉන්දියා ක්‍රිකට් නායක සුනිල් ගවස්කර්, කපිල් දේව්, ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග සහ හිටපු එංගලන්ත නායක නසර් සේනතුළු හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් 21 දෙනෙකු සිරගතව සිටින පාකිස්තාන හිටපු අගමැති සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ට ඩෙසි වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා මේ 21 දෙනාගෙන් පාකිස්තාන අගමැතිතුමාට ලිපියක් යොමු කරපු කතාවක් තමයි අද දවසේදී තොරතුරු සඳහන් වෙලා තිබුණ දිවයින පුවත්පත. බන්දක මේක ලංකාදීප පුවත්පතේ තද තොරතුරු සඳහන් කළ තිබුණා. ඉම්රාන් ඛාන්ට වෛද්‍ය ප්‍රතිකාර දෙන ජගත් ක්‍රිකට් නායකයන් පාකිස්තාන අගමැතිට ලිපියක් යොමු කරයි කියලා සඳහන් කළා තිබෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩකයන් මේ ලිපියෙන් ඉල්ලා ඇත්තේ පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් ඉම්රාන් ඛාන්ට ඩෙසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත්, මානුෂීය අන්දමින් ඔහු ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් ඉම්රාන් ඛාන්ගේ නායක යටතේ පාකිස්තාන ක්‍රිකට් ලෝක කුසලන් ජයග්‍රහණය කරේ 1992 වර්ෂයේදී බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණා කියලයි අද වාර්තා කළ තිබෙන්නේ ලංකාදීප පුවත්පත.
1: දෙනමින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරන ඉම්රාන් ඛාන්ට වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා හිටපු ක්‍රිකට් නායකයින්ගෙන් පාකිස්තාන අගමැතිට ලිපියක් කියලා සඳහන් වෙන්නේ. එතකම දෙනමින පුවත්පතේ සඳහන් වෙනවා ඇමරිකාව ආර්ථික යුද්ධයේ දිග්ගැස්සුවොත් ගල්ෆ් කලාපෙන් තෙල් බිඳක්වත් ගෙනියන්න දෙන්නේ නැහැ. ඉරාන ආරක්ෂක ප්‍රධානියා යලි අනතුරු අඟවයි. ඇමරිකාන් රජය ඉරානයට එරෙහිව සිදු කරන ආර්ථික යුද්ධයේ තවදුරටත් ඉදිරියට ඇදී යන්නේ නම් හෝමු සමුද්‍ර සන්ධිය හරහා පමණක් නොව පර්සියානු ගල්ෆ් කලාපයේ වෙනත් කිසිදු රටකින් තෙල් බිඳක් හෝ අපනයනය කිරීමට ඉඩ නොතබන බව ඉරාන ආරක්ෂක ප්‍රධානි මොහුසේන් රිසායි අනතුරු අඟවා තිබෙනවා කියලා සඳහන් වෙන ඉතිකම. ට්‍රම්ප් රටවල් 75කට පැනවෝ සංක්‍රමණික වීසා තහනම නිව්යෝක් අධිකරණයෙන් අවලංගු කරයි කියලාද සඳහන් කරනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 75කට පැනවෝ සංක්‍රමණික වීසා නිකුත් කිරීමත් හිටුවීමේ නියෝගය රට අධිකරණයකින් වලංගු කර තිබෙනවා. අමරිකාවේ රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ ඔහුට හිමි ව්‍යවස්ථාපිත බලතල ඉක්මවා කටයුතු කර ඇතැයි නිගමනය කරමින් නිව්යෝක් නුවර දකුණු දිස්ත්‍රික් ෆෙඩරල් අධිකරණයේ විනිසුරුවඩියේ ජෙනට් වර්ගාස් මේ තීන්දුව ප්‍රකාශයට පත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ කියලායි අද සඳහන් වෙන්නේ දිනමින පුවත්පතේ විදෙස් තොරතුරු විදිහට.
0: අපේ ක්‍රීඩා පිටු අවධානය යොමු කරනවා. ක්‍රීඩා පිටුවෙන් වාර්තාවන තොරතුරු බාට පත්ලා තිබුණා. ඉන්දියාව කඩුලු 9කට ලකුණු 503යි, ශ්‍රී ලංකාව කඩුලු 2කට ලකුණු 8යි. අද ලංකාදීප පුවත්පතේ සටහන.
1: ඔවද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන දමින්ද විජේසූරිය ලංකාදීප පුවත්පතේ. තමන්ගේ ක්‍රීඩා සමාජ පිටිය වන SSC පිටියේ දේශීය පළමු කඩුල්ල දවා ගැනීම සඳහා ප්‍රභාත් ජයසූරියට ඕවර් 36ක් යැවීමට සිදු වුණා. ඉන්දීනිමේ 8 කඩුල්ල ප්‍රභාත්ගේ නම ඉදිරියෙන් සටහන් වන විට පුරවේ ලකුණු 458ක් එකතු වී තිබුණු අතර දුර්වී ජූරල් නොදැවී ලකුණු 79ක් ලබා සිටියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉන්දියානුවන් ලකුණු 500 සීමාව පසු කරන ශ්‍රී ලංකා පිටියේ දඟ පන්දු යවන්නන් වන ප්‍රභාත් ජයසූරිය සහ කේෂර නුවන්ත දෙදෙනාත් ආරම්භක පන්දු යවන්නා වූ අසිත ප්‍රනාන්දුත් යන තිදෙනාම ලකුණු 100කට වැඩියෙන් ඉන්දියානුවන්ට තිලින කර තිබුණා කියලා තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. ඒතකම අසිතට සහ ජයිස්වාල්ට දඩ කියලත් සඳහන් කරලා තියෙන මේ SSC පිටියේ තරඟයේ පළමු දිනේදී යශස්වී ජයිස්වාල් දැවියාමෙන් පසුව පන්දුයව අසිත ප්‍රනාන්දු සමගින් ඇතිකරගත් ගැටුම හේතුවෙන් ක්‍රීඩකින් දෙදෙනාගේම තරඟ මුදලින් 25%ක් බැගින් වෙන පරිදි දඩ නියම කර තිබෙනවා කියලත් අද සඳහන් කරලා තියෙනවා ක්‍රීඩා පුවත් විදිහට.
0: අපි යනවා පත්තරවල කාටුන්ස් මොනවද කියලා ඔයාලා බලන්න.
2: කාටුන්ස්
1: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ මර්ධනයට මේ රටේ ජනතාව නවත්වන්න බැහැ කියලා නාමල් කියනවා. අරගලයෙන් ඒක ඔප්පු වුණානේ කියලායි සඳහන් වෙන්නේ.
0: මෙදිවෙන පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ ආණ්ඩුව ගමින් ගමට යෑමේ වැඩසටහනක් පටන් ගන්නවලු. එහෙනම් කුස්සිවල තොරතුරුත් හොයලා බලයි කියලායි අද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනෙන් කියලා තියෙන්නේ.
1: ලංකාදීප පංකජුරුවින්දගේ සරදා වේදිකාව කෙට්ටුව තිබුණ ඇම්බියුලන්ස් එක රෝහලට ගෙනියන්න කියලා සජිත් කියලා කැටේ අම්නේ කියලායි අද ප්‍රශ්නාර්ථයක් එක සඳහන් වෙන්නේ.
0: අපි යනවා ඕකයි තත්ත්වයේ කවියෙන් අපි ලක්කන මෝනින් නිවුස් වලට හතර මේ විදිහට නිමාවටපත් කරනවා අනුරාධගේ ඕකයි තත්ත්වය දෙවැනි පුවත්පතේ හිටපු කතානායකලා මැරුණේ අනේ විගණනයේදී ඉන්ධනගත රඟය පෙනේ බැලුවම රතගාය හැදිලා තියෙන උනේ චන්දෙන් පස්සේ රෝහල කළු නතර වුණේ කියලයි අද අනුරාධගේ ඕකයි තත්ත්වයේ කවියෙන් කියලා තියෙනවා. අපි ලක්කන මෝනින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවටපත් කරනවා. හෙටත් උදෑසන 6ට හමු වෙමු. බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී.
1: වාසනාවන්ත සුබ දවසක්.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සම අනුග්‍රහය Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා.
4: සහයෝගීතා අනුග්‍රහය.

ගුඩ් මෝර්නින් උදේ 7 වෙනාඩියකයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සම්පත දන් දීමයි.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම. සූර්යබල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අමතන්න. 0.71 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
10: Good morning සුබදාසන.
11: Good morning සුබම සුබදාසනක්. හොඳටම වැස්සා. ඇයි මේ වැස්සා අපිට වීකෙන්ඩ් එකේ ලැබෙන්නේ නැත්තේ කියලා ලොකු ප්‍රශ්නයක් එනවා.
12: පොඩ්ඩයි ඉන්න මං තාම ලෑස්ති නෑ මේ.
11: මොකද්ද කරන්නේ?
12: ෂර්ට් එක අරන්
11: පේනවාද ඉතින්? පේනවාද මෙහෙම කෙනෙක් එක්ක මම මේ මෝර්නින් ෂෝ එකක් කරන්න උදේ පාන්දර සැදී පැහැදී එන්නේ.
12: ඔයා පොඩ්ඩක් මොන හරි කතා කරන්න මම එන්න.
11: ඉක්මනට ඩයින් කරගෙන එනවද එහෙනම්?
12: ඔව්.
11: හරි. අද ඉතින් මේ පැත්තට නම් පොඩක් නෙමෙයි ලොකුවට වැස්ස තියෙනවා. ඒ හින්දා එළියට එහෙම බහින කටිය ඉන්නවා නම් පරිස්සමෙන් කුඩයක් අනිවාර්යයෙන්ම අරගෙන යන්න. අනිත් පැතිවලට අපි කොහොමද දන්නේ නැහැ. මේක පාරට බහින වැස්ස එච්චර හොඳ නෑ කියලා තමයි අපිට නම් දැනෙන්නේ. ඒ හින්දා පරිස්සම් වෙන්න. දැන් මම තයින් කරලා ඉවරද? ඇඳගත්තද?
10: ඔව් දැන් මේකයි උනේ. දැන් මේ කැලණිගංගේ අර මේ
11: මොකද
10: ජල සැපයුම් තැන මොකද්ද ප්‍රශ්නයක් කියලා දිවයිනේ ප්‍රදේශ කීපය සවාර දිවයිනේ නෙවෙයි කොළඹ. කොළඹවට ප්‍රදේශ කීපයක ජල කප්පාදුවක් අද උදෑසන ඉඳලා තියෙනවා.
11: හරි.
10: ඉතින් ජල විදුලියනේ අපි ගාල්ල පාවිච්චි කරන්නේ. ඒක නෙවෙයි. කරන්ට් එකත් ගියා මේ මොකෙද්ද වඳුරෙක් පැල්ලා හරි මොකක් හරි වෙන්න ඇති. ඉතින් උදේට නොසිතූ නොවූ විරු බාධා වලට අපිට මුහුණ දෙන්න වෙනවා. එකපාරට කොළඹට මහ වැස්සක් කඩාගෙන වැටෙනවා මේ වෙලාවේ.
11: ඔව්.
10: ඒකත් තියෙනවා. ඉතින් ඔක්කොම බැලන්ස් කරගෙන ඕනේ වා දැන් අද ඔෆිස් එකට යන්න.
11: පරිස්සමෙන්.
10: අද අඟහරුවාදා මට එකපාරට උදේ හැරෙනකොට දැනුනේ නිකන් සඳුද වගේ.
11: ඔය ආවේ නෑනේ.
10: ඔයie මම දවසක් නිවාඩුවක් ගත්තා. ඉතින් අපිටත් ඉතින් ගල් වැඩක් තියෙනවා. ඉතින් ඒවත් කරගෙන.
11: කෙවල් වල. ඔකේ.
10: හරි. එහෙනම් මේ 10 වෙනකන් ඔබත් එක්ක ඉන්නවා.
11: ඔබත් ඉන්න අපිත් එක්ක.
10: ඔව්. ඔබත් තොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා තමයි.
11: අයි මම?
10: ලොයි නෑ. හරි. එහෙනම් අපි ගොඩක් දේවල් කතා කරන පැය 3ක් මේ විදිහට පටන් ගන්නවා.

0: හෙම්බෙරිස්සාවක් හැදුනම මේ කාලේ ඊට පස්සේ පොඩි කැස්සක් උගුරේ අමාරුවක් වගේ එකක් හැදුනම
1: හරි
0: කොවිඩ් වල තව ප්‍රභේදයක්ද දන්නේ නැහැ කියලා හිතන මට්ටමට නේද කවුරුත් එතනට එන්නේ නැහැ. ඒ කියන්නේ කොවිඩ් කියලා එකක් ගැන මතකයක් නැහැ.
1: ඔව්.
0: කොවිඩ් හැදුනා රට ලොක්ඩවුන් වෙලා හිටියා. ඔව්. ඉන්ජෙක්ෂන් ගැහුවා. ගෙවල් වල ඉන්න අය අරගෙන උස්සගෙන ගිහිල්ලා ඉන්ජෙක්ෂන් ගැහුවා.
1: මීට්‍රක් පාරතරෙන් හිටියා.
0: ඔව්. ඊට පස්සේ ගෙවල් ළඟට එළවලු ලොරි ආවා. ඔෆිස් වල නිරෝධායන නේද? මේ පිරිසක් නිරෝධායන එනකොට තව පිරිසක් නිරෝධාය මේ ඔෆිස් වල වැඩ කරා.
1: වැඩ කරා.
0: වර්ක් ෆ්‍රොම් හෝම් වුණා. ඉතින් ඔන්ලයින් ටියුෂන් පටන් ගත්තා.
1: ඔව්.
0: ඔහොම ඔහොම ඇවිල්ලා ඊට පස්සේ
1: ID නම්බර්ස් වලට එලියට ගියා.
0: ඔව්. අන්න ඒ වගේ ගොඩාක් දේවල් වෙච්ච කාලයක් නේ කොවිඩ්. දැන් මේ කාලේ මම ඇහුවා මේ තියෙන පොඩි කැස්සක් සහ පොඩි ඌරේ ආසාදන ගොඩක් අයට මේකත් ඒකෙම යම් ප්‍රභේදයක් කියලා එහෙම මතයකුත් තියෙනවා. ඒ කියන්නේ ඉතින් කොවිඩ් එක يعني ඒ සමානකම් තියෙන රෝග ලක්ෂණ තියෙනවා නම් අපිට නේද කාට හරි කියන්න පුළුවන් එහෙමයි කියලා. ඒක කොහොමනත් උගුරේ අපහස්තාවයක් දැනෙනවා කියලා කියන්නේ ඒක හරි වදයක්.
1: වදයක් නේ වදයක්.
0: ඊට පස්සේ සොටු මෙහෙම කර කර ඉන්නවා කියන්නේ ඒක හරි වදයක්. හරි මේ ඔක්කොම විසඳුමක් විදියට ඔයාලට මතක් කරනවා විශේෂයෙන්ම අපි මතක් කරන්නේ මේ වැල්මි පැණිය ගැන. ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් ක්‍රිමිරාජ නිවසින් වැල්මි පැණිය පාවිච්චි කරන්න දින කිහිපයක් තුළ මේ කියන තත්ත්වයන් සියල්ල සමනය කරගන්න අවස්ථාවක් තියෙනවා.
1: ඔව් ඒ විතරක් නෙමෙයි ක්‍රිමිරාජ පේයාවත් ඔය සෙම් ප්‍රතිශාව උන මෙන්න මේ වගේ දේවල් වලට පේයාවත් හරි හොඳයි. ඒ වගේම මේ සඳුන් පැණි දින ගැස්ට්‍රයිටිස් වලට ඉතින් ක්‍රිමිරාජ නිවසින් එන ඕනම නිෂ්පාදනයක් ඔයාගේ ඕන ලෙඩකට හරියටම හරියනවා කියලා තමයි අපි මේ කියන්නේ. ඉතින් ගෙදරටම හරි වෙළඳසැලට හරි ෆාමසිට හරි ගෙන්න ගන්න 01 2 753 889 අද වැස්සෙන් දෙලියට බහින්නත් බෑනේ. එහෙනම් කෝල් එකක් දීලා ගෙදරටම ගෙන්න ගන්න.
0: වැස්සෙන්ද එළියට බහින්න බෑ කියලා කිව්වමට දැන් ඔෆිස් එකක වැඩ කරන කෙනෙකුට නම් කොහොම හරි වැස්සෙන් බේරිලා ඔෆිස් එකට ගියාට පස්සේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ආයි පායනකම් නේද?
1: ඔව්.
0: හවස් වරු වෙනකොට පායනවා, ආයි ගෙදරිනවා. වැස්ස නිසා රස්සාව අහිමි වෙන. රස්සාවට රැකියාවට බාධා වෙන කොච්චර අය ඉන්නවද? විශේෂයෙන්ම ওই ඉදිකිරීම් ශේෂ්ත්‍රවල අය. මේ ඒගොල්ලෝ සෑහෙන අපහසුතාවයකට පත් වෙනවා. එදා වේල හොයාගන්න විදිහක් නැහැ සමහර විට. දැන් අපි හිතමු ගෙයක් ඇතුලේ ටයිල් අල්ලන ටයිල් බාස් නම් ඕක ප්‍රශ්නයක් නෑ.
1: ඔව්.
0: නේ හැබැයි
1: වහලා හදනවා
0: ඒවා මේසන් වැඩ කරනවා නම් ඒගොල්ලන්ට ප්‍රශ්නයක්. උතන්දී අපි අල්ල ගන්නවා වහලා හදන මේසන් බාස් කෙනෙක්. එහෙම කෙනෙක් හොයාගන්න දැන් කාලේ හරි අමාරුයි. බාස් කෙනෙක් අල්ල ගන්නවට වැඩිය අමාරුයි ගයක් හදන්න. නෑ සමාවෙන්න. ඊට වැඩිය ලේසි. ඒ කියන්නේ බාස් කෙනෙක් හොයාගන්නවට වැඩිය ලේසි නුවර වරායක් හදන්න. මොකද ඔය වැඩ බාර ගන්න බාස්ලත් ඔයාගේ ගෙදර අද ටිකක් වැඩ කරලා තව සතියක් නිමාඩු දාලා තව කොහේ හරි වැඩ කරලා ඉන්නේ.
1: අනිවාර්යයෙන්.
0: ඒගොල්ලොත් දන්නවා දැන් ස්ට්‍රැටජි එක දිගට එක තැනක හිටියොත් වැඩේ දෙල් වෙනවා. හරි. වහල සම්බන්ධ වැඩ කරන බාසුන් නැහැලා. එහෙම අපි කොහොම හරි කෙනෙක් හොයාගත්තා කියමු. එයත් එක්ක ඔයාගේ ගෙදරවා වහලේ නිමවුම ගැන එහෙම නැත්නම් අවසානයේ නිමාව ගැන හිතනකොට මතක තියාගන්න රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක. මේක තමයි මේ වෙලාවේ වෙළඳපලේ ඔයාගේ හිසට ඉහලින් දාන්න නේද
1: හොඳම
0: ආරක්ෂාව. දැන් ඉදිරියේදී එන්න තියෙන ඔය උණුසුම් කාලගුණ තත්ත්වයෙන් ඔයාව පරිස්සම් කරනවා. එල්නිනෝ එකෙන් ෂීට් එක රත් වෙනකොට ඒ ඇතුළේ හීට් එක වඩ දරා ගන්න බැරි වුණොත් ඒක ප්‍රශ්නයක්. AC හයි කර කර නේද?
1: ඔව්.
0: ජනෙල් දොරවල් ඇරගෙන
1: ෆෑන්
0: දාගෙන ඉන්න පුළුවන් කාලයක් තියෙනවා.
1: සීමාවක් තියෙනවනේ.
0: එතනින් එහාටත් මේ ෂීට් එක පාවිච්චි කරන්න ඔයාට පුළුවන් කමක් තියෙනවා. ඊය ඇතුළට දැන්න මේ උණුසුම අඩු කරගන්න. මොකද මැටි ලේයර් එකක් යටපැත්තේ තියෙනවා. උඩු පැත්තේ තියෙනවා ජල විකර්ෂක ආලේපනය.
1: දැන් බලන්න අද වගේ දවසක මේ ජල විකර්ෂක ආලේපය කොච්චර වටිනවද කියලා. වතුර රැඳෙන්නේ නැහැ. හරිද පහසුවෙන් ඉවත් වෙන කොච්චර වැස්සත්. ඉතින් ඒ හින්දා කළු වෙලා දියසවල බැඳෙන්නේ නැහැ. පරණ පෙනුමක් එන්නෙත් නැහැ. ඉක්මනට දිරාපත් වෙන්නෙත් නැහැ. ඉතින් ඒ හින්දා තමයි අපි කියන්නේ කොච්චර වැස්සත් ඔයා පාවිච්චි කරන්න ඕනේ හොඳම ෂීට් එක තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් කියලා කියන්නේ.
0: දැන් බලන්න මෙච්චර වහිනවා කියලා අපි කියනකොට මොඩරාගල ඇල්ලවැල්ලවායි පැත්තේ අය උඩ බිම්
1: බලනවා. අපිට වහින්නේ නැහැ. අපි ඉන්නේ වෙන ග්‍රහලෝකෙද?
0: වැහි කඳුලක් නැහැ. හරි. ඒ නිසා හැමති තියෙනවා. ඒ කොහොම වුණත් ඔය මේ අපි කියන්නේ වියලි කාලගුණයක් පවතින පැතිවලට ජල නේද? පානීය ජල අපහසුතාවයම තදින්ම දැනෙන කාලයක්.
1: ඔව්.
0: ඉතින් පරිස්සමින් ඒ ගැනත් ටික හිතන්න. එහෙමයි කියලා පිරිසිදු ජලය පානය කරන්න බෑ. එතනින් එහාට ඊට පස්සේ වසංගතයන් වලට එහෙම ගොදුරු වෙන්න ඉඩකඩ වැඩි. අපි RDB බැංකුව ගැන මතක් කරනවා. හාට ලංකාවේ මේ වෙලාවේ FD එකක ඕපන් කරන්න තියෙන හොඳම පොලිය ලැබෙන බැංකුව තමයි RDB එක කියලා කියන්නේ. රජයේ බැංකුවක්, ඉතින් ප්‍රමිතියෙන් යුතු බැංකුවක්. ඉතින් වඩ ඒ නිසා මතක් කරනවා RDB එකේ මාස 3 මාස 6 මාස 9 FD එකක් දානවා නම් ඔයාලගම ශාඛාවට යන්න. ශාඛා 272ක් තියෙනවා. රාජ්‍ය සුරක්ෂිතතාව සහිතයි මේ සියල්ල. ඉතින් ඒ නිසා එහෙම එහෙ දාලා සල්ලි දාලා අමාරු වැටෙන්න එපා.
1: මහන්සියෙන් හම්බ කරගන්න සල්ලිනේ.
0: ඔව්, ඉතින් ඒ ටික මහන්සියෙන් හම්බ කරගත්තා වගේම තමයි මොලේ තියෙන්න ඕනේ හරි තැනක නේ තැන්පත් කරන්න. මොකද එහෙම නැත්තම් කවුරු කවුරු හරි කියන කියනේ වහලා ඔයා සමහරට ගිහිල්ලා මේ සල්ලි ටික කොහේ හරි දාලා කවුරු හරි හැකර් කෙනෙක් ඕකට මෙව්වා වුණොත් ඔයාට ජීවිත කාලෙම ඉතින්
1: මෙව්වා වෙවි ඉන්න වෙනවා.
0: 7:24

0: උදේ 7 වෙනාට 29යි.
1: මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මගතොට.
0: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකවණක් පරිස්සමින් කිහිල්ලෙන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.

ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

ජාතික ලොතරැයි මණ්ඩලයේ වාසනාව ගැන කියන්නේ ඊයේ ගත්ත ටිකට් එකට ඔයාට දෙන්නම් සුපිරි දිනුම් මැදීමක ජයග්‍රහණයක්. අපි මුලින්ම බලන්නේ මොකද්ද ටිකට් එක අපි බලමු. ටිකට් කීපයක් දිනුම් ඇද්දා. මහජන සම්පතෙන් පටන් ගමු. 24 වෙනි සඳුදා දිනුම් මැදීම 6289 වන දිනුම් වාරයේ H අක්ෂරයත් එක්ක අංක 7 අංක 7 අංක 5 අංක 9 අංක 5 අංක 4 ගොවිසත ගත්තනම් S අකුරත් එක්ක 35 42 62 64 මෙගාපව ගත්තනම් I අක්ෂරයත් එක්ක 13 ප්‍රසාද අංකය ආයේ තියෙනවා 13 33 57 60 ධන නිදානේ ගත්තනම් G අක්ෂරයත් එක්ක 49 60 67 78 හඳහන ලොතරැයි වෘෂභ ලග්නය 10 33 49 62 අද සම්පත

0: අංක ගොඩක් තියෙනවා හිමීට බලන්න. අංක 5, අංක 4, අංක 9, අංක 5, අංක 4, ආයි අංක 5, ආයි 9, ආයි 5, ආයි 4. ඒ චකුරක් තියෙනවා. ඊට පස්සේ ජයලොතරය ගත්තා නම් ඊ අක්ෂරයත් එක්ක අංක 6, අංක බිංදුව අංක 6, අංක 3. සුබ දවසක් ලොතරය ගත්තා නම් ධනු ලග්නයත් එක්ක ජයග්‍රහය අංක 4, 9, 55. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් කියලා කියන්නේ ඔයාලට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න තියෙන අවස්ථාවක්. ඒ වගේම රටේ සංවර්ධන කාර්යයන්වලදී විශේෂයෙන්ම රටේ අරමුදල් රැසක් වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් දෙන ජාතික ලොතරැයි මණ්ඩලය හැමතිස්සෙම මතක තියාගන්න ළඟටම ඇවිල්ලා වාට කියන්නේ කෝටි ගණක් දිනන්න කියලා. ඒ අවස්ථාවන් මගේ අරගන්න එපා.
1: ඒක රෑ වෙන පුංචි රුපියල් 40ක් විතරයි.
0: ඔව් ටිකට් එක ඇවිල්ලා මෙහෙම ඒ ගන්න කියලා ඇගේ මෙහෙම ගහලා යනවා. ඒත් ගන්න නැත්තම්
1: වැඩක් නැහැ.
0: ප්‍රශ්නයක් තියෙනවා.
1: අපිට කරන්න දෙයක් නැහැ.
0: 7:33

0: හතයි විනාඩි 37යි වෙලාව. අපේ ඇහැට පේන වඩාත්ම හොඳින්ම පේන වර්ණය මොකද්ද කියලා ඇහුවොත් එක එක කෙනාට එක එක විදිහේ උත්තර තියෙන්න පුළුවන්. කෙනෙක් කියයි කොළ පාට කියලා.
1: ඔව්.
0: කෙනෙක් කියයි රතු පාට කියලා. තව කෙනෙක් කියයි
1: සුදු පාට.
0: සුදු සහ කළු කියලා. හැබැයි අපේ ඇහැට වැඩිපුරම පේන පාට තමයි කහ පාට කියලා. 1939 දී ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක පැවැත්වුණු විශේෂ සම්මේලනයකදී මේ සනාථ කරගන්නවා. එතනින් පස්සේ ලෝකේ ගොඩාක් දේවල් වලට කහපාට යොදා ගන්නවා.
1: හරි.
0: ඔයාට මතක් කරොත් මේ වෙලාවේ කහපාට මොන මොන දැන්වීම් පුවරු මොන මොන වස්තුන් මැවෙනවද? ඔයා හිතන්න ඉස්සර තිබුණා අපේ ওই CTB කියපු බස් තිබුණේ කහපාටට. කහපාට. ලටෙක් බස් එකේ මතකයි තියාර ලොකු ඉස්සරහා වීදුරු දෙක. නිකන් භයානක පෙනුමක් තිබුණා. ඒ කහපාට බස්. ඊට පස්සේ
1: කහයිරි.
0: ඔය පස්සේ කාලෙක සුදු කරාට. සමහර ආණ්ඩුවල ප්‍රොජෙක්ට් තියෙනවනේ. ඒ කියන්නේ කහයිරි සුදු කරන එක හරි ප්‍රොජෙක්ට් එක. අපින්නේ කලේ. රට්ටු හිරස්සන වැඩි. මට මතක දිනේ 2015-16 කොහෙද ගිරි. කවුරු කරත් ඒක විද්‍යාත්මක පදනමක් තියනවාද කියන එක ප්‍රශ්න කරන්න වෙනවා. කහපාටෙන් දාලා තිබෙත් විද්‍යාත්මක පදනමක් නිසා තමයි.
1: තමයි.
0: ඕනම කෙනෙකුට ඉක්මනටම කහපාට පේන නිසා. ඊට පස්සේ අයි සුදු පාට කරේ කියලා කරපු අයගෙන් ඉතින් පැහැදිලි කිරීමක්
1: කරනවා. ඒකම තමයි හන්න වෙන්නේ. හරි.
0: ඊට පස්සේ
1: අයර මංගෝලක් තියෙනවනේ එක එක.
0: ඔව්. ඔය මාර්ග සංඥාවලත් එහෙම තියෙනවා. කහපාට පසුබිමේ කළු පාට අකුරු.
1: ඔව්.
0: මේව කවුරුත් මේ ඔහේ ආවට ගියාට කරපුවා නෙවෙයි. ලෝකයේ ගොඩක් දියුණු රටවල මේ වගේ දේවල් පාවිච්චි කරනවා. දැන් නම් ගොඩාක් වෙලාට කොළ පාට පසුබිමේ සුදු පාට අකුරු. හයිවේ එකේ බෝඩ්ස් ටික එහෙම චුට්ටක් බලන්න. හරි මතක් කරගන්න.
1: ඔව් ඔව්.
0: දියුණු රටවලත් එහෙමත් තියෙනවා. මේ දැන් කාලේ නෙමෙයි මම මේ කියන්නේ 1939 දී ගත්ත තීරණේ ලෝකෙට බලපාපු විදිහ. රතු පාටට වඩා 1.1.2 ගුණයකින් කහ පාට පේනවා කියලා හොයාගත්තා. ඒ නිසා රියදුරන්ගේ අවධානය වහාම ගියා ඔය කහ පාට වාහනවලට. වාඩ මතකද ස්කූල් බස් තියෙනවා කහ පාට. ස්කූල් බස් එකක් නම් කහ පාට. ඒකටත් තියෙන ඔන්න ඔය හේතුවම තමයි. මොකද පාසල් බස් රථයක් කියලා කියන්නේ මල් කැකුළු වගේ ජීවිත දාස් ගානක්. නේ එක බස් එකකට 50ක් 60ක් 20ක් 25ක් තිබ්බත් රටක ඒ වගේ බස් රථ කීයක් තියෙනවද? අන්න ඒ නිසා. එනිසා මේ අයහපත් කාලගුණය පාන්දර තියෙන මීදුම මහවැස්සට එහෙම නැත්නම් හවසට අඳුර වැටිගෙන එනකොට ඒ වෙලාවත් එක්ක කහපාට කියන වර්ණය ඊටාම හොඳින් පේනවා. ඒ වගේම තමයි කහපාට පසුබිමක කළුපාට අකුරු ලිව්වම ඒක ඕනම කෙනෙක්ට හරිම ලේසියෙන් කියවන්න පුළුවන්.
1: ඔව්.
0: ඉතින් 1939 දී මේ කරපු පර්යේෂණයෙන් එහෙම නැත්නම් මේ අදහස සම්මත කරගන්නේ ඒ පිරිස විශේෂයෙන්ම පාසල් මූලික කරගත්ත මේ සමුළුවකදී National School Business Clues Yellow කියන විශේෂ හරිද වර්ණයේ විදිහට මේක හඳුන්වනවා.
1: හරි.
0: ඊට පස්සේ තමයි මුළු ලෝකෙම මේ ක්‍රමය පාවිච්චි කරන්න පටන් ගත්තේ.
1: හා.
0: ඒ නිසා කහපාට පසුබි මේ කළුපාට අකුරු ටිකක් දැක්ක ගමන් මහමාර්ගයේදී කහපාට අකුරු ටිකක් අපිට නිත ගැටුණු ගමන් ඒක අපිට මගහැරෙන්න විදිහක් නැහැ.
1: නැහැ.
0: ආ. ඔය ස්කෝල් ළඟ ගහලා තියෙන පුවරු. මතක් කරගන්න ඕන තරම් ඒවා තියෙනවා. සමහර බ්‍රෑන්ඩ්.
1: ඔව්.
0: සමහර සන්නාමවල ලෝගෝ එක. කහයි කළුයි. මතක් කරගන්න. මේ ඔක්කොම සමහරු පස්සේ කාලෙදි මේක ගැන අවබෝධයක් නැහැ රැල්ලට දැම්ම වෙන්න පුළුවන්.
1: ඔව්.
0: හැබැයි මුල් කාලේ එහෙම තමයි.
1: මොකක් හරි අරමුණක් තියෙන හින්දා.
0: දැන් බලන්න අපි ඔය හෙට මෙහෙට අරගෙන යන ඔය 3 wheel app එකක් එහෙම තියෙනවනේ. හරි නේද මං කියන්නේ?
1: හරි හරිටම හරි.
0: කියපු ගමන් මතක් වෙනවා. ඊට පස්සේ වාඩ මතක ඇති ඒ කාලේ තිබුණා ඔය මේ කැමරා වලට දාන ඔය ෆිල්ම් රෝල් කියලා කියන්නේ. අන්න ඒ වගේ දේවල්. තව තව ගොඩාක් ඒවා තියෙනවා ඈ.
1: මතක් කරලා බලන්න.
0: ලෝක ප්‍රසිද්ධ සිමෙන්ති සමාගම් නමක් තියෙනවා ඒ වගේ.
1: ඔව්.
0: ඔය අපේ අම්බානි මහත්තයලාට එහෙම සම්බන්ධයි. ඔගේ ගොඩාක් ඒවා තියෙනවා මේ එකක් දෙකක් මතක් කරේ. හතයි විනාඩි 43යි වෙලාව. පැල්වත්ත කිරි වීදුරුවක රස බලමු. ලංකාවේ කොහේ ගියත් ඔයාලට පැල්වත්ත කිරි පිටි පැට්ටිය දැන් හොයාගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ලංකාවේ අභිමානයත් එක්ක කිරි ගොවීන් 30,000ක් විතර පැල්වත්ත ආයතනයේ පෝෂණය කරනවා. ඒගොල්ලන්ගේ ජීවිතෙත් යම් තැනකට ඉහළට ඔසවා තබන්න පැල්වත්ත නිෂ්පාදන ආයතනයේ හැකියාව ලැබුණා ඔබ හින්දාමයි.

0: 7:47. අපි රටම එකට ජාතික වැඩසටහන ගැන මතක් කරන්න ඕනේ. පුංචි දුවේ පුතේ කියලා පටන් ගන්න වෙන්. මොකද ඒකට හේතුව ඉස්කෝලේ යන අංගිලා මල්ලිලා ඉඳලා දැන් මේ මද්ද්‍රව්‍ය වලට පොළඹවා ගැනීමේ ක්‍රියාන්විතයේ මේ වෙනකොට රට පුරා සිද්ධ වෙනවා. ඒකෙන් ගලවා ගැනීමේ මහා මෙහෙයුම රජය, ආරක්ෂකංශ, වගකීතු මාධ්‍ය, වැඩිහිටියෝ අපි ඔක්කොම එකතු වෙලා කරනවා. රටම එකට විෂමද්‍රව්‍ය කියලා කිව්වම වර්ග ගොඩක් තියෙනවා. මේකෙන් ගැලවෙන්න ඕනි. ඔයාගේ ශරීර සෞඛ්‍ය, කායික මානසික මේ දෙකම හිතන්න ඕනි. එතකොට ඔය කියන දේවල් හිතන්න නම් ඔයා මොකද කරන්න ඕනේ? ආ මේ වෙලාවේ අබ්බැහි වෙලා නම්, එහෙම නැත්නම් අබ්බැහි වෙච්ච කෙනෙක් ගැන දන්නවා නම්, ඔය දෙකල්ලොම කරන්න ඕනේ ජාවාරමක් ගැන දන්නවා නම් තොරතුරක් වුණත්, ඉතාලම රහස්‍ය විදිහට මෙන්න මේ නම්බර් එකට කෝල් එකක්
1: තියෙන. 19:27. තොරතුරු දෙන්න බය වෙන්න ඕනේ නෑ. අර කලින් කිව්වා වගේ රහසභාවය සුරකින්නවා. එහෙනම් මේ දෙන පුංචි කෝල් එකෙන් ඔයා ජීවිත ගණනාවක් බේර ගන්නවා කියලා හොන්තර මතක තියාගන්න. මොකද මේ අපේ සහෝදර සහෝදරය වෙන්න පුළුවන්, අපේ නෑදෑය වෙන්න පුළුවන්, අපි ආදර කරන ළඟින්ම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ජීවිත අපි ආයමත් වෙනස් කරලා හොඳ ජීවිතයක් ආපහු ඒගොල්ලන්ට ලබා දෙමු. ඉතින් අපිට කරන්න තියෙන්නේ චූටිම චූටි කෝල් එකක් ගන්න. 19:27.
0: මතක් කරේ රටම එකට ජාතික වැඩසටහන ගැන. ඒ වගේම ලෙන්ස්ටෙක් යා අයි හොස්පිටල් ගැන මතක් කරන්න ඕනේ. ලෙන්ස්ටෙක් යා අයි හොස්පිටල්. ආහා. දෙවුන්නේ වට.
1: හරි.
0: එක් කරගන්න ඕනේ.
1: හරි. ඉතින් මෙතෙන්ට කියවතු ආඩු පුළුවන් ඇසේ සුදු ඉවත් කිරීමේ සත්කම කරගන්න. නැත්නම් දියවැඩියා සායන තියෙනවා. ග්ලූකෝමා සායනක් තියෙනවා, ලමාක්ෂ සායන තියෙනවා, ඇස් කණ්ණාඩි සේවා තියෙනවා, බාහිර රෝගී අංශත් තියෙනවා. ඉතින් මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට කතා කරලා ඔයාගේ ඇහැ සම්බන්ධ විතරක් නෙවෙයි, ඔයාගේ ආදරණීයයන්ගේ ඇස්වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒත් ඔයාලට කතා කරන්න පුළුවන්. 0706 478 478 0112 785 858. මොකද ඇහි පෙනීමේ පොඩි හරි වෙනසක් තියෙනවා නම්, ඔයාගේ හරි ඔයා ළඟ ඉන්න කට්ටියගේ හරි පොඩි හරි වෙනසක් තියෙනවා නම් බල ඉන්න එපා. මොකද ඔයා දැන් මේ ගන්න තීරණයෙන් ඔයාට පෙනුම වැඩිකල් තියාගන්න පුළුවන්. ඒ හින්දා පරක්කු කරන්න එපා. දැම්ම යන්න ලෙන්ස්ටෙක් අයි කියා හොස්පිටල් එකට.
0: ඒ වගේම අපි මේ පැයෙන් යන්න කලින් කියන්න ඕනේ ඔයාට තව පණිවිඩයක් තියෙනවා. ඒ තමයි ඩීප් ටෙක් ඉංජිනියරින් ගැන. ඩීප් ටෙක් සෝලා කිව්වම වෝටර් පම්ප් එක සහ සාමාන්‍ය සෝලා සිස්ටම් එක, මේ දෙකම ගැන කතා කරනවා. මේ දවස්වල ලොකු කතාබහක් තියෙනවා මේ සෝලා පද්ධති ගැන. හරි, රටේම ව්‍යාපෘති ගණනාවක් කරපු ඩීප් ටෙක් වාඩ කියනවා මෙන්න මේ කතාව. දැන් ඩීප් වෙල් වෝටර් පම්ප් ගැන කියන්න.
1: හරි,
0: කොහොමද කියන්නේ?
1: ඩීප් වෙල් වෝටර් පම්ප් එක ගැන කතා කරොත් එහෙම ඔයාගේ හිතන්නකෝ නිවසට හරි වගාවට හරි ගොවිපලට හරි හෝටලෙට හරි කර්මන්ත ශාලාවට හරි ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය කරන ඩීප් වෙල් පම්ප් හරි සෝලා වෝටර් පම්ප් එක හරි විසඳුමක් විදියට තෝරගන්න පුළුවන්. ඔයාගේ ස්ථානයට ඇවිල්ලා ඔයාගේ ජල අවශ්‍යතාවය අඳුරගෙන ජලය ලබා ගන්න ඕනේ ගැඹුර. එතකොට දවසකට ඔයාට කොච්චර ජලය අවශ්‍යද, මේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ මොන වගේ සිස්ටම් එකක්ද, මේ හැමදේම තෝරලා දීලා ඒක හවිකරන තැන ඉඳන් ඔයාට ගොල්ලොන්ගේ තාක්ෂණික සහය ලබා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඔයාට කරන්න තියෙන්නේ 0776 777 734 කෝල් එකක් දෙන එක තමයි.
0: ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කිව්වනේ. දැන් පහුගිය මේ 2026 මේ ගත වෙච්ච මාස 8ට ඒගොල්ලෝ කෝටිපතියෝ සුපිරි ත්‍යාගලාභීන් බිහි කරලා තියෙනවා 32ක්. එතකොට තවත් වාසනාවන්තයෝ රැසක් ඉන්නවා. එතකොට මේ අතරින් සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් සහ ප්‍රථම ත්‍යාගලාභීන් 40 දෙනෙක් ඇතුළුව වාසනාවන්තයෝ 44 දෙනෙක්ට රුපියල් කෝටි 23 ලක්ෂයක්. හරි, 23 ලක්ෂයක් නෙමෙයි 23 කෝටියක්. කෝටි 23යි ලක්ෂ 46කට අධික වටිනාකමකින් යුතු මුදල් චෙක්පත් ප්‍රදාන කිරීමේ උත්සවය පහුගිය දවස්වල පැවැත්ුණා. මේක කියන්නේ ඔබ දිරිමත් වෙන්න ඕනේ. මෙන්න දෙන දිනු. හා, මෙන්න ජයග්‍රහණ. මේ ජාතික උත්තරයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීතුමන්, ඊට පස්සේ ජනාධිපති අරමුදලේ ප්‍රධාන කණකාධිකාරීතුමන්, ජාතික උත්තරයි මණ්ඩලයේ සහකාර සාමාන්‍ය අධිකාරිවරු, මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ කතාව කියන්නේ. රුපියල් 40කට ජාතික උත්තරයි මණ්ඩලයේ ලොතරැයියක් මිලදී ගන්නකොට නිරන්තරයෙන්ම ඔබ වාසනාවන්ත ජයග්‍රාහකෙක්. මොකද මිලදී ගන්න හැම ලොතරැයි පතකින්ම මුදල් ජයග්‍රහණයක් හිම නොවුනත් රටේ සංවර්ධන කාර්යයන් සඳහා දායකත්වය දෙනවා. රජයේ කබත් අරමුදල, කෘෂිකර්ම, සෞඛ්‍ය, රණවිරු, සමාජ සේවා, ඊට පස්සේ ශ්‍රම වාසන, ජාතික වකුගඩු අරමුදල් ඇතුළු රාජ්‍ය සේවය පවත්ව ගන්න අවශ්‍ය කරන සියලු දායකත්වයන් ඍජුවම දායකත්වය ලබා දෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. මතක තියාගන්න, වාසනාවට කියන එකම නම තමයි NLB කියලා කියන්නේ. ඉතින් අදත් ටිකට් එකක් ගන්න කියලා මතක් කරනවා. 7:51. තව සින්දුවකට යන්න. සින්දුවකින් පස්සේ අපිට පුළුවන්කමක් තියෙනවා මේ පැය තවත් වර්ණ දෙයක් කතා කරන්න. කතා කරලා අපි ඊළඟ පැයට යන්. දාමු සිින්දුවක් හොඳේක
1: කද්ද දාන්නනක හෙල්ලෑන්
0: හෙල්ලෙයි දන්න.

0: උදේ 7යි විනාඩි 55යි.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළු මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින්. අදම අමතන්න 011 6767 9579.
2: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 4 700 600. මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
3: මාත ඔමිට කලින් මීටලා නැන්නේ
4: මන්නන් එදා ආය ගෙදර දැකපු ගමන් අය වඳුන ගත්තා.
3: තින් පිස්සු කියන්න බෑ.
4: එහෙම කියන්න බෑනේ. ඒතොර මම බයික් වෙනවනේ.
5: මම බෝඩිමට ආවට කමක් නෑ නේද?
6: අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා එන්නාන්ටි මං ඉන්නානේ.
5: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන් නේ පුතේ?
6: ඒක හොඳයි ආන්ටි. මම රාජවංශටත් කියන්න.
2: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
7: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
8: මානව

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ නිධානය දුතරයින් ප්‍රති සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමිරාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමිරාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
5: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
6: ලකන්ඩ රේඩියෝ ITN

0: අටයි විනාඩි දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB දනට තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
0: අපේ කොටස් වෙළඳපොළ සටස් ගන්නකොට වැටෙන්නේ නෑ සල්ලි. සින්දු කිවනේ හැමයා.
3: ඔව්.
0: ඒ වගේ මොකක් හරි කිව්වමට ඇහුණා.
3: ඔව් කිව්වා කිව්වා.
0: ඔය කොටස් වෙළඳපොළ ගැන අපිට ලොකු අවධානයක් තියෙනවානේ.
3: ඔව්.
0: අපි සල්ලි ආයෝජනය කරන්න හාසයි. අපි යාළු ඉන්නවා සමහර අය කොටස් වෙළඳපොළේ සල්ලි දාලා. ඉතින් දවසින් දවස බලනවා ඒගොල්ලන් කොටස් මිල ඉහළ ගිල්ලද තව කාට හරි විකුණන්න පුළුවන්ද. කොහමද සල්ලි තමයි මේ ලෝකේ නේද? සල්ලි දෙයියන්ගේ මල්ලි කියලා
3: කියනවා. ඔව්. මොකොත්ම කරන්න බෑ ඉතින් සල්ලි නැත්.
0: ඔය අතරේ හොර සල්ලි කියලා જાතියක් තියෙනවා.
3: තියෙනවනේ.
0: ලෝකේ හොර සල්ලි වැඩිපුරම හැංගිලා තියෙන්නේ
3: ලංකාවේ කියලා නම් කියනවා.
0: නැහැ.
3: හා.
0: කාට හරි හිතෙන්න පුළුවන් ඇමරිකාව වගේ රටවල කියලා. එහෙම නැත්නම් අපි වගේ දුප්පත් රටවල කියලා. සෝරි සමා වෙන්න අපි දුප්පත් රටක් නෙවෙයි.
3: නෙවෙයි.
0: ඔව් දුප්පත් රටක් නෙවෙයි. මෙන්න මේ රටේ තමයි ලෝකේ තියෙන සල්ලි වලින් වැඩිපුරම ප්‍රමාණයක් හොර සල්ලි වලින් සල්ලි තියෙන්නේ.
3: කොහෙද?
0: එක්සත් රාජධානිය කියලා කියනවා. හැම අවුරුද්දකම ලෝකයේ මුළු ආදායමෙන් 2%, 5% අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 835 ඉඳන් ට්‍රිලියන 2.2ක් විතර වෙනකන් කළු සල්ලි විදිහට තිබිලා සුදු වෙනවා. මේකෙන් 40%ක්ම සුදු කරන්නේ ලන්ඩන් නුවර කියලා කියනවා. ඒ වගේම එංගලන්තයට අයිති පොඩි පොඩි දූපත්වල කියලා කියනවා. ලෝකයේ දියුණුම සහ නීතිගරුකම රටක් විදිහට අපි දකින මේ එංගලන්තය මේ තරම් කළු සල්ලි සුදු කරන පාරාදීසයක් උනේ කොහොමද? ඔය රුසියාවේ ඔලිගාක්වරු, ඒ වගේම ඩ්‍රග්ස් විකුණන අය,
3: හරි,
0: දූෂිත දේශපාලඥයින් තමන්ගේ හොර සල්ලි ලන්ඩන් වලට ගෙනත් නීත්‍යානුකූල සල්ලි කරගන්නවා කියලා කියනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔය ලෝකයේ ලොකුම සල්ලි සුදු කිරීමේ මැෂිම වෙන ලන්ඩන් නුවර තියෙන රහසක් ගැන. සල්ලි සුදු කරන එකේ ප්‍රධාන පියවර තුනක් තියෙනවා.
3: මොකද?
0: කියන්න බෑ ඕගොල්ලෝ එක කරයි. හොර සල්ලි බැංකු පද්ධතියට ඇතුල් කරනවා. ප්ලේස්මන්ට් ස්ථානගත කිරීම.
3: හරි.
0: ඊට පස්සේ තියෙනවා ස්තරගත කිරීම. සල්ලි ආපු තැන හොයාගන්න බැරි වෙන්න එක එක තැන්වලට මාරු කරනවා. මෙයා ඔබට ඉගෙන ගන්න නෙමෙයි කියන්නේ හොඳේ.
3: දැනුවත් වෙන්න.
0: ඔව්. ඊට පස්සේ ඒකාබද්ධ කිරීම. ඒ සල්ලි නීත්‍යානුකූල සල්ලි විදියට ආයෙත් ආර්ථිකයට ගන්නවා.
3: හරි හරි හරි.
0: මේක ලන්ඩන් වල වෙන්නේ මෙහෙමයිලු. හිතන්නවා මැද පෙරදිග දූෂිත ඇමතිවරයෙක් කියලා.
3: හරි.
0: ඔයා ඩොලර් මිලියන 50ක් හොරකම් කළා. මේ සල්ලි කෙලින්ම එංගලන්තයේ බැංකුවට දාන්න බෑ. ඒ නිසා මුලින්ම කරන්නේ ෂෙල් කම්පැනියක්. හරි. කඩදාසි වලට විතරක් සීමා වුණු බොරු කම්පැනියක් හදාගන්නවා. මේ කම්පැනි හදන්නේ එංගලන්තයට අයිති බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල. හරි. අන්නේ වගේ තැනක හදලා මේ දූපත්වල නීතියට අනුව කම්පැනියේ ඇත්තම අයිතිකාරය කවුද කියලා ඇත්තම කාටවත් කියන්න ඕනේ නැහැ. ඔයාට ඕන නම් බොරු නම් දාන්න පුළුවන්.
3: හරි.
0: ඊට පස්සේ මේ වගේ කම්පැනි කීපයක් හදලා අර සල්ලි වලට මාරු කරනවා.
3: හා.
0: දැන් කාටවත් හොයාගන්න බැහැ සල්ලි කාගේද
3: කියලා. කාගේද කියලා.
0: ඊළඟට තමයි ලස්සන වැඩේ වෙන්නේ.
3: මොකද?
0: මේ බොරු කම්පැනිය හරහා ඔයා ලන්ඩන් නුවරින් මහා මන්දිරයක් සල්ලි වලට ගන්නවා.
3: හා.
0: අවුරුදු කීපයක් තියාගෙන ඉඳලා ඒක විකුණලා දානවා.
3: හා.
0: දැන් ඔයා ගාව තියෙන සල්ලි හොරකම් කරපු සල්ලි නෙවෙයි.
3: නෙවෙයි.
0: ඒක දීපල විකිණීමෙන් ලබාගත් සුදුම සුදු සල්ලි. අද ලන්ඩන් නුවර තියෙන ඩොලර් මිලියන ගණන් වටින දීපල 85,000කට වඩා අයිති කාර්ඩ්ද කියලා බ්‍රිතාන්‍ය ආණ්ඩුව දන්නේ නැහැ කියලා කියන. ඉතින් හිතන්න ඔන්න ඔහොමයි සල්ලි කළු සල්ලි සුදු
3: කරන්නේ.
0: වෙන රටවල වගේම ලන්ඩන් වල ඉඩම් මිල එකපාරටම කඩා වැටෙන්නේ නැහැ. ලන්ඩන් වලින් ගයක් ගන්නවා කියන්නේ ලෝකෙ පිළිගැනීමක් තියෙනවා. ලොකු සල්ලි ගොඩක් එකපාර හංගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ලන්ඩන් වල දීපල ගන්න එක. හරි. මේ ඔය උදාහරණ දෙන්න පුළුවන් ලෝකේ එහෙම රාජ්‍ය නායකයෝ සම්බන්ධනේ. ගොඩාක් ඔය ගඩාෆි සම්බන්ධව සියාදි ගඩාෆි ගැන එහෙම තියෙනවා. ලිබියාවේ හිටපු නායක ගඩාෆිගේ පුතා ගැන එහෙම අදහසක් තියෙනවා. එහෙම ඉතිහාසය ගැන පොඩක් ටෝනි බ්ලයාගේ ආණ්ඩුව සම්බන්ධ යම් යම් කතා ටිකක් තියෙනවා. ඉතින් ඔයගේ ගොඩාක් ඉතිහාසයෙන් ගන්න පුළුවන් තැන් තියෙනවා. මම මේ නිකන් කිව්වේ ඔබේ දැනගැනීම සඳහා කළු සල්ලි කොහොමද සුදු කරන්නේ කියලා. මොකද අපේ රටේත් ඔය කළු සල්ලි සුදු කිරීම ගැන එහෙම කියනවනේ නේ.
3: ඔව්.
0: ඒවා ඉතින් මේ ලේසි වැඩ නෙමෙයි. අමාරුවෙන් කළා හරි හැබැයි අහුනොත්.
3: හා.
0: අහුනොත් පුතේ.
3: ඉවරයි.
0: අපත් නෑ.
3: මේ අපිට බැරිද ඒක මේ අපිට ඇප්ලයි කරන්න?
0: ඒක.
3: කියන්නේ කළු සල්ලි සුදු කරන ඒ ක්‍රීම් එකක් හරි මොකක් හරි දෙයක් අපිට මූණට ඇප්ලයි කරන්න බැරිද?
0: සුදු කරන්න බෑ මේක එහෙම කරන්න මේක ඇවිල්ලා වෙන ක්‍රියාවලිය මට මේ නෑ මට ඔය කතාව අල්ලගත්ත තැන
3: මං කල්පනා කර ඒක බැරිද අපේ මූණට ඇප්ලයි කරන්න කියලා
0: රටකට කතා කරන නිවේදිකාව මං කියන්නේ මොලේ ඔය කළු මොලේ පොඩ්ඩක් සුදු කරගන්න ක්‍රමයක් හොයන්න දැන් අපි අලුත් පැයක ඉන්නේ 8යි විනාඩි 7යි වෙලා ඔය මූණ සුදු වීම කෙසේ වෙතත් ඔය මූණ රතු වෙන හැටි මට වාට කියලා දෙන්න පුළුවන් කවන්නද
3: කියන්න බලන්න
0: දෙන්න

0: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: මේ පැයේ මොනව මතක් කිරීම සුරේකිමු මගතොට.
5: ඔබ දන්නවද, ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
4: සුපර් කවලක් පරිස්සමින් කිහිලෙන්න.
6: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: David Peters Motor Company within Rajya Sevak Opata Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600.
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න.
10: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
11: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
12: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 0777 777 7374.
13: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව
14: ලක්කන මොමදින් දුසයි
15: සම අනුග්‍රහය
16: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
17: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
18: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
19: ඉල් දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉගිනි සල්ල.

0: කතාවට හිනා වෙවි සින්දු අහන්න ඊවි රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: වෙලාව
1: අතයි විනාඩි 22යි වෙලා. නැන්නේ මයික් එක ඔන් කරගෙන
2: කාටද වෙලාව කිව්වේ ඔයා?
1: සමාගමක් බංකොලොත්වෙද්දී සේවකයෝ ඉවත් කරන්න නැතුව තමන්ගේ පඩිය පරිත්‍යාග කළා. සේවයෝ ටික
2: සේවකයෝ
1: ඔව් සේවකයෝ ටික ගොඩ දාපු බොස්ලා අහලා තියනවද?
2: නෑනේ. එහෙම ඉන්නවද?
1: තමන් ගන්න කෝටි ගානක පඩිය එකපාරටම කපලා දාලා.
2: හරි.
1: කම්පැනි අඩියෙම්ම ඒ කියන්නේ යටම ඉන්න සේවකයාට ආ කෝටියක පඩියක් දුන්න පිස්සු CEO කෙනෙක්.
2: අයි එහෙම කියන්නේ.
1: මේ 2015 වෙච්ච කතාවක්. හරි. ග්‍රැවිටි පේමන්ට්ස් කියන ලොකු අය ෆින්ටෙක් කම්පැනි.
2: හරි.
1: සිදුවීමක් තමයි මේ කතාවට මූලික
2: වෙන්නේ.
1: වයස අවුරුදු 31යි ඩෑන් ප්‍රයිස්ට්.
2: ඒ
1: කම්පැනියේ එයා තමයි ප්‍රධාන විධායක නිලධාරි. අවුරුද්දකට ඩොලර් බිලියන 1.1ක හරි ලොකු පඩියක් ගත්ත කෙනෙක්.
2: හරි.
1: එයා තමයි කම්පැනිය පොඩ්ඩක් ලොස්ට්‍රලා යන මාස කිහිපයක එයා ගත්ත ඔය ඩොලර් බිලියන 1.1 පඩිය කපලා දාලා සේවකීන්ට පඩි ගෙවන්න ගත්තා.
2: අනේ
1: මේක ලොකු කතාවක් කෙටියෙන් කිව්වේ සමහර ආයතන තියෙනවා එහෙම සේවකයෝ ගැන සීමිත විදිහට හිතනවා. සමහර ආයතන තියෙනවා සේවකයව හූරගෙන කනවා.
2: සත්ත පහකට ගණන් ගන්න.
1: ඒ හින්දා ඔයා ඔෆිස් එකේ වැඩ කරන්න උනත් කැමති කොහේ හරි ගිහිල්ලා නේද? හොඳ තැනක. දැන් අපි ඔයාට මතක් කරා පෞගේ කාලේ මාක්ස්මෙන් ගෲප් එක ගැන.
2: ඔව්.
1: දැන් අපි මාක්ස්මෙන් ගෲප් එකට ගත්ත ඔය සේවක මණ්ඩලය අලුතෙන් ගත්ත අයද කියන්නේ පරිස්සමෙන් ඔතන තමන්ගේ කැපවීමෙන් උනන්දුවෙන් වැටි කරගෙන ගියොත් ඔයාගේ ජීවිතේ හරියටම හරි. අපි හිතමුකෝ දැන් ඔය ඩෝම මැෂින් එකත් එක්ක තමන්ගේ ජීවිතේ පටන් ගත්ත අය මාක්ස්පෙන් ගෲප් එක නිරන්තරයෙන්ම මේගොල්ලෝ ගැන හොයලා බලලා ඒගොල්ලන්ගේ ජීවිතය විශේෂම ව්‍යවසායක මානසිකත්වය තවදුරටත් පෝෂණය කරලා හොඳ තැනකට ආව ගෙනියනවා. ඒ නිසා විශ්වාස කරන්න 0.117 679 579 මාක්ස්පෙන් කණ්ඩායම ඩෝම මැෂින් එක ඇතුළු යන්ත්‍රෝපකරණ ගණනාවක් ගන්න ඔයා සම්බන්ධ වෙන්නේ මෙන්න මේ වගේ සුපිරි කම්පැනි එකක් එක්ක. හොඳ බේස් එකක් හොඳ වටපිටාවක් මූල්‍ය අතින් හොඳ තැනක් හොඳ විනයක් නේ සුව පහසු පරිසරයක් මේ තියෙන හොඳ මානසික මට්ටමක් පවත්වාගෙන ඔයාට ජොබ් එක කරගෙන යන්න අවස්ථාවක් තියෙනවා. ඔයාගේම ව්‍යාපාරයක් පටන් ගත්තත් මාක්ස්පෙන් කණ්ඩායමත් එක්ක නම් ඔයා ඒක කරන්න. හරි. ඉතින් මතක් කරන්න ඕනේ අපි මාක්ස්පෙන් ගැන කිව්වේ 0.1176 479 579 ලංකාවට කෘෂිකාර්මික වශයෙන් විශේෂම මැෂින්ස් සෑහෙන ප්‍රමාණයක් හඳුන්වා දුන්න නම තමයි මාක්ස්පෙන් කියලා කියන්නේ. ඒ වගේම මෙතනදි මතක් කරන්නම් අපි ඔයාලට RDB බැංකුව ගැන. RDB කියලත් කියන්නේ ශාඛා 272ක් තියෙන නේ ලංකාවේ මේ වෙලාවේ FD එකට ඔයාලට හොඳම රේට් එකක් දෙන අපි විශ්වාස කරන බැංකුව.
2: ඔව්. ඉතින් මාස 3-6 අවුරුද්ද වගේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ FD එක දාන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා ජීවිත කාලෙම මහන්සි කරලා මහන්සි වෙලා හම්බ කරන සල්ලි ටික කිසිම ප්‍රශ්නයක් නැතුව බයක් සකක් නැතුව account එකක් open කරලා ඔන්න තැම්පත් කරන්න පුළුවන් RTP බැංකුවට ගියොත්.
1: ඒ වගේම පැල්ලත්ත කිරිවීදුරුවක රස බලන ඔයාලට පැල්ලත්ත වෙතින් එන අයිස්ක්‍රීම් ගැන චුට්ටක් මතක් කරන්නම්. අයිස්ක්‍රීම් වර්ග කීපයක් තියෙනවා.
2: තියෙනවා එකලංගේ බටර්ස්කොච් තියෙනවා, ස්ට්‍රෝබෙරි තියෙනවා, බ්ලූබෙරි තියෙනවා, මැංගෝ තියෙනවා, ෆෘට් ඇන් නට් තියෙනවා. මේ වගේ රස වර්ග ගණනාවක් තියෙනවා. මේ මොන රස වර්ගයවත් හරිම කිරි රසට කන්න ආස කෙනෙක් නම් ඔයා අයිස්ක්‍රීම් එක උනත් ඔයා තෝරගන්න ඕනේ පැල්වත් අයිස්ක්‍රීම්.
1: 8:25

උදෑසන 8:30යි.

0: මන්දක්කවාගේ වීඩියෝ එකක් යනවා මේ දවස්වල සෝෂල් මීඩියා.
1: මම දැන් හරි ප්‍රසිද්ධයි. මම දැන් හරි ප්‍රසිද්ධයි.
0: මේ වීඩියෝ එක වෛරල් නේ මේ දවස්. මේ බලන්නනේ.
1: ඔයා ඉන්නේ SMS කෙනෙක් එක්ක නෙවෙයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ.
0: බලන්න වේ ඔයාගේ ගායනේ නේද? පුදුම ලස්සනයි.
1: අනේ
0: මේ දවස්වල මේ ගොඩක් අය කතා කරන අය අපේ ලක්කනේ පේජ් එකේ යන වීඩියෝස් ටිකක් තියෙනවා. ලක්කන ගෝල්ඩන් වොයිස්. හරි. සමහර අයගේ කටහඬවල් නිකන් කෝලෙක් වගේ. කනට මීපැණි වගේ. සමහර අය කියනවා මටත් ඒකට ඇප්ලයි කරන්න කියලා. ඇයිමාව ලැජ්ජ කරන්න
1: ඔයාට
0: කියනවා. ඉතින් අපේ හතුරෝ මිතුරු වෙසින් ඉන්න හතුරෝ
1: ඉන්නවනේ.
0: ගායනා කරන්න බැරි කෙනෙක් ඒ වගේ තැනකට ඇදලා දාන එක තමන්ගේ සබ්ජෙක්ට් එක නොවන එකට ඇදලා දාන එක ඉතාම පාපයක්.
1: ලැජ්ජ කිරීමේ අරමුණි.
0: ඔව්. සමහර අය ලංකාවේ තියෙනවා, ලංකාවේ ඉන්නවා දැන්. ඒ තමන්ගේ ශේත්‍රයේ නෙමෙයි වෙන වෙන ශේත්‍ර අතපත ගන්න ගිහිල්ලා ලැජ්ජාවට පත් වෙනවා.
1: දන්න දේ කරගෙන ඉන්න නැතුව.
0: ඒ වගේ නේද? ඔව්. එහෙම නොවි ගායනයේට සුවිශේෂ හැකියාවන් තියෙන පිරිසක් අපිට මුණ ගැහුණා. පහුගිය කාලේ ඒක දැන් මුල් වටේ තරඟ මේ වෙනකොට ක්‍රියාත්මකයි. ළඟදිම හවස 1 ඉඳන් 4 වෙනකන් গোল্ডන් වොයිස් අහන්න පුළුවන්. ඒ අය මොනවද කිව්වේ? කොහොමද සින්දු කිව්වේ? ඔය ඔක්කොම අහන්න පුළුවන් කමක් තියෙනවා. ප්‍රවීණ විනිශ්චයමණ්ඩලයක් ඉස්සරහා තමයි සින්දු කිව්වේ.
1: ඔව්.
0: ඉතින් ලක්කන গোল্ডන් වොයිස් වීඩියෝ එකක් දැක්කම ස්කිප් කරන්න එපා.
1: ලයික් කරලා ෂෙයා කරන්න.
0: අනිවාර්යයෙන්. මොකද මේ කෝටි ගානක තෑග්ගක් දෙන්නේ.
1: ඔව්. අපි ආවට ගැට තෑගි දෙන්නේ.
0: මගේ ආරංචි විදියට සුපිරි ජිප් එකක් දෙනවා කියලා වගේ ආරංචියක් තියෙන්නේ.
1: ඔව්.
0: හරි නිකන් මේ මගේ කවුද කිව්වේ කියලා හොත අසංක උදේ කිව්වා. මං කියන තෝරේ මං නිකන් කිව්වා. හරි.
1: සීරියස් ගන්නොත්
0: සමහර විට ඉඩමක් ගයක් වෙන්න පුළුවන්. හරි. වටින තෑග්ගක්. වටින තෑග්ගක් කියලා කියවම නේද?
1: ඔව්.
0: සමහර විට 10 රීලෝඩ් එකක් වෙන්නත් පුළුවන්. නමං කියන්නේ නිකන් ඉඳලා සින්දු කෑල්ලක් කියන්නේ සින්දු කෑල්ලක් කියලා.
1: හරි.
0: දැන් අපේ රටේ තියෙන අවසර ටීවී බල බල ඉඳලා ගියක් හරි අතර ගන්නවා. එහෙම තියෙන. ඔව්. ඔබව ප්‍රේක්ෂකයා කියලා නේද? ඔබව ඒගොල්ලෝ සල්ලි වලට අරන් තියෙන. දැන් ජොබ් කරන්නේ නැහැ, සමහරු කරන්නේ අවසර ටීවී බලනවා.
1: එතකොට රෑවෙද්දී සල්ලි ටික ගෙනත් දෙනවා.
0: මාසෙට දෙපාරක් විතර ආවොත් නේ. රස්සාව මොකද්ද? අහවල් චැනල් එකේ ප්‍රේක්ෂකී
1: අහවල් චැනල් එක අහනවා.
0: ඔබේ රසිකත්වය නම් සල්ලි වලට විකුණන්න එපා. ඒක සෑහෙන ලොකු එකක්. හරි. ඔබේ ටැලන්ට් එකට යම් කිසි වටිනාකමක් දෙන තැනක් තියෙනවා නම් අන්න එතන තෝරා ගැනීම ඒක ඔබේ අයිතිය. ඉතින් ලක්කඩ গোল্ডන් වොයිස් කියලා කියන්නේ කෝටි ගාණක් වටින තෑග්ගක් දෙන ලංකාවේ ප්‍රමිතිගත රියලිටි එකක්. මේකෙන් කියන්නේ නෑ ලංකාවේ අනිකුත් රියලිටි අවුල් කියලා.
1: එහෙම එකක් කියන්නේ.
0: එහෙම එකක් නෑ. මේක ලක්කන අපි කරන්නේ ස්වාධීන රූපනේ මාධ්‍ය ජාලයේ විදිහට. ඉතින් දාලා බලන්න වොයිස් එක සමානිට
1: අපේ රේඩියෝ එකකින් කරන පළවෙනිම තමයි.
0: පළවෙනිම තමයි.

0: උදෑසන විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj 3-Road රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.

0: අටයි විනාඩි 47 වෙලාව අපි යන්නේ කොහෙද කියලා මම මේ බැලුවේ. අපි යමු ආයේ පොඩ්ඩක් සමාවෙන්න. පොඩ්ඩක් මේ අර කතාව ඉතුරු ටිකට ගිහිල්ලා එමු.
1: කොයි කතාවද?
0: අර බොස් කෙනෙක් ගැන කිව්වේ.
1: ආ හරි හරි හරි හරි.
0: තමන්ගේ පඩිය
1: හොඳ බොස්.
0: ඔව්. දැන් ඔය අර ග්‍රැවිටි පේමන්ට්ස් කියන කම්පැනි එකනේ.
1: හරි.
0: ඒකේ එක්තරා කාලයක වෙච්ච සිදුවීමක්. ඩොලර් මිලියන 1.1ක රුපියල් කෝටි ගානක අතිවිශාල පඩියක් ගත්ත CEO වෙච්ච ඩෑන් ප්‍රයිස් ගැන අපි කීකී හිටියේ.
1: හරි.
0: දවසක් ඩෑන් දැක්ක තමන්ගේ කම්පැනියේ සේවය කරන වැලරි කියන ඔය තරුණ සේවිකාව හරිම අමාරුවෙන් වැඩ කරනවා. එයාගේ මූණේ ලොකු කනගාටුවක් තිබුණේ.
1: අනේ.
0: මානසික පීඩනයක් තිබුණේ. එයා ළඟට ගිහිල්ලා අහුවා වැලරි මොකද කරන්නේ? ඒවා ප්‍රශ්නයක වාගේ. හා. එයා ඇස් දෙකට කඳුළු පුරවන් කිව්වා මේ සර් මම මෙතන පෑගෙන මහන්සිලා වැඩ කරනවා.
1: හා.
0: මට ලැබෙන පඩියෙන් ගෙවල් කුලි ගෙවා ගන්නවත් බෑ. අද ගෙවල් කුලි ගෙවන දවස. ඉතින් මේ මම මේ මොකද කරන්නේ කියලා කල්පනා කරමින් ඉන්නේ.
1: ආහ.
0: ඉතින් කන්න බොන්න අරගෙන බිල් ටික ගෙවලා ඔක්කොම කරගත්තට පස්සේ මගේ අතේ මාසෙ ගාණ ඉතුරු නැහැ.
1: හරි.
0: මේ කතාවෙන් පස්සේ ඩෑන්ගේ හදවත පෑරුණා. තමන් එක පැත්තකින් කෝටි ගාණක් හම්බ කරද්දි තමන් වෙනුවෙන් රෑ තිස්සේ දහඩිය හෙලන සේවකයේ ජීවත් වෙන්නේ කොච්චර අමාරු වෙන්ද කියලා මට තේරුණා. 2015 අප්‍රේල් මාසේ දවසක් ඩෑන් තමන්ගේ කම්පැනියේ හිටපු සේවකයෙක් 120ම ගෙනාවා හෝල් එකට.
1: හරි.
0: රැස්වීම ශාලාවට ගියාලා කිව්වා සේවකයා හිතුවේ කම්පැනි වහන්න යනවා කියලා. එහෙම නැත්නම් කාවරි අයින් කරන්න යනවා කියලා. ඩෑන් මයික් එක අතට අරන් කිව්වා අද ඉඳන් මගේ අවුරුද්දක පඩිය ඩොලර් මිලියන 1.1ක මේ ඉඳලා ඩොලර් 70,000 දක්වා මම ඔයාලට දෙනවා.
1: වව්.
0: හෝල් එකේ හිටපු හැමෝම එකපාරට තිගැස් වුණා. හැබැයි ඩෑන් ඉතිරි නැවතුනේ නැහැ. ඒ විතරක් නෙවෙයි මම කපා ගන්න ඒ ඉතිරි සල්ලි වලින් මේ කම්පැනියේ ඉන්න 15 සේවකයාගේ ඉඳන් හැමෝගෙම අවුම් පඩිය අවුරුද්දට ඩොලර් 70,000ක් රුපියල් කෝටි 2,000,000කට වඩා දක්වා ඉහළ දානවා. පිස්සු හැදුනා. හෝල් එකේ හිටපු අය අඳුන් කුන්. හරි. මුඩ පිස්සුද? කියලා හිතු.
1: මේ අපේ බොස්ද?
0: කියලා ඒගොල්ලෝ කල්පනා.
1: ඔව් ඒගොල්ලෝ.
0: ඔෆිස් එක අතුගාන කෙනාට පියන්ට පාරිභෝගික සේවා නියෝජිතයෙක්ට එක පාටම හිතමු නැති විදියට පඩි දෙගුණ තෙගුණ වුණා. අවුරුද්දට ඩොලර් 35,000ක් ගත්ත සේවකයෝ එකපාරට ඩබල් වුණා 70,000ක් ගත්තා. සමහරු මේ ආශ්චර්යයක් වගේ බලාගෙන හිටියා. සමහරු ඇඬුවා. එකපාරටම ඉතින් මේක ලෝකයේ පුදුම වෙන ප්‍රවෘතියක්. වෝල් ස්ට්‍රීට් එකේ ලොකු ලොක්කෝ ප්‍රකෝටිපතියෝ බිස්නස් එක්ස්පර්ට්ලා ඩෑන්ට බැන්න පිස්සෙක් කියලා.
1: ඇයිද ඒගොල්ලන්ටත් කරන්නේ නැරනේ?
0: සමහරු මූට පිස්සු. මූ සමාජවාදියෙක්. තව මාසයකින් මේ කම්පැනි විනාශ වෙනවා.
1: අහන්නේ.
0: ඔය හරි ජනප්‍රිය තීරණ. මෝඩ යකෙක් කියලා බෑන්න. කොහොම හරි ඔය ටීවී නාලිකා හැම කෑ ගැහුවා. ලෝක ප්‍රසිද්ධ හාවර්ඩ් බිස්නස් ස්කූල් එක පවා මේක කම්පැනියක් අසාර්ථක වෙන හැටි උගන්නන හරි කේස් ස්ටඩි එකක් බවට පත් කරගත්. ඩෑන් වැඩි අතෑරියේ නෑ. ඩෑන්ගේ ඩෑයෝ මෙයාට නඩු දැම්මා. පිස්සෙක් කියලා පවුලින් කොන් කරා. පඩිය වැඩිවුණු සේවකයෝ කම්පැනිය වෙනුවෙන් මුළු ආත්මම කැප කළ වැඩ කරන්න පටන් ගත්තා.
1: හරි.
0: උදේට වැඩට ආව හැමෝගෙම මූණේ ලොකු හිනාවක් තිබුණා.
1: සතුටින් වැඩ කරන්න
0: ඕනේ. සතුටින් වැඩ කරා. ඔය දන්නවද අවුරුදු කීපයක් යද්දී හරි මේ සේවකයෝ තිබුණ තැනට වැඩිය සුපිරි තැනකට කම්පැනි එක ගෙනාවා.
1: වව්.
0: හරි. මාර විදියට ලාභ ලබන්න ගත්තා. ලස්සනම සිදුවීම වෙන්නේ 2020 කොවිඩ් වසංගත වෙලාවේ. කොවිඩ් නිසා මුළු ලෝකෙම කම්පැනි වැහෙනකොට ග්‍රැවිටි පේමන්ට්ස් එකේ ආදායම 55%කින් කඩාගෙන වැටෙනවා. කම්පැනිය බේරගන්න නම් සේවකයෝ අයින් කරන්න වෙනවා. ඩෑන් සේවකයෙක් එකතු කරලා කිව්වා මට ඔයාලව අයින් කරන්න බෑ. අපි මොකද කරන්නේ කියලා ඇහුවා. එතකොට සේවකයෝ එක පාරටම කිව්වා සර් අපේ පඩියෙන් 30%, 50% කට් කරලා කපලා කම්පැනිය මේ අවුරුදු 1,2 මේ කොවිඩ් එක යනකම් ඉස්සරහට අරගෙන යන්න. කාවත් අයින් කරන්න එපා සර්. අපේ බොස්ස අපි වැටෙන්න දෙන්නේ නැහැ කියලා.
1: වව්.
0: සේවකයෝ කැමැත්තෙන් තමන්ගේ කැපකිරීම කළා. ඊට පස්සේ හොඳම දේ තමයි කොවිඩ් ඉවර වුණා. ආයි කම්පැනිය බැක් ටු නෝමල් වුණා. ආයි අර කපාගත්ත පඩි සේවකීන්ට ආයි දුන්නා. ඒගොල්ලෝ හැමදාම සතුටින් හිටියා. මේ කතාවද ලංකාවේ ආයතනවල නේද ලොක්කන්ට හොඳ පාඩමක්.
1: පාඩම් ඕවා.
0: සේවකීන්ගේ මානසික සතුට කියලා කියන එක සැටිස්ෆැක්ෂන් තෘප්තිමත් භාවය තියෙන තැනක ඒ සේවකයෝ කඩියෝ වගේ වැඩ කරනවා. නායකයෙක් එම නැත්තං අධිපති නෙමෙයි රජවෙන්න ඕනේ සේවකයෝ.
1: සේවකයෝ. මොකද සේවකයෝ හින්දාන කම්පැනි එක තියන්න?
0: යම් වියදමක් ආයෝජනයක් විදියට දකින්න පුළුවන් නම් ලොක්කෙකුට. නේ?
1: ඔව්.
0: එහෙම එහෙම බලන්න පුළුවන් තැන් ගොඩ ගිය තැන් උදාහරණ තියෙනවා. ලොක්කා කැපකිරීම කරලා නේ? සේවකීන්ට සියලු පාසුකම් දෙන ආයතන නැතුවම නෙවෙයි. මෙහෙම කියනකොට මට මතක් වෙන ආයතන කීපයක් තියෙනවා.
1: මොනවද?
0: තියෙනවා. හරි. නිකන් ඔළුවේ තියාගන්න ඔයාට මතක් කනේ නැති.
1: දැන් එතකොට මේක අහගෙන යන බොස් කෙනෙක් කැවිනුනට අතල රේඩියෝ ඔෆ් කරයි තාන්න.
0: එහෙම නොකරන කෙනෙකුට පොඩි ලැජ්ජාවක් හිතෙන්න පුළුවන්. සේවකයෝ හූරගෙන කන. ආ තියෙන සේවකීන්ට තියෙන මේ මොන හරි දීමනා කප්පාදු කරමින් නේ
1: වැඩ විතරක්ම
0: සමහරු ඉන්නවනේ එහෙම. එහෙම අයට ඉතින් මේ පොඩි ලැජ්ජ නම් රේඩියක වහන්න. 8 විනාඩි 53යි. ජාතික ලොතරැයි මණ්ඩලයේ කියන්නේ පුළුවන් තරම් ඔබට නේද ඕන කරන හයිය දෙන තැනක්. ජාතික ලොතරැයි මණ්ඩලයේ ගොඩනැගිලා තියෙන්නේ ඔබට දිනුම් සුපිරි ජයග්‍රහණ කෝටි ගණන් තෑගි දීලමයි. දින තරමට තමයි ලැබෙන්නේ.
1: ලැබෙන්නේ.
0: ඉතින් රටේ සංවර්ධන කාර්යයටත් දායකත්වයේ දෙනවා. ඔයාගෙන් ගන්න රුපියල් 40ට ලොකු වටිනාකමක් ඔයාට ආයි පෙරලා දෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ අදත් පුළුවන් නම් ටිකට් එකක් ගන්න. පහුගිය දවස්වල අපි කිව්වා අර මුදල් වෙනුවෙන් ගණනාවක් නේ.
1: ඔව්.
0: සල්ලි දුන්නා. දැන් මේ පාර ජයග්‍රහකයෝ 44කට කෝටි ගාණක් බෙදුවා පහුගිය කාලේ. එතකොට තව තව ඉස්සරහට තියෙනවා තව ගොඩක් දේවල් කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට. ඒ අතර වාරි මතක් කරන ඔයාගේ යම් කිසි ගාණක් අතට ආව ගමන් ඔක FD එකක් දානවා නම් RDB බැංකුවට යන්න. මොකද මේ කාලේ හොඳටම පොලිය හොඳ පොලිය අනුපාතයක් මාස 3 6 9. ඔයා කැමති විදියට දාගන්න කතා කරගන්න RDB බැංකුවට. ඉතින් රට පුරා ශාඛා 272යි. ඒ වගේම ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැනත් කතා කරලා අපි මේ පැයෙන් යන්නම්.
1: හරි.
0: ලෙන්ස්ටෙක් කියලා කියන්නේ ඔයා දන්නවා ඔයාගේ ඇස් සම්බන්ධ සියලු ප්‍රශ්න වලට විසඳුම් දෙන තැන.
1: 0706 0706 කෝල් එකක් දෙන්න. එහෙමත් නැත්නම් 0112 785 858 කෝල් එකක් දෙන්න. ඔයාගේ ඇහි පෙනුමේ පොඩි හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම ඔයාගේ පවුලේ කෙනෙක්ගේ වටපිටාවේ අසල්වැසියෙක් හරි කමක් නැහැ. ඇස්වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා නම් පෙනීමේ ප්‍රශ්නයක් තියෙනවා නම් ටග්ගාල ඒගොල්ලන්ටත් මෙන්න මේ ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන කියන මේ නම්බර්ස් ඒගොල්ලන්ටත් දෙන්න. කතා කරමු. මොකද මේ ඇස් දෙක සනීප කරනවා කියලා කියන්නේ ලොකු පින්කමක්.

0: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
1: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: වෙනබු දෙනවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනට තහනය නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවැනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: කැලණිකඟෙන් ජලය ලබා ගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මක භාවයට බලපෑ හදිසි තත්වය ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතුව මෙවන විට නිරාකරණය කර ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලපහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිර්දේශ පරිදි ජලය බෙදහැරීම සඳහා අවශ්‍ය ජලයේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ සිදුකර නියමිත තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කිරීමෙන් පසු ජල සැපයීම යථා තත්ත්වයට පත් කර ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ. ඒ අනුව ජල පවිත්‍රාගාර ආශ්‍රිත ප්‍රදේශවල ජල සැපයීම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි ජල සම්පාදන මණ්ඩලය අපේක්ෂා කරනවා. බතරමුල්ල, කෝට්ටේ, පාමංකඩ සහ නුගේගොඩ ආශ්‍රිත ජල සැපයුම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වීමේදී යම් ප්‍රමාදයක් සිදු විය හැකි බවයි ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ. පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන මෙම පියවර සඳහා ජනතාවගේ සහයෝගය කාරුණිකව අපේක්ෂා කරන බවද ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙනවා. අමරිකාව ආර්ථික සම්බාධක තවදුරටත් පුළුල් කිරීමක් සමග ඊට ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කළා. ඉරානයේ ආර්ථිකයට බලපෑම් කරමින් එරට ආදාය මාර්ග අවීර කිරීමේ අරමුණින් අමරිකාව නව සම්බාධක පනවා තිබෙනවා. අමරිකාවේ බාණ්ඩාගාර ලේකම් ස්කොට් ඩේසන් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමග ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන රටවල් සහ ආයතනවලටද දැඩි පියවර ගැනීමට ඉඩ ඇති බවයි. නව සම්බාධකයටදී පුද්ගලයන් ආයතන සහ නෞකා 60කට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කර තිබෙනවා. කෙසේ වෙතත් ඉරානයේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවකු වන චීනයේ ප්‍රධාන මූල ආයතන කිහිපයක් සම්බන්ධයෙන් ක්ෂණිකව දැඩි පියවර ගැනීමෙන් අමරිකා වැළකී සිටින බවයි වාර්තා වන්නේ. මේ අතර අමරිකාවේ නව ආර්ථික පීඩනයකට තම රට ප්‍රතිචාර දක්වන බව ඉරාන බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. ඉරානයේ සිදු කෙරෙන තෙල් අපනනේ තවදුරටත් සීමා කිරීම ඇතුළු පියවර මෙන්ම අවශ්‍ය හොත් හමුදාමය ප්‍රතිචාරයක් දක්වා ක්‍රියාමාර්ග ගැනීමට ඉරානයේ සූදානම් වන බවටයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ හේතුවෙන් ගල්ෆ් කලාපයේ තෙල් සැපීම සහ ලෝක බලශක්ති වෙළඳපොළ සම්බන්ධයෙන්ද යළි අවධානය යොමුව තිබෙනවා. ලක්කන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සීරුවෙන් ලක්

0: ගුඩ් මෝනින් 9යි විනාඩි 7යි වෙලාව අපි අලුත් පැයක ඉන්නේ.
1: මේ පැය අපි මොනවද කියන්නේ?
0: දැන් තාක්ෂණික ලෝකේ ඉස්රාණ යනකොට
1: ඔව්.
0: දැන් අපි තාම රටක් විදියට එහෙම යන්න බය ගතියක් තියෙනවනේ. අලුත් ඒවා ටිකක් අපි පැකිලෙනවා.
1: අත ගන්න බයයි.
0: ඌව හරියයි දානේ. මේ ඌවා මේ හරියනේව නෙමෙයි.
1: අපිට ගැලපෙනේව නෙමෙයි.
0: දැන් බලන්න ඉන්දියාව අලුතෙන් ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා.
1: මොකද්ද?
0: රටේ වඩාත්ම අභියෝගාත්මක භූගෝලීය කලාප කිහිපයක් තෝරගෙන අපි ගමු ඇසෑම් ප්‍රාන්තය, හිමාචල් ඒ වගේ ප්‍රදේශ අරගෙන ඩ්‍රෝන දාලා තමයි ලියුම් බෙදන්. තැපැල් සේවය නෙක්ස්ට් ලෙවල් ගෙනල්ලා
1: තියෙනවා.
0: හරි.
1: හරි.
0: ගේ ළඟට ඩ්‍රෝන් එකක් එනවා. ඩ්‍රෝන් එක ඇවිල්ලා ටිලිං ටිලිං කියලා බෙල්ලක් ගහනවා. පියුම් මහත්තය ඇවිල්ලා වගේ දැන් එන්නේ කැලිම ඩ්‍රෝන්. හිමාචල් ප්‍රදේශයේ මන්දිර් රෙහෙදාර් මාර්ගයේ නියම ව්‍යාපෘතියක් විදිහට මේක ට්‍රයි කරලා බැලුවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 12ක් විතර මේ මාර්ගයේ තැපැල් මලු බෙදන්න පැය දෙකක් විතර යනවා. ඩ්‍රෝනේ දාලා බෙදුවම විනාඩි 7න් බෙදලා
1: තියෙනවා.
0: මේ ටිකක් අමාරු පාරක්. කැඩිච්ච කඳු සහිත. ඉතින් අර බෙදන්න යන මහත්තයාගේ පණ යනවා මේ ටික බෙදලෙනකොට. දැන් ඒක මුකුත් නැහැ. එතන මාර්ගය ඉස්සරහට ගියා. ඩ්‍රෝන් එකේ ඔක්කොම ලියුම් ටික දැම්මා. අදාළ ඒවා මල්ලට දැම්මා. කොහම හරි එකින් එක හරි දාලා විනාඩි 7න් ස්කීම් එකටම ලියුම් ටික යවලා ඉවරයි.
1: එතකොට මේ තපල් මහත්තයාගේ ජොබ් එක?
0: ඒක දැන් නැහැ.
1: එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
0: දැන් වහාම ඩ්‍රෝන ක්‍රියාකරුවන් ගන්නවා තැපැල් දෙපාර්තමේන්තුවේ තුන ඉන්දියාවේ. හරි. ඉතින් මාර්ග 110ක් මේ විදියට මේ ආවරණය කරලා තියෙනවා මේ වෙනකොට. කිලෝ 10ක් බර තැපැල් බෑග්.
1: හරි.
0: කිලෝමීටර් 80කට වඩා වැඩි මාර්ගවල ප්‍රවාහනය කරන්න පුළුවන් මේ ඩ්‍රෝන වලින්. මේ වැඩසටහන ස්කයියා කියන කම්පැනිකෙන් තමයි කරන්නේ.
1: ස්කයියා.
0: ඔව් ඒගොල්ලයි ඉන්දියා ඉන්දියා පෝස්ට් එකයි. ශ්‍රී ලංකා තැපැල් වගේ. ඒ තියෙනවා ඉතින් ඉන්දියා පෝස්ට්. ඒ දෙක එකතු වෙලා තමයි කරන්නේ. එතකොට තැපැල් එකේ මහත්තුරු දැන් ඔන්න වර්ධනය කරනවා. අපේ වැඩේ මුං කරන්න ගියාම
1: පිටි ජොබ් නෑ.
0: අපේ වගේ නම් පටස් ගාලා කරන්නේ නේද? මාධ්‍ය හමුවක් තිබ්බා කැඳවුම් කරගෙන පත් කරගත්තා. වැඩේ අවුල් කරා මේක අපේ ජොබ් එකට ගහලා යන වැඩක්.
1: ඔව්.
0: මේක මේ දරු පවුල් කීයක්ද කියලා හැම ප්‍රශ්න ඒ කියන්නේ ඇත්ත කතාව.
1: ඔව් ඔව්.
0: දැන් හැම එකම තාක්ෂණයෙන් කරන්න ගියාම දැන් මේ අපිට මතකයි මායි කාවේ කතා කරලා දිනා AI ඇවිල්ලා AI වලින් එනවුස ආවට පස්සේ අපිට මොකද වෙන්නේ?
1: අපිට මොකද වෙන්නේ?
0: ඒක අපිම මත හදලා මේ අකුල් හෙල්ලලා තියෙන. හරි. කොහොම නමුත් අපි ලෝකී තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ.
1: හැබැයි සමහරව තාම හිතාගෙන ඉන්නවා හැම මේ අනවුස් කරන්න පුළුවන් කියලා.
0: ඔව් සමහර වොයිස් එහෙම දා තේරුමක් නැහැ නේ. මම නම් ඇත්තටම AI වොයිස් එක අහන්නේ නැහැ.
1: ඔව්නේ.
0: ක්ලිප් එකක් AI වීඩියෝ එකක් බලන්නෙත් නැහැ දැන් ඇත්ත. ඒවැයි ගතිය ඒ ආටිෆිෂල් අර එකම ඩිලිවරි පැටර්න් එකක් තියෙන්නේ නේ.
1: කිසි ෆීල් එකක් නැහැ
0: නේද? ඈතින් ඇහුණත් AI නීයා. නේද?
1: ඔව්.
0: එහෙමත් තියෙනවා. AI post ඒවැ ඉතින් එහෙම ලොකු වටිනාකමක් නැහැ. ඉතින් මිනිස්සුන්ට ලේසි මොකක් හරි අමුණ ගන්න ලේසි.
1: ඔව් අර මනුස්සයාගේ අර මේ ක්‍රියේටිව් අයිඩියාස් කියන ඒවා සහ මුලින්ම නැති වෙලා තියෙන්නේ දැන්.
0: ක්‍රියේටිව් එක සමහරවිට ගන්න try කරා කියමු. try කරත් අපි හිතන මට්ටමට එන්නේ
1: නැහැ. එන්නේ නැහැ නේ.
0: හිතන්න පුළුවන් prompt එක හරියට දීලා ගන්න. ඒත් අර natural නැහැනේ.
1: ඔව්.
0: දවල් ෆොටෝ එකක් AI වලට දීලා prompt එක හරියට දීලා මෝර්නින් ෂෝ කියලා පෝස්ට් එක හැදුවා කියලා.
1: මගේ සැබෑ ලස්සන ගන්න බෑනේ.
0: ඔව් ඒ ගත්තත් ඒකට පණ නැහැ නේ ෆොටෝ එකට. අර සැබෑ ඡාය රූපයක තියෙනනේ.
1: ඔව්.
0: ඒ අපි හැමතිස්සෙම ආස natural දේවල් දකින්න. ඒ නිසා මේ ඔය අපි වෙන කතාවට වෙන පැත්තකට ගියේ. drone එකෙන් පටන් අර. ඉතින් ලෝකෙ දැන් AI ප්‍රතික්ෂේප කරමින් යන්නේ.
1: ඒක හොඳයි.
0: ගන්න තැන් තියෙනවා ඒවා හරි තැනට ගන්න ඕනේ හැම තැනටම හරියන්නේ නැහැ. 9යි විනාඩි 11යි වෙලාව.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: මේ පැයි මොනම මතක් කිරීම සුරේකිමු මගතොට.
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් බලඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපර් කවණක් පරිස්සමින් කිහිපෙන්න. අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනා භිෂේකයට ඔබ සූදානම්ද?
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

ඉතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600. David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600. රීදා වයි බී එකට මික්ස් වෙනවා.

0: ඇහේ දොර ගඟේ බල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ තනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
4: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: නවයයි 24යි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් මැච් එකක් මේ දවස්වල තියෙනවා.
1: ඔව්.
0: භාරත පුත්තු අපිට හොඳට නෙළුවා.
1: අපි කෑවා.
0: පළවෙනි ටෙස්ට් මැච් එකේ සේනිමාවට පත් වෙද්දී දැන් දෙවැනි එක කියන්නේ දෙවැනි එකත් භාරත පුත්තු අපිට 508ක් ගහලා විකට් 9 දීකුවා. දැන් ඕගොල්ලෝ බැට් කරන්නනේ අපිට මහන්සිය කියලා.
1: අපිට මෙච්චර ලකුණු ගන්න බෑ.
0: අපේ සිංහ පැටව ටික ඊයේ ලකුණු 8යි විකට් 2යි දවස් ඉවර වෙනකොට. මේ මැච් එක වැස්ස බලාගත්තොත් තමයි.
1: ඒකසර දඩ මොකක් හරි.
0: ඒ ජයිස්වාල්ගේ අර මේ අසිත පුතාගේ පොඩි පොඩි ළමයි තිය රණ්ඩු කරන්නේ. ඕ වයසත් එක්ක හරියනවනේ. අපි පොඩි කාලේ රණ්ඩු වෙච්ච අය. දැන් අපි රණ්ඩු කරන්නේ නැහැ
1: නේ. නෑ නෑ.
0: දැන් නම් ඉන්නේ අපි කනට ගැහුවත් හනේ.
1: පරිණතයි නෑ නේද?
0: ඔබ කනට ගහලා ඔබ කවදා හරි ඔබ
1: පස්සේ අනිත් කනත් වොන්ද කියලා හරිනේ.
0: දෙන්නේ නැහැ. ඒක නම් කරන්නේ. මම නම් ඉන්නේ ඔබ දවසක මගේ කනට ගහපු එක ගැන ඔබ ඔබම තමයි පසුතැවෙන්නේ කියන තැන. ඉතින් ඔය ඒක වයසත් එක්ක එන එක. ඉතින් ජයිස්වාලුයි අසිතයි පොඩි රණ්ඩුවක් ගියා. ඒ රණ්ඩුව මැද කොහොම වුණත් ඒකට දඩයක් ගහලා තිනවා ICC එකෙන්.
1: දෙන්නටමනේ.
0: තරඟ මුදලින් 120ක්ද කොහෙද?
1: ඔව්. 125ක්ද.
0: කොහමාර ඉතින් අමාරුවෙන් අවුවේ කට්ට කාලා හම්බ කරනවා. ඒක දඩ විදියට ගෙවනවා.
1: දැන් බ්ලැක් මාක් එකක් තියෙනවනේ ගලන්ට.
0: ඉතින් කවුරු හරි වැඩි හිටියෝ ඉතින් මේවා කියලා දුවනක් දුන්නා නම් හොඳයි. නේද?
1: චූටි බබාලා.
0: ඔය අජේ ජඩේජා කියලා හිටියා ඉස්සර. ජඩේජා. අජේ ජඩේජා කියලා තියෙනවා. ඔබ කාට හරි විහිළුවක් කරන්න ඔබට ඒ වගේ විහිළුවක් දරා ගන්න පුළුවන්. ජයිස්වාල්ට කියලා
1: තියෙනවා.
0: ඔබ පළමු ටෙස්ට් තරගයේදී දික්වැල්ලට විහිළු කරා. දික්වැල්ල අවුට් වෙලා ගියාට ඔබ විහිළු කරන හැම කෙනාම ප්‍රතිචාර දක්වන්නේ එහෙම නෙමෙයි. සමහර විට ඔබට ඇස්වලට කඳුළු වෙයි ඒ ප්‍රතිචාර.
1: කඳුළු වෙයි නැත්තම්.
0: මොකද ඒගොල්ලන්ගේ ටීම් එක මේ ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ලංකාවේ අයගේ හැටි දන්නේ නැහැ ඉතින්. ආගන්තුක සත්කාර නේ.
1: ඒ අතින් හරි ඉහළයි.
0: හොඳට හොඳයි නරකට නරකයි. නේ.
1: අනිවාර්ය.
0: රාමසීත කතාවත් ඕන. නේ. ජඩේජාට මතක් කරලා ඉතින් රාවණා කියලා මේ කෙනෙක් හිටියා.
1: හිටියා.
0: දුන්නේ අදටත් අපි මේ ඉතිහාසය මේව පටලන්න ඕනේ.
1: එවනට ඒව මතක තියාගන්න.
0: මේ අපි ඉතින් යක්ක පුත්‍රයෝ හරි. හරි.
1: යක්කු බලව.
0: අපි යක්කු බලව කියලා එක අක්ක කෙනෙක් කිව්වා මතකද? හරි. 9:27 ක්‍රිමිරාජ නිෂ්පාදනය මතක් කරන්න ඕනි. ඉතින් අවුරුදු 77ක් තිස්සේ ක්‍රිමිරාජ නිෂ්පාදන කියලා කියන්නේ අපේ රටේ දහස් ගණනක් ලක්ෂ ගණනක් සුවපත් කරපු නිෂ්පාදන පෙළක්.
1: ඉතින් ඔගලන්ට පුළුවන් ක්‍රිමිරාජ නිවසින් ඔගාට උගුර මාරුවක් තියෙනවා නම් මේ දවස්වල වැල්මේ පැණිය ගන්න පුළුවන්. ඒ වගේම හෙම්බ්‍රිසාව කැස්ස උණ වගේ තියෙනවා නම් ක්‍රිමිරාජ පෙයව ගන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් සඳුන් පැණිය ගන්න පුළුවන්. එතකොට කුරුලෑසුවේ තියෙනවා මුඛසෝතන තියෙන මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් හාට ක්‍රිමිරාජ නිවසින් ගන්න පුළුවන්. 0112 753 889ට කෝල් එකක් දෙන්න.
0: ඒ වගේ මතක් කරන්න ඕනේ අපි ඔයාට ඩෝම මැෂින් එක මාක්ස්පින් ගෲප් එකත් එක්ක නේද? හරි. එතකොට මාක්ස්පින් ගෲප් එකට මේ පහුගිය කාලේ අපි කොහොමද සේවකයෝ බඳව ගන්නවා කියලා.
1: ඔව්.
0: දැන් ඒ කතාව ඉවරයි. සුදුසුකම් ලත්තයව ගත්තා. දැන් ඔයාට තියෙන අලුතෙන් ව්‍යවසායකයෙක් විදියට හිතලා මැෂින් එකක් අරගෙන අලුත් ව්‍යාපාරික ස්ථානයක් පටන් ගන්න.
1: හරි.
0: ඔය ගෙදරදී මේ තෙල් හිඳීමේ යන්ත්‍රයක් එහෙම තියෙනවා. ඉතින් ස්වන් රැකියාවක් විදියට ඔයාලට පුළුවන්කම තියෙනවා ගෙදර පොල් තෙල් ටිකක් හිඳින්න. ඕන තරම් තෙල් වර්ග හිඳිනවනේ.
1: ඔව්.
0: ඉතින් එහෙම බිස්නස් එකක් වුණත් ඔයාලට පටන් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මතක් කරන්නේ 0112 767 579 ලංකාවේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ ලොකු සේවාවක් කරපු නමක් තමයි මාක්ස් පෙන් කියලා කියන්නේ. RDB බැංකුව ශාකා 272 රටපුරා මේ දවස්වල ඒගොල්ලන් විශේෂ වෙන්නේ FD එකට හොඳම රේට් එක දෙන්නේ RDB බැංකුව.
1: ඉතින් ඔයාලට පුළුවන් ළඟම තියෙන ටවුන් වාගේ ටවුන් එකේ ළඟම තියෙන RDB ශාකාවට ගිහිල්ලා account එකක් open කරලා ඔයා මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික පරිස්සමින් තැම්පත් කරන්න. ආයෙ ඉතින් ආරක්ෂාව ගැන හිතන්න ඕනෙම නැහැ.
0: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන කියන්න ඕනේ. ඔයා දන්නවා ආගේ හැ සම්බන්ධව ලොකු අවධානයක් තියෙනවා. අවුරුදු 40 වගේ වෙනකොට 40 සැන්දිරිය කියලා කිව්වට 40 වෙන්න ඕනේ නැහැ. අවුරුදු 15-16 ඉඳන් සමහර විට විවිධ තත්ත්වයන් නිසා ඔය ඩිජිටල් ස්ක්‍රීන් එක්ක අපි කරන ගනුදෙනුවත් එක්ක අපිට තියෙන සමහර විට වෘත්තීය නේද රාජකාරීත් එක්ක දැන් ඔය අපි කියන්නේ පෑස්

0: හාරසිය හැත අට එහමත් ඇතම් මිද එකකෑ දෙකයි හත්සය අසූ පහයි අටසිය පනස් අට.
1: ඉතින් ඇය සුදේවත් කිරීම ග්ලුකොමාතත්වයන් දියවැඩිය සායන ඇතුළු තවත් බොහෝ දේවල් ඇස සම්බන්ධ සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙනවා. රජයේ පිළිගත් ආයතනයක් විදිහට තමයි ලෙන්ස් එකයික හොස්පිටල් හඳුන්වන්න පුළුවන්කමක් තියෙන ප්‍රවීණ වෛද්‍යවරු සුහදශීලී සේවාවක් සපයන කණ්ඩායම. මේ ඔක්කොම එක්ක ඔයාගේ ඇහැ සම්බන්ධ ප්‍රශ්න විසඳ ගන්න ඉතාම අඩු මුදලකට කතා කරන ලෙන්ස් එකයික හොස්පිටල් එකට 9:30.

0: Надо ли я лутра сам посыхаву?
1: ඉක්මනට ගිහලා මේ සින්දු අහලෙමු. ඊට පස්සේ ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ දිනුම් මැද ටිකට් වල වාසනාවන්ත අංක ටික.

උදේ 9 විනාඩි 33 වෙලාව ජාතික ලොතරැයි මල්ලි දවස් ගත ටිකට් එක අතර ගන්න මෙන්න හොයා දිනපු වාසනාවන්ත අංක ටික මහජන සම්පත 6275 වන දින වාරය B අක්ෂරයත් එක්ක අංක 65851 එවගේම ගොවිසත ගතනම් X අක්ෂරයත් එක්ක අංක 3 අංක 27 අංක 31 සහ අංක 75 මෙගා පව ගතනම් U අක්ෂරයත් එක්ක අංක 10 තමයි ප්‍රසාද අංකය ජයග්‍රහය අංක 9 26 39 65 ධන නිධානය M අක්ෂරයත් එක්ක අංක 23 35 43 සහ 80 හඳහන ලොතරැය කඩක ලග්නය ජයග්‍රහය අංක 13 14 48 අද සම්පත ගත්තනම් අංක 5 අංක 1 අංක 7 අංක 5 අංක 1 අංක 8 අංක 7 අංක 5 අංක 1 B

ක්ෂරය තියෙන්න්න ඕනේ. එවගේ මයින්ල් පිචායල තරයි ගත්තනං පී අක්ෂරඇත්ත එකංක හත හත හයතුන. සුබ දවසක් පෘෂභලක්නය අංක 31, 37, 38 මෙතමයි තිනපු අංකටික. ඉතිං ජාතික ලොතරයි මණ්ඩලි රටේ සංගතන කාරයන් වෙනුවෙනුත් වගේ වගින් ගන්න රුපියල් 40 යොදවනෝ. ඉතිං සෑන් ලොකු දෙයක් ඒක. හිතන්න ති දෙයක්. ඉතිං අරමුදල් රසක් වෙනුවෙන් තමන්ගේ දායකත්වය දෙනවා. පෞගේ දවස්වල කෝටි ගානක තෑගි නේද 44 දෙනෙක් අතරේ කෝටි ගාණක් කෝටි 33,46,000 බෙදලා දුන්නා මේ ජයග්‍රහකයෝ 44 දෙනා අතරේ. ලේසි නෑ පෞගේ කාලේ පුරාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සුපිරි ජයග්‍රහකයෝ රසක් බිහි කරලා තියෙනවා. ඒ අතර වාරේ තවත් සැනසිලි තෑගි අනම් මනව ඔක්කොමත් එක්ක ගත්තම නේ විවිධාර මුදල් පාර්ශ්වික කටයුතු ඩෙංගු මර්ධන ව්‍යාපෘති ඔක්කෝම දැන් අතන තියෙනවානේ. රටේ ආර්ථිකයට සංවර්ධනයට දායක වෙන විදිය සෞඛ්‍ය රණවිරු සේවා ඊට පස්සේ වකුගඩු ගොවි ජනතාව මේවාගේ ගොඩක් සමාජ සේවා අරමුදල් මේවාගේ ගොඩක් ඒවාට සපෝට් කරන ගමන් තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. 9:35 වෙලාවයි.

0: जूते के इन नोया के फ्यूचर का प्लस पॉइंट है काक आरडीबी यूथ प्लस विशेष प्रतिलाभ रसाक समगिंग यूथ का नमस्ते ट्रेन बैंकिंग पार्टनर आरडीबी यूथ प्लस की नुमा उबब विनुएन मा
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පා පිටහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනට තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: නවයයි විනාඩි 43 වෙනකොට AI වලට විරෝධය දක්වපු
1: අපි දෙන්න.
0: අනේ අපි ප්ලීස් අපේ තුන්හිතකවත් එහෙම ප්‍රශ්නයක් නැහැ. පෞද්ගලිකව අපි නම් කැමති නෑ. ඉතින් කාගේ හරි කැමැත්තට අපි ගරු කරනවා. කවුරු හරි කෙනෙක් නම් AI වලට කැමතියි කියලා.
1: හරි අපිට කරන්න දෙයක් නෑ ඉතින්.
0: ඒක ඔබේ රුචි අරුචිකම්. ඒක ඔබේ ස්වාධීනයි තිය. කෙනෙක්ට අකමැති වෙන්න පුළුවන්. පැලත්ත කිරි වීදුරුවක රස බලන ගමන් මෙන්න මේක මතක තියාගන්න ලංකාවේ අපිට වගේ කියන කිරිපිටි නිෂ්පාදකයා තමයි පැල්ලත්ත කියලා කියන්නේ. ඒකේ නයි සැකයක් තියාගන්න බා කිසිම වෙලාවක. මොකද පැල්ලත්ත ඒ තරමට ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. දැන් මේ පහුගිය මාස කීපය තුළ ස්වාධීන පොත් අලෙවිකරුවන් විසින් අමුතු ආකාරයේ මේ මිලදී ගැනීමේ රටාවක් නිරීක්ෂණය කරා. ඒගොල්ලෝ බැලුවා සාමාන්‍යයෙන් සතියකට හරි
1: හරි
0: මේ පොත් විකිණන ප්‍රමාණය. එතකොට අලුතෙන් පොත් විකිණන සම්භාවිතාව මොනවද විකිණෙන්? මේ වගේ හොයලා බලනකොට පාවිච්චි කරපු පොත් අලවිය වේගයෙන් ඉහළට ගිහිල්ලා
1: තියෙනවා.
0: පරණ පොත්.
1: ඔව්.
0: ඒ කියන්නේ වසර 30ක් තිස්සේ භාවිත කළ පොත් මේ ආයි අලුතෙන් උඩට ඇවිල්ලා තිනවා මාකට් එකේ. කිසිම දවසක මේ தත්ත්වය මීට කලින් දැකලා නැහැ කියලා
1: කියනවා.
0: ඔය ස්ටුවර්ට් මෑන්ලි පොත් 2000ක් 3000ක් විතර දවසකට අලෙවි කරන කෙනෙක්. එයා ඇවිල්ලා ඔය බාටර් බුක්ස් කියන ආයතනයේ වැඩ කරන කෙනා. නොදම්බර් ලර්න්ඩ් වල තමයි එයා මේවක කරේ. එතකොට උගල කියනවා ඔය බාටර් බුක්ස් කියන ආයතනය ඉතාම ප්‍රචලිත ආයතනයක්. කැනේඩියානු සමාගමකින් එක තොගෑනුමක් විතරක් මෙයාට හම්බෙලා තියෙනවා දින 7කදී. හරි. පාවිච්චි කරපු පොත් ලොට් එකකට ඒක මීට කලින් වසර 30ක් තිස්සේ හරි
1: හරි
0: එහෙට මෙහෙට ගිය පොත් පරණ පොත්. ලෝකෙ පුරා තවත් පොත්වලඳුන් මේ අසාමාන්‍ය දැවැන්ත ඇනවුම් පිළිබඳ වාර්තා කරනවා. ඒගොල්ලෝ කියනවා මේ ඇයි මේ පරණ පොත් ආයේ උඩට එන්නේ? අලුතෙන් පොතක් ලියලා එළියට දානවට වැඩිය පරණ දැන් අපි ගත්තොත් රුසියානු නවකතා. ඊට පස්සේ සමහර විට එක එක රටවලට ආවේනිකනේ විවිධ කෘතීන්
1: තියෙනවානේ.
0: දැන් අපි ඇහුවත් ඕන තරම් ඒ වගේ ගන්න පුළුවන්. අන්න ඒ වගේ වට සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් මේ ඉස්සරහට ඉන්නේ සාහිත්‍ය මාසෙ. ඒ නිසා මතක තියාගන්න අලුත් තොරතුරු සඳහා දැඩි අවශ්‍යතාවයක් පවතින වටපිටාවක් මේ ඉස්සරහට හැදිමින් තියෙන්නේ. හරි. කෘතිම බුද්ධිය ගැන කතා කරන කාලෙක පොත්වලට තියෙන උනන්දුව වැඩි වුණා කියලා ඇහෙන එකත් හරිම
1: වාසනාවක්.
0: මේ මොකද පොතක් කියවනවා කියලා කියන්නේ එසේ මෙසේ මිනිස්සේ නෙවෙයි. පොත් කියවන්නේ නෑ හැමෝම. අන්නේ නිසයි ඉගෙන මතක් කරේ. රයිනෝ රූෆින් ෂීට් ගැන කියන්නම්. ලෝකයේ තාක්ෂණික වශයෙන් ඉස්සරහට යනකොට දේශගුණික කාලගුණික විපර්යාස වලට මුහුණ දෙනකොට රයිනෝ රූෆින් ප්‍රීමියර් හිතුවා ඉස්සරහට මේ පවතින තත්ත්වය මේ වෙනකොට රට පුරා පවතින එල්නිනෝ තත්ත්වය. මේක ඇත්තටම මේ එල්නිනෝ එක තමයි මේ යන්නේ. දිස්ත්‍රික් ගණනාවක් නියඟියෙන් පීඩා විඳිනවා.
1: අපිට වැසට
0: පානීය ජල ප්‍රශ්න තියෙනවා කියලා තියෙනවා. ඉස්සරහට කෘෂිකර්මයට ජලය දෙන්න බැරි වෙයි කියලා මේ පුරෝකතන සියල්ල එක මතක් කරනවා. වහලයක් වුණත් හදනකොට මේ ඔක්කොම ඔරොත්තු දෙන්න හදන්න ඕනේ. රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක මැටි ලේයර් එක යටපැත්තේ ඌඩ පැති ජල විකර්ෂක ආලේපනය. නියගේට් නම් ওই ජල විකර්ෂක ආලේපේ වැඩක් නැහැ. හැබැයි වහින කාලෙට ෂීට් එක දියසෙල බැඳින්න නැතුව පාසි බැඳින්න නැතුව කල්පවතිනනේ. හොඳට පෙනුම පරිස්සම් වෙන මේ ආලේපනය හරි වැදගත්. ඉතින් ඔයාලා ගන්න පුළුවන්කමක් තියෙන ඕනම තැනකින් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා ඒජන්ට් කෙනෙක් ළඟට යන්න. වසර ගණනාවක විශ්වාසය, වසර 60ක විශ්වාසය. රයිනෝ රූෆින් ප්‍රීමියර්. උදේ 9යි විනාඩි 46.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: ලකඩ රේඩියෝ ITN. ඔයාට විෂ මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම. ලකඩ
1: එහෙනම් අපි යන්ට
2: යමු. ඇතිද
1: දැන් බලන්න ට්‍රැෆික් එකේ ඉන්නවා නම් මේ කතාව අහගන්න. චීනයේ යහැන් සමාගම හැදුවා EH216 S කියලා ඉලෙක්ට්‍රික් ගුවන් යානය. හා පයිලට් නැතුව කෙලින්ම අහසින් යන්න පුළුවන්.
2: ඔටෝ පයිලට්.
1: ඔව්. එතකොට ඔය අපි සාමාන්‍ය සයන්ස් ෆික්ෂන් ෆිල්ම් වල මේව දැකලා තිබ්බේ.
2: ඔව්.
1: ඔන්න දැන් ලෝකේ එහෙම ඒවා තියෙනවා. ඉතින් ගත්තා ගියා. ගියලා ගින් නැග් ඔෆිස් එක ළඟින්
2: බැස්ස.
1: හරි. පොඩි හෙලිකොප්ටරයක් වගේ. එක ළඟ මේ ලෑන් කරන්න පුළුවන් ලොකු දුරක් ඕන්නේ නැහැ. රණවේ ඕන්නේ
2: නැහැ.
1: ලොකු අපි කියන්න අර මේ මොකක්ද එකට කියන්නේ හෙලිපෑඩ් එකක් ඕන්නේ
2: නැහැ.
1: හරි. හෙලිපෑඩ් කොම උඩින් බලන්න හෙලිකොප්ටර බලන්න තැන්. ඉතින් මේ බලන්න ලෝකේ දියුණු වෙලා තියෙන තරම් මේ කතා ඔක්කොම අහගෙන ඔයා ට්‍රැෆික් එකේ ඉන්නවා මාත් එක්ක. 2026 මාර්තු මාසේ ඉඳලා චීනයේ ටිකට් අරන් ගමන් යන සේවාව මේ ට්‍රැෆික් නැතු උඩින් යන ඔය කියපු EH216 එක පටන් අරන් තියෙනවා. එතකොට 2026 මේ දැන් මේ අගෝස්තු මාසේ වෙදී ලෝකේ පුරා රටවල් 23ක ගුවන් ගමන් 90,000කට වඩා යන්න මේ යානය යොදා ගන්නවා. එතකොට ෆ්ලයින් ටැක්සි කියලා තමයි මේකට
2: කියන්නේ.
1: හරි. හැබැයි ඇප් එක දාලා හයර් එකට ගෙන්න ගන්න බෑ. පාරයින නවත්තලා තිබ්බ මත දාලා යන්න බෑ. ඉතින් ගුවන් නීති මාර්ග සහ ගුවන් නීති තියෙන්නේ.
2: ඔව්.
1: ඒ වෙයි මොන හරි සාමාන්‍ය ගුවන් යානයක තියෙන නීති රීති වලට පොඩ්ඩක් සමාන ටිකක් තියෙනවා.
2: ආ තැන් තැන් වලින් බහින්න බෑ.
1: ඔව්. ලෑන්ඩින් පොයින්ට්ස් තියෙනවා.
2: ඔව්.
1: ඉතින් ඒවට අදාළව තමයි මේ කතාව මෙහෙම ඉස්සරහට යන්නේ. අපි නිකන් ඔයාගේ දැනගැනීම සඳහා කිව්වේ වා ට්‍රැෆික් එකේ ඉන්න නිසා. ඉතින් එහෙම දේවලුත් ලෝකේ තියෙනවා.
2: එහෙම දේවලුත් වෙනවා.
1: ඔව්. අපි යන්න කලින් මතක් කරනවා රට මේකට ජාතික වැඩසටහන. ඉතින් අදත් ඔයාට කියනවා කවුරු හරි කෙනෙක් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ගැන අදහසක් තියෙනවා නම් දන්න කෙනෙක් ඉන්නවනම් ඔය ඇබ්බැහි වෙලා නම් 19:27 කෝල් එකක් දෙන්න.
2: ජාවාරම් කරනවා නම් ඒත් කමක් නැහැ කෝල් එකක් දෙන්න.
1: ඊට පස්සේ අපි RDB බැංකුව ගැන කිව්වා. ශාඛා 272 රට පුරා FD දාන්න නේද මාස 3-6-9. ඉතින් රාජ්‍ය සුරක්ෂිතතාව සහිත ලංකාවේ හොඳම බැංකුව RDB එක. පැල්ලත්ත ගැන කිව්වා. පැල්ලත්ත යෝගට් ටිකක් අරන් යන්න අද දවසේ. දුවට පුතාට. ඔයාට උනත් හොඳයි. ඔය ජිම් යන අයට එහෙම නේද යෝගට් ටිකක් වැඩිපුර කනවා.
2: කන්න.
1: මේ හොඳ යෝගට් ටයක් කන්න. මොකද නැවුම් බව කියන එක හරි වටිනවා. මාස ගණන් ෆ්‍රිජ් වල තිබිලා කඩවල
2: කෙමිකල්ස් දාලා.
1: ඔය ඒවා හරියන්නේ
2: නැහැ.
1: හරි. එහෙනම් අපි යන්ද?
2: යා. ආයතන හිටව දෙහත වෙනකොට.
1: ගින් එන්නම් පරිස්සමට ඉන්න.
2: සතුටින් ඉන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් අපිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමාව තන්න 0117 679 579

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත්, කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්මුල සම්මත දැනුම් දීමයි.
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අවතන්න. 0.71 711 711 1.
8: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
9: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.

0: 99.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankaya Handa
1: Ude 10 vinadi kai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කන ප්‍රවෘතිය සමගෙන් මම වෙනුර ගිනලිය ප්‍රවෘතිය සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ව කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: දුබාහිදී අත්අඩංගුවරගෙන දෙවීන්ද රැගෙන සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මධ්‍යවේ ජාවාරම්කරුවකු වන ලලිත් කන්නංගර හේවත් බස් ලලිත් නැමැති සැක්කරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට රැගෙන ගියා. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අලුයමයි දෙවීන්ද රැගෙන ආවේ. කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදී මෙම සැක්කරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණා. ඔහු ජාවාරම්වලින් උපයාගත් දේපල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඒ. වුඩ්ලේ මහතා සඳහන් කළේ.
5: අද ඩුබයි රාජ්‍යයේ සිට ලංකාවේ බරපතල අපරාධ රාශියකට අවශ්‍ය කරන සැකකරුවෙකු අද උදෑසන අපි මෙරටට ගෙන්වා ගත්තා. එම සැකකරු පෙරදින තෙක් ඩුබයි පොලිස් අත්අඩංගුවේ පසුවා. මේ සැකකරු වයස අවුරුදු 36ක් වයස ඇති කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචිකාරයෙක්. මොහුට විරුද්ධව බරපතල අපරාධ රාශියක් මේ වන විට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම මොහුට විරුද්ධව මේ වන විට විමර්ශනය වන අවියායුධ, වෙඩි තැබීම් වලින් කනු ලැබූ මනුෂ්‍ය ඝාතන රාශියක්, වෙඩි තැබීම් වලින් මනුෂ්‍ය ඝාතන වලට තැත්කිරීම් නඩු කීපයක්, බරපතල තුවාල සිදු කිරීම් කප්පම් ගැනීම්, විශේෂයෙන් දරුණු තියුණු ආයුධ උපයෝගී කරගෙන කනු ලැබූ බරපතල තුවාල කිරීම් රාශියක් සහ වාහන දේපල ගිනි තැබීම් සඳහා අපේ නීතියට අවශ්‍ය කරන ලද සැකකරුවෙක්. මෙම සැකකරු ඉදිරියේදී මධ්‍යම අපරාධ කාර්යාංශයේ නිලධාරීන් භාරයේ රඳවා ගැනීමේ නියෝග සමගින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපි යොමු වෙනවා. විශේෂයෙන් අද දින මේ රැගෙන ආපු සැකකරුත් මද්රව්‍ය ජාවාරමට ඉහළින්ම සම්බන්ධ වූ අයෙක් නිසා ඔහු පිළිබඳ විශේෂයෙන් අනීතික දේපල පිළිබඳවත් පෙරදින සිටම තොරතුරු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය විසින් විමර්ශනයක් ආරම්භ කළා.
0: අමෙරිකා සන්නාගත භාවී ඉල්ලා සිටින හෝ ඒ සඳහා අයදුම් කර ඇති විදේශිකයන්ගේ වීසා අවලංගු කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ව්‍යාපාරික සහ සංචාර කටයුතු සඳහා නිකුත් කර ඇති B1 සහ B2 වීසා බලපත්‍ර අවලංගු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එම පියවර ගත්තේ පුද්ගලයන් ලක්ෂ දෙකකට පමණ පිරිසකට බලපෑම් එල්ල විය හැකි බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලේඛන සහ නිලධාරීන් උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කළා. 2016 සිට 2026 දක්වා කාලය තුළ නිකුත් කළ වීසා බලපත්‍ර අතරින් සරණාගත භාවයේ ඉල්ලා සිටි හෝ දැන්ට ඒ සඳහා අයදුම් කර සිටින පුද්ගලයන්ගේ වීසා මෙලෙස අවලංගු කිරීමට නියමිතයි. අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්වයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතේ. කෙසේ වෙතත් වීසා අවලංගු කිරීම හේතුවෙන් එම පුද්ගලින් වහාම පිටත් කිරීමක් සිදු නොවන බව නිලධාරීන් පවසනවා. මෙම පියවර ක්‍රියාත්මක වුවහොත් එය අමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ සිදුකෙන්ද විශාලතම එකවර වීසා අවලංගු කිරීම බවට පත්වනු ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලකන මීළඟ පැවිත ප්‍රකාශයේ පෙරවර 11ට බලාපොරොත්තු වන්න.
6: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙක අපව
2: සුබ දවසක් උදේ 10යි විනාඩි 7යි

සුබෝ දැසනක් හොදේ 10 විනාඩි 15යි වෙලාව. හාට් බීට් එක යාෂ ඇවිල්ලා ඉන්නවා මේ පැත්තට. අන්න ආව උදේම ඊ මං කිව්වනේ හෙට උදේ එනවා හරියටම 10 වෙනකොට කියලා. ඉතින් අපි ලක්සුරු සින්දු ටික කහලා ආවේ මේ පැත්තට. මුලින්ම මේ පළවෙනි පැය තමයි ආගී මගේ පටන් ගන්නෙ. හාට් බීට් එකේ පළවෙනි පැය මේ විදිහට පටන් ගන්නකොට ඔයාට පුළුවන් මේ පැත්තට එන්න. ඔයා කැමති සින්දුවක් අහන්න, එහෙම නැත්නම් ඔයා කැමති සින්දුවකට කැමති කෙනෙක්ව එකතු කරගෙන දැන්නත් එක්කම සින්දුවක් අහන්න බලුවා. අද උදේම ඉතින් පොඩි වැස්සකුත් එක්කෙන ඉතින් වැඩ ටික පටන් ගන්න ඕනේ නේද? ට්‍රැෆික් එකේ ඉඳලා වෙලාවට ඔෆිස් එකට ගියාද ඔයා? එහෙම නැත්නම් මේ වෙලාවේ ට්‍රැෆික් එකේ ඉඳගෙන කොහේරි ගමනක් යන ගමන් දෙන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. කොහේ හරි ඔයා හිටියත් මාව අහගෙන ඉන්න පුළුවන්. කොහොමද? FM 93.5 93.7 සද්ද වැඩි කරගෙන අහන්න. මේ හාට් බීට් තමයි පටන් ගන්න යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ලස්සන සින්දුවක් මම රෙඩි කරගෙන ඉන්නවා ඔයාලට අහන්න දෙන්න. ඔයා දන්නවද සමහරක් වෙලාවට සමහර හැම දවසක්ම අපිට ලස්සන වෙන්නේ නැණි. අපි හිතන්නේ නැති විදිහට අපේ ජීවිතවලට එන්න පුළුවන් විවිධ දේවල්. ඉතින් ජීවිතේට අඳුර සෙවණල්ලකින් වසා ගත්තොත් ඔයා දන්නවද අපිට කොයිම වෙලාවක හරි එළියක් අපේ ජීවිතේට එනවනේ. ඒ එළිය ගන්න පුළුවන් ඔයාටම තමයි. වෙන කාටවත් ඔයාගේ හිතට ඒ එළිය අරගෙන එන්න බෑ. ඒ අඳුර සෙවණැලි ඔක්කොම ටික ඔයාගේ හිතේ තියෙන එක පොසිටිව් සිතුවිල්ලකින් අයින් කරගන්න පුළුවන්. ඉතින් ඇයි ඔයා කාටවත් ඔයාව පාලනය කරන්න දෙන්නේ නේද? ඔයාටම පුළුවන් ආගේ ජීවිතේ ලස්සන කරගන්න, දවස ලස්සන කරගන්න. ඔය කවුරු ගැනවත් හිතන්න එපා. මොකද ඔය කවුරුත් නෑ ඔයාව ඉස්සරහට අරගෙන යන්න. ඔයාගේ හිතේට විතරයි පුළුවන් ඔයාව පුළුවන් තරම් ඉහළම තැනකට අරගෙන යන්න. චටක් හිතලා බලන්න. ඉතින් මේ වගේ දේවල් අපිට එදිනදා ජීවිතයේ සිද්ධ වෙන්න පුළුවන්. ඔයත් ඉතින් මේ වගේ දේවල් වලට හිතින් තැවි තැවි ඉන්න කෙනෙක්. එහෙම කෙනෙක් වෙත පුළුවන්. ඉතින් චටක් හිතලා බලන්න. ඒවා හිතන ගම මේ පැත්තට ඉක්මනට එන්න. 0.7 0.3 93.5 93.7 මේ කියන ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. ලස්සන සින්දු ගොඩාක් අහන්න පුළුවන් මාත් එක්ක. 0.0 පොද වැස්සේ මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රී වීකටම යන්ත්‍රයක සාදම්බර හිමිකරයකු වන්න අදමාව තන්න බිතුව එකැකයි හතයි හයිසි හත්තනමයයි පන්සේ හැතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කියනවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: ජූත් එකගේ නොයාගේ ෆියචෙක්ට ප්ලස් පයින්ට එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
1: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600ය
2: අයදුම් කරුවන් 35000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද
3: අපි සොයන්නේ
2: Golden Voice ලඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඩි
4: දහයට වෙනසක් දහ අටක පෙරලියක් ලඟදීම

0: ಬಿಯಾಲ್ ಹತ್ತಲಿ ಹೇಗಲು ಸಂಪತ್ ಆಗೋ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

ආදරයට කියන කතා හරියට බොළඳයිද? මම නම් දන්නේ. ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාගේ ලස්සන සින්දුවක් තමයි අපි අහලා මේ පැත්තට ආවේ. ආදරේ පුරෝගෙන ඉස්සර කාලේ නම් අර දැන් ආදරේට පණවිඩ හුමාරු කර ගන්නකොට ෆෝන් තිබුණේ නැහෙනේ. එතකොට ලියුමක් කියම යවලා තමයි ඉතින් ආදරේ ප්‍රකාශ කරගන්නේ. එහෙම නැත්නම් හිතේ තියෙන අදහස් ටික අපි කියන්නේ. ඒක සමහරක් විට ලොකු මතක සටහනක් වෙනවා පස්සේ කාලෙකදී. ඉතින් ඒ ලියුම් ටික ගොඩනක් විදිහට අපිට එකතු කරගෙන ඉතින් එකින් එක කියවන්න පුළුවන්. හැබැයි ඉතින් මේ කාලේ වෙනස් වීමත් එක්ක මිනිත්තුක තප්පරෙන් හරියට මැසේජ් එකක් අපිට යවන්න පුළුවන්. හැබැයි අර මට හිතන විදිහට ඉස්සර කාලේ අර ලියුම් වලින් යවපු ඒ සුන්දර මතක හැබැයි මේ කාලේ ආයෙත් ලැබෙන්නේ නැහැ. එහෙම නේද? කොයි ඉන්නවද බලන්න ලියුම් වලින් ආදරේ හුමාරු කරගත්ත කට්ටිය ඉස්සර කාලේ ඉන්නවනම් ඉක්මනට මේ පැත්තට එන්න බලන්න. ඔයාට පුළුවන් මාව අහගෙන ඉන්න FM 93.5 93.7 මාව සද්දට අහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනකන්. මම ඉන්නවා ලස්සන සින්දු ගොඩක් අරගෙන ඇවිල්ලා ඔයා කැමතිම සින්දු ටික. ඉතින් එහෙම නැත්නම් ඔයා කැමති සින්දුවක් මේ පැත්තට කියලා ඇවිල්ලා ඉල්ල ගන්න පුළුවන් මගේ. ඔයා ඒ පැත්තට වෙලා කියන දේවල් ටික මම මේ පැත්තට වෙලා කියන්න බලාගෙන ඉන්නවා. ඔයාගේ නමත් එක්කම හැමෝට වැහෙන්න. ඉතින් පරක්කු වෙන්නේ නැතුව ඉක්මනට මේ පැත්තට එන්න. වැඩ කර කර ඉන්නකොට පුංචි මහන්සියක් එහෙම දැනුණොත් මොකද කරන්නේ? එතකොට ඕපදක් විතර පුටුවෙන් නැගිටලා ගිහිල්ලා පොඩි රවුමක් දාලා එනවද? දැන් ටී ටයිම් එකත් එන්න ළඟයි. ටී ටයිම් එකක් එනකොට පැල්වත්ත නිෂ්පාදනය ගැන ඔයාලට මම මතක් කරන්න ඕනේ. ආ දන්නවද කාඩර චුට්ටක් විතර වැඩිපුර දාලා සීනි චුට්ටක් විතර අඩුවෙන් දාලා රස කිරි තේකක් හදාගෙන තිබ්බත් කොහොමද මේ පොඩි වැස්සත් එක්ක? මං හිතන්නේ මේ වෙලාවේ තිබ්බොත් හොඳයි. ඔයා රසට ගුණට උකුවට රස කිරිතේකක් හදාගෙන බලාගෙන හිටියනම් මතක් කරලම පැල්වත්ත නිෂ්පාදනම මෙලදී අරගෙන බලන්න. කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් මෙලදී ගන්නකොට හොඳම නමක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් ඔයා කඩේට ගිහිල්ලා මොනා හරි කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් ගන්නකොට යෝගට් වෙන්න පුළුවන්, බටර් වෙන්න පුළුවන්, අයිස්ක්‍රීම් වෙන්න පුළුවන්, මේ ඕන දෙයක් මෙලදී ගන්නකොට පැල්වත්ත කියලා නමින්ම ඉල්ලන්න අමතක කරන්න එපා. අපි අමුද බලන්න හාට් බීට් චැට් එක පැත්තට කවුද අද උදෙන්ම ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. අද මං එනකොටම ආපු කෙනෙක් තමයි ඉන්නේ අනුර. ඉජී අනුර පුසල්ලාවෙන් එකතු කරගන්න විද්‍යටම අපිත් අහගෙන ඉන්නේ. දා ඉඳලා අද වෙනකම් අපිත් එක්ක මේ විද්‍යටම හිටපු කෙනෙක් තමයි අනුර. ඔයාව එකතු කරගන්න බොයගොඩ පැත්තට යන්න තමයි හදන්නේ. ගුඩ් මෝර්නින්. ලස්සන ගීතයකට ගීත ගොඩනක් අරගෙන හදපිරි සතුට අරගෙන අපේ දෙසුවන් පිරවන්න වාදරෙන් ආව නේද කියලා ඇවිල්ලා තිනවාද? ඉතින් ඔව්වන් ආව හරියට උදේ 10 වෙනකොට. මැනික ඉතින් සුපුරුදු විදිහටම මාත් එක්ක ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන්. බොයිගොඩ සුමන ආව එකතු කරගන්න හරි මාදරෙන් වගේ යාළුවෝ ටිකක් එකතු කරගෙන අපි අහමු ලස්සන සින්දුවක්. ලස්සන දවසක් වේවා නංගි කියලා තියෙනවා. යාර ලස්සනම ලස්සන දවසක් වෙන්න ඕනි. දෝල දෙන්න ඉන්නවා මෙත්සදී ඔමන්දි දෙන්නම එකතු කරගන්න ඕනි. ඒ වගේම මහත්තයා හේමන්තද සිල්වා ඉන්නවා, අම්මා අයියා නිමල් තිලකසිරි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊළඟ ලස්සන සින්දුවට ඔය එක්ක මොන්න ඔතන ඉන්නවනේ සුදු අක්කා. සුදු අක්කවත් එකතු කරගන්නම්. අනෝමාක ඉන්නවා ප්‍රභානංගී ගාමිණී. මැනිකේ තමයි ඩොඩම් ගස්ලන්දෙන් මට මැසේජ් එක දාලා තියෙන්නේ.

ඔහොම ඉන්න ලස්සන සිින්දුවක් තියෙන අහන්න ඔයාටයි මටයි. හයි ලස්සන ළමය ඕසබෝ දෑස්සර කියලා තියෙන ඔයාටත් ලස්සන ළමය ඕසබෝ දෑස්සරක් විතර වෙන්න ඕන. සතියකට විස්තර පස්සෙ තමයි මාව අහන්නේ කියලා තියෙන අන්න ඒකට නම් මම චුට්ටක් විතර තරහයි. නමුත් යාළුවයි මහවත් එකතු කරගන්න කියලා තියෙනවා සිින්දුවකට මගේ නම නැත. යාළුවකට කරගන්නම් කමක් නැහැ. හයි අශ්මලිකෝ, කවුද මේ පාන්තරේ? තමයි තුසර මට මැසේජ් එක දාලා තිනේ. තුසර ඔයාව එකතු කරගන්නම්. ඔයා ළඟ වැඩ කරන නේද කට්ටියක්? ඒ හැමෝම එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. කුමාර අයියා ඉන්නවා, ආසාක ඉන්නවා, ඩෙන්සිල් මාමත් ඉන්නවා අතන. ඒ වගේම සීතා ඇන්ටි, සිරෝමි ඇන්ටි, මේ හැමෝම එකතු කරගෙන අපි අහමුද හින හෙන්න සෙව්වන්නේ. ආ මොකද කියන්නේ? මේ ලස්සන සින්දුව මගින් ආට මේ කියන්නේ කවුද දන්නවද? ශිහාන් මිහිරංග.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හඩ්බෙට් අහගෙන ඉන්න වෙලාව උදේ 10යි විනාඩි 41යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767479
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

විනාඩි 48යි මාව අහගෙන ඉන්න වෙලාව. ඉතින් මාව අහගෙන ඉන්න ගමන් මේ පැත්තට ආව නේද? ඒකිනෝ මට මේ විදිහට කෝල් කරලා මැසේජ් කරලා මම ඉන්නවද කියලා බැලුවේ. ඔව් ඔව් මං ඉන්නවා, මං බැලුවා ඉන්නවද කියලා. ඔයත් ඉන්නවා, මාත් ඉන්නවා. ඉතින් අපි ඔක්කොම එකතු කරගෙන ආපු නේද ලස්සන සින්දු ටික. සින්දු ටික අහන්න කලින් මට මතක් කරන්න දෙයක් තියෙනවා ඔයාට. එතමයි ධන නිධානය ලතරයි පත ගැම. ආගේ ජීවිතයේ සිහින සැබෑ කරන එකම ලතරයි පතක් තමයි ධන නිධානය කියලා කියන්නේ. ආගේ ජීවිතයේ සිහිනට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලතරයි මණ්ඩලයෙන් තමයි ධන නිධානය ලතරයි පත අරගෙන. ඉතින් 5 රුපියල් 40ක් වියදම් කරලා ඔයාට ඇයි බැරි ආගේ ජීවිතයේ සිහිනයට බාර හදාගන්න? ඔයාට තියෙන පුංචි තල්ලුවක් විතරයි අවශ්‍ය වෙන්නේ. සමහරක් වෙලාවට ඔයා වැඩේ පටන් අරගෙන ඉති ඔයාගේ බිස්නස් එක පටන් අරන් ඉති ආපුන හරි වාහනයක් ගන්න බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මේ ඕන දෙයක් එක්ක සමහරක් වෙලාවට මුදල් නිසා ඔයා අතරමඟ නතර වෙලා නම් ඉන්නේ. ඉතින් අතරමඟ නතර වෙන්නේ නැතුව ඔයාට ඉස්සරහටම යන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ධන නිධානය ලතරයි පත අරගෙන බලන්න. ඔයාට කෝටිපති 20 ලක්ෂපතියෙක් වගේම ඉරිදා දිනේ දිනුම් මදින සන්ඩේ බෝනස් වාසනාවට හිමිකම් කියන අවස්ථාව හදලා දීලා තිනා. ඉතින් සන්ඩේ බෝනස් වාසනාව මේ පටන් ගත්තේ මාර්තු මාසේ. ඉතින් ඔයාටත් පුළුවන් මේ වාසනාවට හිමිකම් කියන්න. ඉතින් ඔයා පරක්කු වෙන්න එපා, වාසනාව දුරයයි. වාසනාවට දුර යන්න දෙන්න එපා, ඉක්මනට ගිහිල්ලා අල්ලගන්න. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පොන්චි රුපියල් 40ක් වියදම් කරලා ඔයා ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් ධන නිධානය ලොතරැයි පත අරගෙන බලන්න විතරයි. ඉතින් ඔෆිස් සැරලා යනකොට එහෙම නැත්නම් වාගේ හරි ගමනක් ගිහලා යනවනම් ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් ධන නිධානය ලොතරැයි පත අරගෙන බලන්න. අපි හමුදු බලන්න හාඩ් බිච් චැට් එක පැත්තට. කවුද මේ වෙලාවෙ ඉන්නේ කියලා බලන්න. සද්දට මලක් කඳහගෙන ඉන්නවා කියලා මන් දන්නවා. අපිවත් සින්දුවකට එකතු කරගන්නව. හස්බන්ඩ් ඉන්නවා, අමිල, දුව, අමීෂා, රසික දුමයි මට මැසේජ් එක දාලා තියෙන මාව නැලේ නුවර ඉන්නේද? නුවර මොකද වෙන්නේ මේ දවස්වල? පෙරහැර හැම බලන්න ගියාද? දෙලිනි ඔව අමතක කරන්න බෑ මට. හෙලෝ යෂ්මෙටික, කොහොමද කියලා හලත් තියෙන මං ගොඩාක් හොඳින් ඉන්නා දෙලිනි. ඔයාට කොහොමද, මොකද කරන්නේ මේ වෙලාවේ? ලක්කඳහගෙන ඉන්නවද? කම්මැලිකමට නෑනේ නේ. ඔයාට පුළුවන් ලක්ෂණ සින්දුවක් අහන්න. මේ පැත්තට ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න. තෝයා ඉතින් සනියම සින්දුවක් අහන්නේ පැතර චුට්ටක් 15 වගේනේ. ඉතින් කවුරු හරි එකතු කරගෙන මහමුදේද ලක්ෂණ සින්දුව. ඉතින් ඔයාටත් පුළුවන් FM 93.5 93.7 මාව අහගෙන ඉන්න ගමන් මේ පැත්තට ඉක්මනට එන්න. අක්කේ ලස්සන සින්දුවක් මටත් ඕනි. ලස්සන සිනහවකුත් එක්ක යටි අන්තරින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ධනුෂි. ඔයාට යාළුවෝ ටික ආදරයට කියන්නේ ධනෝ කියලාද? මට හිතෙනවා එහෙම වෙන්න ඕනි කියලා. හරිද කියලා කියන්න බලන්න. යෂ් ගුඩ් මෝර්නින්, අපිත් ඔය පැත්තට එන්න හදන්නේ. ඉතින් පරක්කු යන්න එපා, ඉක්මනට එන්න මේ පැත්තට. දැරණිය ගල ඉඳලා තමයි මේ පැත්තට එන්න හදන්නේ. මහින්ද ඉන්නවා මාව අහගෙන. ඉතින් ආව එකතු කරගන්න මහින්ද. ලස්සන සින්දුවක් ඉල්ලලා තියෙනව නේද? අයි කවුද ඉන්නේ? ඉන්නවා ඉන්නවා ගොඩාක් අය. ගුඩ් මෝර්නින් ලක්කන කියලා තියෙනවා. ඔයා වහනවා කියලා තමයි තියෙන්නේ. සින්දුවකට එකතු කරද එකතු කරනෝ ට්‍රින්ක පහයකනම් පුංචි පන්න තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. එදින ආරත් බලන් මේ විදිහට ඉක්මනට මේ පැත්තට එන්න. ආ කැම්මති සින්දුවකට කැම්මති කියන එක එකතු කරගෙන ලස්සන සින්දු ගොඩාක් අහන්න. 10:51 වෙලාව.

0: FM 93.5, FM 93.7, La Kanda, Radio ITN.
1: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
2: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා, නිතඹ නලෝලා, නිතඹ නලෝලා.
3: එහෙන් දාල මෙහෙන් දාල යන අතරේ නවතින්න ඉවිනි ට්‍රයිව.

0: දෑවට විනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
2: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidala DPMC Rajya Pranama Amatanna 01114 700 600

0: 99.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරිගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: මද්‍රව්‍ය ජවරම් සහ පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ ශ්‍රී ලංකාවට අවශ්‍ය තවත් පුද්ගලයින් 109 දෙනෙකුට ජාත්‍යන්තර රතු නිවේදනය නිකුත් කර තිබෙනවා. 2024 වසරේ සිට 2026 වසරේ දක්වා ජාත්‍යන්තර රතු නිවේදනය නිකුත් කර ති පුද්ගලයින් සංඛ්‍යාව 42ක්. මේ වන විට එවැනි පුද්ගලයින්ගෙන් 34 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ය. වුඩ්ලේ මහතා සඳහන් කළේ. 2024 වසරේ සිට 2026 දක්වා රුපියල් මිලියන 3878ක දේපළ රාජසන්ත කර තිබෙනවා. සිරියාව ත්‍රස්තලයිස්වෙන් ඉවත් කිරීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් සිරියානු ජනාධිපති අහමඩ් අල්ෂාරා ස්තුතිය පළ කර තිබෙනවා. ඇමරිකාව 1979 වසරේ සිට සිරියානු රාජ්‍ය ත්‍රස්තලයිස්තුවට ඇතුළත් කර තිබුණා. එමලයිස්වෙන් සිරියාව ඉවත් කිරීම අඳුරින් මිදීමක් බවයි අහමඩ් අල්ෂාරා ප්‍රකාශ කර ඇත්තේ. එමගින් බාහිර ආයෝජන රටතුළට ගලා ඒමට අවස්ථාව උදා වනු ඇති බවත් සිරියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. ලක්නේ ප්‍රධාන පැවති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

එකලහයි විනාඩි 10යි කියන්නේ දෙවෙනි පැය තමයි අපි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. ඉතින් හාඩ් බීට් එකේ දෙවෙනි පැය අපි මේ විදිහට පටන් ගන්නකොට ලස්සන සින්දුවක් අහලා අපි ලස්සන සින්දුවක් අහලා වනේ. මොකද මේ එහෙම දේවල් වෙන්න පුළුවන්. අපි අර හිතන් ඉන්න එක කලින් කියන්න ගියාම මොන ඔය වගේ දේවල් වෙනවා. හරි කවන්නේ. හරි ලස්සන සින්දුවකින් පස්සේ අදින් ඔයාට පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. දැන් ඉතින් ඔෆිස් එකේ හැම සමහරක් වෙලාවට අපි එක දිගටම ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන වැඩ ටික කරගෙන යනවනේ. එහෙම නැත්නම් ගෙදර ඉන්න කෙනෙක් නම් ගෘහණියක් නම් ගෙදර තියෙන වැඩ ටික නම් කියලා ඉවරයක් කරන්න බෑනේ. කොච්චර වැඩ කළා ඉවරුණත් ආපහු තව වැඩක් එකතු වෙනවා. ඉතින් ඒකත් එක්ක සමහරක් වෙලාවට ඔයා හිතන්නේ නැති විදිහට වගේ කොන්දේ කැක්කුමක් කරන්න පුළුවන් දන හිස වේදනාවක් පුර හිස බෙල්ල. ඉතින් මේ විදිහට සන්ධි වේදනාවෙන් පෙළෙන කෙනෙක්ද ඔයා? ඉතින් අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාට හොඳම විසඳුමක් තියෙනවා. ඒ තමයි ෆැඩ්නා පරේෂණ මධ්‍යස්ථානයේ ප්‍රමුඛ පෙළ විශ්වවිද්‍යාලයත් එක්කට සම්බන්ධ වෙලා ඔයාට හොඳම විසඳුමක් අරගෙන අවිල්ල තියෙනවා. එතුමයි යෝගි සන්ධි වේදනාවට తాවකාලික විසඳුමක් වෙනුවට දීර්ඝකාලීන විසඳුමක් ගන්න පුළුවන් ෆැඩ්නා ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක. ඉතින් ඔයාගි සන්ධි වේදනාවට ස්ථිර විසඳුමක් ගන්න ඕනේ නම් ඔයාට කරන්න තියෙන්නේ මොකද දන්නවද? එතුමයි ෆැඩ්නා ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක අරගෙන බලන්න. ඉතින් ඔයා ගෘහණියක් වෙන්න පුළුවන්, ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඔයා ශල්‍ය කර්මයක් කරලා සුවය ලබමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕන කෙනෙක්ට පුළුවන් සන්ධි වේදනාවෙන් පෙළෙන කෙනෙක් නම් ෆැඩ්නා ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක අරගෙන බලන්න. මෙල රුපියල් 1920ක් විතරයි වෙන්නේ. ඔයා ළඟම තියෙන ෆාමසි එක ගාවින් එහෙම නැත්නම් සුපිරි වෙළඳ සැලින් ඔයාට මෙලදී අරගෙන බලන්න පුළුවන්. ඔයා දන්නව නේද දැන් විශේෂම දේ තමයි දැන් ෆැඩ්නෝ ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක ගෑවට පස්සේ සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් මේක ගෑවට පස්සේ ඇඳුමක් අඳින්න බෑ, ඇඳුමේ ගෑවේ ටිකක් වෙලා ඉන්න වෙනවා. නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මේක ගහපු ගමන් හැමට ඉක්මනින් ඇබ්සෝබ් වෙනවා, හැමට ඉක්මනින් උරා ගන්නවා. එතකොට ඔයාට ඔෆිස් යන ලෑස්ති වෙලා වෙන්න පුළුවන්, මොන හරි වැඩකට යන ලෑස්ති වෙලා නම් ඉන්නේ. ඒ වුණත් ඔයාට ගාගෙන යන්න පුළුවන්. හොඳ සුවඳක් එන නිසා ඔයාට බය වෙන දෙයක් නෑ. අර ළඟින් යනකොට කවුරු හරි ඔයාව හැරිලා බලයිද වගේ. නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ. බය නැතුව ගාගෙන යන්න. ෆැඩ්න ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක. ඉතින් සන්ධි වේදනාවට තෙත තියන කාලේ හරි. ඒකනත් මතක් කරන ගමන් ඔයාට තව දෙයක් තියෙනවා මතක් කරන්න. ඒ තමයි මකද්ද පළවත නිෂ්පාදන ගැන. පළවත නිෂ්පාදන කියලා කියන්නේ එදා ඉඳලා අද වෙනකම් වෙළඳපොළේ තියෙන විශ්වාසවන්ත වෙළඳ නාමයක්. ඔයාට කිරියාක්ෂර නිෂ්පාදනයක් මිලදී ගන්න ඔයා බලාගෙන හිටියන හොඳ නිෂ්පාදනයක් ඔයාගේ පොඩ්ඩට දෙන්න හොය හොය හිටියන බය නැතුව පළවත යෝගට් එකක් අරගන්න, පළවත කිරිපිටි එකක් අරගන්න, පළවත ඩ්‍රින්කින් යෝගට් එකක් අරගෙන බලන්න. ඉතින් පුංචි කෙනෙක්ගේ ඉඳලා වැඩිහිටියෙක් දක්වා විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් හොඳම විශ්වාසවන්ත වෙළඳ නාමයක් තමයි පළවත කියන්නේ. එකලහයි විනාඩි 13යි වෙලාව. මම හගෙන ඉන්න ගමන් අපි හමු ද හાર્ට් බීට් චැට් එක පැත්තට කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. මාව මතක් කරන්නත් ඕනේ. සරල් චණ්ඩයිසෝ ඔන්න මතක් කරා මං ඔයාව. කඩේ සද්දටම ලක්කන දාලා නේද තියෙන්නේ. ඉතින් ඔයාර මාව හගෙන ඉන්න පුළුවන් ගවල් එක වෙනකන් හાર્ට් බීට් එක ආශ ඇවිල්ලා ඉන්නවා. මම වහගෙන ඉන්නවා ෆරීඩාය වගේම දීප්ති, ජිරි, ජීෆ් නේද ජීෆ් වෙනෝනේ. ඒ වගේම ශිරින්, ඩයල්ස් ඉන්නවා, නිරෝ ඉන්නවා, ගයාන් ඉන්නවා, ගයානේ ඉන්නවා, චන්ද්‍රානි. මේ හැමෝම එකතු කරගන්න ඕනි කියලා තියෙනවා. නෝරේ ඉඳලා තමයි මම වහගෙන ඉන්නේ. කවුද මේ මට මැසේජ් එකක් දාලා තියෙන්නේ? මැසේජ් එක දාපු කෙනාගේ නම නේ. වහාම නම ඉක්මනට මේ පැත්තට එවන්න. ෂෙවෝ නෝව එකතු කරගන්න ඊළඟ සින්දුවට. මොකද ඊයාවේ නැත්තේ? ඊයේ සින්දුවක් ඉල්ලුවේ නේ. ඉතින් ඔන්න අද ඇවිල්ලා තියෙනවා සින්දුවක් ඉල්ලගන්න ෂෙවෝන්. හයි ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් ඔයාට. දැන් නම් අපි සද්දරම ලක්කඩ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. හાર્ට් බීට් අහගෙන ඉන්නවා නේද? එයාගේ පුංචිගේ 59 වෙනි උපන්දිනේ පුංචිගේ නම කියන්න පුංචි ශාන්ති වෙන්න ඕනේ. ශාන්ති පුංචිට සුබම සුබ උපන්දිනේ කියලා ප්‍රාර්ථනා කරනවා අචින්ත. ඒ වගේම පවුලේ හැමෝමත් එකතු කරගන්නම් මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න ඔය විදිහටම ඉන්නෝ. විහංග මොකද හයි හයි කී කියා ඉන්නේ? සින්දුවක් ඕනේ නැද්ද? ඉල්ලගන්න FM 93.5 93.7 මේ පැත්තට ඔයාට එන්න පුළුවන් ලස්සන සින්දුවකුත් මම ලෑස්ති කරගෙන ඉන්නවා.
අද විශේෂ කෙනෙක්ගේ බර්ත්ඩේ එකක්. එතුමයි ප්‍රවීණ ගීපද රචක, ඒ වගේම ගීපද විචාරක ධම්මික බණ්ඩාර එතුමාගේ උපන්දිනය. ඉතින් එතුමන්ට සුබම සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරන ලකනහන හැමෝමත් එකතු කරගෙනම. ඉතින් එතුමන්ගේ අගෝස්තු 25 වන තමයි උපන්දිනය යෙදෙන්නේ. 1964 උපදින ඔහු. ඉතින් එතුමාගේ ඒ උපන්දිනෙත් එක්කම අපි ලස්සන සින්දුව ක්ලාසික් කරගෙන ඉන්නවා ඔයාට අහන්න දෙන්න. ඉතින් ෆෝජියෝමා කන්ද පාමුල, ෆුජියෝමා කියලා කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ජපානේනේ, ජපානි සකුරා මල් ටික ෆුජියෝමා කන්ද. සමහරක් වෙලාවට මේ සමහර දැන් අපිට ගිනි කන්දක් වුණාට පස්සේ ලස්සන පෙවුණාට එසන ජීවත් වෙන අයට මේ දේ සමහරක් විට ලස්සන නොවෙන්න පුළුවන්. ගිනි කන්ද පිපුණාට පස්සේ ඒ තියෙන දේවල් එක්ක. ඒ වගේම තමයි සකුරා මල් කියලා කියන්නේ ජපානි හරි ලස්සන නමක් තියෙන නමක් නේද, නමක් තියෙන මලක්. මෙසින්දු හලෙන්න ප්‍රතිකතා කරමු. 11:15

0: මහට ලංකාවටම ලකන පෙරනෝවරු
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6779 579.
2: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.
4: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පැළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
5: ටිකියා සුරකින් මගතොට.
6: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ්‍යාපාර විතුන්ගේ අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ට්‍රේ වී කෙටි යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකකයි හැයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් හාරසිය අසුවක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන්න අය.

රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

එකලහරි විනාඩි 26 වෙලාව හඩ් බීට් අහගෙන ඉන්න වෙලාව. ඔයාට මඩේ පුදුම ලස්සන සින්දු ටිකක් අහන්න. ලස්සන සින්දු අහගෙන ඉන්න ගමන් මට ඔයාට පුංචි දෙයක් කියන්න තියෙනවා. ඒ මොකද? එතුමා ගෙදර ඉන්න දාගේ වයස කෙනෙක්. එහම ආච්චි වෙන්න පුළුවන්, සීයප් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. මේ ගොල්ලන්ට මොනවා හරි පොතක් කියව ගන්න, ගමනක් යන්න, තනියම වැඩ ටිකක් කරගන්න අපහසු වෙලා තියෙන පුළුවන්. ඉතින් S2 නැති වුණොත, S2 හරියට අපිට පේන්නේ නැති වුණොත, මේව දේවල් සිද්ධ වෙන්න පුළුවන්. තමන්ගේ වැඩ ටික තනියම කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයා ගෙදර ඉන්න, එයාගේ ළමයා නේද? ගෙදර ඉන්න. ඉතින් ඒ කෙනාට පුළුවන් ඔයාට. ඉතින් ගෙදර ඉන්න මෙහෙම කෙනෙක් ඉන්නවා නම් ඔයාට පුංචි චාන්ස් එකක් තියෙනවා. මෙන්න මේ තැනට යන්න. කොහෙටද දන්නවද? ඇසේ සුදු ඉවත් කරගන්න, ඇස් පෙනීම දුර්වලතාවයක් තියෙනවා නම් ඒකන පරීක්ෂා කරගන්න, ඇස් කණ්ණාඩි ලබා දෙන්න, ඒ වගේම ළමා අක්ෂිසායනයක් කරගන්න, ඇස් කණ්ණාඩි සේවාවක් ගන්න උනර සමානක් වෙලාවට. දැන් අර ඩොක්ටර් කෙනෙක්ව චැනල් කරන්න වෙනවානේ. හැබැයි මේ චැනල් කරද්දී ඩොක්ටර්ව නොමිලේ චැනල් කරගෙන ඒකන විස්තර දැනගන්න පුළුවන්. ස්කනල් ලබා ගන්න බාහිර රෝගියාංශය, මේ හැමදේම ඔයාට එකම තැනකින් කරගන්න පුළුවන්. ඔන්න ගෙදර ඉන්නවා නම් කෙනෙක් බය නැතුව එක්කගෙන යන්න මේ තැනට. ඒ තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක, නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මාමතු කොස්වත්ත බත්තර මුල්ල. නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මාමතු කොස්වත්ත බත්තර මුල්ල. මේ කියන ලිපිනයට ඔයාට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉක්මනට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. 0770-74-78-78 මේකින ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කියන ලෑන්ඩ් ලයින් එක ඉක්මනට කලයක් කරගෙන ලියා ගන්න. 0112-78-58-58 මේකින ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දීලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන තමයි මේ ආට මතක් කරේ. අපි අමුතු බලන්න චැට්ටක පැත්තර. චැට්ටක පැත්තර යනකොට මුලින්ම කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න ඕන. ඉතින් මේ 11 පැය තමයි පටන් අරගෙන තිනේ මේ දෙවෙනි පැය. ලස්සන සින්දු අහන්න පුළුවන්. ඔයා වැඩ කරන ගම මේ වෙලාවේ ඔය චුටක ස්ට්‍රෙස් එකේ නම් ඉන්නේ. පොඩක් සද්ද වැඩි කරගෙන ලක්කන අහන්නකො. ආර බලන් ලස්සන සින්දු අහන ගම ඔයාගේ තියෙන ස්ට්‍රෙස් එක අඩු කරගන්න, මහන්සිය අඩු කරගන්න. ඉතින් රීෆ්‍රෙෂ් වෙලා වැඩ ටික ආපහු පටන් ගන්න. හයකේ ගුඩ් මෝර්නින් කියලා තිනා. ගුඩ් මෝර්නින් ඔයාට. අපි අදත් ගෙදර වැඩ කරන්නේ. අජන්තා අයියා ඉන්නවා එතන. මම නැතුව පාළුවෙන් දෙහිටි හොඳ මං ඇවිල්ලා තිනා. ඊයේ මම ආවා. ඔයා ඊ ආවේ නැතුව නට මට කරන්න දෙයක් නෑ. ලස්සන සින්දුවක් ඉල්ලලා තිනවා. ඉතින් කවුද මේ මැසේජ් එක දැම්මේ කියලා නෑ. නදීෂ වෙන්න ඕනේ මට මැසේජ් එක දාලා තියෙන්නේ. සුබෝදෑසනක් ජයවා මොයාට. ඉතින් මේ වෙලාවේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තිනෝ. ඉතින් ලොකු බොස් ඉන්නවා, පුල් පොඩි බොස් ඉන්නවා, වරුණෝ, ලක්ෂ්මි මිස් ඉන්නවා, මදුසංක, මේ හැමෝම එකතු කරගෙන අපි අහමු ලස්සන සින්දුවක් නේද ජයවා මේ. ගුඩ් මෝර්නින් කියලා තිනා. ගුඩ් මෝර්නින් ඔයාට. අපි ආ සින්දුවකට එකතු කරගන්න. හේමමාලි ඉන්නවා සින්දුවක් අහන්න ලෑස්ති වෙලා. සිරියලතා, සුමන්තා, නෙල්කා, රෝහිණී ඉන්නවා. ඒ විතරක් නෙවෙයි සුනීතා, විනීතා, ඒෂෝ, තව ගොඩාක් අයින, ලක්මාලි, මේ හැමෝම එකතු කරගන්න. අපේ විශේෂයෙන් අපේ බොස් එනන් දහපු තන්ත්‍රය ඔවත් එකතු කරගන්න. ඉතින් ගයනි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් වැඩ කරන හැමෝම එකතු කරගෙන අපිට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න. ලස්සන සින්දුවක් අහන්න කලින් ඔයාට වෙලාව මතක් කරන්න ඕනි. 11:30 වෙලාව. ඉතින් වෙලාවත් බලලා අපි අමුද ලස්සන හින්දි සින්දුවක් අහන්න. මේ සින්දුව මගෙන් ඔයාට.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මග තුට
2: වාහනයකින් බැසයාමේදී මාර්ගය දෙසට ඇති දොර විවෘත නොකරන්න.
1: සුපකමලක් පරිස්සමෙන් කිහිටෙන්න.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
4: ලකන මොමදින් ඒසල්
1: සම අනුග්‍රහය.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: 10ට වෙනසක්. 18ක පෙරලියක්.
8: ලඟදීම.
2: 11:39 AM.

හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

කොගාට වාරයක් කියනවනම් කිත්තයටත් වාරයක් කියනවනේ. සමහර දේවල් වලින් අපිට හිතෙනවා ඇයි මාටම මෙහෙම වෙන්නේ කියලා. නෑ නෑ නෑ, වාට විතරක් නෙමෙයි මේ දේවල් හැමෝටම හිතෙන දේවල්. හැබැයි ඔයා දන්නවද කොකාට වාරයක් ආවට තිත්තයට වාරයක් කියනවා කියලා? ඉවසලා ඉන්න. අපි ලස්සන සින්දුවක් නේද අහලා ඕනේ. සින්දුවෙන් පස්සේ අපි හඩ්බි චැට් එක පැත්තට යන්න ඕනේ. මේ වෙලාවේ කවුද මවහගෙන ඉන්නේ කියලා බලන්න. ඊට කලින් ඔයාට ධන නිධානයේ නතරේ පත ගැන මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහින දුර නෙවෙයි, හරි ළඟයි දේන්නේ. එහි හැබැයි කරගන්න පුංචි තල්ලුවක් දෙන්න. ධන නිධානයේ නතරේ පත සූදානම් වෙලා ඉන්නවා ජාතික ලොතරැයි මණ්ඩලේ. ඉතින් ඔයාට අරගෙන ඉන්න ධන නිධානයේ නතරේ පත අරගෙන බලන්න. පුංචි රුපියල් 40ක් විතරයි වෙන්නේ. කෝටිපතියෙක්, ලක්ෂපතියෙක්, විසිලක්ෂපතියෙක් වෙන්න ඔයාට අවස්ථාව හදලා දීලා තියෙනවා. ඉතින් ඔය පරක්කු වෙන්න ඇතුව ළඟම දෙන ලොතරැයි කෝඩුවෙන් ධන නිධානයේ ලොතරැයි පත අරගෙන බලන්න. වෙලාවේ ගෙදර රස්සට කැම ටිකක් හැදෙන වෙලාවක් තුම් සුවඳ මේ පැත්තට එනවා. සුවඳ එනවා. සුවඳ එන්නේ කොහොමද දන්නවද? අරවා කැම ටික රස කරගන්න පැල්වත්තු බටර් ටිකක් දැම්ම නේද? පැල්වත්තු බටර් ගන්නකොට ලුණු සහිත ලුණු රහිත එවාගේම සුදු ලුණු රසට ඔයාට කැමති විදිහකට වලදී ගන්න පුළුවන්. ඉතින් කැම ටික හදන්න ගෙදර ඉන්නවා නම් පොඩ ටික කැම ටික කන්න අදිමදි කරන. ඉතින් ඔයාට පුළුවන් කැම ටික රස කරගන්න, ගුණ කරගන්න, සුවඳක් එකතු කරගන්න, පැල්වත්තු බටර් එකක් එකතු කරගන්න. ඉතින් එකතු කළ බලලා කියන්න මට රස කොහොමද කියලා. එතමයි පැල්වත්තු නිෂ්පාදන ගැන ආට මතක් කරන්නේ. ඉතින් ඒ වගේම කිරියාශ්‍රිත නිෂ්පාදනයක් මෙලදී ගන්නකොට ආට පැල්වත්ත කියන නම අමතක වෙන්නේ නෑ නේද? ඉතින් ළඟම තියෙන ෂොප් එකට ගිහිලා මොන හරි කිරියාශ්‍රිත නිෂ්පාදනයක් මෙලදී ගන්නකොට පැල්වත්ත කියන නමින් මෙලදී ගන්න. 11:45 වෙලාව හඩ්බීට් චැට් එක අහගෙන ඉන්න වෙලාව. මං යන්න හදන්නේ චැට් එක පැත්තට. චැට් එකේ ඉන්න මාමලි මහා යෂ් ඕ කියලා කවුද මේ වන්නාරකෝ පැත්තෙන් තමයි මට මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. හොරන නේද? ඉතින් ඔමා අයියා වැඩ කරන ගමන්ට ගේම වෙලා මේ සද්දරිම ලක්කන අගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔතන ඉන්නවා නන්දා, එවැගේම නන්දා මාලිනීගේ සින්දුවා කියලා තියෙනවා. හරි, අපි බලමු සින්දුව දෙන්න පුළුවන් වෙයිද කියලා. ඊට පස්සේ කුමාරීතුමා, ශමාලි, නිරෝෂා, චම්පායි වගේම රංජනී, දිදුෂා, නිරක්ෂි එවැගේම චන්ද්‍රිකා ඉන්නවා. කට්ටියෝම එකතු කරගමු කියලා තියෙනවා සින්දුවක් ගහන්න. ඔය විදිහටම අහගෙන ඉන්න වැඩ කරන ඕන තැනක ඔයාට සඳර ලක්ෂණ දාලා තියාගන්න පුළුවන්. ඔයා කැමති සින්දුවක් මගෙන් ඉල්ල ගන්නත් පුළුවන්. සතියකට පස්සේ සුබ පැතුම් යෂ් කියලා තියෙනවා. ඊයේ මැසේජ් එකක් එවන්න බැරි වුණා. වැඩි ගොඩෝක හිටිය කියලා තියෙනවා බුලස්සිංහ නින්දහරා. කමක් නෑ, දිනවා දාවනේ නේද? සින්දුවක් අහන්න අපිත් ඉන්නවා කියලා තිනුව අම්මා, තාත්තා, රංග, ඉඳුනිල්, ප්‍රණීත් එකතු කරගෙනවා. මදෝ ඉන්නවා, ඉනුකි බබා, ආදි බබා, තොහින බබාවත් එකතු කරගන්න ඕනි කියලා තිනා. ඒ වගේම තරුෂි බස්නායක නංගිවත් එකතු කරගන්න කියලා තිනා. ඉතින් එයා මාව අමතක කරන්නේ නෑනේ, මාවත් එකතු කරගන්න කියලා තිනුව සින්දුවක් අහන්න. ආයි බොවන් ලක්කන අපිතෝ වහගෙන ඉන්නවා කියලා තියෙනවා. එකතු කරගන්න හරණින් රේණුකාව එකතු කරගන්න. ආදරේ ලක්කන හැමදාමත් කියලා තියෙනවා. ඉතින් ඔය ආදරෙම අපිත් එක්ක මේ විදිහටම ඉන්න. ලක්ෂ්මනාවත් එකතු කරගන්න ඕනි. තම්බරා, නිෂානි, චේතනා, පුංචි පුතා, තේජ, අවෝරීන්දවා, භාග්‍ය, අවිෂ්ක, සේරුවා, විලකේඩිය, සමරසිංහ හැමෝම එකතු කරගෙන අපිට අහන්න පුළුවන් ලස්සන සින්දුවක්. අර දැන් කැලේ පිපෙනවනේ ලස්සන මල් නේද? ඒ කැලේ මල් පිපුණට පස්සේ සමහරක් වෙලාවට අපි ඒවා ගෙදර අරගෙන ලස්සන මල් වාසිකක දාලා තියෙනවනේ. ඒ වුණාට කැලේ මලක් කොහෙදෝ ගෙහෙල්ලා. මේ සින්දු අහලා එන්නකෝ. ප්‍රින්ස් උදේප්‍රියන්ත මහත්මයාගේ ලස්සන සින්දුවක් මේ තියෙන්නේ.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසෙ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි
4: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ලක්කන හගෙන ඉන්න වෙලාව 11 විනාඩි 53යි.
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: රටට වග කියන රේඩියෝ.
1: මේ සෙන්දුවෙන් පස්සේ අපි ආමේ දවල් නිවුස් එක අහන්න. ඉතින් නිවුස් එකෙන් පස්සේ තමයි ඔය මම යාපහුව හම්බ වෙන්නේ. කොහෙවත් යන්නේ නැතුව හොම්මම ඉන්න.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලුතරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: සස්තල
1: ඩුබයි වලදී අල්ලා මේට රැගෙන බස්ලලිත් මධ්‍යම අපරාධ කොට්ටාසයට බස්ලලිත් සිදු කළ අපරාධ ගැන පොලිසියෙන් හෙළිදරව්වා. එනිලෝවින් දිස්ත්‍රික් 7ක 81865කට පීඩා වගහනු අයට රජයෙන් වන්දි. කබරගල මලේගම් පවුල් 50කට රජයේ නව නිවාස. කැලණිකගේ ප්‍රගතිය ගැන පුළුල් පරීක්ෂණයක්. සරණාගත වීසයිලු ලක්ෂ 2කට ට්‍රම්ප් හරස් වෙයි.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. ඩුබයිදී අත්අඩංගුවට දෙවීන්ට රැගෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මධ්‍යවේ ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර හෙවත් බස්ලලිත් නැමති සැක්කරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට රැගෙන ගියා. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දරින් කණ්ඩායමක් විසින් අද අලුයමයි දෙවීන්ට රැගෙන ආවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රාජ්‍ය බුද්ධි සේවයේ ඩුබයි පොලිසිය සමග සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකනුයි බසලිත් නැමැත්තා අත්අඩංගුවට ඇත්තේ. ඔහු මෙරට මත්කුරු ජාවාරමේ ප්‍රධාන නියමක මෙන්ම මනුෂ්‍ය ඝාතන කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කළ සිටි සැකකරුවෙක්. කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණා. රබදු සංකද සිල්වා හෙවත් බූරු මූණා නැමැත්තා යොදවා 2022 වසරේ හංවල්ල ප්‍රදේශයේදී මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම 2023 වසරේ සැප්තැම්බර් මාස 30 වනදා හංවැල්ල නෙළුවත්තුඩුව ප්‍රදේශයේදී තවත් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම එම් වසරේදීම මන්නාරෝෂා නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ඔහුගේ මිතුරෙකු ඝාතනය කිරීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා. ඊට අමතරව 2024 වසරේදී තවත් පුද්ගලින් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ 2025 වසරේ අගෝස්තු 12 වනදා හෝමාගම් ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩි තබා ඝාතනය කිරීම, එම වසරේ ජූලි 6 වනදා කොටහැර කොඩ්ඩා සහ දෙමඩගල රුවන් යන සංවිධානාත්මක අපරාධකරුවන් කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම යන චෝදනාද බස්ලලිත් නැමැත්තාට එල්ල වී තිබුණා. මෙරට පොලිස් කණ්ඩායමක් සහ ඩුබායි පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී එරට මහල් නිවාස සංකීර්ණයකදී බසලිත් නැමැත්තා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට තිබෙනවා. ඒ අනුව ඊට රඳවා තබා ගැනීමෙන් අනතුරුවයි අදාළියම සැකරු දෙවීන්ට රැගෙන විත් තිබෙන්නේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මධ්‍යවේ ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර හෙවත් බසලිත් නැමැති සැකකරු ජාවාරම්වලින් උපයාගත් දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලර් මහතා සඳහන් කළේ.
2: අද ඩුබයි රාජ්‍යයේ සිට ලංකාවේ බරපතල අපරාධ රාශියකට අවශ්‍ය කරන සැකකරුවෙකු අද උදෑසන අපි මෙරටට ගෙන්වා ගත්තා. එම සැකකරු පෙරදින තෙක් ඩුබයි පොලිස් අත්අඩංගුවේ පසුවා. මේ සැකකරු වයස අවුරුදු 36ක් වයස ඇති කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචිකාරයෙක්. මොහුට විරුද්ධව බරපතල අපරාධ රාශියක් මේ වන විට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම මොහුට විරුද්ධව මේ වන විට විමර්ශනය වන අවියායුධ, වෙඩි තැබීම් වලින් කරනු ලැබූ මනුෂ්‍ය ඝාතන රාශියක්, වෙඩි තැබීම් වලින් මනුෂ්‍ය ඝාතන වලට තැත්කිරීම් නඩු කීපයක්, බරපතල තුවාල සිදු කිරීම් කප්පම් ගැනීම, විශේෂයෙන් දරුණු තියුණු ආයුධ උපයෝගී කරගැනීමෙන් කරනු ලැබූ බරපතල තුවාල කිරීම් රාශියක් සහ වාහන දේපල ගිනි තැබීම් සඳහා අපේ නීතියට අවශ්‍ය කරන ලද සැකකරුවෙක්. මෙම සැකකරු ඉදිරියේදී මධ්‍යම අපරාධ කාර්යාංශයේ නිලධාරීන් බහරේ රඳවා ගැනීම නියෝග සමගින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපි යොමු වෙනවා. විශේෂයෙන් අද දින මේ රැගෙන ආපු සැකකරුත් මද්රව්‍ය ජාවාරමට ඉහළින්ම සම්බන්ධ වූ අයෙක් නිසා ඔහු පිළිබඳව විශේෂයෙන් අනීතික දේපල පිළිබඳව පෙරදින සිටම තොරතුරු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය විසින් විමර්ශනයක් ආරම්භ කළා.
1: මෙතර ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර සිටි මෙරට පාතාල අපරාධකරුවන් 16 දෙනෙකු මේ වසර තුල පමණක් ගෙනීමට පොලිසිය සමත් වුණා. මෙවැනි විට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වන ඇල්ටෝ ධර්මේ සහ වනන්තේ චතු යන සැකකරුවන්ද ඉදිරි දිනවලදී මෙරට පොලිස් බහරට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. එමෙන්ම 2026 වසරේ ගත වූ මාස කිහිපය තුළ නීති විරෝධීව උපයාගත් රුපියල් මිලියන 839ක දීපල රාජසන්ත කිරීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුඩ්ලර් මහතා සඳහන් කළේ. එමෙන්ම 2024, 25 සහ 26 වසර තුන ඇතුළත නීති විරෝධී උපයාගත් රුපියල් මිලියන 3878ක දීපල රාජසන්ත කර ඇති බවත් එෆ් යූ වුඩ්ලර් මහතා ප්‍රකාශ කළා.
2: 2024, 2025, 2026 වසරවල රතු නිවේදන සහිතව මෙරටට ගෙන්වාගත් සැකකරුවන් ගණන 42ක් දක්වා ඉහළ යන බවත්, ඒ වගේම තවත් රතු නිවේදන නිකුත් කරන ලද 109ක් සැකකරුවන් කඩිනමින් ඉදිරි වර්ෂ 2-3 තුල අපි ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. රතු නිවේදන නිකුත් කර නොමැති සැකකරුවන් හුදෙක්ම පොලිස්පතිතුමාගේ විශේෂයෙන් ඒ රටවල රාජ්‍ය යාන්ත්‍රණය, ඒ වගේම පොලිස්පතිවරුන් සමග තියෙන සුහදතාවය, අන්‍යෝන්‍ය විශ්වාසය මත මෙරටට සැකකරුවන් 38 දෙනෙකුත් අපිට රැගෙන එන්නට හැකිවා. නිසා මේ සියලුම සැකකරුවන් මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් දියත්මක් කරලා තියෙනවා. ඉදිරි දින කීපයකදීත් අපි සැකකරුවන් කීප දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර සූදානම් කරලා තියෙනවා. සැකකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසු ඔවුන් අනීතිකව උපයාගත් දේපල රජය සතු කර ගැනීම සඳහාත් අපි ප්‍රවේශයන් ආරම්භ කළා තියෙනවා. 2024 වසරේ මෙම අනීතිකව සමාජ විරෝධීව නීති විරෝධී උපයාගත් දේපල වලින් මිලියන 1549ක දේපල රජය සතු කර ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තිබ්බා. මේ 2026 වසරේ මේ ගත වූ මාස කිහිපය තුළ මිලියන 839ක දේපල රජය සතු කර ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිද්ධ කරගෙන තියෙනවා. ඒ අනුව මේ 2024, 25, 26 වසර තුනේදීම මිලියන 3878ක දේපල රජය සතු කර ගැනීමට අවශ්‍ය සියලුම පියවර අරගෙන තියෙනවා.
1: එල්නිනෝ කාලිකුණික තත්වයේ හේතුවෙන් දිස්ත්‍රික් 7ක පුද්ගලයින් 81865ක පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ඇතැම් ප්‍රදේශවල පානීය ජල ගැටලුද මතුවුණා. එල්නිනෝ බලපෑම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 23කට එල්බී ඇති බවයි සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ. පවුල් 25628කට බලපෑම් එල්ලබුණා. පවතින තත්වයේ හැමේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20ක ජනතාවට පානීය ජලය බෙදා දීම සිදු කරනවා. එල්නිනෝ බලපෑම හේතුවෙන් පානීය ජලය බෙදා දෙන පවුල් සංඛ්‍යාව 23048. පුද්ගලයින් 72153 දෙනෙකුට එමගින් සෙත සැලසෙනවා. පීඩාවට පත් ඇති වැඩිම පිරිසක් අයත් වන්නේ මොණ්ඩාගල දිස්ත්‍රික්කයටයි. 33023 දෙනෙකු එල්නිනෝ හේතුවෙන් මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ පීඩාවට පත් වුණා. දෙවිලි එක් කොටසකට නියඟේ පැවතියද ඇතැම් ස්ථානවලට මෙටින් විට වැසි ලැබෙන තත්ත්වයකුයි පවතින්නේ. නැගෙනහිර සහ උතුරු මැද පළාතේ මෙන්ම මවුනියාව, මුලතිව් සහ මනරම්බන දිස්ත්‍රික්වලට මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලුණ තත්ත්වයක් පවතින බවයි කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එල්නිනෝ බලපෑමට ලක් වූ වගා වෙනුවෙන් කඩිනම් කෘෂි රක්ෂණ වන්දිය ලබා දීමට රුපියල් මිලියන 3000ක් වෙන් කර තිබෙනවා. මොණ්ඩාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුරේ සහ අම්පාරණ දිස්ත්‍රික්වල වියලි කාලුණ තත්ත්වයකුයි පවතින්නේ. මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ අක්කර 1401ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 1259ක්, හම්බන්තොට අක්කර 783ක්, අම්පාර අක්කර 1055ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 1923ක් මෙලෙස හානි වී තිබෙනවා. වේවගාවට මෙන්ම බඩේරුම් ගැතුරු අනෙකුතු වගාවන්ටද හානි සිදු ඇති බවයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහාරච්චි මහතා ප්‍රකාශ කළේ.
3: දැනපවතින නියන් තත්ත්වයේ හේතුවෙන් අනුරාධපුරය, පුළොන්නරුව, මුණ්ඩාගල, හම්බන්තොට ආය දිස්ත්‍රික්කවල වී බඩගිනිතු වගාවන්ට හානි වීම පවතිනවා. අපි ගොවින් ඉල්ලීමක් කළා තම වගාවන් හානි වෙලා තියෙනවා නම් අපිට දැනුම් දීම කරන්න කියලා. ඒ අනුව දැනට අපට අක්කර 8000 වගේ ප්‍රමාණයක වාර්තා වෙලා තියෙනවා හානි වී ඇති ප්‍රමාණය. ගොවින් 7000කට වාර්තා වෙලා තියෙනවා හානි දැඳු ප්‍රමාණය. ඒ අනුව රජයේ විසින් රුපියල් මිලියන 3000ක් වෙන් කළ තියෙනවා මේ හානියට ගෙවීම සඳහා. මේ වගා කන්නේ නිමු වෙන්න පෙර භූමි ගිහිල්ලා තක්ෂර කිරීම කළා. අදාළ වාන්දි මුදල් ලබා දීම සිදු කිරීම කරන එතෙන්දී බඩිරුගු වී ආදි වගම 6ක් සඳහා අපි අක්කර 5ක් දක්වා වාන්දි ලබා දීම සිදු කිරීම නොමිලේ ගොවිය රක්ෂණය වෙන්න ඕනේ නැහැ. නියන්ත ඇත ලක් වෙලා තිබෙනවා නම් අපි වාන්දි ලබා දීම කරනවා. හෙක්ටයාර 1 රුපියල් ලක්ෂයක් ලබා දීම කරනවා.
1: දැඩි වේලි කාලගුණයේ හැමුවේ වැල්ලවාය ප්‍රදේශයේ කුඩා වැව් සියල්ලෙහිම ජල මට්ටම සීක්‍රෙන් පහත බැස තිබෙනවා. බතල ආරවැව සිනී කුස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දෙවිර කර්මාන්තයේ සහ ගොවිතැන් කටයුතු වලටද එමගින් දැඩි බලපෑම් ලැබුණා. දෙමළාගල සහ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල නියඟින් පීඩාවට පත් ජනතාව වෙත බෞස මගින් පානීය ජලය සැපීම ආරම්භ කර තිබෙනවා. මේ අතර දිවයින නීති දෙක කොටසේ වැසි තත්ත්වයේ වර්ධනයක් අද දැක්ගත හැකි බවයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාණ්ඩ මහතා සඳහන් කළේ.
4: අද දිනේ සහ ඉදිරියේ දින දෙක තුන තුල වගේ විශේෂයෙන් දිවයින නීති දෙක කොටසේ පැවති වැසි තත්ත්වයේ සුළු වර්ධනයක් වෙලා තියෙනවා. බස්නාහිර සබරගම පළාතලත් ඒ වගේම වයඹ පළාතෙත් ගාල්ල මාතර මහනුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල විටින් විට වැසි යෝගී කුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේම මේ සඳහන් කළ ස්ථාන වලින් ඇතැම් ස්ථානයක මිලිමීටර 75ක් දක්වාගේ තරමක තද වැසිත් අපි අද දිනේ අපේක්ෂා කරනවා. වියලි කාලගුණයේ පැවති අනුරාධපුර මාතලේ හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවලත් අද දිනේ අපි වැසි ස්වල්පයක් ස්ථාන ස්වල්පයක් ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා. සවස් කාලයේ අම්පාර මඩකලපුව මොනරාගල වගේ හම්බන්තොට දිස්ත්‍රික්කවල දෙකෙන් පමණ පස්සේ ස්ථාන ස්වල්පයක වැසි යෝගී කුරුම් සහිත වැසි තියෙනත් ඉඩකඩක් තියෙනවා. උතුරු මැද නැගෙනහිර ඒ වගේ පළාත්වල මොනරාගල හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල මේ පවතින උණුසුම්කාරී තත්ත්වය අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා. මෙම තත්ත්වය සැප්තැම්බර් මාසෙත් අපි අගසතිය දක්වා වගේ පැතිවලට වියලි කාලගුණයක් තමයි අපි අපේක්ෂා කරන්නේ.
1: ප්‍රජා සවිපල ගැන්වීම සහ සමාජ රැකවන්නේ ලබාදීම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් වගකීම් දරන සියලු රාජ්‍ය ආයතන මන සම්බන්ධීකරණය ක්‍රියා කළ යුතු බව අමාත්‍ය ආචාර්ය උපාලි පණිලගේ මහතා ප්‍රකාශ කළා. ඒ ප්‍රජා ශක්ති වැඩසටහනේ මේ වසරේ ප්‍රගතිය මෙන්ම ලබන වසරේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමින් දිනුකම තුරන් කර සමාජයේ සවිබල ගැන්වීම සහ ආර්ථික සාධාරණත්වයේ තහවුරු කිරීම අරමුණු කරගනිමින් රජයේ ප්‍රධාන වැඩසටහන් ලෙස ප්‍රජා ශක්ති වැඩසටහන ක්‍රියාත්මක වනවා. ඒ මේ වසරේ ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම සාකච්ඡාවේදී සිදු වුණා. එමෙන්ම ලබන වසරේ සැලසුම් පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමාර නායක මහතාද සාකච්ඡාවට එක් වුණා. 2026 අයවැයෙන් රුපියල් බිලියන 25ක් ප්‍රජා ශක්ති වැඩසටහනට වෙන් කර තිබෙනවා. ඉන් රුපියල් බිලියන 23ක් යොදා ගනිමින් ව්‍යාපෘති 23,000ක පමණ ක්‍රියාත්මක කර ඇති බවයි සාකච්ඡාවේදී හෙළිවුණේ. එම සියලු ව්‍යාපෘති මේ වසරේදී අවසන් කිරීමේ හැකියාව පවතිනවා. එමෙන්ම තවත් රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන විශේෂ ආකෘතික ව්‍යාපෘති සහ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් සඳහා යොමු කර තිබෙනවා. එම වැඩසටහන් ඔස්සේ හඳුනාගත් ව්‍යාපෘති ඉදිරියේදී ප්‍රජා ශක්ති වැඩසටහන් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්තිරවීමට සිදුවුණේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට මුදාහැර ඇති රසායනික ද්‍රව්‍යයක් නිසා බව ජාතික ජල සම්පාදන හා ජලපවන මණ්ඩලය පවසනවා. ආපදාකල්මකන මධ්‍යස්ථානයේ සහ ආරක්ෂකංශයේක්ව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලපවන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.
5: අද දිනේදී අපිට විශේෂ සිදුවීමකට මුහුණ පාන සිද්ධ වුණා. ඇත්තටම ඊයේ රාත්‍රී 11:30ට පමණ හදිසි දැනුම් දීමක් ලැබුණා. එහෙම නැත්නම් දැනගැනීමට ලැබුණා. අපගේ ප්‍රධාන ජල පවිත්‍රාගාර දෙකක් වෙන අඹතලේ ජල පවිත්‍රාගාරයත් ඒ වගේම කැලණි දකුණු යුවර එහෙම නැත්නම් බියගම ජල පවිත්‍රාගාරයටත් උඩින් තිබුණ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් යම් අපද්‍රව්‍යයක් එහෙම නැත්නම් කිමිකල් වර්ගයක් පරිසරයට මුසු වෙලා තිබෙනවා කියන්නේ. ඒ මොහොතේම අපිට සිද්ධ වුණා ජනතාවගේ ආරක්ෂාව සඳහා අඹතලේ ජල පවිත්‍රාගාරයත් බියගම ජල පවිත්‍රාගාරයත් තාවකාලිකව ඒ මොහොතේ ක්‍රියා විරහිත කරා. කැලණි ගඟේ ජලය සම්බන්ධ ජලයේ තත්ත්වය පරීක්ෂා කිරීම ඒ මොහොතේ සිටම උදෑසන වනතුරුම විවිධ ස්ථානවලින් ජලයේ තත්ත්වය අපේ ලැබොරටරිස් ටික ඕපන් කරලා අපි පරීක්ෂා කරා. පරීක්ෂා කරලා කැලණි ගඟේ ජලයේ තත්ත්වය සුරක්ෂිතව තියෙනවා කියන බව තහවුරු කරගත්තට පස්සේ අද උදේ පාන්දර 4:00 වගේ වෙනකොට නැවතත් අඹතලේ ජල පවිත්‍රාගාරයත් බියගම ජල පවිත්‍රාගාරයත් නැවත ආරම්භ කරා. නැවත ජලය නිෂ්පාදනය කිරීම බෙදා හැරීම අද උදේ පාන්දර 4:00 වන විට ආරම්භ කරා. ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් ආරක්ෂක අංශත් එකතු වී පුළුල් විමර්ශනයක් මේ වන විට පවත්වමින් සිටිනවා. ඒ වගේම ජලසික ජල සම්පාදන හා ජලපවන මණ්ඩලයේ විදිහට විශේෂ පැමිණිල්ලක් පොලිසියට සහ ඒ අදාළ ආයතනවලට යොමු කරලා මේ තත්ත්වය ඇතිවීමට මූලික හේතුව කුමක්ද කියන එක විමර්ශනය කිරීමට අපි අදාළ ආයතනවලට පැමිණිලි කිරීම කරනවා.
1: ග්‍රාමීය බැංකු ක්ෂේත්‍රයේ පළමු ඩිජිටල් කරන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. ග්‍රාමීය බැංකුව මගින් කන්නම් සේවාවක් සැලසීම මෙමගින් සිදුවනවා. අතනගල්ල බිබිද සේවා සම්පකාර සමිතියේ කලකිටහින ග්‍රාමීය බැංකුව මෙලෙස ඩිජිටල් කරණය කිරීම සිදුවේ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම් මහතාද මෙම අවස්ථාවට එක් වුණා. මෙම ඩිජිටල් කරන ව්‍යාපෘතිය තුළින් ග්‍රාමීය බැංකුවේ ගනුදෙනුකරුවන්ට සිය සේවාවන් පහසුවෙන් ඉටුකරගත හැකි. එමෙන්ම ආරක්ෂාකාරීව ගනුදෙනු සිදු කළ හැකිවීමද විශේෂත්වයක්. අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී අදහස් පළ කළා.
6: 22 ගැන ඇති තරම් අපි කියලා තියෙනවා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණම සියලු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුද්දකින් වැඩි කිරීම. ඒ නිසා ඒකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විනාශ කරන්න නැතුව කරන්න බෑ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමයි තියෙන්නේ මහා අධිකරණ අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කියන අධිකරණ තුනේම විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට ප්‍රතිපාදනය තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ. ඉතින් ඒක වෙනස් කරන්න නැතුව එයාගේ විශ්‍රාම වයස වැඩි කරන්න බෑ. 1978 න් පස්සේ දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ වල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස 55 සිට 60 දක්වා වැඩි වෙලා තියෙනවා. හැබැයි මහා අධිකරණ අභියාචනාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වයස වැඩි වෙලා නැහැ. ඒ නිසා අපි හිතනවා අරහා සමානවම ඉහළ අධිකරණ වලත් වසර දෙකකින් වැඩි කරනවා. ඒ විතරක් නෙමෙයි අපි අග්‍ර විනිශ්චයකාරවරයාගේ සේවා කාලය වසර 6කට හෝ ඔහු 67 ඉක්මනවා කියන තැනට සීමා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව 22 ගැන බොරු බිය හදන විපක්ෂයට කියන්න තියෙන්නේ ජනතාව ජනවරපු දුන්නේ සම ප්‍රවේශී අධිකරණ පද්ධතියක් හදන්න, ඒකට අවශ්‍ය පහසුකම් දෙන්න. අපි මේ වෙනකොට ඒට අවශ්‍ය කරන නීති හදලා තියෙනවා.
1: නිවාස සංකීර්ණ 24ක ශරීර සුවතා මධ්‍යස්ථාන පිහිටුවීම් වැඩසටහනක් ආරම්භ කෙරුණා. ග්‍රෑන්ඩ් පාස් සිරිමුතු උයන නිවාස සංකීර්ණයේදී වැඩසටහන පැවැත්වුණේ හංසක විජේමුණි සහ එරංග ගුණසේකර යන නියෝජ්‍ය අමාත්‍යරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඊට සමගාමීව සෞඛ්‍ය සායනයක්ද පැවැත්වුණා. නාගරික සංවර්ධන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේක්ව මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා මෙහිදී අදහස් පළ කළා.
7: අපේ රටේ සෞඛ්‍ය පිළිවන් දත්ත සලකා බැලුවාම අපේ සෞඛ්‍ය සම්බන්ධ දත්තවල නාගරික ජනගහනය ඉන්නේ ටිකක් පල්ලෙහායි. අපේ බලාපොරොත්තු වෙන ලෙවල් එකට තාම ඇවිල්ලා නැහැ. ඒකේ ප්‍රතිඵල විදියට අපිට දක්නට ලැබෙන විශේෂයෙන්ම කායික හා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ කායික රෝගවලින් මානසික රෝගවලින් ඔවුන් පෙළඹෙමින් ඉන්නවා. මේ තත්ත්වය මගහරවා ගන්න කියන එක ඇත්තම අභියෝගයක්. නමුත් ලෝකයේ බොහෝ රටවල් වල අපේ ජනතාව ජීවත් වෙන්නේ මෙහෙම තමයි. මහල් නිවාසවල තමයි බොහෝ රටවල් ජනතාව ජීවත් වෙන්නේ. එතකොට ලෝකයේ වෙනත් රටවල් මේ අභියෝග ජයග්‍රහණය කරලා තින්නේ කොහොමද? මෙච්චරකල් අපි පවත්වාගෙන ආපු අපේ ජීවන විලාසය වෙනස් කර ගැනීම මගේ. අනේ ජීවන විලාසය වෙනස් කර ගැනීම සඳහා අවශ්‍ය මාර්ග උපදේශය ලබා දීම තමයි මේ සෙන්ටර් එකෙන් කරන්නේ. නමුත් එතනින් එහාට ගිහුව තවත් නොයෙකුත් සේවාවන් අනාගතයේ ඔබට ලැබෙනවා.
1: වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යංශය මලේගම් ප්‍රජාව සඳහා ක්‍රියාත්මක කළ කබලකල නවෝද්‍යාපුරම් නිවාස ව්‍යාපෘතිය ලබන 28 වනදාට පෙර ජනතා අයිතිටපත් කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. 2023 වර්ෂයේ මාර්තු 19 වනදා බදුල්ල, හල්දුමුල්ල, පූනාගල, කබරගල සහ ලියන්ගහ වේලකන්ද යන ප්‍රදේශවල සිදු වූ නායාම් හේතුවෙන් පවුල් 50කට පමණ නිවාස අහිමි වුණා. එතෙන් සිට වසර 3 මාරකට ආසන්න කාලයක් වසාදමා තිබූ තේකර්මන්ත ශාලකයි ඔවුන් ජීවත් වුණේ. ඒ අතිශය දුෂ්කර තත්වයක් යටතේ. මෙම ජනතාවගේ නිවාස ගැටළුවලට ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා වත්මන් රජයේ බලයට පත්වීම සමග පියවර ගත්තා. මයිලගහ මයිලිච්චි වැඩසටහන යටතේ ඔවුන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒ අනුව එක් පවුලකට පර්චස් 10 බැගින් වූ ඉඩමක අංග සම්පූර්ණ නිවසක් ඉදිකරනවා. එම නිවස වර්ග අඩි 550කින් සමන්විතයි. නිවාස ඒකකයක් සඳහා රුපියල් 132ක පමණ මුදලක් වැය කරනවා. මෙවැනි අංග සම්පූර්ණ නිවසක් ඉදිකරන්නේ නායාමලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන්. පරිවාස සහ ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ළමා ආරක්ෂක අධිකාරියට බඳවාගත් නවක නිලධාරීන් වෙත පත්තිලි ප්‍රදානය සිදු කරනවා. ඒ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය කල්මනාකරණ සහකාර සේවය නිලධාරී, මනෝ සමාජ නිලධාරී සහ දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරී සඳහායි නවක නිලධාරීන් බඳවා ගැන්නේ. පත්තිලි ප්‍රදානයේ අනතුරුව අමාත්‍යවරිය මෙලෙස අදහස් පළ කළා.
8: ළමයන්ගේ ආරක්ෂාව රැකවරණය කියන කාරණා දෙක ගත්තොත් අද ලංකාව විතරක් නෙමෙයි ලෝකේම අර්බුදයක් ප්‍රශ්නයක් තියෙන එකක්. ඒතර මේ ළමා ආරක්ෂණය කියන කාර්යය වෙනුවෙන් සුවිශේෂී මැදිහත්වීමක් කරන්න තමයි ඔබ සියලු දෙනාම තෝරාගෙන තිබෙන්නේ. ඔබ තුල තිබෙන ශිල්පීය කුසලතා, දැනුම, සාහිත්‍ය, එහෙම නැත්නම් ඔගොල්ලෝ ළඟ තියෙන නිර්මාණ කුසලතා, ඒ හැම එකටම වඩා ඔබේ හදවතේ තිබෙන්න ඕන ඒ ලතෙත් බව, සංවේදී බව, සහකම්පණය කියන එක අපි විශ්වාස කරනවා. එනිසාම මෙතනදී වැදගත්ම වෙන්නේ ඔබ දරුවන් සමග ගනුදෙනු කරන, ළමා රැකවරණය වෙනුවෙන් කටයුතු කරන අයට පැය 24ම එක් ඇහක් පියව ගත්තත් අනිත් ඇස අවදිව තබා ගත යුතු යුගයක කාලයක තමයි ඔබ මේ රාජකාරිය බාරගනිමින් තිබෙන්නේ. මේක අභියෝගාත්මකයි.
1: අමරිකා සන්නාගත භාවය ඉල්ලා සිටින හෝ ඒ සඳහා අයදුම් කරති විදේශිකයන්ගේ වීසා අවලංගු කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ව්‍යාපාරික සහ සංචාර කටයුතු සඳහා නිකුත් කර ඇති B1 සහ B2 වීසා බලපත්‍ර අවලංගු කිරීම නියමිත බවටයි වාර්තා වන්නේ. එම පියවර යටතේ පුද්ගලින් ලක්ෂ දෙකක පමණ පිරිසකට බලපෑම් එල්ල විය හැකි බව අමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ලේකන සංලධාරින් උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කළා. 2016 සිට 2026 දක්වා කාලය තුළ නිකුත් කළ වීසා බලපත්‍ර අතරින් සන්නාගත භාවයේ ඉල්ලා ඇති හෝ දැන්ට ඒ සඳහා අයදුම් කර සිටින පුද්ගලයන්ගේ වීසා මෙලෙස අවලංගු කිරීම නියමිතයි. අමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්වයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතේ. කෙසේ වෙතත් වීසා අවලංගු කිරීම හේතුවෙන් එම පුද්ගලින් වහාම පිටත් කිරීමක් සිදු නොවන බව නිලධාරීන් පවසනවා. මෙම පියවර ක්‍රියාත්මක වුවහොත් ඒ අමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ සිදුකරන විශාලතම එකවර වීසා අවලංගු කිරීම බවට පත්ව නැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එම තීන්දුව එරෙහිව නීතිමය අභියෝග එල්ල විය හැකි බවටද වාර්තා වනවා.
0: ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල.
1: ඩුබායි වලදී අල්ලා මෙන්ට රැගනා බස් අලිත් මධ්‍යම අපරාධ කොට්ටාසයට. බස් අලිත් සිදු කළ අපරාධ ගැන පොලිසියෙන් හෙළිදරව්වා. එලිනොවින් දිස්ත්‍රික් 7ක 81,865කට පීඩා. වගහානි වූ අයට රජීන් වන්දේ. කබරගල බලයගම් පවුල් 50කට රජීන් දමනි මාස. කැලණිකගේ ප්‍රගතිය ගැන පුළුල් පරීක්ෂණයක්. සන්නාගත වීසායිල් 2,00,000කට ට්‍රම්ප් හරස් වේ. ලක්කන මීළඟ ප්‍රවති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොතු වන්න.
0: 24 පෑම සීරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
1: දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
9: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන් විමසිල්ලෙන් ඔබ වෙනුවෙන් විමසිල්ලෙන්
10: දකුණු ආසියානු කලාපයේ රෝහලක ස්ථාපිත කළ පළමු 4D NGO CT පද්ධතිය සහිත ඒකකය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්ථාපිත කළා. මේ ඒකකය ගැනයි අද හෙල්ත් වොච් අවධානය. මේ ගැන දැනගන්න අපි සම්බන්ධ කරගන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විකිරණවේදී විශේෂඥ වෛද්‍ය බුද්ධි නිරෝෂණ අභිවික්‍රම මහතාව. ඩොක්ටර් දකුණු ආසියාවේ ප්‍රථම වතාවට ස්ථාපිත කළ මේ 4D NGO CT පද්ධතිය අනෙක් CT යන්ත්‍රවලට වඩා රෝග නිශ්චය සහ ප්‍රතිකාරවලදී සුවිශේෂී වන්නේ කොහොමද?
11: අනෙකුත් යන්ත්‍රවලට වඩා වෙනස් වන්නේ CT ස්කෑන් යන්ත්‍රයක් හා DSA යන්ත්‍රයක් එකම කාමරයක් තුළ එක මේසයක් කොටා ක්‍රියාකරවීමට හැකිවනසේ සවිකර තිබීම තමයි. එමගින් පරීක්ෂණ සහ ඒවා ආධාරයෙන් කරන ප්‍රතිකාර එනම් ඉමේජ් ගයිඩ් ඉන්ටර්වෙන්ෂන්ස් වල නිවැරදිභාවය වැඩි කර ගැනීමට හා ඒවා කාර්යක්ෂම කර ගැනීමට හැකි වෙනවා. ඒ වගේම සංකූල පරීක්ෂණ හා ප්‍රතිකාර කර ගැනීමට හැකියාව වගේම ප්‍රතිකාරවලදී හිතේ හැකි සංකූලතා අවම කර ගැනීමටත් හැකි වෙනවා.
10: මෙම පද්ධතිය මගින් රෝගියෙකු පරීක්ෂාවට ලක් කිරීමේදී සාමාන්‍ය ක්‍රමවේදයට වඩා ප්‍රතිකාර කාලය කෙටි කර ගැනීමට සහ විකිරණ කිරණ අවම කර ගැනීමට ලැබෙන සහාය කෙබඳුද? මේ විශේෂයෙන්ම හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ට කොතරම් තීරණාත්මක බලපෑමක් ඇති කරනවද?
11: හදිසි රෝගීන්ට මේ ඉතා හොඳ ඒකකයක් බවට පත් වෙන්නේ එම රෝගීන්ට CT ස්කෑන් පරීක්ෂණයක් සිදු කර නිගමනය කළොත් යම්කිසි රෝග තත්ත්වයක් DSA යන්ත්‍රය මගින් ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍යයි කියලා. අන්න ඒ වෙලාවේදී අපිට මේ යන්ත්‍රයකින් යන්ත්‍රයකට මේ රෝගිය මාරු කරන්නේ නැතුව රෝගියා එම මේසේ මතම සිටියදී DSA යන්ත්‍රය ක්‍රියාත්මක කරලා අවශ්‍ය ප්‍රතිකාරයෙන් කිරීමට හැකියාව ලැබෙනවා. උදාහරණයක් විදිහට ලේ ගලන රෝගියෙක්ගේ ලේ ගැනීම අඩු කරන්න අපිට පුළුවන් මේ DSA යන්ත්‍රයේ මාර්ගයෙන් එන්ජියෝග්‍රාම්යක් කරලා එම ලේ ගලන රුධිර නාලය බ්ලොක් කිරීම.
10: දකුණු ආසියාවෙම ප්‍රථම වතාවට ශ්‍රී ජයවර්ධනපුර රෝහලින් ස්ථාපිත කළ මේ නවතම 4D NGO CT පද්ධතිය මගින් මෙරට ජනතාවටත් සුවිශේෂී ප්‍රතිලාභ හිමිවනු ඇති. එනිසා නවීන තාක්ෂණික මෙවන් ඒකකයක් ශ්‍රී ලංකාවට ලැබීම මෙරට ගුණාත්මක සෞඛ්‍ය ශාස්ත්‍රයක් නිර්මාණය කිරීමට තවත් සුවිශේෂී පියවරක් බවට පත්වනු නිසාකයි.
12: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: එකයි වෙනාඩි 39යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: David Pierce Motor Company within Rajya Sevak Upadapidana DPMC Rajya Pranama Amatanna 01114600
4: Video ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
5: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
6: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
7: එහෙල් දාල මෙහෙල් දාල යන අතරේ නම් තියෙනවා ඉවිනි සල්ලි.

0: සෑවට දිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකයින් ඔයාගේ ෆියචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුවා
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී දහයට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: Lakhanda Radio ITN
1: දවල් එකේ විනාඩි 44යි 07:03 93 5 93 7ට මැසේජ් එකක් එවුවද? මේ සඳෙන් පස්සේ අපි මේ මැසේජස් ටික බලන්න යන්නේ.

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Charlie.
2: Suno na sange mal mal.
0: දවල් එකයි විනාඩිය 49යි වෙලාව. කේන්තිර ප්‍රශ්නයක් අහන්නද? ඔයා වැඩද කියලා අහුවාම ගොඩාක් වැඩ කරමින් ඉන්න කෙනෙක් ටග්ගල කේන්ති යනවා. පේන්නේ නැතුව වගේ අහනවානේ කියලා හිතෙනවනේ නේද? මම සාමාන්‍යයෙන් ගොඩක් මහන්සි වෙලා ඩාඩි බලාගෙන වැඩ කරනකොට දැක්කොත් එහෙම කියලා වැඩද කියලා. ඒක මොන මෙච්චරක් යනවා. ඔයාටත් එහෙම දුන්නේ. චාමි අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මේ මැසේජ් එක බන්දාරගමින් කඩමණ්ඩියේ 12 ඉනේ සින්දු අහන්න ඕනේ කියලායි කියන්නේ මම ගාමන්ට ගියාලුවට එක මම ආත 3 පැය දෙනි වාරෙන් අහන්න දෙනවා මට අමතක වුණොත් මතක් කරන්න හොඳේ. චාමි අක්කා කොහොමද මාතලේ දෙලිනි වාගේ මැසේජ් එක පරිස්සමින් ගයත් ඉන්නෝනේ. ඊට පස්සේ මේ කවුද මේ මරඩෝ පැත්තට යන්නයි හදන්නේ. වර්ජීනියා මම තින්නවා කියලා මැසේජ් එක කියලා තියෙනවා. යාළුවෝ ඔක්කොමලාත් එකතු කරගන්න. ඊට පස්සේ මේ කවුද අපි අටාලෙන් ලක්කඩ සද්දට මහන් ගෙන්නවා. නිලන්ත ප්‍රදීප් මංජුල භූමිකේ නාලක කියලා තියෙනවා. එහෙම එකකුත් තියනවාද? කුමා කුමාරේ සුදු තිලක කුසුම් සිරි සලුන් එකේ උපුල් මල්ලි අටාලකමේ හැමදෙනාම එකතු කරගන්න කියලායි තියෙන්නේ. හරි ස්තුතියි මැසේජ් එකට. ඊට පස්සේ තියෙන දිගුම මැසේජ් එක මොකද දන්නවද? මෙන්න මේක තමයි. ඔපෙල්ලකේ විමල සේන වාගේ මැසේජ් එක අනේ මම කියන්න හදන්නේ. ඩිලංක නදේශාන් රසික සඳමාල් ගයන් සිරිවංශ ගාමිනී ලසිත චුට්ටි අශානි අනුර ශාන්ති කුමාරී නිරෝෂා හර්ෂණී සුභා දිනෝෂ කමනී චම්තානි ඉරේෂා නයනී දෙල්ප චිත්‍රවත් එකතු කරගන්න කියලා තිබුණා. සුබ දහවලක් චාමි. දර්ණියකල මහතන්නේ මහින්ද. ඇයිවට කිතුල් මහින්ද කියන්නේ. ඔයාව එකතු කරගන්නම්. ඔල් ටයිම් බීට්ස් ඉත් චාමි. අපිට දෙන්න තවත් ලස්සන සින්දුවක් කියලා තියෙනවා. හරි අපි අහගෙන ඉන්නකම අනිවාර්යෙන් අහන්න දෙන්න. වාද්දුව මහවිහාර පාරෙන් රූපසේන සුනන්දනී තිලින ඔයාලවත් ආදරෙන් එකතු කරගෙන මං කල්පනා කළේ සින්දුවක් අහන්න දෙන්න කියලා. එකයි විනාඩි 50

0: ලකඩ රේඩියෝ ITN
1: 1.54යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනා ගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: තිමිර උඩල මත්ත නිර්මාණයක්
4: මට හිතෙන විදියට දෝනේ තාත්තගේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඔය මාත්‍යත් එක්ක
5: ප්‍රශ්නයක් තිබ්බත් ඒක පරණ ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැන්ද සමහර විට මාම බස් වල වැඩ කරන කාලේ මොකක් හරි හිතමනාපයක් වුණාද දන්නේ
4: නැහැ අනේ මන්ද දරුව අනිත්ගිට එහෙම දෙයක් වුණා නම් මේ මනුස්සයර මාත් එක කියන්න පුළුවන් කිසි දෙයක් කියන්නේ
1: සිහිනඟ තනි වෙලා
6: මං සජිගේ ෆෝන් එකකින් මැසේජ් එකක් දැම්මා අම්මා මං තාටිකින් කෝල් එකක් දෙන්න
7: කෝල් කරලා අහනොත් එන්න ගහනවා ෆෝන් එක පොලේ
1: රාත්‍රී 8:30ට ITN බලන්න
8: සීනක තනි වෙලා
0: ලකඩ රේඩියෝ ITN
1: දවල් 1:56 වෙලාව ඕල් ටයිම් බෙට්ස් ඉත් චාම් අපි අපේ දෙවන පැයට යන්නයි හදන්නේ 0.7, 0.3, 0.3, 0.7 මැසේජ් එකක් එවලා තියන්න. අපි දෙවන පැයට මුණ ගැහෙනවා.

0: ලක්න ප්‍රවෘති සමගින් බම වෙනු රිගින්නලිය ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මොහොතෙන්ම කුමනින්වත් උඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: රජයේ මේ වන විට මෙට්‍රික් ටොන් 45,000කට වැඩි වීමන දීගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරනවා. මෝල් හිමියන්ට වීමන දී ගැනීම සඳහා 104ක පොලියට රුපියල් මිලියන 10,000ක ණය ලබා දී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
5: අපි මෙට්‍රික් ටොන් 45,000කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට මිලදී අරගෙන තියෙනවා. ගොවි ජනතාවගේ පැත්තෙන් උත් ලොකු උනන්දුවක් තියෙනවා මේ මිල අලෙවි කිරීම සඳහා. ඕඩපණ ණය විදිහට මිලියන 10,000ක් වෙන් කළා මෝල් හිමියන්ට වී මිලදී ගැනීමට. 104ක පොලියට තමයි ඒ අයට මුදල් ලැබෙන්නේ බැංකු හරහා. හැබැයි මේ කටයුත්ත ටිකක් සංකීර්ණ නිසා ගොවියගේ ගැටලුව ඉක්මනින් නිරාකරණය කරන්නත් ඕන නිසා පාර්ලිමේන්තුවට පරිපූර්ණ කැස්ටමින් දාලා රුපියල් 175,000ක මුදලක් මේ වෙනකොට අනුමත කරලා තියෙනවා වී මිලදී ගැනීම සඳහා. ඒ අනුව ඒ අදාළ මෝල් හිමියන්ට එම මුදල් කිසිදු පොලියකින් තොරව මාස 8ක කාලපරාසයක් තුළ ගෙවීමේ පදනම මත 150,000 උපරිමයකට යටත්ව ලබා දීමට තීරණය කරලා තියෙනවා.
0: නිර්දිතික ප්‍රංශයේ ගම්මානය කරහා හමාගේ ටොනෝඩෝවකින් පුද්ගලින් 40 දෙනෙකු තුවාල් ලබා තිබෙනවා. ඉන් ගැබිනි කාන්තාවක් ඇතුළු 15 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි ප්‍රංශ බලධාරීන් සඳහන් කරන්නේ. පැයට කිලෝමීටර 117ක වේගයකින් සුළන් හමාගොස් තිබෙනවා. ඉන්දිය මාස 300කට පමණ හානි සිදු වුණා. හදිසි සේවා සැපීම් සඳහා සහන සේවකින් 120කට වැඩි පිරිසක් එම් ප්‍රදේශයට යොදවා ඇති බව ප්‍රංශ බලධාරීන් ප්‍රකාශ කළා. නීතිදික ප්‍රංශයට මේ වන විට ගිගරුම් සහිත වැසි පවතින බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 3ට බලාපොරොත්තු වන්න.
6: 24 පෑම සිරුවෙන් ලක්න ප්‍රවෘත්ති
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: හැදීමත් කලාටයි චාමි සතේ දෙනවන දවල් එක එඳ හතර වෙනකන්
1: සංචල හිත කිති කැවුණා තැන්බරවදනට ඩිංගක් ලං වෙන්නට
2: හිතුණා
0: ඒක තනි කරම ඇපැය හවස දෙක පහු වෙලා වෙනට දායයි වෙලාව බෙන්ඩවයි හතයි බෙන්ඳවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හත එ අපේ මැසේජ් නම්බය එක වත්සත් මැසජයකරි ටෙක්ස් මැසජයකරි ඔට පහසු විදිහකින් මට මැසජයක වන්න පුළුවන් හවස හතර වෙන්න කලින් ඒ වගේම ලකඩ ෆේස්බුක් පේජ්වරගේ හමෝල්ටයි බෙට් සිච්චාම අපේ අද පෝස්ට එකක් තියෙන එකට ලැක කතාල කමට අදාලා තියන්න එතකොට මොකද අපි කරන්නේ අපි මැසජ් එකක් බලමු හරිද වට්සප් එක පැත්තට යන්න හදන්නේ සුබත හවලක් චාමි පිළියන්දරින් මේ මැසජ් එක අනුෂ්ක ඔයාගේ මැසජ් එක කියන්න හදන්නේ මං ලලිත් සිසිරස තනෝජ මිස් කුමාරියක්ක ගීතක්ක රම්‍යක්ක මදු ඉන්න උදය කීර්ති රමණී ලක්මාලි ප්‍රසාද රූබන් වන්ඩු හයි රෝෂිණී ඉන්නවා හසුරුමාශ්‍රය තිලින රුක්ෂාණි රක්ෂා ශ්‍රියානි වගේම මැෂින් ආශ්‍රය සිසිරයවත් අනිවාර්යෙන්ම එකතු කරගන්න කියලායි කියන්නේ මෙහෙම කියනවා හරිද කොච්චර පාර පැහැදිලි වුණත් කමක් නැහැ නිතරම පිටුපස ගැන විමසිල්ලෙන් යන්න මොකද ඉස්සරහට එන්න තරම් හයියක් නැති මිනිස්සු පිටිපස්සෙන් දංගේම ගහනවා සහතිකයි ඒක නිසා කොච්චර පාර පැහැදිලි වුණත් කමක් නැහැ නිතරම පිටුපස ගැන විමසිල්ලෙන් යන්න ඔව හිතේ කොටා ගන්න ඕන වචනානේ thank you කොහොමද යාට අපිවත් සින්දකට එකතු කරගන්න හේමමාලි සිරියලතා සමන්ත නෙල්කා සුනීතා විනීතා රෝහිණී චන්ද්‍රිකා ඉරේෂා අයේෂා සඳරුවන් හිමාෂා ගිමානි ලක්මාලි ඉන්නවා කියලා තියෙනවා බොස් එරන්ද හපු තන්ත්‍රි වෙනුවෙන් සිද්ධුවක් දෙන්න කියලා තමයි කියන්නේ ගයනී මීවන පලාන මීවන පලානෙන්ද තියෙන ෂොප් එක හරි එකතු කරගෙන නැත්තම් වගේ සර්නේම් එකද මන්දා මට එක පැහැදිලි මදි ඇත්තටම කිව්වොත් කොමඩ සින්දුවක් අහන්න දෙන්නම් හරි සයු ඔය මැසේජ් එකක් එවලා තියනවා හින්දි සින්දුවක් කියලා එක ඕනේ කියලා අපි බලමු ආකෙන ඉන්න සින්දුවක් අපිට දෙන්න දුව අංජලි පොත හසරල් කැන්ඩවර නිරේෂා ආදරේ ලක්කන්න කියලා මැසේජ් එකේ තියනවා ආදරේ ඉතින් අපිත් කවුද නෑ කිව්වේ වහිතොත් අපි ආදරේ නෑ කියලා අපිත් ආදරේ හෙට මොන්නේ අනිද්දත් මොන්නේ අන්තිම ප්‍රෝග්‍රෑම් එක සිකුරාදා

0: වකන්න රඩියෝ අයිTN
1: පසරු දෙකයේ වනාටේ දහසයයි.
2: ඇසේ සු දැවිල්ලද දියවැඩියාව ගලෝකෝමබැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබාගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකයා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකයා රෝහල මත්තර මුල්ල දුරකතනාංක 0706 478 478.
1: ලක්හඬ බුද්ධ රශ්මිලා.

0: පිරිහිනි පුර පසළොස්වක පුන් පොහෝ දින පනාකොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬේ
0: ලක්හඬ බුද්ධ රශ්මි මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: දායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
0: මානවී

0: සතියේ දිනමල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ දහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: සෑවට දිනා වෙවි සින්දු අහන්න ඊවි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස් 4ට
0: සම අනුග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 23යි.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: අයදුම් කරුවන් 35,000ක් අතරින් උරෙන් උර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ.
5: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරු.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිී ප්‍රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්
5: යුත්තකෙ ඉන්න ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB Youth Plus ගිනුමා
6: FM 93.5 FM 93.7 ලකන Radio ITN
7: සමහර පැදෙම් වලට නමක් නැහැ. හැඟීමක් විතරයි තියෙන්නේ. ආදරය පිරුණු සතුටු පැහැදුනක්.
8: ඕල්ට

හවස දෙකයි විනාඩි 26යි වෙලාව. හුඟක් පැතිවලට මේ වෙනකොට වැස්ස නේද? වැස්සෙන් පරිස්සම් වෙන්න ඕනේ. මොකද කැස්ස හෙබ්‍රිස්සාවත් වැඩි වේගෙන යනවානේ. ඩෙන්ගු අවදාන මත වැඩි. ඒක නැතිනම් අපි සරෙන් සරේ මතක් කරන්න දෙයක්වත් නැහැ. ඒක අමතක වෙලාව ගින්න කඩේට හැබැයි අර ඇඟිල්ලෙන් ඇල්ල වගේ මතක් කරන්න ඕනේ. ඩෙන්ගු පැතිරෙනවා කියලා කියන්න ඕනේ නේද? ඒක නිසා වැස්ස පායපු වෙලාවට පොඩ්ඩක් වත්තේ පිටියේ රවුමක් ගිහිලා එන්න. ගිහින් බලන්න පොල් කටු එහෙම දාලා තියෙනවද, වතුර පිරෙන තැන් වා හදලා දීලා තියෙනවද, මදුරු තවන් නැති කරගන්න අවශ්‍ය පරිසරය වා සකස් කරලා දීලා තියෙනවද කියලා. ඒකට සපෝට් එකක් දෙනවා කල්පනා කරලාද තියෙන්නේ කියලා පොඩ්ඩක් ගිහින් බලන්න. ඒවට ඉඩ දෙන්න එපා. මොකද ඔයාටම ඒකේ හානිය විඳ දරා ගන්න වෙන්න පුළුවන් නේද? ඒක නිසා අවධානම වෙනුවෙන් සූදානම් වෙන්න. හරිද? හයි චාමි කියලා තියෙන මැසේජ් එක බලන්නයි මම යන්න හදන්නේ. පොතු පිටිය වාතුව පැත්තටයි යන්නේ. සමන්ත අහගෙන දෙන්නේ. ඔයාගේ මැසේජ් එක ඔන්න කියවෙ. මේ කවුද මේ? අපි බලමු. නව අරුණලු සමගින් උදා වුණු අද දවස ඔබේ සියලු බලාපොරොත්තු මල්පල ගන්වන සතුට පිට සුබම සුබ දවසක් වේවා කියලා. ජය මාමා, තැන්ක් යූ ආගේ විශ්යකටනේ. වෙනද වගේම අදත් අපිව සිද්ධුකට එකතු කරගන්න ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මි මිස්, එයාගේ නහන්න අද වැඩ නේද කියලා. ලක්ෂ්මි මිස් කෙන්ද? ලක්ෂ්මි මිස් ඔහ වැඩද? අද මොකද වුණේ වහට? මේ ප්‍රශ්නේ අහන්න කිව්ව විදිහම මට තේරෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. මම එකතු කරගන්න. හරිද? මද ශංක ඉන්නවා එතකොට. චම්පා මේසාවත් මතක් කරනවා. අපි සස්සන සින්දුවක් අහමු එනම් ඊළඟට. වාසනාවන්ත ලස්සන දවසක්, ලස්සන සින්දුවක් දෙන්න. අනුරගම අනුලාවතී මහත්මිය වගේ මැසේජ් එක. මහත්තයා සිරිල් ඉන්නවා, පුතා ප්‍රදීප, දුව අනුෂිකා, පුතා හර්ෂණ, දුව පේශලා, අමෙලියා සමරසේකර. නුවරෙන්න කියලා තියෙනවා මට. බලමු මේ මොකද මේ කියන්නේ. ආසිඩ් සම්පත්තිය නිර මුල්ල ලස්සන දවසක් වේවා ඔයාට. සෑහන දවසකට පස්සේ මට පෝස්ට් එකක් එවලා තියෙනවා. මොකද කියන්නේ කියලා බලන්න. ජීවිත පොතේ පැන්සලෙන් ලියන්න තිබුණු තැන් පෑනෙන් ලියන්න ගිහිලා වැරදුනා. සමහර තැන් මකන්න ගිහිලා බොඳ වුණා. සමහර පිටු අනිත් පිටුවටම සිදුරු වුණා. වැරදුණු පරණ පිටු ආපහු ලියන්න පෙරලපු හැම වෙලාවකම වර්තමානය මගහැරුණා. ඇත්තටම පෑනකට කළ හැකි දේ විශ්මය ජනකයි. ඒ වගේම එය ඉතාමත්ම ක්‍රූරයි. එයට පුළුවන් වර්තමානය සහ අනාගතය සම්පූර්ණයෙන්ම අහිමි කරලා දාන්න. ඒකට ඉඩ දෙනවද? එක සැරයක් දෙසරක් වුණාට පස්සේ ආයේ ඒක තෙවතාවක් වෙනවනම් ඒක වැරද්දක් නෙවෙයි මිත්‍රයා. ඒක පුරුද්දක්. අනේ පුරුද්ද මගරගන්නේ.

0: ඇහෙ දොර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ලක්හඬ බුද්ධ රශ්මිය.

0: පුර පසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: ලක්හඬ

0: මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
1: බැතිබරදායකත්වය
2: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබෙන කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡායයයි.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN
0: හවස දෙකයි වෙනාඩි 40යි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: ධන්නවාද. සමහර හමුවීම් දෙවියන් විසින් නිර්මාණය කරලා තියෙන්නේ අනාගතයේ වෙනුවෙන් නෙවෙයි මතකයන් සඳහා පමණයි.

0: ඩක් නිදහසේ පිමනින්න
1: මාසුන්දද සීන
2: ඔවසායි බීට්ස් විත් චාමී
0: සතියේ දෙනවන එකේ ඉඳන් හතර වෙනකයි.

හවස දෙකයි වෙනාඩි 41යි වෙලාව. දැන් ගෙදරදීම සෞඛ්‍යාරක්ෂිතව පොල් තෙල් ඇතුළු සමහර බෙහෙත් වර්ගවලට සමහර කෑම වර්ග හදන උමනා වෙන තෙල් ටික ඔයාට හදාගන්න පුළුවන් ලේසි විදිහක් තියෙනවා. ඒ තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න එක. මිල වෙන රුපියල් 88යි. සිංගල් පේස් විදුලියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය පැට බෝතල් 1-2 අතර ප්‍රමාණයක් වෙනවා. පොල් තෙල් විතරක් නෙවෙයි මම අර කිව්ව විදිහටම රට කජෝ කජෝ සූර්යකාන්ත වට්ටක්ක අබ කොහොඹ එඬළු මේ දේවල් වලින් තෙල් හදාගන්න ඩෝමා හෝම් ඔයිල් මේක එකෙන් ආට පුළුවන්කමක් තියෙනවා. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන්නේ සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවියම අවමයි. 0.1176 579 කෝල් එකක් දීලා ඔයාට තව වැඩි විස්තරයක් ඩෝමා හෝම් ඔයිල් මේක එක ගැන දැනගියා ගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ 0.7703 935 934 මැසේජ් එකක් කියවලා කෝචාමි ඔයාට ඉතින් අපේ මැසේජස් නේ පේන්නේ නැත්තේ කියලා නෝකඩු උප ඉන්නවද? කියන්නේ නැහැ මැසේජස් මම. එවන යන්නේ මට බැන් ලෙවලත් නැහැ මැසේජ් එකක් අද තාම. දැක්කේ නැහැ මං. බලමුකෝ මැසේජස් ටික. හරි චාමි, අපි පිටුම්පෙන් අන්නාසිගල හෙලෙන් ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙන්නේ. සුනිල්, දීපිකා, දමිකා, රංජිත්, ඉන්ද්‍රාණි වේගදු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ කිව්වා වගේම පටන් ගැනීම තමයි වැදගත්. ඒක ඇත්ත. දුලීප් සමරසිංහ නිව්සීලන්ඩ් වල ඉඳලා ලැබපු මැසේජ් එක. අද අපිට අංශක 12 උෂ්ණත්වය කියන්නේ හෙට. අපි ගන්නගිට කොහොම වැඩි හිතන්න එපානේ. සමහර ලාවට 30 කණන් වෙනවා. ඊට පස්සේ 27 විතර වගේ ඇවිල්ලා වහිනවා. පීතින් කරකින ලෝකයේ තමයි ඉන්නේ ලංකාවට වෙලා. ලොකු හීනයකට කුඩා පියවරකින් පිවිසෙන කියලා ලස්සන පෝස්ටයක් අපිට ෂෙයා කරලා තියෙනවා. ඒ වෙනුවෙන් ස්තුතියි. හයි ජාමි, සුන්දර දවසක් ඔයාටත්. අදත් නැවතුණා චුට්ටක් ඔයාව අහලා යන්න. 2023-2026 කාලේ පුරා අවුරුදු 3ක් මොයාව ඇහුවා. අවුරුදු 3 ඒ කාලේ අපි චාමි කියන තරමටම ලෙන්ගතුණා. ඒ ලෙන්ගතකමට අපි අදත් හරි ආදරේ කියලා තියෙනවා. අපි අකුරු කරනෙව්වා ඔයාගේ හඳින්නවා හරි ලස්සට වචන කරා. සමහර වෙලාවට හිතින් වැටුණු වෙලාවට ඔයාගේ වචන මාට හයියක් වුණා. පිටරටක තනි වෙච්ච අපිට ඒ වචන මහමෙරක් තරමට වටිනවා. වැඩසටහනේ අවසානයේ කියලා දැනෙන එක දුකක් කියලා තියෙනවා. මොකද වැහසකර සන්ධෑවල් වල හිත නිවුණු තැන ඔල්ටර් බෙඩ්සිට චාමි. දුකත් තේතකටකට මාතත්. තවත් ලස්සන වැඩ ඔබේ හඳින් හැඩ වෙනකන් අපි හරි ආදරෙන් බලන් ඉන්නවා කියලා තේනවා. නිෂෝ තැන්ක් යූ. අපි සිකුරාදාට සමරමු. සුබ දවසක් චාමි. පොහොට භාවෙන් මේ මැසේජ් එක බොස් තෙලක් කුමාරස, චන්දිමාල්, සුරේෂ් රුග්මන්, අංජලිය, හෂින් බණ්ඩාර ඇතුළු ලක්කඩහන් ඉන්න ඔක්කොමලව එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තියෙන්නේ. හායි, මම තෙන්නවක්කේ. යටි අන්තට සීපෝත ජනපදයේ ධනෝෂි දිදුලංගන අක චතුනේ තින්නවා කියලා දෙනවා. චතුනි හායි, හොරා වගේ හන් ඉන්නානේ. හිතුවේ නංගි නමෙවන් නෑ කියලානේ. එහෙම නංගියෙක් නෙමෙයි අපේ ධනෝෂි. ධනෝෂි අක්කට පඩින් දන්නේ මොනවද කැමදයක් කරන් කාලබිල සතුටෙන් ඉන්නානේ. හස දෙකයි විනාඩි 45.

0: 7 ලකන්න රේඩියෝ ITN
1: හවස දෙකයි විනාඩියේ 51යි.
2: ඔයාට විෂ මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
1: හවස දෙකයි විනාඩි 51නේ. 0.7023935937 මැසේජ් නම්බර් එක කියලා. කාටර කියන්න උමනාව තිබුණද මට? නෑ මන් නිකන් කිව්වේ. අහුණාද? එහෙනම් මැසේජ් එකක් එවන්න ඉතින්.

0: FM 93.7 Lakhana Radio ITN
1: දෙකයි වෙනාඩි 55යි වෙලාව. ඇත්ත තමයි මැසේජස් තියනවා තමයි ඔයාලාවපු. මම මේ පරිස්සමට තියන් ඉන්නවා. අන්තිම පැය එනවනේ මේ පැයද කියලා යන්නම්. ඒක නිසා හිතන්න එපා මේ මැසේජස් වලට පේන්නේ නැහැ, දකින්නේ නැහැ. එහෙම කියන්න. පේනවා, දකින්න. ඊළඟ පැයද කියනවා. එහෙනම් ඔහොම යන්කෝ මාත් එක්ක අපේ අන්තිම පැයට.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන්දි ලංකලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: පරිවා සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට සහ ළමාරක්ෂක අධිකාරිය බඳවාගත් නවකලධාරින් වෙත පත්තින් ලිපි ප්‍රදානය සිදු කෙරුණා. ඒ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය කළමනාකරණ සහකාර සෙවින් ධාරී මනෝ සමාජයේ නිලධාරී සහ දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරීන් සඳහායි නවක නිලධාරීන් බඳවා ගැන්නේ. පත්තින් ලිපි ප්‍රදාන අනතුරුව අමාත්‍යවරිය මෙලෙස අදහස් පළ කළා.
6: ළමයන්ගේ ආරක්ෂාව රැකවරණය කියන කාරණා දෙක ගත්තොත් අද ලංකාව විතරක් නෙමෙයි ලෝකේම අර්බුදයක් ප්‍රශ්නයක් තියෙන එකක්. ඒතර මේ ළමා ආරක්ෂණය කියන කාර්ය වෙනුවෙන් සුවිශේෂී මැදිහත්වීමක් කරන්න තමයි ඔබ සියලු දෙනාම තෝරාගෙන තිබෙන්නේ. ඔබ තුල තිබෙන ශිල්පීය කුසලතා, දැනුම, සාහිත්‍ය, එහෙම නැත්නම් ඔගොල්ලෝ ළඟ තියෙන නිර්මාණ කුසලතා, ඒ හැම එකටම වඩා ඔබේ හදවතේ තිබෙන්න ඕන ඒ ලතෙත් බව, සංවේදී බව, සහකම්පණය කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිසාම මෙතනදී වැදගත්ම වෙන්නේ ඔබ දරුවන් සමග ගනුදෙනු කරන, ළමා රැකවරණය වෙනුවෙන් කටයුතු කරන අයට පැය 24ම එක් ඇහක් පියව ගත්තත් අනිත් ඇස අවදිව තබාගත යුතු යුගයක කාලයක තමයි ඔබ මේ රාජකාරිය බාරගනිමින් තිබෙන්නේ. මේක අභියෝගාත්මකයි.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: ඇමරිකාව විසින් ත්‍රස්වාදීන රාජ්‍ය අනුග්‍රහය දක්වන රටවල් ලයිස්තුවෙන් සිරියාව නිල වශයෙන් ඉවත් කර තිබෙනවා. සිරියාව 1979 වසරේ සිට මෙම ලයිස්තුවේ ඇතුළත් කර තිබූ අතර වසර 47කට පසු එම තීරණය අවලංගු කිරීම විශේෂත්වයක්. සිරියාවේ නව රජයේ ත්‍රස්වාදීන් ඈත්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ලබා දී ඇති සහතික සැලකිල්ල ගනිමින් මෙම තීරණය ගත් බව ඇමරිකාව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. මෙම තීරණය සමග සිරියාවට පනවා තිබූ ඇතැම් මූල්‍ය සහ වෙළඳ සීමා ඉවත්වන අතර ජාත්‍යන්තර ආයෝජන සහ ආර්ථික ප්‍රකෘතිමත් කිරීම සඳහා නව අවස්ථා උදා වනු ඇති බව විශ්වාස කරනවා. සිරියාව ගෝලීය ආර්ථික පද්ධතිය සමග යළි සම්බන්ධ කිරීමේ වැදගත් පියවරක් ලෙසද මෙම තීරණය සැලකෙනවා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 4ට බලාපොරොත්තු වන්න.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ මේ පැයේ මොනව මතක් කිරීම සුරේකිමු මගතොට
1: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න. Lakhanda Radio ITN.
1: Dannawada time pass karanna ona nan potak kiyawanne film ekak balanna. Habai ekata manuss ekak thoraganna.

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: ලකන Golden Voice ළඟදීම සතියේ දිනවල දහවල් එකට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්මුන සැමට දැන් දීමයි ඉවත් වෙන.
5: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
6: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
7: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
8: ලෝකේ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: ඒත් කලාවන
1: ඔයටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරව දැනට ඩිංගක් ලං වෙන්නට හිතුණා
1: ඔයටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස තුනයි විනාඩි 14යි වෙලාව මන් ටිකක් වෙලාව ගතා වැඩි නේද මැසේජස් කියවන්න පරක් වුණා කියලා මට හිතෙනවා මැසේජස් ගොඩක් එකතු වෙලා තියෙනවා අනේ ඉතින් පරක් වුණා හොඳටම කියලා මෙයා තේගම කියනවා කවුද කියලා බලමු අයබෝන් මිසස් පෙරේරා අපිට නොහොඳේ කියලා තියෙනවා මං හිතා සින්දුවක් වා කියන්න හදන්නේ කියලා රංජි අයියා ඉන්නවා කියලා තියෙනවා නානා කොහොමද ඔයාවත් එකතු කරගන්න අතුෂාරය අද නමේ වෙලත් නෑ මම නේන ගිය කියලා කියයි කියනකන් දහන් හිටියේ මම සෑහෙන වරක් කියලා තමයි මැසේජ් එක කිව්වේ හරි කොලිය පිටිය තෝඩ කොටුව පාඩේ මොහොත්තව ගොඩ හන්දියේ අනුර අහගෙන දෙන්නේ ඔයා නිපුණ පුතා කඩේ ධර්ම මාමව එකතු කරගන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා දැන් නම් ඔයා හඳට හොඳටම අබ්බැහි වෙලා තියෙන්නේ කියලා තියෙනවා මං කිව්වා නේද උනාට මිනිස්සුන්ට අබ්බැහි වෙන්න එපා කියලා සබදවසක් ඒවා චෝනේ අපි ධර්ණිය ගලින් ලස්සන සින්දුවක් දෙන්න ඔයා ඉල්ලපු සින්දුව මම දෙන්න ඉන්නේ අංජන සිකුරාදට ගමන් ඒ සින්දුව හරි මේ කවුද මේ බර්ත්ඩේ විෂ් එකක් තියෙනවා කියලා තියෙනවා තරුණතුගේ වාසනාවන්ත සුසුබ උපන්දිනයකට ආශිර්වාද කරන්න ඕනේ අම්මයි නෝකා යසින්ති හසඳරා මහේෂි මැඩම් මහේෂා මැඩම් සහ පන්තියේ යාළුවෝ ඔක්කොමලව එකතු කරගන්න කියලා තමයි කියන්නේ හැපි බර්ත්ඩේ තරුණතු ලස්සන නමක් ඔයාට තියෙන හැපි බර්ත්ඩේ හොඳේ මම ආයි විෂ් කරා ඔන්න ඊට පස්සේ මේ කවුද මේ තරෝ වැල්ලවායෙන් අහසෙන් තරුවක් කඩා වැටෙද්දී වරම් ඉල්ලනවා දැස් පියා ඒත් ඒ තරුව කොතරම් හැඩවද කිසිවෙක් නෑ ඒ දෙසක බලා අහසම ඉන්නට වැරදරුවත් රිදුම් තිබුණා හිත යට සඟවා කාටත් නොකියා දරාගත් තැන් සතුටත් නෑ අද තුරු පවසා ඉන්නම බැරි තැන කඩා වැටෙද්දී වරම් ඉල්ලන්න කලින් සිතා පුංචි තරුවකගෙන් අහල බලනවද අහසත් අත්තර වැටෙන්න හේතුව කිබේ ගියා ඒක ලස්සන ඇස්සහක් කටවහක් වෙන්න එපා හරි ලස්සනයි නේද අහසෙන් තරුවක් කඩා වැරෙනකොට අපි තරුවෙන් නේද ඒ ප්‍රශ්නේ අහන්න ඕනේ කියලා මට හිතෙනවා අහසත් අත්තර වැටෙන්න හේතුව කිමද හරි ලස්සනයි thank you තරුව සුන්දර වූ අගහරුවාදාවක් වේවා දුවල දෙන්න මෙත්නාදී අමන්දි මහත්තයා හේමන්තද සිල්වා අම්මා ඉන්නවා අයියා නිමල් තිලකසිරිය සුදු අක්කා මනෝහරි ප්‍රනාන්දු අනෝමාක්ක ප්‍රභානන්ගේ ගාමිණී අයියා එකතු කරගන්න කියලා දොඩම් ගස්ලන් දෙමණිකේ හායි මණිකේ වැඩද ඔයවත් එකතු කරගන්න යව් යන්නේ ඉන්නවද කියලා ළඟපාතක චාමි නවක අල ඕසිස් එකෙන් ඕෂිත රත්විට සින්දුවකට එකතු කරගන්නම් සබ සන්දාවක් ඒවා අපිටත් සින්දුවක් දෙන්න ඊජි අනුර පුස්සල්ලව බීF ජනපදයෙන් තමයි ඒ මැසේජ් එක ඊට පස්සේ මේ කවුද මේ HB හේරත් ඔයාගේ මැසේජ් එක තියෙනවා ඔයා පෝස්ට් එකක් ඉවලද තියෙන්නේ අපි බලමු ඒ පෝස්ට් එක මම හිතන්නේ වීඩියෝ එකක් මට ඒක කියන්න විදිහක් නැහනේ ඉතුරු අයගේ මැසේජස් ටික පසුවට බලාපොරොත්තු වන්න කියලා මම සින්දුවක් දෙන්නයි හිතුවේ මේ සින්දුව මේ සින්දුව තුනයි විනාඩි 10

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Havasu tonaye venade visi dekai.
2: NLP hadhana. Lankave vedima tagi dena tagi avastha vedimaluthraya. NLP hadhana. Obat adama NLP hadhana bala ganna.
1: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011176479579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල් හේන පාරම හරගම
3: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 4 600
4: ඔය වයසට ගියා තවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි
5: සැලෙනලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා Nitamba na lola

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතුන් ගෙන් වාපත හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්ුවන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවකු වන්න අදමාවතන්න බිදුව එකැකයි හැයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන් පවමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් හාරසිය අසුවක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය FM 93.5 FM 93.7 ලකන Radio ITN
2: හදක් නිසා රෙද්දගත්ත මිනිස්සු දවසක තරුවක් නිසා හරි

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික
1: පැතනාක්
0: සතිය තෙනවල දවල් එකේ එදත් හවස

හවස 3 වෙනාට 25යි. කොහොමද චාමි නංගා කියලා බුලත් සිංගලි දහරා ඔයා මට මැසේජ් එකක් එව්වද? සින්දුව කන්න අපි තින්නවා කියලා මැසේජ් එකේ තියෙනේ. අම්මා තාතා රංග, ඉදුනිල්, ප්‍රනීත්, මතු, ඉනෝ බබා, ආදී බබා, තොහින බබා, හයි හයි. කොහොමද? සින්දුව කන්නද නං? මම කවුද කියලා මතක නම් කියමු බලන්න. චාමි මිස් මම තින්න රකඩ අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා තියෙන ෂාන් බ්‍රෑන්ඩන්. ඔයාවනේ ලකඩ ගෝල්ඩන් වොයිස් එකට මට මතකයි ඔයාව. අපි සින්දුවක් අහමු. කඩබණ්ඩියේ සින්දු විල්ලවනේ. මේ සින්දුවෙන් පස්සේ ඒ සින්දුව බලාපොරොත්තු වන්න හොඳද? හයි චාමි අක්කී, මම ධර්ණියකලින් සකුණි. හයි, කොහමද? ඔය අලුත් යාළුවෙක්ද? දෙකටම අපි වහගෙන ඉන්න ඕනේ. සුබ දවසක් වේවා. මටත් ලස්සන සින්දුවක් දෙන්න. දරණී කලෙදලා ආකාශ මල්ලි, අමර මල්ලි, පැතුම් අයිය, චිරන් අයිය, ගිහන් අයිය, අසංග අයිය, චමත් අයියවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. නන්දසිරි අයියා, හයි. රාජකිරණ එයාවත් ආදරෙන් මතක් කරන්න කියලා තියෙනවා. මම මේ ආපු එකේ බැලුවේ ටෙක්ස්ට් මැසේජස් පැතර ටක් ගාලා ගිහිල්ලා එනවා කියලා. මොකද ෆේස්බුක් එක පැතරත් යන්න බෑයි. ඕල් ටයිම් බිට්ස් චාමි සින්දුවක් දෙන්න. වසන්ත කුමාරී ගම්පොලෙන් එවපු මැසේජ් එක ඔයාව එකතු කරගන්නවා. මම දෙලිනේ කඩවලින් මට දෙන්න සින්දුවක් කියලා තියෙනවා. දෙන්න සින්දුවක්. ගුඩ් ආෆ්ටර්නූන් අක්කේ. මාතලෙන් ඔයාගේ නම මොකක්ද කියලා නැහැ. අකට 304 නම්බර් එක ටෙක්ස්ට් මැසේජ් එකක් නම් ඔයා එව්වේ. ඇයි ඔයාගේ නම ඒකේ සඳහන් කළේ නැත්තේ? ලොකු වරදක් කරලා තියෙන්නේ. ඒපු මැසේජ් එක නුදු වැඩක් නැහැනේ. ඔයා කවුද කියලා මන් දන්නේ නැතු නේද? සින්දුව කන්න දෙන්නද? 3:27

0: Stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: සතේ දවස් වල හරියටම දවල් එක වෙනකොට
2: හරිය වදින්න ඔය හිතට මන්දා දන්න මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
1: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධය
3: ඕල්ඩයි බීට්ස් විත් චාම්
1: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මග හැරගන්න එපා.

හවස 3:35 වෙලාව FM 93.5 හරි 93.7 හරි අහක් විදියට හංගෙන්න ඕන නේද? මම බැලුවේ ලකන Facebook page එක පැත්තට මං යනවද කියලා. ඊපස්සේ මම අම්මා කිව්වා ඕ ඒක හොඳ වැඩක් කියලා. මං ආවා. දැන් මම බැලුවා මගේ post එකට මොකද වෙලා තියෙන්නේ කියලා. අසංක ෆර්නැන්ඩෝ ඔයා මේ post එක 11ට විතර වගේ නේ අපි post කරේ. සුබ උදෑසනක් වේවා කියලා දාලා තියෙන්නේ. දැන් ඉතින් සුබ සන්ධ්‍යාවක් වේවා කියලා කියන්න කාලය ගත වෙලා ගෙහෙල්ලා. චාමිතුවේ ෆොටෝ එක ගොඩාක් ලස්සනයි කියලා කරුණාදාස ජයතිලක කමෙන්ට් එකක් දාලා තියෙනවා. ෆොටෝ එකට වඩා මම ඇත්තටම ගොඩාක් නේද ඉතින් අනේ. ඔන්නෑ වසර නැස්ස කරන්න. මාර්ෂි මල්ලිකා හයි චාමි අක්කි මම සකුණි අපි ධර්ණිය ගලින් අපිවත් එකතු කරගන්නකෝ කියලා ඒ කමෙන්ට් එකේ තියෙනවා. දෙලන් නිරෝෂන් හයි කොහොමද හංගලඟාවත් මං ආදරෙන් එකතු කරගන්නවා. මාපලකම පියාජි අපේ මිස් අනේකයි වටින්නේ අපේ ආසරි සම්පත ලස්සන දවසක් සුපුරුදු ලෙන්ගතුකමින් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අංජන ජයතිලක සුබ දවසක් ඒවා චාමි කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. දහරා ස්තුතියි වගේ කමෙන්ට් එකට. නිසංසලා කුමුදුනි සුබ දවසක් ඔයාටත්. ඊට පස්සේ ප්‍රේමසරි බන්ගමුවගේ ඔයා දැකලා තියෙනවා නේ පෝස්ට් එක. Thank you. එසල් ෆර්නැන්ඩෝ දෙලිනි දයා රත්න ආදරේ චාමියකි පරිස්සමින් ඉන්න කියලා තියෙනවා. පරිස්සමින් ඉන්නෝනේ ඔයාත්. ඊට පස්සේ සොරේ කරේන සුබම සුබ දහවලක් සුපුරුදු ලෙන්ගතු කමින් අදත් අහන් ඉන්නවා කියලා තියෙනවා. Thank you. සුබම සුබ සන්ධ්‍යාවක් වේවා චූල කුමාර කොහොමද ඔයාට? මාර්ෂි මල්ලිකා හයි චාමියා කියවට ගොඩාක් ආදරේ කියලා තියෙනවා. මාත් ගොඩාක් ආදරේ. Thank you comment එකට. ඊට පස්සේ ජීවන් සුරංගත් නායක අසංග ෆර්නැන්ඩෝ සරසඳ යාළු ඔක්කොමලව නිලංක තුෂාර පින්නපොලගේ යතීෂ් හෙටිගේ වෙනුරි රිතුමා දුලීප් සමරසිංහ නිශාන්ත වික්‍රමසිංහ ඔෂද රතවිට මහින්ද කුමාර ශොහානි ඉශාන්තිකා හිරුණ දෙල්හාර කොටේගොඩ රූපසේන ගුණතිලක ඔයාල හැමෝම මං ආදරෙන් මතක් කරනවාද නම් ලෑස්සෝ ගොඩායි ඊර්ෂ්‍යා හිතුනද හොඳ වැඩි 3:37 සිදුව කහලායි මං එන්න වට්ස්ඇප් එක පැත්තට යන්න හොඳ

0: FM 93.7 Lakana Radio ITN.
1: Youth teke inno yage future ekata plus point ekak. RDB Youth Plus. Vishesha pratilabha rasak samagin youth ekatama set wenna banking partner. RDB Youth Plus kinuma oba wenuenma.
2: හවස 3යි වෙනාඩි 42යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ලක්හඬ බුද්ධ රශ්මි.

0: නිකිණි පුර පසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬේ
0: ලක්හඬ බුද්ධ රශ්මි මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: බරදායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡායයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා.
2: ලකන්ද රේඩියෝ ITN.
5: වැඩ කරලා කරලා ගෙනියම් වෙච්ච ඔළුව ලස්සන සින්දු අහලා අහලම කෝල් කරගන්න ඕල්
6: කරගන්න
5: සතේ දවස් පහේම දවල් එකේ ඉඳන් හතර වෙනකන් ඕල් ටයිම් බීට්ස් විත් චාමි.

හවස තුනයි වෙනාඩේ 44යි වෙලාව. නොවරින් සංජීව, ඔයාව පොඩ්ඩක් එක්කරගෙන එන්න වෙනවා. මට මේ මොකක්ද දෙවලා තියෙන්නේ කියලා තේරුම් ගන්න. මැසේජ් එකක් එනකොට චුට්ටක් අහයි බලන්න. ඒකේ අකුරු හරියට තියෙනවද? ඒකට වචනයක් හදා ගන්න පුළුවන්ද? එහෙම කියලා. හරිද? මට මේ මැසේජ් එක කොටිම කියව ගන්නම බෑ. හැබැයි මම ඔයාව සින්දුවකට එකතු කරගන්නම්. එතකොට හරිනේ. දන්නවද ලස්සන ළමියෝ, දෙවිය ඔයාව මාමත්තියවට වරමක් දීලා තියෙනවා. දන්නවද ඒ මොකක්ද කියලා? ඒ තමයි වාගේ කතාන්න කියලා තියෙනවා. දෙවියෝ දන්නවනම් ඒක නේද? වැඩේ හරි ලස්සනට කරනවා කියලා තියෙනවා. ස්තුතියි ඉතින්. මදු, ඔයාගේ මැසේජ් එක නේද? මල්ලිවයි අම්මවයි සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩ කාලෙකින් ආවේ ඒක නිසා සින්දුවක් ඕනෙමයි කියලා තමයි කියන්නේ. හරි හරි හරි මදු, තැන්කියු අනේ වගේ කමෙන්ට් එකට. යන්න ලං වෙලා හරි වහම මැසේජ් එක කිව්වමනේ හිත හැදෙනවනේ. සුබ සන්ධ්‍යාවක් ශාමි, ලස්සන සින්දුවක් දෙන්න. ධර්මිය ගලින් චාරෝ ප්‍රවීණ අයවත් එකතු කරගන්න කියලා තියෙනවා. අපෙත් ඉන්නවනේ චාරෝ කෙනෙක්, තව විනාඩි 15කින් පස්සේ එයාව හම්බ වෙන්න පුළුවන්. චමිතුත් එනවා. හරිද? චාමියක්ගේ ලස්සන සින්දුවකට අපෙත් ඉන්නවා. පේරාතෙනියන්නේ ලස්සන පැත්තක ඔයාලා ඉන්නේ. ඔලිවියා, ඔලියනා, ඔෂි, ටිලිෂියා, සෙලීනා එකතු කරගන්න කියලා තියෙනවා. මෙඩිකල් ෆැකල්ටි එකෙන් තව රවීන්ගේ සින්දුවක් අපි අහුවා. මේ බේද මන්දා. හයි අක්කි කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. අකට 906 ඔයාගේ නම එවුවනම් වටිනවා. චාමි අද තාතරින් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අහන්නේ වේයන් ගොඩින් මේ මැසේජ් එක. දීපා, දොචතෝ, පුතා මදු මහත්තයා සුදත්තත් එකතු කරගන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි අලව පැත්තට යන උපාලි අහගෙන දෙන්නේ. පත්මිනී ඉන්න උදේ කුමාර, වසන්ත, සමන්, අතුල, සමිතා, නිලන්ති ඇතුළු ලක්කඩහන ඔක්කොම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. ඊට පස්සේ අපි රණාලෙන් ක්‍රිෂාලේ රුවන්, පහන්දේ, දොලාන්, එෂ්මික, සමන්තික, චමින්ද අපිවත් සින්දුවකට එකතු කරගන්න. හරි හරි එකතු කරගෙන සින්දුවකුත් දෙන්නද? හරි හානන් ඉතින් මේ සින්දුවමන් දෙන්න. තුනයි වෙනාඩේ කීයද මං කිව්වේ? 46.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 3 වෙනාඩේ 50යි.
2: කරු ප්‍රණාමය ඔබ සමට
3: David Peters Motor Company within රාජ්‍ය සේවක ඔබට පිටන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
4: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
1: හවස 3 වෙනාඩි 50

0: රේඩියෝ ITN
1: හවස 3 විනාඩි 54යි වෙලාව. කොරියාවෙන් කසනවා මට මැසේජ් එකක් යවලා තිබුණා. එහෙනම් ඉතින් කියන්න ඕනේ. හැටයි අනිද්දා, ඒ කියන්නේ බදාදා බ්‍රහස්පතින්දා මගේ පැමිණීමක් වෙන්නේ නැත. එතකොට ඕල් ටයිම් වේට්ස් එත් චාමි අපේ අන්තිම ප්‍රෝග්‍රෑම් එක මේ සතියේ සිකුරාදා. හවස 1ට ආන්න එකතු වෙන්න. ගෙහින් එන්න දැන්. මම චාමිකා මනෝජිලි. අදත් මාව අහගෙන හිටියට මැසේජස් ගොඩාක් එවුවට බොහොම ස්තුතියි. සුබ දවස.

0: 99.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Vela was also 4:00

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කෘතිය සුපන්දි ලංකලීන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: දිටවා සුලකුණට හේතුවෙන් හානියට පත් පාලම් 14ක් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමුණා. ඊට මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දීමට චීන රජයේ එකඟ වී තිබෙනවා. ඒ යුවාන් මිලියන 79. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිුණා. බසහිර, සබරගමුව, වයඹ, උතුරුමැද සහ නැගෙනහිර යන පළාත්වල පාලම් 14ක් ප්‍රතිසංස්කරණය කෙරෙනවා.
5: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
0: රුසියාවෙන් එල්ලවන අතිශය බරපතල තර්ජන නොතකා යුක්‍රේනයට අඛණ්ඩව සහාය ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ඇන්නි බර්මින්හැම් යුක්‍රේනයේ නිදහස් දිනයේ සැමීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා බර්මින්හැම් කියව් නුවරට පැමිණ තිබෙනවා. ඒ ඔහු අග්‍රමාත්‍යරයට පත්වීමෙන් පසු සිදු කළ පළමු විදේශ සංචාරයයි. යුක්‍රේනයේ ජනාධිපති වොල්ඩිමිර් සෙලෙන්ස්කි සමග පැවති සාකච්ඡාවලදී බර්මින්හැම් අවධානය කර ඇත්තේ රුසියාවට එරෙහි ආර්ථික පීඩනය තවදුරටත් දැඩි කළ යුතු බවයි. යුක්‍රේනයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය නිෂ්පාදිත ස්ටොම් ෂැඩෝ දිගුතුර මිසයිලවල කොටස් නිෂ්පාදනයට අදාළ රහසිගත තාක්ෂණික තොරතුරු යුක්‍රේනයට ලබා දීමටද බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. ලක්න ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්න ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: WTN රටට වග කියන රේඩියෝ සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
7: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: හතරයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් ඉවිනින් drive එක එක දුර හැමෝටම සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාව. Good evening හැමෝටම.
0: Good evening හැමෝටම. ඉතින් අපි අදත් වැඩ පටන් ගන්න වෙලාව. හවස වෙනකොට, හන්දෑ වෙනකොට, හට්ටිය ගෙදර යන ලෑස්ති වෙනකොට අපි වැඩ පටන් ගන්නවා.
1: ඔව්. අපි උදේ වෙනවා.
0: හවසට මොකද කියන්නේ? වයසට ගියත් හවසට ගෙදරට.
1: හරි.
0: වයසට ගියත් හවසට ගෙදරට කිව්වට හැන්දෑවට ගෙදර යන එක තමයි
1: අමාරුම වැඩේ.
0: අමාරුම වැඩේ. ඉතින් ඔයාට හැන්දෑවට ගෙදර යන එක පහසුවෙන් ඔයාට යන්න කම්මැලි කමක් නැතුව
1: සතුටින් හිනා වෙලා
0: කෑ ගහගෙන.
1: හරි. සින්දු කිය
0: සින්දු කිය කෑ ගහගෙන ගියොත් ගෙදරින්
1: බය වෙයි.
0: මොකක් හරි මොනවා හරි පාවිච්චි කළාද ඕ එන්නේ කියලා.
1: ගෙට
0: ගන්න එකක් නෑ.
1: එනකොටම කෑ ගහගෙන ආවා කියලා.
0: අර මන් දැක්ක මේ වීඩියෝ එකක වයිෆ් කියනවා
1: රයිට්
0: පාටියකට යනවා කියලා කියනවා හස්බන්ඩ්. හස්බන්ඩ් කියනවා මං පාටියකට යනවා කියාගෙන යන්නේ ආද.
1: හරි.
0: යන්න යනකොටම මේ වයිෆ් කියනවා රයිට් කමන්නෑ ගියාට ඔය යන විදියටම ගිහිල්ලා මේ දොරෙන් යන විදියටම
1: අයෙන්ඩෝනේ
0: කියලා කියන
1: එක තමයි අමාරුම වැඩේ.
0: පොර කල්පනා කරා ටක් ගාලා.
1: හරි.
0: යන විදියටම එන්න ඕනේ.
1: හා හා.
0: මිනිහා ගියා දන ගාගෙන.
1: ආයෙන විදියට යන විදියත් කරලා පෙන්නුවා.
0: යන විදියටනේ එන්න ඕන කියලා කිව්වේ.
1: ඕකේ.
0: රයිට් දන ගාගෙන ගියාට පස්සේ එනකොට දන ගාගෙන එන්න පුළුවන් නේ. ඒක ගැටලුවක් නෑනේ.
1: ඒක කොහොමද දෙන විදියනේ?
0: රයිට් ඒ නිසා මේ ඔනවාට පුළුවන්කම තියෙනවා ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතර අපිට මැසේජ් එකක් එවන්න. අස්ස සිද්ධාක් අහන්න කට්ටිය වේගුදු කරගන්න මේ හැම දෙයක් වෙනුවෙන් ඊට කඩ තියෙනවා ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ.
1: ඔඩ පුළුවන්කම තියෙනවා මේ පැතර මැසේජ් එකක් එවන්න කට්ටියක් එකතු කරගෙන 0703 93 5 93 7 0703 93 5 93 7 ගේ WhatsApp මැසේජ් එක මේ පැතර එවන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපේ පෝස්ට් එක තියෙනවා.
0: අන්නේ පෝස්ට් එකට ලස්සන කමෙන්ට් එකක් ඕනේ අපිට.
1: හරි. අදෝනේ වෙනස්ම විදිහේ කමෙන්ට් එකක්.
0: ඔව් හැමදාම අපි අහගෙන ඉන්නවා.
1: හරි.
0: බලාගෙන ඉන්නවා.
1: හරි. එහෙම බෑ.
0: එහෙම බෑ.
1: අද වෙනස්ම විදිහේ එකක්. චමිත් චාරු ගැන මොකද හිතෙන්නේ?
0: ඔව් ඔව් ඔව්. මොකද හිතෙන්නේ කියලා ඔයාලට දැන් තියෙනවා තව වැඩක්.
1: ඔව් ඔව්. ඒක අපි හිමීට කියන එක සර්ප්‍රයිස් එකක්.
0: අපිට වෝට් කරන්න තියෙනවා.
1: ඕකේ.
0: නෑ ඒක වැඩි ඉස්සර පස්ස කියන්න.
1: රයිට්.
0: 4 විනාඩි 11 වෙලා.

0: Evening Drive with Chamit and Charu.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj 3 රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: ලක්හඬ බුද්ධ රශ්මි

0: ඇගිලි පුර පසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ රශ්මිය මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: දායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස්. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා.
2: ලකන්ඩ රේඩියෝ ITN

0: මේපේ මොයිම මතක් කිරීම සුරේකිමු මගතුට
1: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමාබැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: යුත් එකෙන් ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: අයදුම් කරුවන් 35,000 අතුරින් උරේ නුර ගැටෙන ගාය

0: හතරයි විනාඩි 23යි වෙලාව. හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සෙදුව කහන කට්ටිය එකතු කරගන්න තියෙනවා. ඊට කලින් අපිට මතක් කරන්න ගොඩක් දේවල් තියෙනවා. දත් ඩීප් ටෙක් වෝටර් පම්ප් එක කරගන්නවා කියන්නේ ඔයගේ වගාබිමට ඕන කරන වතුර ටික බොහොම පහසුවෙන් අරගන්න, සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක කරන මෝටරයක් නිසා විදුලි බිලට තිත තියලා අපිට සූර්ය ශක්තියෙන් පමණක් වැඩ කරන ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් කරහා වැඩ දිග කරගන්න පුළුවන්. ඒ වෝටර් පම්ප් එකක් ගන්නවා නම් සෝලා වලින් වැඩ කරන, එතන එහාට ගිහිල්ලා වගේ නිවසට වැඩබිමට කාර්යාලයට ඕනම තැනකට සෝලා පද්ධතියක් සවි කරගන්නවා නම් වසර ගණනාවක හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන ප්‍රොජෙක්ට්ස් ගණනාවක් ලංකාව පුරාම කරපු ඩීප් ටෙක් ඉංජිනේරින් සම්බන්ධ කරගන්න වෙනවා.
1: අද පුලුවන්කම දින සුවිශේෂ උමිලාඩු කිරීමක ඩීප් ටෙක් සෝලා එකක් ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න. අපේ ගොවි මහන්තර තමයි මෙතනදී හොඳම චාන්ස් එක තියෙන්නේ. දැන් අවුෙන් ඔන්න ප්‍රයෝජනයක් ගන්න තියෙන අවස්ථාව. අස්වැන්න සරු කරගන්න, පිරවැ අඩු කරගන්න, ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකකට මාරු වෙන්න කියලා මතක් කරනවා. ඒ නිසා දැන් දැම්ම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න, වැඩි විස්තර දැනගන්න, ඔයගේ වගාව ප්‍රශ්නත් විසඳ ගන්න කියලා මතක් කරනවා. 0711 711 1 0711 711 1 කියන ෆෝන් නම්බර කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: ඒ වගේම තමයි ඩෝමා ගැන මතක් කරන්න ඕන. ඩෝමා කිව්වහම ඉතින් සහ නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාර කරන අයට නම් ඩෝමා කියන නම නුහුරු එකක් වෙන්න බෑ. මොකද කණු දෙකේ එලිවිට යන්ත්‍රයත් එක්ක ලංකාව පුරාම වී මෝල් වලට සහ නිෂ්පාදනය කරන මේ වී මෝල් හරි අමුතු විදියට හරි පුදුම විදියට අප්ග්‍රේඩ් වුණා. මොකද ඩෝමා මැෂින් එක හඳුන්වා දීමත් එක්ක ඒ නිසා තමයි අපි කියන්නේ අලෙවි වාර්තා තියලා රෙකෝඩ් තියලා අලෙවි වුණු මැෂින් එකක් තමයි කණු දෙකේ එලිවේට යන්ත්‍රය කියලා කියන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි, දැන් එතනින් එහාට ගිහලා ඔබේ ව්‍යාපාර කටයුතු පහසු කරගන්න යාන්ත්‍රික සහාය ලබා දෙන්න දැන් මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගම නිෂ්පාදන ගණනාවකින් තමන්ගේ නිෂ්පාදන හඳුන්වා දීලා තියෙනවා, මැෂින් හඳුන්වා දීලා තියෙනවා.
1: දැන් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන අපි හැමෝටම මතක් කරලා තියෙන හැම වෙලේම දැන් ඔයා සහල්ලාශිත මොනහරි ව්‍යාපාරයක් කරනවා නම් අද පුළුවන් ඩෝමා වෙතින් කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැරළු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර මිලදී ගන්න, ඒ වගේම ඇඹරුම් ආශ්‍රිත ව්‍යාපාරයක් කරනවා කියලා වෙන්න පුළුවන්. ඒ අයට ඇඹරුම් යන්ත්‍ර වගේම පුවතල් හිඳින යන්ත්‍රත් මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ හැම යන්ත්‍රයක්ම ඔයාට කැමති විදිහට අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්නත් හැකියාව තියෙනවා. මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කිව්වහම ඒ ආයතන ගැන කතා කරනකොට ඔබට ලැබෙන්නේ අලවීන් පසුත් හොඳ සේවාවක්. ඒ නිසා බය නැතුව ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික ගන්න විශ්වාස නියමතන තමයි මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා. කෙන නම්බර 30 කැල්හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට ගියොත් වැඩි විස්තර දැනගන්නත් වාර පුලංකම තියෙනවා. ගිහිල්ලා බලලම ඔයාට අවශ්‍ය දේ ගන්න පුලංකම තියෙනවා. යන කලින් විස්තර දැනගන්න ඕනේ නම් කෝල් එකක් දීලා කතා කරන්න ඕනේ කියලා හිතනවා නම් මෙන්න නම්බර් එක මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න. 011 6796 579 011 6796 579 යට කෝල් එකක් දෙන්න.
0: ඒ වගේම අපි මතක් කරන ඕන කවුද අපි වහගෙන ඉන්නේ කියලා සිද්ධාක් අහන්න මැසේජ් කරපුවාය. මේ වෙලාවේ සිද්ධාකට එකතු කරගන්න නන්දික මැසේජ් කරලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා හොරණින්. ඒ වගේම ප්‍රමෝද් සිතාරා, ඒ වගේම නර්මදා ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා දික්වැලෙන් මැසේජ් කරලා තියෙනවා.
1: නිලක්ෂි ඉන්නෝ කොලියා පිටියේ වෙනද වගේ වෛතිකම බරුදල් පොළ පැත්තේ යනකොට එස්එල් ප්‍රනාන්ද ඉන්නෝ මේ වෙලාවේ. අනුරෝයාවත් එකතු කරගන්න පුස්සල්ලෑමි දන් මේ කටි ඉන්නෝ. ආඩ පුළුවන් අපේ Facebook post එකට comment එකක් දාගෙන යන්න. යන්න අපේ ලක්හඩ official Facebook page එකට. ගිහිල්ලා ඉවිනින් ඩ්‍රයිව් අපේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා ඒ පැතනුත් එකතු වෙන්න.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. Live, beat, it, mix winner, hot.

0: දෝර ගගේ තල නහි නහද මැවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනට තහනය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්
0: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කඩ ඊවිලින් ඩ්‍රයිව්
3: අවස හතරයි විනාඩි 35යි වෙලාව හිවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව දැන් මේ දවස්වල තියෙන රස්නේ අපිට එකක් දහවල් කාලේ විතරයිනේ තිබුණේ නිකන් රස්නේ අපිට එළියට බලලිට බහින්න බැරි
4: ඔව්
3: AC එකක් නැතුව ඉන්නව නම් ඉන්න අමාරු
4: ඔව් ෆෑන් එකේ නුත් රස්නේ හුලං එන
3: ඔව් දවල් කාලේනේ මේක තත්ති ටිකක් බරපතලව
4: තිබුණේ
3: දැන් අද වෙනකොට මේක රාත්‍රියටත් මේ උණුසුම් කාලගුණික තත්ත්වය දැඩි ලෙස බලපෑම් මෙල්ල කරනවා කියලා කාලගුණ විද්‍යාංශය සඳහන් කරනවා. ඉතින් මේ තත්ත්වයට හේතුව තමයි දිවයින වටා තියෙන මුහුදු තීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් උඩ ගිහිල්ලා
4: තියෙනවා.
3: හරිද? එකකින් උඩ ගියහම මෙහෙම නම් දෙකකින් උඩ ගිහිල්ලා තුනකින් සෙල්සියස් උඩ ගියෝදින් අපිට කොහොම වෙයිද?
4: අපිට මොකක් වෙයිද?
3: දැන් අපිට එකක් සෙල්සියස් උඩ ගියාට මේ මුහුදු කලාපේ නැත්නම් දිවයින වටා මුහුදු කලාපේ පැසිෆික් සාගරයේ මේ වෙනකොට සෙල්සියස් අංශක 3කින් ඉහළ ගින් තියෙනවා.
4: රයිට්.
3: පොඩි නෑ මේක. එකකින් මෙහෙමනම් 3ක් උඩ ගියාමට පස්සේ කොහොමද සෙල්සියස් අංශක කියන එක
4: හිතා ගන්න පුළුවන් නේද?
3: හිතා ගන්න පුළුවන් මේ දවස්වල තියෙන රස්නේ හැටියට.
4: ඕකේ.
3: ඉතින් ඒ නිසා තමයි වෛද්‍යවරු කියනවා විශේෂයෙන්ම අධික හිරු රශ්මිය පතිත වෙන ස්ථානයක පැය භාගයක් එක දිගට හිටියොතින් මරණය පවාත් වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා කියලා.
4: ඕකේ.
3: මතක තියාගන්න සම්භාවිතාවක් තියෙනවා
4: කියලා.
3: නැත්තම් පැය භාගයක් කව් හිටිය හැටිය මැරෙනවා කියලා නෙවෙයි. යම් යම් ශාරීරික අපහසුතා තියෙන, ලෙඩ රෝග තියෙන,
4: ඒ
3: වගේම අර අවුව සඳහා ගොඩාක් සංවේදී ඒ වගේ අයට මේ වගේ තත්ත්වයන් වුණත් ඇති වෙන්න පුළුවන්. මොකද ඒ තරම් තද හිරු රශ්මයක් පතිත වෙන නිසා, රස්නයක් තියෙන නිසා. ඉතින් මේක මේ අද ඊයේ එකක් නෙවෙයිනේ ලෝකේ ඕන තරම් අධික හිරු රශ්මිය නිසා මේ රස්නේ දරා ගන්න බැරුව මේ යන වෙලාවල් තියෙන වර්ෂයකට සෑහෙන පිටසක් මේ යනවා ලෝකේ ගත්තට පස්සේ. ඉතින් ලංකාවට දෙයිනේ කියලා එහෙම අපිට ඔව් එහෙම අහන්න උනේ නෑ මෙච්චර කාලෙකට. ඉතින් ඉදිරියටත් අහන්න වෙන්නේ පාගින එකයි අපේ ප්‍රාර්ථනාව. නමුත් දැඩි හිරු රශ්මිය පතිත වීමත් එක්ක මේ රස්නයත් එක්ක පැය භාගයක් එක දිගට හිටියොතින් එලි මහනේ ඍජුව හිරු එළිය පතිත වෙන ස්ථානයක මරණය පවාත් වෙන්න පුළුවන් කමක් තියෙන තත්ත්වයක් කියන එක වෛද්‍යවරු කියනවා. වෛද්‍යවරු කියනවා එහෙම සම්භාවිතාවක් තියෙනවා කියලා. ඉතින් කොහොමනම් දැන් දිස්ත්‍රික්ක 7කට මේ වෙනකොට මේ දැඩි නියන් කාලගුණයත් එක්ක බලපෑම එල්ල වෙලා තියෙනවා.
4: හරි.
3: මේ කොළඹ සහ මේ තදාසන් ප්‍රදේශවලට පොඩ පොඩ වැස්සට ගත්තට පස්සේ උතුරු නැගෙනහිර ඇතුළු
4: වහින්නෙම නැහැ.
3: වහින් නැති දිස්ත්‍රික්ක 7ක් තියෙනවා. ඉතින් වැව් සිඳිලා ගිහිල්ලා අවුරුදු මේ මම හිතන්නේ අවුරුදු 50කට විතර පස්සේ
4: හරි
3: හිඳිලා ගියපු වැව් තියෙනවා සමහර ඒවා.
4: ඔව්.
3: එච්චර මේ තරම් පෑවිල්ලක් මේ තරම් වියලීමක්
4: ඇවිල්ලා නැහැ කවදාකවත් මේ තරමට.
3: ඔව් එහෙම කියලා ගොවීන් සදහන් කරනවා. ගොවීන්ගේ වගාබිම් විනාශ වෙලා තියෙනවා. දැන් ඉතින් මේ තත්ත්වය කළමනාකරණය කරගන්න වැව් වල තියෙන වතුර ටික කුමාර පිරිසුදු කරලා දෙන වැඩසටහන් ක්‍රියාත්මකයි. හැබැයි පානීය ජලයේ විදියට එහෙම දීලා කුමාර මිනිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවය මුලින්ම සපුරලා ඉන්න ඕනනේ. ඊට පස්සේ වගාබිම් වලට යවන්න ඕන. ඉතින් වගාබිම් වලට දෙන්න තියෙන දේවල් සීමා කරලා පානීය ජල අවශ්‍යතා සපුරන්න දැන් කටයුතු කරමින් ඉන්නා කියලා කියනවා.
4: ඉතින්
3: සැප්තැම්බර්

0: මැද වෙනකන්වත් මේ වියලිත් කාලගුණික තත්ත්වය මේ වියලි කාලගුණ තත්ත්වය බලපාලා තියෙන ප්‍රදේශවලට තවදුරටත් තියෙනවා කියන එක තමයි කියන්නේ. ඒ මිනිස්සුන්ට නම් මෙහෙම මේක කිව්වට පස්සේ යාලා නම් කියන්නේ සැප්තැම්බර් වෙනකන් හිටියොතින් අපිට ආයෙ ඉතුරු වෙන දෙයක් නැහැ කියලා.
1: දැනටත් මේ ඉවර වෙලා තියෙන හැමදේම
0: සැප්තැම්බර් අග වෙනකන් හිටියොතින්
1: මේ තියෙන ටිකක් නැති වෙලා යනවා.
0: අපි ඉතුරු වෙයිද කියලා දන්නේ නැහැ කියන මට්ටමට දැඩි පීඩනයකට පීඩාවකට පත් වෙලා තියෙන්නේ.
1: මේ අවුව රස්නි මේ හැමදේම නිසා.
0: ඔක්කොමත් එක්ක ඉතින් හැතරේ සතුන් මිනිස්සු විතරක් නෙමෙයි.
1: ඔව් අනිවාර්යෙන් මතක් කරන්න.
0: නෑවල් වල ඉන්න එලි මහනේ ඉන්න සතුන්ට.
1: හරි.
0: වතුර ටිකක් නැහැ. අපිටන් කොහෙන් හරි හොයාගෙන ගිහිල්ලා වලක් කාරලා හරි වතුර ටික බොයි.
1: ඔව්.
0: හැබැයි සතුන්ට එහෙම පුළුවන්ද?
1: තිබහයි කියලා වතුර ටිකක් ඉල්ලන්න බෑනේ.
0: ඉල්ලන්න බෑ. ඒ නිසා මේ වතුර ටිකක් එලි මහනේ තියලා තියන්න පුළුවන් නම් නේද සතුන්ට බොන්න. ඒක හරි වටිනවා. ඉතින් දැන් මේ දවස්වල වීලි කලාපයේ ප්‍රදේශයේ වීලි කාලගුණයට බලපෑම් ඉල්ලලා තියෙන ප්‍රදේශවල කැලෑ මැද්දේ
1: හරි
0: පොකුණු හදලා වතුර බවුසර වලින් ගෙනihin දාලා අලියතුන්ට එතකොට මේ සතුන්ට අවශ්‍ය කරන ජල පහසුකම් එයාලටත් සපයලා දෙන්න කටයුතු කරමින් යනවා. කොමුණත් විශාල කාර්යභාරයක් කරන්න වෙයි මේ තියෙන තත්ත්වයක් එක්ක මේ වැසි නොලැබී ගියෝතින් ඉදිරියටත්. තාම දැඩි අසරණ භාවයකට මිනිස්සුපත් වෙනවා. දැඩි අවදානම් තත්ත්වයක් තියෙන්නේ. ඉතින් බලාගෙන ඉන්නවා මේකට විසඳුමා අපිට කාලගුණයෙන්ම ලැබෙන කන්නේ
1: නැත්නම් අපිට කාගෙන්වත් ඉල්ලන්න බැහැ නේද?
0: කාගෙන්වත් ඉල්ලන්න බෑ. උද්
1: කවුරුත් පලි නෑ ඒකට.
0: පොහොර ටික නැති වුණා නම් උද්ඝෝෂණය කළා හරි රජයට ඉල්ල ගන්න පුළුවන්.
1: අපිට පොහොර දෙන්න කියලා.
0: දෙන්න කියලා. හැබැයි වැස්ස නැති නම් කාටද
1: පුළුවන් මේක විසඳන්න?
0: මේ ප්‍රශ්නේ විසඳන්න. ඒ නිසා ඉතින් අපිට බලාගෙන ඉන්න වෙලා තියෙනවා. සමහර විට මේක මිනිස් ක්‍රියාකාරකම් නිසාම මේ කාලගුණික වෙනස් වීම වුණා නම් මිනිස්සු විදියට අපිට මේව දරා ගන්නත් වෙනවා කියන එක අමතක කරන්න එපා. 4:41 වෙලාව.

0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176779
2: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB දනඩ තහනය නුතුරයිෙන් රටේ සංවර්ධනයට පැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.

0: Radio ITN.
1: Cool drive Vikrita.
0: Lakana Evening Drive.
2: හතරයි විනාඩි 46 වෙලාව විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව වාසනාව කොහොමද කියලා පොඩ්ඩක් බලන්න වෙලාවක් දාගමු නේද? මොකද මේකට මහලුකු වෙලාවක් ඕනේ නෑනේ. ළඟටම එනවා වාසනාව සමහර වෙලාවට බස් එකේ ඉන්නකොට, කෝච්චිය යනකොට, හෝ බස් හෝල්ට් එකේ ඉන්නකොට. නෝනා වාසනාව ගන්න වාසනාව නෝනා අද වාසනාව කෝල්ටි ගණනින් දිනන්න වාසනාව ගෙදර අරන් යන්න.
1: අදම ගන්න හොඳ
2: හදාන ලොතරයක් ගන්න අරගෙන යන්න.
1: පැත්තකින් පොඩි බිස්නස් එකක් කරාද මන්දා කියලා හිතනවා.
2: පුළුවන් නේද හදිස්සිය?
1: හොඳ පුරුද්දක් තියෙනවා ඒකට.
2: රේඩියෝ ජොබ් එක නැති වුණොත් වැඩේට බයින්න පුළුවන්.
1: ලොතරැයි ටිකක් ඉක්කර ගන්න.
2: නෑ වැඩලා ඔක්කොම රෙඩි කරන් තියෙන්නේ. ඕන්නම් එතෙන්ට යන්නත් පුළුවන් මට උඩ.
1: හරි.
2: ඇස්සෙලා ඉන්න කිසි ප්‍රශ්නයක් නෑ.
1: ඒක හොඳයි ඒක හොඳයි.
2: හරිද? හදාහන් ලොතරැයක් අරන් යන්න රුපියල් 40ක් දීලා.
1: හරි.
2: ටිකට් එකක් ගන්නවා කියන එකට වියදම් කරන මුදල අපතේ යන්නේ නෑ.
1: වාඩ
2: වාසනාවක් ලැබුණත් නැතත් මේ මුදල අපිට යන්නේ ආ වියදම් කරන්නේ හොඳ දෙයකට.
1: හරි. ඉතින් ඔයාගේ වාසනාව ලග්නත් එක ගලප ගන්න මේ තමයි හොඳම chance එක රුපියල් 40කින්. ඔයාගේ හැම හීනයක්ම හැම බලාපොරොත්තුවක්ම ඔයාට හැබෑ කරගන්න පුළුවන්කම තියෙන පුංචි රුපියල් 40කින්. ඔයාට පුළුවන් යන එන ගමන් ලොතරැයි කෝඩුවකින් නවත්තලා එවතිලා පුංචි රුපියල් 40ක් දීලා හදාන ලොතරැයි ගන්න. ඒකෙන් ඔයා වාසනාවන්තයෙක් වෙනවා වගේම රණවිරු සමාජ සේවා ක්‍රීඩා ශාස්ත්‍රයේ වගේම දයේ සංවර්ධනයට තුර දෙන්නෙක් වෙන්න ඔයාට ඒ හරහා හැකියාව තියෙනවා.
2: අන්නේ නිසා තමයි අපි කියන්නේ හදාන ලොතරැයියක් ගන්න වියදම් කරන රුපියල් 40
1: අපතේ යන්නේ නැහැ.
2: කොයි වෙලාවකවත් අපතේ යන්නේ නැහැ.
1: හරි. අංක ටික තිබුණේ නැතත් ඒක අපතේ යන්නේ නැහැ.
2: නෑ. වාඩ වාසනාවට කියලා වාඩ සල්ලි වලින් වාඩ එක සැරේට ලොකු ලාභයක් නොලැබුණත්
1: හරි.
2: මේකෙන් මේ මුදල අපතේ යන්නේ රටේ සංවර්ධනයට ශේෂ්ඨ ගණනාවකට යෙදෙන නිසා. හරි. ඊට පස්සේ මතක් කරන්න ඕන RDB බැංකුව අපිට ලබා දෙන ස්ථාවර තැන්පත් සඳහා ලබා දෙන පොලිය අනුපාතයන් ගැන විශේෂයෙන්ම මේ දවස්වල ඉහළ පොලිය අනුපාතයක් ලබා දීලා තියෙනවා ස්ථාවර තැන්පත් වෙනුවෙන් RDB බැංකුව. ඉතින් ඔබට පුළුවන් ලංකාව පුරාම තියෙන ශාඛා 272 එක්ක ගනුදෙනු කරන්න බොහොම පහසුවෙන් ඉතාම සුහදශීලී කාර්යක්ෂම සේවාවක් ඔවුන් ලබා දෙනවා. ඔබේ මුදලට රාජ්‍ය බැංකුවක ආරක්ෂාවත් එක්ක තමයි මේ පොලිය අනුපාතයන් ලබා දෙන්නේ. එනිසා වටිනකම තව වැඩි මේ වගේ තැනක ආයෝජනය කරන එකේ.
1: ඉතින් දිවෙනේ ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට ඔන්න දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන කටයුතු කරලා තියෙන RDB බැංකුව මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලින මෙන්ම දිගු කාලිනවත් ආයෝජනය කරන RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ නිසා වාට පුළුවන්කම තියෙන ළඟම තියෙන ශාඛාවට ගියොත් RDB ළඟම තියෙන ශාඛාවේ මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න විශ්වාසයෙන් ගනුදෙනු කරන්න පුළුවන් එකම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ.

0: හවස 4:54.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: හතරයි විනාඩි 55යි වෙලාව. අපි සුපර් මාකට් එකකට විශේෂයෙන්ම යන්නේ මොනව හරි ඔෆර්ස් තියනවද කියලා බලන්න නේද? එයාලගේ කාලෙන් කාලට දෙන කාඩ් ඔෆර්ස් එක එක ජාතියේ වට්ටම් සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් වෙලා යන්නේ. ඉතින් අපි ඒ විදිහට යනකොට අපි යෝජනා කරනවා කසාගල ග්‍රීන් සුපර් එකට යන්න කියලා. මොකද එයාලට කාඩ් අනම් මනම් ඒවම ඕන නෑ. එයාලා දෙනවා සෑහෙන ඔෆර්ස් දෙනවා. අල පරිප්පු ලුණු කියන අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා විශේෂයෙන්ම ලංකාවේ වෙන කිසිම සුපිරි වෙළඳසැලක නැති විදිහේ හොඳ ලාභයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. හොඳ ඉතිරියක් කර ගන්න පුළුවන් මේ භාණ්ඩ මිලදී ගන්නකොට. ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක තමයි ඔබට මේ භාණ්ඩ මිලදී ගන්න අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න අවස්ථාව තියෙන්නේ. ඒ වගේම තමයි රුපියල් 25000කට වැඩියෙන් බිල් කරන ඔයාලට ඔයාලට මාර චාන්ස් එකක් තියෙනවා.
1: දැන් රුපියල් 25000කට වැඩි බිල්පත් සඳහා ණය පහසුකම් වගේම ඔයාලට ඩෙලිවරි පහසුකම් ඔන්න නොමිලේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත්. මේ හැම දෙයක් එක්කම එනිසා කසාගල කියන්නේ වගාබිමෙන් ආරම්භ කරලා නිෂ්පාදනය හරහා වෙළඳපොළ දක්වා, දේශීය වෙළඳපොළත් ජාත්‍යන්තර වෙළඳපොළ දක්වාත් ගමන් කරන ව්‍යාපාරික අත්දැකීමක් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ හැම වාසියක් එක්කම කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක. එතකොට කසාගල ග්‍රීන් සුපර් එකත් එක්ක ගනුදෙනු කරන්න.
0: ඒ වගේම තමයි ඩෝමා ගැන මතක් කරන්න ඕන. ඔයාගේ බිස්නස් එක තව ස්ටෙප් එකක් ඉස්සරහට අරගෙන යන්න, තව අදියරක් උඩින් තියන්න ඔයා බලාපොරොත්තු වෙනවා නම් හැමදාම එකම විදියට පරණ තාලෙට වැඩ කරගෙන ඉන්න නැතුව අලුත් විදියට හිතලා අලුත් විදියට ඉස්සරහට යන බලාපොරොත්තු වෙනවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා ඩෝමා මැෂින් එකක් ගන්න. ඔයාට ව්‍යාපාර ශිෂ්‍යයන් ගණනාවක් වෙනුවෙන් දැන් මාක්ස් පෙන් හෝල්ඩින් සමාගම ඩෝමා මැෂින් හඳුන්වා දීලා තියෙනවා, විශේෂයෙන්ම සහ නිෂ්පාදනයට, ඇඹරුම් කර්මාන්තයට, ඒ වගේම පොල්තෙල් හිඳින කර්මාන්තයට. මේ වගේ නිෂ්පාදන ගණනාවක් වෙනුවෙන්, නිෂ්පාදන ශිෂ්‍ය ගණනාවක් වෙනුවෙන් දැන් මාක්ස් පෙන් හෝල්ඩින් සමාගමෙන් ඔබට යන්ත්‍ර මිලදී ගන්න අවස්ථාව තියෙනවා.
1: අලවින් පසුත් ඔබට හොඳ සේවාවක් ලබා දෙන එකම තැන තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ස් කියලා කියන්නේ. ඉතින් ඔයාගේ ව්‍යාපාරය තවදුරටත් සාර්ථක කරගන්න අඩියක් දෙකක් ඔයාලට ඉස්සරහට යන්න ඔන්න හොඳම යන්ත්‍ර ටික මිලදී ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සඳහා යන්න පුළුවන් හොඳම තැන තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ස් කියලා කියන්නේ. අවශ්‍ය ධාරිතාවලින්, අවශ්‍ය මාදිරි වලින් මේ හැම යන්ත්‍රයක්ම මිලදී ගන්න පුළුවන්. වගේම ඔයාට අලවින් පසුත් මොකක් හරි ප්‍රශ්නයක් මේකට ආවොත් ඒකටත් හොඳ සේවාවක් ඔවුන් ගාව තියෙනවා. ඒ නිසා නම්බර 30 ගැල්හෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට යන්න ගිහින් ඔයාට පුළුවන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඉතින් මේ හැම යන්ත්‍රයක්ම මිලදී ගන්න. ඊට අමතරව කතා කරලා විස්තර දැනගන්න ඕනි කියලා හිතනවා නම් කතා කරන්න 01176779579 01176779579 කෝල් එකක් දීලා ඔයාට පුළුවන් කවතිරෝ මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.

0: මේපේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට
1: පාරමාරු වීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාරමාරු වෙන්න.
0: සුබකමනක් පරිස්සමින් කිහිගෙන්න. 10ට වෙනසක්. 18ක පෙරලියක්. ලංකතිබා
1: Cool drive එකට
0: ලක්කාන Evening Drive.

0: අවස පහය විනාඩියට අපි ඉවිනින් ඩ්‍රයිව් එක දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ. ලස්ස සිදුවක් ගන්නවා. ඔයාලට මේ පැයත් පුළුවන්කම තියනවා පුරුදු විදියටම නේද?
1: හරි.
0: කවුද ඉන්නේ අපි වහගෙන මැසේජ් කළා තියෙන අයට අගාලා බලමු අපි.
1: විරකුඩි බේකරියේ කට්ටියම සදට අපි වහගෙන ඉන්නවා කියලා ජයම මැසේජ් එකක් දාලා තියෙනවා. බේකරි කට්ටිය එකතු කරගන්නවා. බොසුපුල් එතකොට පොඩි බොස් වරුණ ලක්ෂ්මී දිස්නා චම්පා මදුසංක මේ හැමෝම එකතු කරගන්න එක මමතු ගමින් පසන්සද කැලුමිනෝ මේ වෙලාවේ. ඔවත් එකතු කරගන්න මනේෂා ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා කිරිපත් ගොඩින් මැසේජ් එකක් දාලා තියෙනවා. කළුතරට යන හදන කළුතරින් පැතුම් ඉන්නව වෙනද වගේම අපි ගමනගේ සද්දට මේ විනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. මහරගම
0: ලක්මාලි මැසේජ් කරනවා වැල්ලවායන් සිද්ධවකට එකතු කරගන්න අපිත් වහගෙන වැඩ කරන ගමන් ඉන්න කියලා තමයි මැසේජ් කරලා තියෙන්නේ. ඒ වගේම අපි යනවා ඊට පස්සේ හම්බන්තොට පැත්තට. ඒ තියෙනවා ලස්සනට ඇඳුම් මහල දෙන ටේලර් ෂොප් එකක්. ඒක කරන්නේ අංජන. යාගෙන් වැඩ කරගන්න ආයේ ඉතින් නේද? ලස්සනට ඇඳලා කරලා ඉන්නවා කියලා තමයි මැසේජ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාවත් ගොඩක් ආදරෙන් ඉදු කරගන්නවා. ඉතින්ට වැඩ කරගන්නේ නැයි අයයි වැඩ කළ දෙන අය ඔක්කොම ගොඩක් ආදරෙන් මතක් කරන්න කියලා තියෙනවා මේ වෙලාවේදී. රයිට්. ඊට පස්සේ අපි මොකද කරන්නේ?
1: සිදුවක් අහනවද?
0: සිදුවක් අහන කලින් කියන්න දෙයක් තියෙනවා.
1: මොකද්ද?
0: දැන් ඔයා යනවා නේද පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකට.
1: හා
0: CTV බස් ස්ටෑන්ඩ් එක පැත්තටම.
1: ඔව්.
0: ගිහින් තියනවද?
1: ගිහින් තියනවා.
0: කොයි කාලෙද
1: කියන්නේ?
0: එහෙම නැහැ. පාන දුරේ ඉඳලා එන්න ඔයාට.
1: පාන දුරේ රවහෙර ඉඳලා එන්න.
0: එන්න දන්නේ එච්චරයි. ආ පිටකොටුවක් ගැන පිටකොටුව පිටද තියෙන්නේ කියලායි.
1: හරිද
0: දැන් පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ අර නවීකරණය වුණු බස් නැවතුම්පොලට
1: ඕකේ
0: හානි සිදු වුණානේ පහුගිය කාලේ.
1: ඔව්.
0: රිපයා කළා, ලස්සන කරලා, වැඩි කාලයක් යන්නුනේ නැහැ. ඒකේ ටැප් කඩලා වොෂ්රූම් වල මුලත් කෙල ගහලා
1: විනාශ කරා. හරිද? මමත් මේ කියන්නේ හිටියේ.
0: කවුරු කරත් ඒවා හරි කැත වැඩ. හරිද?
1: අපි කියන්න තියෙනක කියනවනේ මූණට.
0: ඕ, ඉතින් මූණට නෙමෙයි මූණට තමල ගහන්න ඕන. ඒ වගේ වැඩ කරනවට.
1: ඔහොම කියන්න එපා කියලා හිතනවා නම් කරන්න දෙයක් නැහැ. එහෙම කියන්න වෙනවා.
0: ඔව්, මොකද
1: කරන්න හොඳ නන්නේ නේද?
0: දැන් මෙහෙමයි. ලෝකේ ලස්සන රටවල් දැකලා ඒවා උදාහරණ අරගෙන පෙන්නලා
1: අපිත් මෙහෙම
0: වෙන්න ඕන, අපේ රටත් මෙහෙම වෙන්න ඕන, අරම වෙන්න ඕන.
1: කිසි උනන්දුවක් නැ මේ වට.
0: ඔව්, එහෙම කියලා
1: කිව්වට
0: රජයන් වලට බැනිනවා.
1: ඕකේ.
0: පාලකයන්ට බයින ඔක්කොම කරනවා. ඒක ලස්සනට හදලා දුන්නාම කවුරු හරි
1: ඒක තියාගන්නේ නැහැ. මේ විදිහට
0: ඒක පරිස්සම් කරගන්නේ නැහැ.
1: තව කෙනෙක්ට පාවිච්චි කරන්න.
0: මේක දැන් අර හොඳින් කියලා බැරි නම්
1: හරි
0: දඬුවම් කරලා කරන වැඩ තියෙනවානේ.
1: ඔව්.
0: හොඳින් ඉස්සෙල්ලා කියනවා.
1: හරි.
0: හොඳින් කියලා අහන්න නැතම් පුතේ.
1: හහ්.
0: මේ වැඩේ කරන්න එපා.
1: හරි.
0: බිච්චිය කුටු ගන්න එපා මා පුතා.
1: නෑ, ඒකම කරනවා.
0: මා පුතා බිච්චිය කුටු ගන්න එපා.
1: හරි, මං ගෙනල්ලා දෙන්නම්කො පොඩි කළු ලෑල්ලක්. ඒකේ අඳින්නකෝ යා.
0: ඔව් කියලා ඉතින් හොඳින් කියලා බැරි නම්
1: හහ්.
0: මිය පොතු කන්න එපා.
1: හරි.
0: අපවිත්‍ර කරන්න එපා, චරා කරන්න එපා. එහෙම කියලා කිව්වා ඇහුවේ නැහැ. දැන් දාලා තියෙන්නේ එයා ෆෝස් එකෙන් දාලා තියෙන්නේ.
1: හරිද?
0: ගුවන් හමුදාවෙන් දාලා තියෙන්නේ විශේෂ රාජකාරී කණ්ඩායමක්. CCTV පද්ධතියක් දාලා තියෙන්නේ. දැවැන්ත CCTV පද්ධතියක් සීලුම තැන් ආවරණය වෙන විදිහට මධ්‍යම බස් නැවතුම් පොලේ,
1: කියන්නේ
0: මේ CTV බස් ස්ටෑන්ඩ් එකේ. ඉතින් එතකොට මේ වටපිටාව සම්බන්ධයෙන් පූර්ණ අධීක්ෂණයකින් තමයි ඉන්නේ ගුවන් හමුදාවේ මේ ආරක්ෂක අංශ. හරිද? යාලා CCTV පැය 24ම නිරීක්ෂණය කරමින්,
1: හරි,
0: ඒ පද්ධතිය පරීක්ෂා කරමින් මේ තැන් තැන් වල අපවිත්‍ර කරන, සොරකමේ දෙන
1: කට්ටියව හොයනවා,
0: කේක විදියේ ජාවාරම් වල නිරත වෙන මේ අය අත්තනංගුඩ ගන්න.
1: සෙල්ලම් කරන්න එපා.
0: පෞගේ දාසි නියම දඬුවම් දීලා තිබුණා.
1: ඕකේ.
0: හරිද? මේ විදියට මේ දැන් මේක සමහර අය දැන් කොටුවට කොළඹට එන දිනපතා එන පිරිස් ඉන්නවා, කලාතුරකින් එනා ඉන්නවා, එහෙමයි ඉන්නවනේ. සමහර අය දන්නේ නැහැ මෙහෙම පද්ධතියක් තියෙනවා කියලා දන්නේ නැහැ. මුකුත් දන්නේ
1: නැහැ.
0: අර පුරණ පුරුද්දට තැන් තැන් වල මූත්‍රා කරනවා, මුලත් කෙල ගහනවා.
1: ඔව්.
0: ඔහොම සිදුවීම් වෙලා තිබෙනවා. ඒ වගේ 1000 ගාණක්.
1: ඔව්.
0: මට හරියටම 1000 කීයද කියලා මතක නැහැ. 1000කට වැඩි පිරිසක්.
1: හරි.
0: අත්තරංගුවට අරගෙන.
1: හා.
0: ඒ තැන්වල දේවල් තමන් කරපු ඒවා CCTV වල තියෙනවනේ.
1: හරි.
0: කට්ටිය එක්කන් ගිහලා පිරිසිදු කරවලා.
1: හොඳ වැඩේ. ඒක හොඳ වැඩ.
0: බුලත් කියලා ගැහුවනම්
1: සුද්ද කරන්න දැන්.
0: බුලත් කියලා ගහපු දෙන වතුර ගෑ ගෙන්න.
1: හරි.
0: මාත්‍යා මේක හොදන්න.
1: හා හා.
0: කියලා. ඒ විදිහට ඒ දේවල් අපවිත්‍ර කරපු විදිය අනුව
1: පවිත්‍ර කරා.
0: ඒ විදිහටම පවිත්‍ර කරන්න මේ 1000 කාණ්ඩම සිද්ධ වුණා.
1: ඕකේ.
0: ඒක නිසා මං කියන්නේ දැන් හරි දැන ගන්න.
1: ඔව්.
0: ඔයා දන්නේ නැත්තම් මෙච්චර කල් දැනගෙන හිටියේ නැත්තම් දැන් හරි කොළඹට එනවනම්
1: හරි.
0: කොළඹ දැන් විශේෂ CCTV පද්ධතියකින් මේ පරීක්ෂා කිරීම කරලා දඩුවම් දෙනවා.
1: ඔව්.
0: කොළඹ නගරයට ඇවිල්ලා අපවිත්‍ර කිරීම කරන්න ලෑස්ති වෙන්න එපා.
1: දුරු තැන
0: වෙඩි තියන්නේ නැහැ. අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන පිරිසිදු කිරීම කරන්න වෙයි. ලස්සන්ට කිටමරලා ඇවිල්ලා.
1: හරි.
0: කොහමද ඉදලකෝයි වතුර බාල්දියකෝයි අරගෙන
1: පාර සුද්ධ කරන්න උනහම.
0: කොළඹ කොටුවේ හොදනකොට පාරවල් හොදනකොට
1: සතුටුයි නේද?
0: ඒ නිසා කොළඹට එනවනම්
1: කොළඹ නෙවෙයි
0: මං කියන්නේ. කොළඹ නෙවෙයි ලංකාවේ
1: ඕන තැනක්.
0: මොන නගරයට ගියත්
1: හරි
0: නිකං අතන මෙතන කියලා ගහලා අපවිත්‍ර කරලා ඒ කියන්නේ මේ බුලත් කියලා ගහලා චරා කරලා
1: මේ මගේ නෙවෙයිනි මේවා.
0: ඔව් තව කෙනෙක්ට එතෙන්ට එන්න බැරි වෙන විදියට වැඩ කරන්න එපා මොන නගරයට ගියත්.
1: හැබැයි
0: දැන් කොළඹට එනවා නම් විශේෂයෙන්ම
1: ඒක දැනගෙන එන්න අනේ.
0: දැනගෙන එන්න.
1: පස්සේ තැවෙන්න එපා.
0: ඔව් ගෙදර යන්න වෙන්නේ නැත්තම්
1: ඕනේ නැහැ. පාරතු ගාලා දාවි කියලා ගෙදර ආයි.
0: ඔව් එතකොට දැන් හදිස්සිය ඔය දැන් සෝෂල් මීඩියා හැමතැනමනේ.
1: හරි.
0: ඔය වීඩියෝ එකක් කරන වෙලාවක පිටිපස්සේ ඉන්න අතු ගාන කෙනෙක් ගෙදරින් ආවෙ.
1: හා.
0: ගෙදරින් ආව ඉන්ටර්විව් එකකට යනවා කියලා. හවස 5:15 වෙලාව.

0: Lakhanda Radio ITN.
1: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
0: කෝල් ඩ්‍රයිව් එකට
4: ලක්කන Even in drive.

0: පහයි විනාඩි 25 වෙලාව සල්ලි ඉතුරු කරන්න බෑ කියන කතාව
1: හරි
0: වෙලාවකට බොරුවක් කියලා හිතෙනවා.
1: ඒ මොකද?
0: ඒ කියන්නේ අපිට උමනාව තියනවා නම් පොඩි මුදලක් හරි ඉතුරු කරන්න බැරි නෑ.
1: හා හා.
0: අපිට මේ උමනාවක් නැතිකම තියෙන්නේ.
1: ඔව්.
0: කියන්නේ අපි ඉතුරු කරනවා කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් කරගත්තොත්
1: කියන්නේ
0: අනිකුත් සියලු දේවල් වගේම රුපියල් කීයක් හරි ඉතුරු කරනවා කියන එක අත්‍යවශ්‍ය කාරණාවක්.
1: හා හා.
0: ඕනම දෙයක් මේ අපි ගෙනියන රොටේෂන් එකේ ලයිෆ් රොටේෂන් එකේ එක කෑල්ලක් වුණොත් ඉතුරු කිරීම කියන එක අපි ඒක කරනවා. ඔක දැන් වෙලා තියෙන්නේ අපේ සියලු අවශ්‍යතාවයන් උඩින් තියෙන්නේ ඉතුරු කිරීම කියන එක යටම තියෙන්නේ. එතකොට අපි කරන්නේ මොකද්ද? සියලු අවශ්‍යතාවන් ටික අපි ඉෂ්ට කරගෙන ඉවර වෙනකොට
1: සල්ලි නැහැ.
0: ඉතුරු කරන්න මුදලක් නැහැ. කියා ගන්නවා.
1: ඉතුරු නැහැ. කියාගෙන තමයි ඉන්නවෙන්නේ.
0: නැහැ කියාගෙන ඉනානේ ඉතුරු කරන මොන පිස්සු.
1: ලබන මාසේ දන්වත් මම ඒක කරනවා.
0: ඔව් එහෙම කියනවා. මොනයි ඉතුරු කරන්න දානේ සල්ලි මේ
1: හැම මේ තියෙන වැඩත් එක්ක ඉතුරු කරන්න කීයක් හරි හොයාගන්න එකනේ අමාරුම දේ.
0: හැම වෙලේ එකත් මදි මේ කාලා ඇඳලා ඉන්න.
1: ආහහ
0: එහෙම කියලා කියනවා.
1: ඔව්
0: හැබැයි කාලා ඇඳලා ඉන්නවා කියන එකේ ඇඳලා කියන කෑල්ල
1: තියෙන්නේ. ඔව්
0: අපි ඇඳුමක් අනිවාර්යෙන් ඔය පඩි හම්බුනාම ඇඳුමක් ගන්න මොන හරි දෙයක් ගේ ඒ වගේ දේවල් කරනවානේ.
1: ඔව්
0: ඇයි අපිට බැරි රුපියල් 500,000ක් හරි ඉතුරු කරන්න?
1: ඕක මේ 10,000ක් 5,000ක් වෙන්න ඕනම නෑ ඉතුරු කරන්න.
0: ඔව් ඒක නිසා පොඩි මුදලකින් හරි ඉතුරු කිරීම කියන එක පුරුද්දක් කරගන්න.
1: එතකොට
0: ඔයාලට ලොකු මුදලක් ඉතුරු කරගන්න කවදා හරි පුළුවන්කම ලැබෙයි. ඒක නිසා ඒ ගැන හිතන්න. ඉතින් ඉතුරු කරනකොට ඔයාගේ මුදල හරි තැනක ඉතුරු කරන්න පොලි අනුපාතයන් වැඩි. රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තියෙන මේ වගේ තැනකට ඔබේ සල්ලි ටික දාලා ඉතුරු කිරීම පුරුදු කරගත්තොත් ඔබේ මුදලට වටිනාකමක් ලැබෙනවා. ඉහළ පොලියක් එක්ක මුදල වවා ගන්න පුළුවන් නේද? මුදල වැවෙනවානේ. දහහක් දාලා 5000ක් එන කාලයක් එයි.
1: එයි.
0: හරියට මේ ලම්බෙන් ඊළඟ මාසේ 5000ක් දෙන්න බැංකුවට පිස්සු නෑ. හරිද?
1: එහෙමනේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම දෙන්නේ නැහැ.
0: මේ මං කියන්නේ මුදල වර්ධනය කරගන්න පුළුවන්.
1: ටික ටික වැඩි කරගමු.
0: ඔව්. ඉතින් ඒකට තෝරගන්න RDB බැංකුව. ඔබට ශාකාවන් 272ක් දිවයිනේපුරා තියෙන නිසා ඕනම කෙනෙක්ට ලංකාවේ ඕනම තැනකින් ගනුදෙනු කරන්න පුළුවන්කම තියෙනවා.
1: දැන් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඔයාලට පුළුවන්කම තියෙන විශ්වාසයෙන් ඔයාගේ මුදල බාර දීලා ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය RDB බැංකුවෙන් ලබා ගන්න. ඔයාලට අපි කියලා තියෙනවා මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලීන මෙන්ම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පත් යෝජනා තියෙනවා. එවිතරක් නෙවෙයි ඒ කියෝ විදිහටම රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුළින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ලැබෙනවා ඔයා RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරොත්. එනිසා වැඩි විස්තර දැනගන්න විශ්වාසයෙන් ගනුදෙනු කරන්න යන්න අද හෙටම RDB ළඟම තියෙන ශාකාවට.
0: කසාගල ග්‍රීන් සුපර් එකට ගියේ නැත්නම් ඔයා යන්න කසාගල ග්‍රීන් සුපර් එකෙන් මේ දවස්වල වාසි ගොඩක් තියෙනවා. ඔයා ගන්න අත්‍යවශ්‍ය භාණ්ඩ වලට අල ලුණු මේ කියන දේවල් පරිපූර්ණ මේ සියලු දේවල් වලට හොඳ ඩිස්කවුන්ට් එකක් ඔබට ලැබෙනවා. ඒ කියන්නේ ලංකාවේ කිසිම සුපිරි වෙන්සලකින් ලැබෙන්නේ නැති විදිහේ ඩිස්කවුන්ට් එකක් යාලා දෙන්න සූදානම් කළා තියෙනවා. කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් ඉන්නේ වගේම රුපියල් 25,000ට වැඩියෙන් බිල් කරන අයට ගෙදරටම ට්‍රාන්ස්පෝර්ට් දෙනවා. ඒ වගේ කියන්නේ මේ ඩෙලිවරි පහසුකම් දෙනවා. ඒ වගේම තමයි ණය පහසුකමකුත් දෙනවා. මේ විදිහට ගත්තට පස්සේ ග්‍රීන් සුපර් එකෙන් සුපිරි වාසි ගොඩක් ඔබට අත් කරගන්න පුළුවන්. කසාගල ප්ලාන්ටේෂන් කිව්වාම ග්‍රීන් සුපර් විතරක් නෙමෙයි. තව ගොඩක් දේවල් තියෙනවා.
1: කසාගල සමූහ ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය, වැවිලි ව්‍යාපාර වගේම ආනයන හා අපනයන, සුපිරි වෙනසල් හෝටල් හා නිවාඩු නිකේතන ඉදිකිරීම් වගේ ලක්සරි එපාර්ට්මන්ට් ඇතුළු විවිධ ක්ෂේත්‍රෝස්රේ ක්‍රියාත්මක වන ව්‍යාපාර සමූහයක්. ඉතින් කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් හරහා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණය හා තිරසර වගා සංකල්ප සමග ඉදිරියට ගෙන යාම සිදු කරනවා. අඩ පුලංකම තියෙනවා බෙල් පෙපර්, බ්ලැක් පෙපර්, TJC, මැංගෝ, ස්කොච් වොනට්, එතකොට සිනමන් වැනි වගාවන් කසාගල වැවිලි ව්‍යාපෘතිය අතර වෙන නිසා ඔයාට පුලංකම තියෙන විශ්වාසෙන් ඔවුන් එක ගනුදෙනු කරන්න කසාගල සමූහ ව්‍යාපාරය තෝරගන්න.
0: අපේ දේවල් අපේ රටේ විතරක් සීමා නොකර ලෝකෙට තරගෙන යන්න. දැන් කසාගල සමූහ ව්‍යාපාරය තමන්ගේ අපඩායන ඉලක්ක එක්ක සූදානම් වෙමින් ඉන්නවා. හවස 5:30 වෙලාව

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: David Pierce Motor Company within Raj

0: මොකද මගේ දසල් මේ ගිය අසුටලා හිටියේ හැප්පෙන වාහනයක් හැප්පුරු දෙන් කියලා මට තිබුණ ඩ්‍රයිවිං ගෙන ගන්න එනං ඉතින් මේ කාටත් වැඳ වැඳ ඉන්න ඕනේ නෑනේ
1: දෙමන්ත ප්‍රසාර නිර්මාණයක් මීෂා
2: වඩක් පොර උරුවක් නැතිනවා හරි වඩක් වුණා මේ නෝනානේ දවසක් කර මාව කෝල් පේස් එකේ තියලා එක එක අතර ෆොටෝ ගත්තේ අයියෝ නෝනා මේ තුනක් ගත කරලා රුපියල් 1000ට පාඩුයි වැඩේ දා
0: නැනේ මං කවදාවත් ඔගේ ෆොටෝස් අරන්නේ
1: නැහැ සතිය සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායන අභිෂේකයට ඔබ සූදානම්ද? අපි සොයන්නේ නුඹේ හඬයි. ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ
3: හවස 5:40.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
2: බස්ලලිත් මධ්‍යම අපරාධ කොට්ටාසයට එලිනෝවෙන් දිස්ත්‍රික් 7ක 81865කට පීඩා. මනරම් රෝණී තෙල් ගවේෂණයට අවස්ථාව. ත්‍රස්වාදී ලයිස්තුවෙන් සිරියාව ඉවතට.
3: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුම ඔබ වෙනුවෙන්ම
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13 96 අමතන්න

0: අවස 5 විනාඩි 50යි වෙලාව. හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිද්ධව කහන්න මේ වෙලාවේ කට්ටියක් ඉන්නවා අපි අහගෙන ඉන්නවා කියලා කඩවතින් මැසේජ් කළා තියෙනවා. ලක්මාලි කොහමද හොඳින් ඉන්නා නේද වැඩ කරන ගමන් අපිවත් අහගෙන ෂොප් එකක් තියෙනවා යාගේ. එතන වැඩ කරන කට්ටියවත් එකතු කරගන්න කියලා කිව්වා.
1: මේ
0: ලා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා. චානක යන්නේ කෑගල්ලට ලස්සන සිද්ධුවකට එකතු කරගන්න. යාගේ ගරාජ් එකේ මේ වෙලාවේ ලක්හඬ ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් කළා තියෙන්නේ. ඉතින් ගෙදර හැමෝමත් එකතු කරගන්න කියලා කිව්වා. වයිෆ් සදා ඒ වගේම චූට පුතාලා දෙන්නෙක් ඉන්නවා කිව්වා. මේ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. මේ ලා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා මිලිපිටියට යනවා. මිලිපිටිය එන්න මේ වෙලාව පා
1: කොයිදී පොඩි සපෝට් එකක් දෙන්න හැදුවේ එනට මම
0: කොයිදී සපෝට් එක දෙන්න
1: මේ හැමෝම දැන් මෙහෙමයි මාව අහගෙන ඉන්න කට්ටිය දන්නවා මාව කොච්චර අපහසුතාවයකට පත් කරනවද කියලා මේ හවස
0: හත් කරනව නෙවෙයි ළමයෝ
1: පත් වෙන්නේ
0: නැහනවා
1: නෑ එතකොට ඒ ආගෙන ඉඳලා පත් වෙනවද පත් කරනවද කියලා අපේ කටියට තේරිලා කීප දෙනෙක්ම අපිට දාන ඔය ළමයාට ඉන්න දෙන්න කියලා. ඔය ළමයා පව් කියනවා.
0: හරිද?
1: ඔය ළමයා පව්. ඔය ළමයාට ඉන්න දෙන්න. චමිත් ඔහොම කරන්න එපා කියලා. දැන් මට මේක ඔන්නේ ආ නොකිය ඉන්න හැදුවේ. මට මං කියනවා
0: දැන්. මට දැන් මට මෙහෙම කියන්න අවසරයක් දෙන්න.
1: හරි අවසර දෙන්න. නෑ නෑ අවසර දෙන්න.
0: මට විනාඩියක් දෙන්න. විනාඩියක් දෙන්න. මට කතා කරන්න.
1: ඕකේ කියන්නකෝ.
0: කතා කරන්න විනාඩියක් දෙන්න.
1: හරි රයිට්.
0: මං කියන්නේ මේ මම අපහසුතාවයට පත් කරනව නෙවෙයි.
1: හා
0: සහෝදරවරුනි
1: ඕකේ
0: ඉතින් දැන් පේන්නේ නැද්ද පන්දුවට පාර දෙනවා හයේ පාර පසු කර යනවා කියලා කිව්වහම මම අපහසුතාවයට පත් කරනවද පත් වෙනවද කියලා
1: එහෙම දෙවෙයිනේ
0: ඔබ තමුන්නාන්සේලා තීරණය කරන්න හරිද
1: ඕකේ
0: එනිසා දැන් ඒ චෝදනාවට මට එච්චරයි දෙන්න පුළුවන්
1: උත්තරය නෑ එහෙම නෙපේ කැති පොඩක් හදලා කියන්න බෑ දැන් මම ඔයාට උදව් කරනවා වගේ කට්ටිය දැන් අහගෙන ඉන්නකොට පේනවනේ සෝරි අහගෙන ඉන්නකොට ඇහෙනවනේ
0: ආය අහගෙන ඉන්නවනේ පේනවා හරි මම අපහසුතාවයට පත් කරනවද මං කියන්නේ අසරණ නැද්ද මම මං කියන්නේ
1: නෑ නෑ නෑ ඒක හැමෝම තේරුම් අරගෙන දැන් මට 5-6 දෙනෙක්ම දාන ඔය ළමයාට ඉන්න දෙන්න ඔය ළමයා පව් ඔහොම කරන්න එපා හැමදාම චමිත් ඔහොමයි කියලා
0: රයිට් බලමු මේ මං
1: කියන්නේ සමාව ඉල්ලන්න ඕනේ වට
0: මං කියන්නේ සමාව දෙන්න පුළුවන්
1: ප්‍රශ්නේ තියෙන්නේ අතන
0: ආයි සමාව ඉල්ලන වැරදි නොකර ඉන්නවනම්
1: ඕකේ මං ගොඩ
0: සමාව දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ අපි වදක් කරන්න ඕන මේ වෙලාවේදී ඩෝමා මැෂින් ස්කැනර් ඩෝමා කියවම ලංකාවේ ව්‍යාපාර දියුණු කරගන්න තමන්ගේ බිස්නස් එක උඩට අරගෙන යන්න ලංකාවේ හොඳ බ්‍රෑන්ඩ්ස් බ්‍රෑන්ඩඩ් මැෂින් හඳුන්වා දෙන තැනක් තමයි මාක්ස්මන් හෝල්ඩින් සමාගම කියලා කියන්නේ. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින් සමාගමත් එක්ක සම්බන්ධ වෙලා ඩෝමා මැෂින්ස් මිලදී ගන්න සහ නිෂ්පාදනය ආශ්‍රිතව ඒ වගේම පොල් තෙල් හිඳින කර්මාන්තයට ඇඹරුම් කර්මාන්තයට මේ වගේ ශේෂ්ත්‍ර ගණනාවක් වෙනුවෙන් තමන්ගේ නිෂ්පාදන දැන් වෙළඳපොළට හඳුන්වා දීලා තියෙනවා.
1: අලවීන් පසුත් හොඳම සේව සර්විස් එකක් වාර ලැබෙන තැන තමයි මාක්ස්මන් හෝල්ඩින්ස් කියලා කියන්නේ. දැන් අපි කියලා තියෙනවා සහ ලාශිත මොන හරි ව්‍යාපාරයක් කරනව නම් වාට පුළුවන්කම තියෙනවා ඩෝමා වෙතින් කළු වැටිවත් ක්‍රීමේ යන්ත්‍ර කැරුණු සහල් වෙන් කර ගැනීම යන්ත්‍ර වගේම සහ ඇසුරුම් කිරීමේ යන්ත්‍ර මේ කියන යන්ත්‍ර ටික වාට අවශ්‍ය විදිහට ඔයාගේ ව්‍යාපාරයට ගැලපෙන විදිහට ඔන්න අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගත හැකියාව තියෙනවා. එතනින් එහාට ගියාට පස්සේ ඇඹරුම් යන්ත්‍ර වගේම පොල් දැල් හිඳන යන්ත්‍රත් ඔයාට පුළුවන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සෙටින් ඔන්න විශ්වාසයෙන් මිලදී ගන්න. යන නොම්බර 30 ගල්හින් පොර මහරගම කියන ඇඩ්‍රස් එකට එතනට ගිහිල්ලා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවට ගිහිල්ලා අර අවශ්‍ය විදිහට මිලදී ගැනීම කරන්න පුළුවන් වගේම කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. 01 6 7 9 5 7 9 0 1 1 6 7 9 5 7 9 ජර් කෝල් එකක් දෙන්න.
0: හවස 5:55 වෙලාව ඉවිනින් ට්‍රයිව් එක.

0: ලකන රේඩියෝ ITN
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
5: සුබ සන්ධ්‍යාවක් කවස හයයි වෙලාව

0: රාත්‍රී හතට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7 6 7 9 5 7 9
0: ලක්හන බුද්ධ රශ්මි.

0: විකිනි පුර පසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ රශ්මිය මෙත් සිත් පෙරතෙරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: බැතිබරදායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡායයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුවා.
5: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max FM 93.5 FM 93.7 Lakhana Radio ITN
3: හවස 6 විනාඩි 12යි.
6: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයේට මතක තබා ගන්න.

හවසහයයි විනාඩේ 13යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එකේන අතරතුරේදී අර මතක් කරන දෙයක් තියෙනවා. මතක් කරන එක දෙයක් නෙවෙයි, දේවල් දෙකක් තියෙනවා අර මතක් කරන්න. මුලින් මතක් කරන්න ඕනේ කසාගල ගැන. දැන් කසාගල ග්‍රීන් සුපර් කිව්වහම වාසි එක්ක තමයි ඔයා ගාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් කසාගල ග්‍රීන් සුපර් වෙදින් ආට වෙන කිසිදු සුපිරි වෙනසලකින් නොලැබුණු අඩුම මිලකට අල දුණු පරිප්පු මේ වගේ අපිට එදිනෙදා අවශ්‍ය කරන දේවල් ඔන්න මිලදී ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා වාසි රසක් එක්ක. ඒ වගේම තමයි රුපියල් 25,000කට වැඩි බිල් පතට ණය පහසුකම් වගේම නිවසටම ඩිලිවරි පහසුකම් වාර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ දැන් මේ කාලේ අපි දෙමොන හරි දෙයක් ගන්නකොට අපි බලනවානේ මොන හරි වාසියක් තියෙනවද, ඩිස්කවුන්ට් තියෙනවද කියලානේ. ඒ වගේම තමයි හොඳ දේවල් වෙන්නත් ඕනේ. එහෙනම් ඔයා යන්න ළඟම තියෙන කසාගල ග්‍රීන් සුපර් එකට ගිහිල්ලා මේ හැමදේම ආට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා සාධාරණ මුදලට වගේම මේ වාසි ඔක්කොමත් එක්ක. ඒ වගේම RDB ගැන මතක් කරන්න ඕනේ, දිවිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. දැන් ඔයාගේ අතේ වැඩිපුර සල්ලි ටිකක් ගැවසෙනව රඟෝක ඉක්මනට වියදම් කරලා නැතුව අර පුලංකම තියෙන ස්ථාවර තැන්පතුවක් දාගන්න. ඒකෙන් ඔයාට ඉහළම පොලියක් ගන්න පුලංකම තියෙනවා. හැබැයි ඔයා යන්න ඕනේ ළඟම තියෙන RDB ශාඛාවට. එහෙම ගියොත් තමයි ඔයාගේ ස්ථාවර තැන්පතුවට අවශ්‍ය කරන ඉහළම පොලිය RDB බැංකුවෙන් ලැබෙන්නේ. ඉතින් මාස 3-6 අවුරුද්දක් විදිහට ඔබට කැටි කාලින මෙන්ම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි සල්ලි ගැන හරි පරිස්සම්නේ නේද? ඒ නිසා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක ඔයාගේ උපරිම ඔයාගේ මුදලට උපරිම ආරක්ෂාව ලබා දෙන දැන් RDB බැංකුව කටයුතු කරලා තියෙන නිසා අද පුලංකම දින විශ්වාසයෙන් RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් යන්න අර ළඟම තියෙන RDB ශාඛාවට, දෙවෙන පුරා ශාඛා 272ක් තියෙන RDB නමේ විශ්වාසෙන් ගනුදෙනු කරන්න. වගකීමක් තියෙන තැනකට යනවනම් RDB ළඟම තියෙන ශාඛාව තමයි ඒකට හොඳම තැන.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: හවස 6යි විනාඩි 19යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාවේ අගේ වාසනාව ගැන පොඩ්ඩක් බලමුද? අගේ වාසනාව ලග්නත් එක්ක ගලප ගන්න හොඳම chance එකක් දැන් තියෙනවා කිව්වොත් මං හරි කියලා මං හිතනවා. මොකද හදාන ලොතරැයි එගොගේ වාසනාව යාගෙම කෙරගන්න පුළුවන්කම දැන් තියෙනවා. ඒ නිසා අපි වාට කියන්නේ ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් යනගම එනගම හදිසි වුණත් කමක් නැහැ. පොඩ්ඩක් නවත්තලා හදාන ලොතරැයි බෙලදී ගන්න. ඒ තුලින් ඔයා රටේ සංවර්ධනයට හුරු දෙන්නෙක් වෙනවා වගේම ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න ඔන්න පුංචි රුපියල් 40කින් ඔයාට පුළුවන්කම තියෙනවා. ඉනිසා ගන්න හඳහන ලොතරැයියක්.

0: අපි හඳහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලාගන්න
1: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
2: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
3: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
4: කෝල් ඩ්‍රයිව් වික්ටර්
5: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
6: ඉවිනින් ඩ්‍රයිව් එක හබියන්න හදන්නේ ආයිමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණගැහෙන බලාපොරොත්තුෙන් ගින්නනම් සුබ දවසක් ඔබට මම චමිත්
7: ගින්නනම් ආට සුබ දවසක් මම චාරු

0: Radio ITN.
1: Even in driving, Chamit and Charu. මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රේ වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා.
7: සහයෝගීතා අනුග්‍රහය. පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.

0: එල්බී හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බී හඳහන ඔබත් අදම එල්බී හඳහඩ බලාගන්න
1: යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනවා
2: ප්‍රවෘත්ති සිරස්තල
3: අත්තඩංගුවට ගත් බස් ලලිත් මධ්‍යම අපරාධ කොට්ටාසයට මිලියන 5000කට අධික වේදමින් ත්‍රිකුණාමලයටත් අනුරාධපුරයටත් නව හෘද රෝග ඒකක එල්ලිලුවෙන් දිස්ත්‍රික් 7ක 81865කට පීඩා එල්ලිනෝවට රුපියල් බිලියන 4.7ක් රජයේ වෙන් කර ඇති බව ඇමති නලින්ද කියයි මනරම් ටෝනි තෙල් කවේෂණයට ආයෝජකයන්ට අවස්ථාව. වරඳු බාරේ සිටි කෙහෙල් බද්දර පද්මේ සහ පානදුර නිලංග රක්ෂිතයට. ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ලයිස්තුවෙන් සිරියාව ඉවතට.

0: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම බිනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංකලිය නාරච්චි. ඩුබයිදී අත්අඩංගුවටගෙන දෙවීන්ට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කණ්ණංගර හෙවත් බස්ලලිත් නැමති සැක්කරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට රැගෙන ගියා. ඔහු අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අලුයමයි දිවයිනට රැගෙන ආවේ. අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය රාජ්‍ය බුද්ධි සේවය ඩුබායි පොලිසිය සමග සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී බස්ලලිත් නැමැත්තා අත්අඩංගුවටගෙන ඇත්තේ. ඔහු මෙරට මත්කුරු ජාවාරමේ ප්‍රධාන නියමක මෙන්ම මනුෂ්‍ය ඝාතන කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙක්. කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචි තෙස්සයි හැබරිති මෙම සැකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනද නිකුත් කර තිබෙනවා. රවිදු සංකද සිල්වා හෙවත් බූරුමූනා නැමැත්තා යොදවා 2022 වසරේ හංගලි ප්‍රදේශයේදී මුස්ලිම් ව්‍යාපාරිකව ඝාතනය කිරීම 2023 වසරේ සැප්තැම්බර් මාස 30 වනදා හංවැල්ල නෙළුවත්කඩුව ප්‍රදේශයේදී තවත් ව්‍යාපාරිකව ඝාතනය කිරීම එම වසරේදීම මන්නාරෝෂා නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ඔහුගේ මිතුරෙකු ඝාතනය කිරීම යන චෝදනා ඕට එරෙහිව එල්ල වී තිබෙනවා. ඊට අමතරව 2024 වසරේදී තවත් පුද්ගලින් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ 2025 වසරේ අගෝස්තු 12 වනදා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩි තබා ඝාතනය කිරීම එම වසරේදීම ජූලි 6 වනදා කොටහැර කොඩ්ඩා සහ දෙඹරගුර රුවන් යන සංවිධානාත්මක අපරාධකරුවන් කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම යන චෝදනාද බස්ලලිත් නැමැත්තාට එල්ල වී තිබුණා. මෙරට පොලිස් කණ්ඩායමක් සහ ඩුබාහි පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී එරට මහල් නිවාස සංකීර්ණයකදී බස්ලිත් නැමැත්තා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අනුව එරට රඳවා තබා ගැනීමෙන් අනතුරුවයි අදාළියුම සැකකරු දෙවීන්ට රැගෙන වී තිබෙන්නේ. සංවිධානාත්මක අපරාධකරුවක මෙන්ම මද්‍රව්‍ය ජාවාරම්කරුවක වන ලලිත් කණ්ණංගර හෙවත් බස්ලලිත් නැමැති සැකකරු ජාවාරම් වලින් උපයාගත් දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ.
1: අද ඩුබායි රාජ්‍යයේ සිට ලංකාවේ බරපතල අපරාධ රාශියකට අවශ්‍ය කරන සැකකරුවෙකු අද උදෑසන අපි මෙරටට ගෙන්වා ගත්තා. එම සැකකරු පෙරදින තෙක් ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවා. මේ සැකකරු වයස අවුරුදු 36ක් වයස

0: කප්පම් ගැනීම විශේෂයෙන් දරුණු තියුණු ආයුධ උපයෝගී කර ගැනීමෙන් කනු ලැබූ බරපතල තුවාල කිරීම රාශියක් සහ වාහන දේපල ගිනි තැබීම සඳහා අපේ නීතියට අවශ්‍ය කරන ලද සැකකරුවෙක්. මෙම සැකකරු ඉදිරියේදී මධ්‍යම අපරාධ කාර්යාංශයේ නිලධාරීන් භාරේ රඳවා ගැනීමේ නියෝග සමගින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපි යොමු වෙනවා. විශේෂයෙන් අද දින මේ රැගෙන ආපු සැකකරුත් මද්රව්‍ය ජාවාරමට ඉහළින්ම සම්බන්ධ වූ අයෙක් නිසා ඔහු පිළිබඳව විශේෂයෙන් අනීතික දේපල පිළිබඳවත් පෙර දින සිටම තොරතුරු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය විසින් විමර්ශනයක් ආරම්භ කළා.
1: මෙතර ජාතන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර සිටි මෙරට පාතාල අපරාධකරුවන් 16 දෙනෙකු මේ මාසෙ තුල පමණක් ගෙනීමට පොලිසිය සමත් වුණා. මේවර විට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වන ඇල්ටෝ ධර්මේ සහ වනාතේ චතු යන සැකකරුවන්ද ඉදිරි දිනවලදී මෙරට පොලිසිය බහරට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. එමින්ම 2026 වසරේ ගත වූ මාස කිහිපය තුළ නීති විරෝධී උපයාගත් රුපියල් මිලියන 839 දේපළ රාජසන්ත කිරීමට හැකිව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. බුට්ල මහතා සඳහන් කළේ. එමින්ම 2024, 2025 සහ 2026 වසර තුන ඇතුළත නීති විරෝධී උපයාගත් රුපියල් මිලියන 3478 දේපළ රාජසන්ත කර ඇති බවත් එෆ්.යු. බුට්ල මහතා ප්‍රකාශ කළා.
0: 2024, 2025, 2026 වසරවල රතු නිවේදන සහිතව මෙරටට ගෙන්වාගත් සැකකරුවන් ගණන 42ක් දක්වා ඉහළ යන බවත්, ඒ වගේම තවත් රතු නිවේදන නිකුත් කරන ලද 109ක් සැකකරුවන් කඩිනමින් ඉදිරි වර්ෂ 2-3 තුල අපි ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. රතු නිවේදන නිකුත් කර නොමැති සැකකරුවන් හුදෙක්ම පොලිස්පතිතුමාගේ විශේෂයෙන් ඒ රටවල රාජ්‍ය යාන්ත්‍රණය, ඒ වගේම පොලිස්පතිවරුන් සමග තියෙන සුහදතාවය, අන්‍යෝන්‍ය විශ්වාසය මත මෙරටට සැකකරුවන් 38 දෙනෙකුත් අපිට රැගෙන එන්නට හැකිවා. නිසා මේ සියලුම සැකකරුවන් මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් දියත්මක් කරලා තියෙනවා. ඉදිරි දින කීපයකදීත් අපි සැකකරුවන් කීප දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර සූදානම් කරලා තියෙනවා. සැකකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසු ඔවුන් අනීතිකව උපයාගත් දේපළ රජය සතු කර ගැනීම සඳහාත් අපි ප්‍රවේශයන් ආරම්භ කළා තියෙනවා. 2024 වසරේ මෙම අනීතිකව සමාජ විරෝධීව නීති විරෝධී උපයාගත් දේපළ වලින් මිලියන 1549ක දේපළ රජය සතු කර ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තිබ්බා. මේ 2026 වසරේ මේ ගත වූ මාස කිහිපය තුළ මිලියන 839ක දේපළ රජය සතු කර ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිද්ධ කරගෙන තියෙනවා. ඒ අනුව මේ 2024, 25, 26 වසර තුනේදීම මිලියන 3878ක දේපළ රජය සතු කර ගැනීමට අවශ්‍ය සියලුම පියවර අරගෙන තියෙනවා.
1: එල්ලිලෝ කාලමින තත්වයේ හේතුවෙන් දිස්ත්‍රික් 7ක පුද්ගලයන් 81865ක පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ඇතැම් ප්‍රදේශවල පානීය ජල ගැටලුද මතුවුණා. එල්ලිලෝ බලපෑම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 23කට එල්ල වී ඇති බවයි සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ. පවුල් 25628කට බලපෑම් එල්ල වුණා. පවතින තත්වයේ හැමේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20ක ජනතාවට පානීය ජලය බෙදා දීම සිදු කරනවා. එල්නිනෝ බලපෑම හේතුවෙන් පානීය ජලය බෙදා දෙන පවුල් සංඛ්‍යාව 23048. පුද්ගලයන් 72153 දෙනෙකුට එමගින් සෙත සැලසෙනවා. පීඩාවට පත් ඇති වැඩිම පිරිස අයත් වන්නේ මොණ්ඩාගල දිස්ත්‍රික්කයටයි. 33023 දෙනෙකු එල්නිනෝ හේතුවෙන් මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ පීඩාවට පත් වුණා. දෙවිලි එක් කොටසකට නියඟේ පැවතියද ඇතැම් ස්ථානවලට මිටින් මිට වැසි ලැබෙන තත්වයකුයි පවතින්නේ. නැගිනිර සහ උතුරු මැද පළාතේ මෙන්ම වවුනියාව, මුලතිව් සහ මන්නාරම්මන දිස්ත්‍රික්වලට මිනිස්සුන්ට දැනෙන උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එල්ලිනුව බලපෑම ලක් වූ වගා වෙනුවෙන් කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි ලබා දීමට රුපියල් මිලියන 3000ක් වෙන් කර තිබෙනවා. මොණ්ඩාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුරයේ සහ අම්පාරණ දිස්ත්‍රික්වල වියලි කාලගුණ තත්ත්වයකුයි පවතින්නේ. මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ අක්කර 1401ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 1259ක්, හම්බන්තොට අක්කර 787ක්, අම්පාර අක්කර 1055ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 1923ක් මෙලෙස හානි වී තිබෙනවා. මෙතර වීවකාවට මෙන්ම බඩේරි ගතුරු අනකුත් වගාවන්ටද හානි සිදුව ඇති බවයි කෘෂිකර්ම හා ගොවිජන් රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජයසිංහාරච්චි මහතා ප්‍රකාශ කළේ.
2: දැන පවති නියන්තත්තේ හේතුවෙන් අනුරාධපුරය

0: අරුව මුණ්ඩාගල හම්බන්තොට අය දිස්ත්‍රික්කවල වී බඩගිනිතු වගාවන් හානිය පවතිනවා. අපි ගොවින් ඉල්ලීමක් කළා තම වගාවන් හානි වෙලා තියෙනවා අපිට දැනුම් දීම කරන්න කියලා. ඒ අනුව දැනට අපට අක්කර 8000 වගේ ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා හානි වී ඇති ප්‍රමාණය. ගොවින් 7000 කට වාර්තා වෙලා තියෙනවා හානි දැඳු දුර් ප්‍රමාණය. ඒ අනුව රජයේ විසින් රුපියල් මිලියන 3000ක් වෙන් කළ තියෙනවා මේ හානියට ගෙවීම සඳහා. මේ වගා කන්නේ නිමු වෙන්න පෙර භූමිට ගිහිල්ලා තක්සර කිරීම කළා. අදාළ වාදින ලබා දීම සිදු කිරීම කරන එතෙන්දී බඩිරඟු වී ආදී වගාම 6ක් සඳහා අපි අක්කර 5ක් දක්වා වන්දි ලබා දීම සිදු කිරීම නොමිලේ ගොවිය රක්ෂණය වෙන්න ඕනේ නැහැ. නියන්ත අතේ ලක් වෙලා තිබෙනවා නම් අපි වන්දි ලබා දීම කරනවා හෙක්ටයර් 1 රුපියල් ලක්ෂයක් ලබා දීම කරනවා.
1: දැඩි වේලි කාලගුණයේ හැමුවේ වැල්ලවාය ප්‍රදේශයේ කුඩා වැව්සියල්ලිහිම ජල මට්ටම සීක්‍රින් පහත බැස තිබෙනවා. බතලාර වැව සිඳී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දෙවර කර්මාන්තයේ සහ ගොවිතැන් කටයුතු වලටද එමගින් දැඩි බලපෑම් එල්ලුණා. දෙමළකල සහ බැදිරිගිරිය ප්‍රාදේශ ලේකම් කොට්ටාසවල නියඟින් පීඩාවට පත් ජනතාව වෙත බෞසර් මගින් පානීය ජලය සැපීම ආරම්භ කර තිබෙනවා. මේ අතර දිවිරි නිරිතක කොටසේ වැසි තත්ත්වයේ වර්ධනයක් අද දැක්ගත හැකි බවයි කාල්ම විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේ මාන මහතා සඳහන් කළේ. පවතින දැඩි උණුසුම් කාලගුණය සහ පාසල් නිමාඩු සමය හැමුවේ දරුවන්ගේ සෞඛ්‍ය මෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි අවධානයෙන් පසුව යුතු බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ. එල්නිනෝ තත්ත්වය සඳහා රුපියල් බිලියන 4.7% ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. අවශ්‍ය හොත් තවත් ප්‍රතිපාදන ලබා දීමට මුදල් අමාත්‍යාංශයේ සූදානම් බවයි කැබිනට් දින දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ.
2: මේ වනට ප්‍රාදේශ ලේකම් කොට්ටාස 23ක පවුල් 25628ක පුද්ගලයන් 81665ක ඒ කියන්නේ මේ දිස්ත්‍රික්ක 7ක අපි ජලය බෙදාහැරීමේ කටයුතු සිදු කරමින් පවත්වනවා. වැඩිම හානිය වෙලා තිබෙන මොණරාගල දිස්ත්‍රික්කේ මොණරාගල මඩකලපු අම්පාර බදුල්ල පොළොන්නරුව රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තමයි ප්‍රධාන වශයෙන් මේ බලපෑම ඩක් වෙලා තිබෙන්නේ. දැනට දවසකට බීමට තිබුණු ජල අවශ්‍යතාවයේ ප්‍රමාණය අපි විශාල වශයෙන් වැඩි කළා තිබුණා. බීමට සානික කටයුතු වලට මේ සඳහා රුපියල් බිලියන 4.7ක ප්‍රතිපාදන තව තියෙනවා වියදම් කරන්නට. අවශ්‍ය වුණොත් තවත් ප්‍රතිපාදන ලබා දෙන්නට මුදල් අමාත්‍යාංශය සූදානම්. ජනාධිපතිවරයාත් විටින් විට කැඳවලා මේ ලදාහන්ට අවශ්‍ය උපදෙස් ලබා දීලා තිබෙනවා. අවශ්‍ය ජලය සැපයීම සිදු කරන්නට කියලා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් ලබා දෙනවා. තවත් මේ තත්ත්වය මේ ස්වභාවික තත්ත්වය වර්ධනය වෙන එක පිළිබඳව පුරෝකථනය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට කියලා උපදෙස් ලබා දෙලා යනු ලදාහන් ක්‍රියාත්මක වෙනවා.
1: ත්‍රිකුණාමලේ දිස්ත්‍රික් මහරුහලේ නව හෘද රෝග එකකගේ සහ අනුරාධපුර ශිෂ්‍යන් රෝහලේ නව හෘද රෝග සහ හෘද උරස් ශල්‍ය සංකීර්ණයේ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 5000කට අධික මුදලක් වැය කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි කැබිනට් දින දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ.
2: ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලෙහි නව හෘද රෝග එක ගොඩනැගිලි ඉදිකිරීම සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව හෘද රෝග සහ හෘද උරස් ශල්‍ය සංකීර්ණ ගොඩනැගිලි ඉදිකිරීම හෘද වාහිනී රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමේ සේවන් ශක්තිමත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ජපාන ජාත්‍යන්තර සහයෝගතා නියෝජිත ආයතනයේ මූල්‍ය පහසුකම් මැටතේ 2018 වසරේදී ආරම්භ කරනු ලැබ තිබෙනවා. එම ව්‍යාපෘති යටතේ මහනුවර ජාතික රෝහල, අනුරාධපුර කුරුණෑගල හා බදුල්ල යන ශික්ෂණ රෝහල් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහරෝහලේ හෘද රෝග ප්‍රතිකාර පහසුකම් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරනවා. එම ව්‍යාපෘතියේ පැකේජ් 1 යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහරෝහලේ නව හෘද රෝග එක ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සහ පැකේජ් 3 යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව හෘද රෝග හා හෘද උරස් ශල්‍ය සංකීර්ණ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම පිණිස ණය ගිවිසුමේ විධිවිධාන සහ ජපාන ජාත්‍යන්තර සහයෝගතා නියෝජිත ආයතනයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අනුකූලව ලන්සු කැඳෙව්වා. පැකේජ් 1 සඳහා ලන්සු 5ක් සහ පැකේජ් 3 සඳහා ලන්සු 6ක් ලැබී තිබුණා. මේ ලන්සු යැගීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු විසින් ලබා දෙන නිර්දේශපත පදනම්ව මාගා ඉංජිනේරින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත පහත සඳහන් පරිදි එකී කොන්ත්‍රාත්වයේ පිරිනැමීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය මත්තමා ඉදිරිපත් කළ යෝජනා මාත්‍යමල්ල අනුමත කරා. යනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ නව හෘද රෝග ඒක ගොඩනැගිලි ඉදිකිරීමේ කොන්ත්‍රාත්ව රුපියල් මිලියන 2036ක වටිනාකමට ලබා දීමටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව හෘද රෝග හා හෘද උරස් ශල්‍ය සංකීර්ණ ගොඩනැගිලි ඉදිකිරීමේ කොන්ත්‍රාත්ව රුපියල් මිලියන 3004ක වටිනාකමට ලබා දීමටත් ඊයේ කැබිනට් මණ්ඩලය අනුමත කළා.
1: ආණ්ඩුවට එරෙහිව ජනමතයක් ගොඩනැගීමට නොහැකි වූ විට ජාති සහ ආගම් අතර ගැටුම් ඇති කරමින් ජාතිවාදී වැපිරීමට කටයුතු කරන බවට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කුඩා දේශපාලන කණ්ඩායම්වලට චෝදනා කරනවා. එවැනි අසත්‍ය ප්‍රකාශ සහ ප්‍රචාර සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි කැබිනට් දින දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
2: අද දැක්කත් තමයි මට එවලක් තිබුණා මේ ජාති කොඩිය වෙනසක් අවශ්‍යයි කියලා මම කියෝ ප්‍රකාශයක් කියලා සාවාද්‍ය ප්‍රකාශයක් මේ සමාජ මාධ්‍යවල සංසරණය වෙලා තිබෙනවා කියලා කරුණාකරලා එකක් මේක බොරු ප්‍රකාශයක් මම නොකරපු ප්‍රකාශයක් මේ සම්බන්ධයෙන් අපර අවශ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා. ඔබ අතේ තියෙනවා නම් ඔබට එවපු දුරකථන නම්බර් සහ ඒ ලින්ක්ස් කරුණාකරලා මට එවන්න. ඒ පිළිබඳව පරීක්ෂණ කරනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලනයේ සුලභව දක්නට ලැබෙන එකක්. කලින් නම් සමහර ආණ්ඩු බලය පවත්වාගෙන යාමට ජාතිවාදී පාවිච්චි කරගත්තා. සමහර කුඩා කණ්ඩායම් ආණ්ඩුවට එරෙහිව ජනමතයක් ගොඩනගන්න බැරි වෙනකොට ඕන එල්ලෙන තැන තමයි ජාතීන් සහ ආගම් අතර ගැටුම් ඇති කරලා ජාතිවාදය වපුරලා කටයුතු කරන උත්සාහ කරන එක. පහුගිය අවුරුදු එකහමාර දෙක ඇතුළත අපි ඒක දැක්ක ගමන්ම ඒකට අදාළව ක්‍රියාමාර්ග ගත්තා. සමහර කාලේ නොවැම්බර් මාසයේ උතුරු ආශ්‍රිතව සමහර නැගෙනහිර පළාත ආශ්‍රිතව මෙවැනි සිදුවීම් විකෘති කරලා දක්වන්නට සහ බොරු ප්‍රචාරය කරන්නට කටයුතු කරපු හැම අවස්ථාවකම නීති ක්‍රියාත්මක කළ තිබෙනවා. ඉතින් පවතින නීතිය තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ.
1: පිළිකා රෝගීන් සඳහා වන ඖෂධ හිඟයට පිළියම් බෙදීමට කඩිනමින් කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තින දැනුම් දෙන මාධ්‍ය හමුවේදී
2: ෆිල්ගැස්ට්‍රීම් ඖෂධය භාවිත කරන්නේ කීමෝതെරපි දෙනකොට සුදුරු දරණ අඩු වෙනවා. එතකොට ඒ රෝගීන් නිතර ආසාදනයට ගොදුරු වෙන්න පුළුවන්. සුදුරු දරණ මට්ටම විශේෂ නියුට්‍රොෆිල් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා තමයි ෆිල්ගැස්ට්‍රීම් එක ලබා දෙන්නේ. ඒත් මේක සාමාන්‍යයෙන් අපිට අවුරුද්දකට ලක්ෂ 3ක් 320,000ක් පමණ අවශ්‍යයි. අපි SPC එක හරහා නියමිත කාලයේදී මේ තොග ඇනෝම් කරා. MSD එකෙන් අපි වයිස් හැපේ මයින්ෂේන් නියමිත ඇනෝම SPC එකට ලබා දුන්නා. රාජ්‍ය ඖෂධ සංස්ථාව නියමිත පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරලා නිවැරදිව ප්‍රසම්පාද සැපයම් කරුවෙකුට මේක ලබා දුන්නා. ඒ අයත් හරි වෙලාවට ඇත්තම ජූලි මාසේදී මේ ඖෂධය අරගෙන ආවා. මේක චීන නිෂ්පාදිත ඖෂධයක් තමයි මෙසේ සැපයම ගියේ. එතකොට මේ ගෙනාපු ප්‍රීෆිල් සිරින්ජ් වල ලේබල් එක නැහැ. පෙට්ටිය තමයි ලේබල් එක තියෙන්නේ. එතකොට පෙට්ටිය තිබෙනවා නම් කෙනෙකුට මේක හඳුනා ගන්න පුළුවන්. නමුත් පෙට්ටියෙන් අරගෙන ඇවිල්ලා ඒ සිරින්ජ් එක තිබ්බොත් කොහොමද මේ ඖෂධය හඳුනා ගන්නෙ? ඒක වෙන එකක් එක්ක ප්‍රශ්නයක් නොවේ කියන එක සහතිකයක් දෙන්න පුළුවන්. කොහොමද මේක අපි බලුවාම ජාතික ඖෂධ නියමන අධිකාරියත් එක්ක අපි ගොඩාක් සාකච්ඡා කළා. මේක මේ ටෙන්ඩර් එකේ මේක මයිනර් ඩිවිෂන් එකක් නෙමෙයි. මේක මේජර් ඩිවිෂන් එකක්. ඒතර මේකට අනුමැතිය ලබා දීම සඳහා කිසිම ක්‍රමවේදයක් නැහැ. මම පිළිගන්නවා මේ කීමෝതെරපි ලබා දීමට මේ ඖෂධය අත්‍යවශ්‍යයි. ඒකෙන් රෝගීන්ට බරපතල හානියක් වෙනවා. නමුත් පවතින ක්‍රමවේදය අනුව අපිට මේ ඖෂධයට ලේබල් එකකින් තොරව භාවිතා කරන්නට අවස්ථාවක් ලබා දීමට කිසිදු ක්‍රමවේදයක් නැහැ. ඒ අනුව තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශයමගින් සැපයම් කරු දන්වා හිටියේ 160,000ක් තමයි මේ ගෙනත් තිබෙන්නේ. ඔහුගේ පළමු තොගේ හැටියට තවත් 160,000ක් ඕගේන නියමිතයි. ඒ අනුව ලේබල් එක සහිත 160,000 ඉක්මනට ගුවන් මගින් ලංකාවට අරන් යන කියන එක 10,000 15,000 කාණ්ඩ හැටියට. ඒ වගේ මේ ඖෂධ තොගය චීනට යවලා ඉක්මනට ලේබල් එකලා අරන් යන කියන එක සැපයම් කර සෞඛ්‍ය අමාත්‍යාංශ පොරොන්දු වෙලා තිබෙනවා. ඉදිරි දින කීප ඇතුළත මේක ලබා දෙනවා කියන එක.
1: මෙරට කණිජ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා ආයෝජකයන්ට අවස්ථාව සලසා දී තිබෙනවා. ජාතිතර බලශක්ති සමාගම් සඳහා වර්ග කිලෝමීටර 34,000කට ආසන්න ප්‍රදේශයක් ආවෙනිවන පරිදි කොටස් 4කට කණිජ තෙල් ගවේෂණය සඳහා ලබා දීමට රජය අපේක්ෂා කරනවා. ඒ මනාරම් ද්‍රෝණිය තුලයි දැන්ටමත් ක්‍රියාකාරී කණිජ තෙල් පද්ධතියක් පවතින බවට සනාථ වී ඇති ශ්‍රී ලංකා දත්තවලින් තහවුරු කළ මනාරම් වෙළඳ තීරයේ කැණීම් සිදු කිරීමට නියමිතයි. ක්ෂේත්‍රයේ සඳහා උනන්දුවක් දක්වන ජාත්‍යන්තර සමාගමවලට ආයෝජනය සඳහා හිමිවන අනෙක අවස්ථාවක් ලෙසටයි මේ සැලකෙන්නේ. තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා බලපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණිජ තෙල් සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නීල්ද සිල්වා මහතා
3: අපි දැන්ට කරලා තියෙන ගවේෂණ අනුව දැන්ට අපිට තියෙන දත්ත අනුව අපි හිතනවා මේ මන්නාරම් ද්‍රෝණියේ ඔයිල් ගත්තොත් 2 බිලියන් බැරල්ස් විතර හොයා ගන්න පුළුවන්. ගෑස් ගත්තොත් 9 බිලියන් කියුබික් විතර හොයා ගන්න පුළුවන්. මම හිතන හැටියට ඇත්තටම මේ එස්ටිමේට් එක කන්සර්වේටිව්. සමහර විට මීට වැඩිය වැඩි ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන් කියලා ඉතින්.
1: ලංසුකඳ වීමට අදාළ ලේඛන නිකුත් කිරීම මෙහිදී ආරම්භ කරනවා. මීට අදාළ නිල වෙබ් අඩිය විවෘත කිරීම සිදුවේ අනුර කරුණාතිලක අනිල් ජයන්ත ප්‍රනාන්දු වන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ අය ඉඩම් දෙකක් ව්‍යාපාරික ඇන්තදිනක යොදා ගනිමින් ලබාගත් බවට අල්ලස දෝෂණ ඥාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපතිවරයා පසුගිය 6 වැනිදා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම ඉඩම ලබා ගැනීමට යොදාගත් බවට ප්‍රකාශ වූ MSM රිසාර්ට් මහතා අප වෙත දන්වා තිබෙනවා. සෑම් පාර්ශ්වයකම අදහස් පළ කිරීමට අයිති ගරු කරමින් MAS රිෂාඩ් මහතා අපගෙන් ගන්න ලද ලිඛිත ඉල්ලීමට අනුව ඒ මහතාටද මෙම අවකාශය අප ලබා දෙනවා. ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට මෙට්‍රෝ රැගෙන විත් අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව බහරි රඳවාගෙන සිටි ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පද්මසිරි පෙරේරා හෙවත් කේල් පද්දර පද්මී නෙමැත්තා ලබන 3 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියම කළා. සැකරු දැඩි ආරක්ෂාවක් මැද්දේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝධරකම් මහතා හමුවට ඉදිරිපත් කිරීමට අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව පියවර ගත්තා. මෙහිදී අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව නිලධාරීන් අධිකරණය හමේ කරුණු රැසක් අනාවරණය කළා. මේ අතර ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගෙන මෙටර් රැගෙන විත් අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව බාරේ රඳවාගෙන විමර්ශන සිදු කරන නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග නැමැත්තාද අධිකරණ ඉදිරිපත් කෙරුණා. ඔහුද ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කර ඇත්තේ. ජාතීන් අතර මිත්‍රත්වයේ ගොඩනැගීම වචනයට පමණක් සීමා නොවිය යුතු බව අමාත්‍ය හෂර් නානකර මහතා පවසනවා. වත්මන් රාජ්‍යයේ උතුරු දකුණ යනුවෙන් බෙහෙදකින් තොරව ක්‍රියා කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. යුද සමයේ සෙන්චෝලයේ කේතවාචකයට මුහුණ දුන් පුද්ගලයන් 18 දෙනෙකු සහ අතුරුදන් වූ පවුල් 3ක් වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීමට ₹50,00,000 මුදලක් ලබා දීමේ අවස්ථාවට එක්වීමෙන් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ පුද්ගලින්ට අක්කර භාගික ඉඩමක්ද රජයෙන් ලබා දී තිබෙනවා. නිවාස ඉදිකිරීම සඳහා ලබා දෙන මුදලේ මූලික අධිර අමාත්‍යවරයා ප්‍රතිලාභීන් වෙත පිරිනැමුවා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ යුද්ධයේ ජයග්‍රහකයෙකු නොමැති අතර ඉතිරිවන්නේ කඩකටුදායක කටුක අධ්‍යක්ෂින් පමණක් බවයි. වත්මන් රාජ්‍ය අතුරුදන් වූවන්ගේ පවුල් සඳහා සාධාරණ ඉටු කරන බවත් මෙහිදී ප්‍රකාශ කළා. අමෙරිකාව විසින් ත්‍රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දක්වන රටවල් ලයිස්තුවෙන් සිරියාව නිල වශයෙන් ඉවත් කර තිබෙනවා. සිරියාව 1979 වසරේ සිට මෙම ලයිස්තුවේ ඇතුළත් කර තිබූ අතර වසර 47කට පසු එම තීරණය අවලංගු කිරීම විශේෂත්වයක්. සිරියාවේ නව රජයේ ත්‍රස්තවාදීන් ඈත්වීම සඳහාගෙන ඇති ක්‍රියාමාර්ග සහ ලබා දී ඇති සහතික සැලකිලිට ගනිමින් මෙම තීරණය ගත් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. මෙම තීරණය සමග සිරියාවට පනවා තිබූ ඇතැම් මූල්‍ය සහ වෙළඳ සීමා ඉවත් වන අතර ජාත්‍යන්තර ආයෝජන සහ ආර්ථික ප්‍රකෘති වෙනස්කිරීම සඳහා නව අවස්ථා උදා වනු ඇති බව විශ්වාස කරනවා. සිරියාව ගෝලීය ආර්ථික පද්ධතිය සමග යළි සම්බන්ධ කිරීමේ වැදගත් පියවරක් ලෙසද මේ තීරණය සැලකෙනවා. ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 8ක් දෙවී ලකුණු 265ක් ලබාගෙන සිටිනවා. ආරම්භක පිටිකරුවන්ම ලහිර උදාර 1 ලකුණකට සහ කමින් මිෂාර ලකුණු 19කට දෙවී ගියා. පළමු කඩලු බිඳවැටීමෙන් පසු පිටියට පිවිසේ ප්‍රභා ජයසූරියටද ලබාගත හැකියුවේ ලකුණු 2ක් පමණයි. පළමුවෙනිම ක්‍රීඩා කළ ඉන්දියා කණ්ඩායම ලකුණු 503කට කඩලු 9ක් බිඳවැටී තිබේදී ඉනිම අතිරිවීමටයි පේවර ගත්තේ. දේවදත් පණ්ඩිකල් ලකුණු 117යි. ඩෝඩි ජුවෙල් නදවී ලකුණු 115ක් රැස් කළා. ලකුණු ප්‍රවෘත්ති යළි සිරස්තල. අත්අඩංගුවටගත් බස්ලලිත් මධ්‍යම අපරාධ කොට්ටාසයට මිලියන 5000කට අධික වේදමකින් ටිකුණාමලයටත් අනුරාධපුරයටත් නව හෘද රෝග එකක. එල් නිනෝවෙන් දිස්ත්‍රික් 7ක 81,865කට පීඩා. එල් නිනෝවට රුපියල් බිලියන 4.7ක් රජය වෙන් කර ඇති බව ඇමති නලින්ද කියයි. මනරම් රෝණී තෙල් ගවේෂණයට ආයෝජකයින්ට අවස්ථාව. වැදුම් බාරේ සිටි කෙහෙල් බද්දර පද්මේ සහ පානදුර නිලංග රක්ෂිතයට. ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ලයිස්තුවෙන් සිරියාව ඉවතට. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
4: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ඇසෙසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
0: FM 93.5 FM 93.7 ලකනා Radio ITN
4: සවස් සන්ධ්‍යාවක් හවස 6:57යි

0: සංසතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 160 20 ත්‍යාග ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේ රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011 6679 579
4: මානවීය ප්‍රේමී සමාජාත්මක වියමන
5: අයිබොන් ආදරණීය සහෘද රසවතුනි, අදත් ඔබට ප්‍රේමණීය රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර හඬවන්න ඔබ ළඟ දෙහෝරාවක් නවතින්න මට අවසරයි. මම දසුන් බොහොම ආදරෙන් ඔබට ආරාධනා කරනවා දත් රාත්‍රී 9 වෙන තෙක් මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ලක්කඳ අගහරු අද සඳුදිය දහරත් එක්ක රැඳෙන්න. අදත් ඔබ වෙනුවෙන් ප්‍රවීණයන් 6 දෙනෙකුගේ මధుර ස්වරයෙන් ගැවුණු රසපිරුණු ගීත ගුණක් මම පෙළගස්වගෙන ඉන්නවා. අද මුලින්ම අපි විශාරද දයරත්න රණතුංගයන් ගායනා කරන ගීත සමුච්චයක් රසවිඳමු. අනතුරුව අපි සූදානම් ඔබට රසවිඳින්න ඉඩ කඩ ලබා දෙන කාලයකට පස්සේ ස්වර්ණලතා කවීශ්වර ස්වරයෙන් ගැයෙන බොහොම රසවත් ගීත කිහිපයක් ඊට පස්සේ පෙළගස්වගෙන ඉන්නවා විශාරද ඉන්ද්‍ර ජයකොඩි ස්වරයෙන් ගැයෙන ගීත සමුච්චයක්. අනතුරුව අපි රසවිඳමු අබේවර්ධන බාලසූරිය ස්වරයෙන් ගැයෙන ගීත කිහිපයකුත්. ඊට පස්සේ සිංහල චිත්‍රපට ගීතයේ තුල රන් ස්වරයක් හිමි ඇයගේ හඳුනුත් අද ගීත සමුච්චයක් මම පෙළගස්වගෙන ඉන්නවා. ඇය එන්චලින් ගුණතිලක. අද මේ හමුවීම අපි නිමාවටපත් කරන්නේ කාලකට පස්සේ මර්වින් පෙරේරා ස්වරයෙන් ගැයුණු බොහොම රසවත් ගීත කිහිපයකට එකතුව රසවිඳලා. ඉතින් අද ලක්කඳ අගහරු අද සඳුදිය දහරි පෙළ ගැස්ම තමයි මම ඔබට සඳහන් කළේ. ඉතින් මේ ප්‍රවීණයන් 6 දෙනාගේ ගීත අතරින් අතිශයින්ම ජනප්‍රිය වුණු ඔබේ මුවග රැඳුණු ඊවැගේම ඔබේ මතකයන් හිරවුණු ගීතාවලියක් තමයි මම අද පෙළ ගැස්වගෙන ඉන්නේ. බොහොම ආදරෙන් යලිත් ඔබට ආරාධනා කරනවා ප්‍රාණ සම ප්‍රේමී රාගස්වර හඬවමින් දිගහැරෙන මේ ගීත සමුච්චය රසවිඳින්න රැඳෙන්න අගහරු අද සඳුදිය දහරත් එක්ක. 1940 ඔක්තෝබර් 29 වෙනිදා හුඟේගොඩදී උපත ලබන ඔහු නමින් රණතුංග ආරච්චිගේ දයාරත්න රණතුංග. ශ්‍රී ලංකේ ස්වභාවිත ගීත කලාව වෙනුවෙන් උත්තර ಭಾರತයේ රාගධාරි සංගීතයේ රසය මුසු කරන්නට ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කළ දයාරත්න රණතුංග මහත්මයා අපේ රටේ විශිෂ්ට ගායකයෙක් වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම සංගීතයෙන් මනස සුවපත් කිරීම වෙනුවෙන් නව මානෙක වැඩසටහන් රසක් හඳුන්වා දුන් කෙනෙක් විදිහටත් දයාරත්න රණතුංග මහත්මයා අපිට හඳුනා ගන්න පුළුවන්. අද ලක්කඳ අගහරුවාදා සඳදිය දහරේ පළමු දිගහැරුම

එකන ගුවන්දුලි ඒශ්වනේ ගායකයෙක්කුණු ආචාරය දයරත්න රණතුංග මහත්මයා ගුවන්දුලියට ඉස්සල්ලම යන්න ගීතයක් ගායනා කරන්න 1949 ඒ සරත් විමලවීරයන්ගේ ළමාපිටියට. ඒ ළමාපිටිය ඔහු ගායනා කරන මුල්ම ගීතය තමයි මේ වඳිනා චරණ සුගතලෝනා කියන ගීතේ. මේක හින්දි ගීතයක තනුවට අනුව සිය පියා විසින් පද යොදලා හදලා දුන්නු ගීතයක්. එතනින් පස්සේ දයරත්න රණතුංග මහත්මයා සිංහල ගීතේ බොහෝ තැන් ගැඹුරින් අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා අපේ රටේ ලාබාලතම සංගීත උපාධිධාරියෙක්වද එතුමන් ගීතස්වේස්වේ වෙනුවෙන් තමන් ඉගෙනගත්ත දේවල් ක්‍රමානුකූලව රසභාවය උද්දීපනය වෙන විදිහට ගීතය වෙනුවෙන් යොදා ගන්න උත්සාහ කරනවා. ඒ තුළ තමයි දයරත්න රණතුංගයන්ගේ සංගීත ප්‍රතිභාවන් අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතුමන් මధుර ස්වරයක් කියන ගායන ශිල්පියෙක් වගේම සංගීත නිර්මාපකයෙක් විදිහට සිංහල ස්වභාවිත ගීතයේ තුල නව මානයක් විවර කළ ඒ මානය තුල කෙරළු පළන් ගායන ශිල්පියෙක් සංගීත නිර්මාපකයෙක්. එතරම් ගීත සංඛ්‍යාවක් ගායනා නොකළ ගැයූ ගීත කිහිපය පදේ අරුත් තීව්‍ර වෙන විදිහට ඒ හැඟුම් මානව సంతාණයට ගැඹුරින් කිඳා බහින විදිහට සංගීතයේ රාග ස්වර හඬවලින් මුසු කරගන්න දයරත්න රණතුංගයන් තිබුණේ පුදුමාකාර හැකියාවක්. මේ රසවිඳින්නේ ඒ සප්තස්වර සංකල්පයේ අපූර්ව

අචාර්ය අජන්ත රණසිංහ මහත්මයා විසින් ආචාර්ය දයාරත් රන්දුංග මහත්මයාට ලියා දුන්නු ප්‍රේම ගීත බොහෝමයක් අතිශයින්ම ජනප්‍රිය වෙනවා. ජෝන් වියේ ආදරය අපූර්ව බැඳීම් මේ ගීතවලට තේමා කරගන්න ආචාර්ය අජන්ත රණසිංහ මහත්මයා උත්සුක වෙලා තියෙනවා. ඒ ව්‍යායාමයේ සාර්ථක වූවකත් මේ ගීත රසවිඳිති අපිට හැඟෙනවා. බටහිර කවියේ කියමනක් තියෙනවා, ආදරේ වඩාත් ලස්සන වෙන්නේ කඳුලින් නැහැ වුණු විටයි කියලා. ඒ කතාව සත්‍යයක් මේ සාක්ෂි දරන්න මේ ගීත ඕනවටත් වඩා වැඩි. සමහර විට ප්‍රේමයේ රැඳුණු ගීතවලට වැඩිය විරහව වැහෙන ගීත අපේ හදවතට දැනෙනවා වැඩිනේ. මේ ආචාර්ය අජන්ත රණසිංහයන්ගේ සහ ආචාර්ය දයාරත්න රණතුංගයන්ගේ අපූර්ව සංකලනයෙන් නිමැවුණු තවත් මත්මතක පාරම තරක්.

0: රැහතයි විනාඩි 22යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සුළුහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6176 579.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.

0: විකිනි පුර පසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සවනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ රශ්මිය මෙත් සිත් පෙරතෙරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: දායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡායයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලක්ෂණ මොඩින් ඒසල්
2: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය

0: ප්‍රහතයි විනාඩි 28යි.
1: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
2: සංතෘප්තිය දහර
3: ප්‍රාණසම ප්‍රේමේ රාගස්වර බිඳමින් මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන කරන ලක්කන ගහරුවද සඳදිය දහරේ මීළඟ තෝරා ගැනීම තමයි මේ. ඇයි නමින් ස්වර්ණලතා කවිශ්ව. එතරම් ගීත සංඛ්‍යාවක් ගායනා නොකළත් ගැයූ 14ක් පමණ වූ ගීත රසිකයින් ආදරයෙන් බැලඳ ගන්නවා. ස්වර්ණලතා කවිශ්වර මහත්මිය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් සහ කැළණි විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරලා ගුරු වෘත්තියට ප්‍රවිෂ්ට වෙනවා. බදුල්ල ධර්මදූත විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කරලා මහර්ගම් බුවනක බව මහාවිද්‍යාලය, ඊට පස්සේ දෙවන ශුද්ධ උපවුලේ කන්‍යාරාමයේ වගේ මේ පාසල් වල දරුවන්ට සංගීතය පිළිබඳව තමන් ඉගෙනගත් දැනුම බෙදා දෙන ගුරු වෘත්තියේ වැඩි කාලයක් ගත කරනවා. ඒ අතර තමයි ඔබ මා වෙනුවෙන් ඇගේ හනින් අරුත්බර පදවැල් ගැයෙන්නේ. ස්වර්ණලත කවිශ්වර මහත්මිය තරම් ගීත සංඛ්‍යාවක් ගායනා නොකළත් ගැයූ ගීත අතරේ අතිශයින්ම ජනප්‍රිය රසපූර්ණ වූ අර්ථපූර්ණ වූ භාවපූර්ණ වූ ගීත කිහිපයක් තමයි අද අඟහරුවාදා සමගිය දහරෙන් ඇගේ මතකයන් නවතිපෙන්න මේ ඔබ වෙනුවෙන් දිගහැරෙන්නේ.

FM 93.5 FM 93.7 අපි අඟහරුවාදා සබදිය දහරත් එක්ක ඔබේ මත්මතක අවදි කරමින් ස්වර්ණලතා කවිශ්වරයෙන් ගැයෙන මේ ගීත සමුච්චය රසවිඳින අතරතුර මතක් කරන්නට ඕන. අඟහරුවාදා සබදිය දහරට අපට අනුග්‍රහ එකතු කරන අපේ ආදරණීය අනුග්‍රහක බවතුන් පිළිපදවත් අපට අනුග්‍රහ එකතු කරන්න අත්වල පැතිරෙන්නවා එන්නෙල්ලි. මේ වසර තුළදී ගෙවීගේ මාස 7ක කාලය තුළ ධනනිධානය ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක්, ලක්ෂ 20 ත්‍යාගලාභින් 35 දෙනෙක්, දෙලක්ෂී ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන්ගත් සන්දේ බෝනස් තුළින් ගෙවීගේ මාස 5ක කාලය තුළදී දසදහස් ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කරාමට ධනනිධානය ලොතරැය පතට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ජාතික මහදන සම්පත ධනනිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ජීවිතයේ සිහිනයේ වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම අපට අනුග්‍රහ එකතු කරන්න අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා මාක්ස්

පහසුකමත් ඔන්න සපයලා තියෙනවා. නොම්ඹර තිස්ස එක ඇල්හෙන පාරමහරගම 01 7 7 95 79 තමයි දුරකතනාංකේ වැඩිවිස්තර සඳහා. ඒ පිළිපදවත් මාදරේ සෙනෙහසෙන් සිහිපත් කරනවා. අපි වසවිඳ බින්ගෙන්නේ අද ගහරවද සඳදේ දහරෙන් ස්වර්ණලතා කවිශ්වර ස්වරයෙන් ගෙවුන් මත්මද ගැහැරෙන ගිදු.

අගරුව සඳදියධාරෙන් අපේ රසවිඳමින්ගන්නේ ස්වර්ණලතා කවිශ්වර මහත්මය ගායනා කළ ගීත සමූච්චයක්. එකල ස්වර්ණලතා කවිශ්වර මහත්මය ගායනා කළ මෙන්න මේ ගීතය බොහෝ දෙනකුට අලුත් හැඟුම් අරගෙනාපු ගීතයක් සහ අලුත් අත්දැකීම එකතු කරපු ගීතයක්. වර්තමානයේ නම් ඒසේ නෙවෙයි. කොහොම නමුත් එදා ස්වර්ණලතා කවිශ්වර මහත්මයගේ හඳින් ගැනු මේ ගීතය පුදුමාකාර විදිහට ජනප්‍රියත්වයක් ලැබුවා. අද මට හිතුණා මතකයන් එක්ක ඇගේ හැඳින් ඔබට රස විඳින්නත් මේ ගීතය තෝරගන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
1: සඳගේ දහර
2: FM 93.5 FM 93.7 ආදරණීය සහෝදර රසවතුනි, අපි මානවීය ප්‍රේමේ సౌందర్యාත්මකම වියමන ලක්කඳ සඳදිය දහරත් එක්ක ඉන්නේ. අපි ආචාර්ය දයාරත් රණතුංගයන්ගේ හඬින්, ඒ වගේම විශාරද ස්වර්ණතා කවිශ්වර මහත්මියගේ හඬින් බොහොම රසවත් ගීත සමුච්චයක් රස වෙන්දා අපි මීළඟට තෝරගෙන ඉන්නේ ඔබ බොහෝසෙන් ආදරය කරන මෙන්න මේ ගී හඬින් ගැයුණු ගීත සමුච්චයක්. April 6 කෑගල්ල හෙට්ටිමුල්ලේදී උපත ලබන ඔහු එඩ්වඩ් චයිකුඩි. එඩ්වඩ් චයිකුඩි මහත්මයා අපේ රටේ සංගීත අධ්‍යක්ෂකවරයෙකු විදිහටත්, ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියෙක් විදිහටත් බොහෝ දෙනෙක්ගේ ආදරයට ගෞරවයට පාත්‍ර වූ කෙනෙක්. දශක 5කට ආසන්න සිය ගායන දිවිය තුළ එතුමන් ළමා ගීතය තුළ, විරහ ගීතය තුළ, මව්ගුණ, බුදුගුණ, ප්‍රේම ගීතය තුළ, මේ හැම තැනකදීම එතුමන්ගේ භාවාත්මක හඬින් ගීත ගායනා කරලා තියෙනවා. අපි අද අඟහරු අද සඳදිය දහරේ මේ මානවීය ප්‍රේමේ సౌందర్యාත්මකම වියමන කරන්නේ ඒ සියලු තැන්හි විශාරද එඩ්වඩ් චයිකුඩි මහත්මයා ගායනා කළ ගීතවල තෝරා ගැනීමක් විදිහට.

එඩ ජයකුඩි මහත්ම 1976දී රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වෙනවා. සංගීතය පිළිබඳව ගායනය පිළිබඳව ගැඹුරින් හදාරන ඔය කාලවකවානුවේම ගුවන්තුලේ ක්‍රියාත්මක වුණා පිබිදෙන ගායක පරපුර වැඩසටහන. අලුත් පරම්පරාවක් ගායන ශිල්පයට හඳුන්වා දීම වෙනුවෙන් කුසලතා හඳුනා ගැනීම. මේ වැඩසටහනට නැත්නම් මේ තරඟයට එඩ ජයකුඩි මහත්මයත් යනවා ගීත ගායනා කරන්න. එහෙදී ඔහු දෙවන ස්ථානය හිමි කරගන්නවා. ඒ එක්කම එඩ ජයකුඩි මහත්මයාට අවස්ථාව ලැබෙනවා 1977දී ගුවන්විදුලි සංගීත වැඩසටහනක් සඳහා ගීතයක් ගායනා කරන්න. ඒ තමයි එඩ ජයකුඩි මහත්මයා ගුවන්විදුලි ගීතය වෙනුවෙන් තබන පළමු පියවර. මේ වැඩසටහනට එඩ ජයකුඩි මහත්මයා ගායනා කරන්නේ මේ ප්‍රේම කුමාර ජයවර්ධන මහත්මයා විසින් රචනා කරපු, ඒ වගේම රෝහණ වීරසිංහ මහත්මයා විසින් සංගීතවත් කරපු කරදිය ගැඹරේ කියන ගීතය. ඒ ගීතේ අදටත් අතිශයින් ජනප්‍රියයි. කරදිය ගැඹරේ ගීතේ ගායනා කරමින් ගීතස්වේස්වයට ප්‍රවිෂ්ට වෙන විශාරද එඩ ජයකුඩි මහත්මයා එතැන් සිට අද දක්වා ගමන් මඟ තුළු සිංහල ගීතයේ සෑම ඉසව්වක්ම, සෑම හැඩයකින්ම ලියවෙන පදවැලක්ම, සෑම රටාවකින්ම නිර්මාණය වෙන සංගීත ආකෘතියක් තුළම තමන්ගේ ප්‍රතිභාව විශේෂ කරන්නට සමත් වෙලා තියෙනවා.

මේ එඩ්වඩ් සුනිල් ස්වර සංකලනයෙන් ගැයුණු මානවීය ප්‍රේමයේ තවත් සෞන්දර්යාත්මකම වියමනක්. එයි මස්සිනේ පෙම්

0: රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි
6: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
5: ලක්හඬ බුද්ධ රශ්මිලා.

0: පුර පසලොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු හයේ සිට ලක්හඬ
0: බුද්ධ රශ්මි මෙත් සිත් පෙරතරිව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: ක්‍රෂිකේත්‍රයට නවපනක් ලබා තිබින් කසකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡායයයි.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB youth plus youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB youth plus කිනුවා
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය

0: වනදා සිට සඳුදා මදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්කඩ Golden Voice
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්කඩ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ.

0: RTN රටට වග කියන රේඩියෝ
1: රයට විනාඩි 12යි.
2: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
3: සඳගේ දහර
4: FM 93.5 FM 93.7 තවත් හෝරාවකට ආසන්න කාලයක් අපිට සඳදිය දහරේ එක්ව මේ ප්‍රේමණීය ගීතවලිය විඳින්න පුළුවන්. මම මීළඟට තෝරාගත්තේ ඔබ වෙනුවෙන් මෙන්න මේ ගීස්වරය. ১৯৪৫ මාර්තු 9 වෙනිදා හලාවතදී උපත ලබන ඔහු නමින් අබේවර්ධන බාලසූරිය. අවුරුදු 63ක් පුරා ශ්‍රී ලාංකේය කලා ශාස්ත්‍රයේට සංගීතඥයෙක් විදිහටත්, පසුබිම් ගී ගායකයෙක් විදිහටත්, ලේකකයෙක් විදිහටත්, ඒ වගේම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක් විදිහටත් අපරිමිත මෙහෙවරක් ඉටු කළ අබේවර්ධන බාලසූරිය මහත්මයා සිය දිවිසරිය නිමා කරනවා වසර 63ක් පිරුණු තැන 2010 මාර්තු 26 වෙනිදා කොළඹදී. චිත්‍රපට පසුබිම් ගී ගායනය තුලත්, ගුවන්විදුලි සරල ගීතය තුලත්, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය තුලත් එකලෙස දස්කම් පාමේ වසර 63ක් පුරා එතුමා කළ අනබිබවණීය මෙහෙවර වෙනුවෙන් අද අඟහරුවාදා සඳදිය දහරෙන් එතුමන් නමින් පිදෙනවා.

අභිවර්ධන බාලසූරිය මහත්මයා ගායන දිවියේ සංගීත දිවියේ ආරම්භ කරන්න සරස්වති මණ්ඩපයේ ගායන ශිල්පියෙක් විදිහට. ඊට පස්සේ 1966 දී ඔහු ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවට සම්බන්ධ වෙනවා ඒ ශ්‍රේණියේ ගායකයෙක් විදිහට. ඔහු පළමු ගුවන්විදුලි වැඩසටහන විදිහට නැවුම් මිහිර වැඩසටහන් සහභාගී වෙන ගායකයෙක් විදිහට ඒ වැඩසටහනේදී කවුරුදෝ ගීත ගායනා කරමින් තමයි ඔහු ගුවන්විදුලි ගායන ශිල්පියෙක් විදිහට පළමු පියවර තියන්නේ. එතනින් පස්සේ සුවිශේෂී සම්දිස්ථානයක් ඔහුට මුණ ගැහෙනවා 1976 දී. ඒ මඩොල් දුව චිත්‍රපටයට පසුබිම් ගී ගායකයෙක් විදිහට සම්බන්ධ වෙන්න වරම් ලැබීමත් එක්ක. ඒ තමයි අභිවර්ධන බාලසූරිය මහත්මයාගේ චිත්‍රපට පසුබිම් ගී ගායන දිවේ පළමු පියවර. එතනින් පස්සේ චිත්‍රපට ගණනාවකට පසුබිම් ගී ගායනයෙන් සම්බන්ධ වෙනවා වගේම ගුවන්විදුලියේ සරල ගී ගායකයෙක් විදිහට අර්ථපූර්ණ වූ රසපූර්ණ වූ භාවපූර්ණ වූ ගීතාවලියක් එතුමන්ගේ මధుර ස්වරයෙන් අපට දායාද කරන්න එතුමන් සමත් වෙනවා.

ජානදිය ප්‍රේමේ සෞන්දර්යාත්මකම පියමන අඟහරුවාදා සඳදිය දහරත් එක්ක FM 93.5 FM 93.7 ඔබ එකතු වෙලා ඉන්නේ. මම මීළඟට තෝරගත්තේ අපේ රටේ චිත්‍රපට පසුබිම් ගායිකාවක් විදිහට කිරුළු පළන් ප්‍රවීණම ශිල්පිනියකගේ බොහොම ආදරණීය ගීතාවලියක්. ඇය නමින් ඇන්ජලින් ගුණතිලක. 1939 දෙසැම්බර් 23 වෙනිදා උපත ලබන ඇය 2019 මාර්තු 29 වෙනිදා අපි අතරින් සමු ගන්නවා. ඒ අතර වසර 79 ක කාලය තුල ඇය අපේ රටේ සිංහල ගීතය වෙනුවෙන් ගීත 5000කට ආසන්න සංඛ්‍යාවකට ඇගේ මියුරු හඬ මුසු කරලා තියෙනවා. ඒ අතරින් බොහොම රසවත් සහ ඔබේ මතකයේ රැඳුණු ගීතාවලියක් නැත්නම් මුවක මිමිනෙන ගීතාවලියක් මම ඇන්ජලින් ගුණතිලක නමින් මේ තෝරගෙන ඉන්නේ. අවුරුදු 8 තමයි ඇන්ජලින් ගුණතිලක මහත්මිය රේඩියෝ සිලෝන් ආධුනික වැඩසටහනකට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ වයස අවුරුදු 13 දී අපේ රටේ ප්‍රවීණ ගීපද රචකයෙකු කුණු කරුණාරත්න අබේසේකර මහත්මයා එකල රේඩියෝ සිලෝන්හි නිෂ්පාදනය කරපු මෙහෙයවපු ළමා පිටියේ වැඩසටහන් සම්බන්ධ වෙලා ගීත ගායනා කරන්නයිට වරම් ලැබෙනවා. ඒ ගමන් මඟ තුල ඇගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව ලැබෙන්නේ 1958 අවුරුද්දේදී. ඒ තමයි සොහයුරෝ චිත්‍රපටයේට ඇයට පසුබිම් ගායිකාවක් විදිහට ගීත ගායනා කරන්න අවස්ථාව ලැබීම. ඒ ලැබුණු අවස්ථාවත් එක්ක ඇය අපේ රටේ සිංහල චිත්‍රපට ගීත වංශාවලිය තුල නොමැකෙන සටහනක් තියන්න ඇය සමත් වෙනවා. සිංහල ගීත වංශාවලියේ රෙදී සියනුව විදිහට සලකන ඇන්ජලින් ගුණතිලක ස්වරයට අඟහරුවාදා සඳදිය දහරේ ඉඳ වෙන්නේ වෙලාවට.

අද ගරුවද සඳතිය දහරෙන් අපි ඇංචලින් ගුණතිලක ස්වරයෙන් ගෑනම ගේද සමුච්චය රසවිඳින අතරතුර අප අනුග්‍රහයකතු කරන අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් මතක් කරන්න ඕන. අප අනුග්‍රහයකතු කරන අපිත් එක්ක අත්වැල් බැඳගෙන එන්නවා එන්නෙල්ලි. මේ වසර තුළදී ගෙවීගේ මාස 7ක කාලය තුළ ධනනිධානය ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක්, ලක්ෂ 20 ත්‍යාගලාභින් 35 දෙනෙක්, දෙලක්ෂ ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන්ගත් සන්දේ බෝනස් තුළින් ගෙවීගේ මාස 5ක කාලය තුළදී දසදහස ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කරන්නට ධනනිධානයේ ලොතරැය පතට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ජාතික මහදන සම්පත ධනනිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ජීවිතයේ සිහිනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම අපට අනුග්‍රහයකට කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ අංක 1 දෝමා වීකුණ යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින්. දැන් දෝමා කළු ඇටි වත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය දහර්තාවන් ගෙන් ලබා ගැනීම පහසුකමත් ඔන්න සපයලා තියෙනවා. නොම්බර 31 එල් හේන පාර මහරගම 01176795 තමයි දුරකථන අංකයේ වැඩි විස්තර සඳහා. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් සෙනෙහසින් සිහිපත් කරනවා. එහෙනම් ආදරණීය රසවතුනි, අපි නැවතත් ඇන්ජලින් ගුණතිලක ස්වරය ළඟ මත්මතක අමතක කරගන්නවා.

ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර බිඳමින් නොබී මත්මතක අවදි කරන මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ලක්කඩ සඳුදිය දහරේ අවසන් දිගහැරුමු ළඟ තමයි අපි මේ නවතින්නේ. තෝරගත්තේ බොබහෝසයෙන් ආදරය කරන ඔහුගේ නමින් ගැම් ගේද සමුච්චයක්. ඔහු නමින් තුසේ පෙරේරා ලීනරාලලාගේ මර්වින් ඇලෝසියස් පෙරේරා, එමනත්තම් මර්වින් පෙරේරා. 1940 සැප්තැම්බර් 21 මෙලොව එළිය දකින මර්වින් පෙරේරා මහත්මයා 2008 දෙසැම්බර් 7 සිය ජීවන සැරිය නිමා කරනවා. එතුමන් ජීවත්වූ කෙටි කාලය තුළ සංගීතඥයෙක් විදිහටත් ගායන ශිල්පියෙක් විදිහටත් ශ්‍රී ලාංකේය ගීත කලාව වෙනුවෙන් කරන්නේ අනවිභවනීය මෙහෙවරක්. සංගීතයේ සෑම හැඩතලයක් තුළම තමන්ගේ ගායන ප්‍රතිභාව විශ්ඳ කළ මර්වින් පෙරේරා මහත්මයා විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය පොප් සංගීත ශ්‍රේෂ්ඨය තුළ වඩාත් ජනප්‍රිය චරිතයක් බවට හඳුනා ගන්න පුළුවන්. එතුමන්ගේ ගීතාවලියත් ප්‍රේමයේ වැහෙන විරහව වැහෙන ගීතවලින් පෝෂිතයි. අද එතුමන් ගායනා කළ ගීත සමුච්චයක් තමයි ලක්කඳ අඟහරුවාදා සමදී දහරේ අවසන් දිගහැරුම විදිහට මේ

නම් ආදරණීය සහෘද රසවතුනි, අදත් ප්‍රවීණයන් හය දෙනෙකුගේ මధుර ස්වරයෙන් රස ගැන්වුණු අගහරු අදාළක් හඳ සඳදිය දහරහමාර කරමින් නුබලගින් නැගෙන්න යන මට අවසරයි. අපි තවත් සතියකින් මුණ ගැහෙමු. මම දසුන් වසන්තේ ප්‍රාර්ථනා කරන ඔබට ප්‍රේමණීය රාත්‍රියක්.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව. ලක්හඬ බුද්ධ රශ්මිලා.

0: ඉසිලි පුර පසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ රශ්මිය මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: දායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා.
2: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි අවතම රේඩියෝ රියැලිටිය

0: එක්වනදා සිට සඳුදා බදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඳ Golden Voice. කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max
3: Lakkana Sitanimana Budupana Sitanimana Budupana
4: Satyantaye Ratri Sumadhura Dharma Deshanaya Senasurata Ratri Naveta
5: Minisat Kamagana Bana Padayen Mohaya Turalan
4: Sasara Maka Pinpurana Opa සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: බලවරත්‍රි 10යි අද සදිය විචාති කළුතරයි මණ්ඩලයෙන් බෙලදී ගත් උතරයි පත්වල නිල ප්‍රතිපල සටහන් කරන්න අප සූදානම් වන්නේ ඔබ අද දවසේදී චාති කළුතරයි මණ්ඩලයෙන් බෙලදී ගත් මහජන සම්පත අද සම්පත NLB ජය මෙගා පව ධනරි දහන හඳහන NLB ගොවිසත සහ NLB සුබ දවසක් කියන උතරයි පත් ගන්න අතට අප සූදානම් අද දවසේදී චාති කළුතරයි මණ්ඩලයේ දිනුම් මදින් ලද්දරතයි පත්වල නිල ප්‍රතිපල මේ විදිහට සටහන් කරන්නට ප්‍රාර්ථනා කරන ඔබට චක්‍රාහි වාසනාවන්ත සුබ රාත්‍රියක්.
1: අයිබන්ඩු මෙහෙම කෙනෙක්ටම ඔබ දන්නවා හැමදාමත් ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාමත් ඔබට සුබ පණිවිඩ විතරමයි ගේන්නේ. ඒ විදිහට ලොතරැයිපත් 8කින් අද දවසේදීත් ඔබට ජයග්‍රහණය ගෙනෙන්නට අප සූදානම්. මේ NLB ජාතික ජයවරණය. ඔබ දන්නවා මම පෙර කී විදිහටම අපි සුබ පණිවිඩ විතරමයි ඔබට හැමදාමත් ගෙනෙන්නේ. ඊයේ දවසේදී අපිට පුළුවන් වුණා 2026 වර්ෂයේ ධන නිධානයේ ලොතරැයියෙන් තුන්වන සුපිරි ත්‍යාගලාභය බිහි කිරීමට. මේ වසර තුල මේ වෙනකොට ජාතික ලොතරැයි මණ්ඩලය අපි සුපිරි ත්‍යාගලාභින් 34 දෙනෙක් බිහි කරලා තියෙනවා කියලා කියන්නේ බොහොම ආඩම්බර. සුබ පණිවිඩ වාසනාවන්ත පණිවිඩ තවමත් ඉවර නෑ. ලොතරැයි අලුවිජාලයේ අඩු ආදායම් ලාභී පවුල්වල එක ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ජනාධිපති ආරම්භල මගින් මාසිකව ශිෂ්‍යාධාර මුදලක් ලබා දීමේ නව වැඩසටහනක් දියත් කොට ඇති අතර එහි සමාරම්භක උත්සවය පසුගිය 23 දින උතුරුමැද පළාත කේන්ද්‍ර කරගෙන උත්සවකාරයන් සිදු වුණා. මෙම උදාර කර්තව්‍ය ශක්තිමත් කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලයේ මූල්‍ය දායකත්වය ලබා දී ඇති බව තාම සතුටින් අපි දන්වා සිටිනවා. මෙම සමාරම්භක උත්සව අවස්ථාවේදී ජාතික ලොතරැයි මණ්ඩලය අරමුදල් හරහා සිදු කරන කාර්යභාරය සම්බන්ධ වාසනාවෙන් ඔබට යන ජාතික ලොතරැයි මණ්ඩලයේ සමාජ මෙහෙවර නමින් මුද්‍රිත පළමු ග්‍රන්ථය එළිදක්වමින් ගරු කථානායකතුමා හා සම්භාවනීය ආරාධිතන් වෙත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා විසින් පිළිගන්වන අවස්ථාවයි මේ. මෙම අවස්ථාවට සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා ඇතුළු සහකාර සාමාන්‍ය අධිකාරවරු හා ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය. අපි අද හඳුනාගන්නමු අධීක්ෂණ මණ්ඩලය. ඊට පෙර ආතුව අද අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙනවා පරිගණක නිලධාරී ඉරේෂා අමන්ති මහත්මිය. අධීක්ෂණ මණ්ඩලයෙන් අපිත් එක්ක අද සම්බන්ධ වෙනවා මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අංජන ලියනගේ මහත්මයා, ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානක පුෂ්පකුමාර මහත්මයා, වගේම ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී WMD ප්‍රනාන්දු මහත්මිය අපිත් එක්ක අද අධීක්ෂණ මණ්ඩලයෙන් සම්බන්ධ වෙනවා. එහෙනම් අපි ආරම්භ කරමු අද දිනුම් මැදීම. මේ ප්‍රථමයෙන්ම NLB ජය ලොතරැයිය. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය ලොතරැය අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ 558 වන දිනුම් වාරය. එහෙනම් සූදානම් කරගන්න ඔබේ NLB ජය ලොතරැය. NLB ජය අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය O ජයග්‍රහී අංක 2632. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLB ජය 2026 වර්ෂයට රුපියල් 105,000 ත්‍යාගලාභීන් 314ක්, වගේම රුපියල් 50,000 ත්‍යාගලාභීන් 7939ක් අපි රටට බෙහි කරලා තියෙනවා. ප්‍රොමිස්තුති. අද දවසේදී අපි රුපියල් 105,000 ත්‍යාගලාභීන් බිහි කරලා තිබෙනවා. අලෙවි නියෝජිතවරයා තමයි මීරිගම MAW මල්ලවාරච්චි. ඒ වගේම තමයි රුපියල් 50,000 ජයග්‍රාහකයන් 36 දෙනෙකුත් අපි අද බිහි කරලා තිබෙනවා. ඒ අනුව මුළු ජයග්‍රාහකයන් 78,528 දෙනෙක් අතරේ අපි බෙදා දුන් සමස්ත ත්‍යාග මුදල රුපියල් 66,20,720. අපි සූදානම් වෙන්නේ නම් තව තවත් තෑගි වැඩි වුණු නියත ධනයෝග හඳහන 1599 වන දිනුම් මැදීම දියත් කරන්නට. අපි බලමු හඳහන ලොතරැයියේ අද වාසනාවන්ත ලග්න සංකේතය යන්ත්‍රයේ තෝරා දෙන්න අපට කුමන ලග්න සංකේතද යන්න. අද මුලින්ම ලග්න සංකේත අපට යන්ත්‍රයේ තෝරා දෙනවා වෘෂභ ලග්නය. අප දැන් සූදානම් වෙන්නේ ජයග්‍රාහී අංක කවරද යන්න සොයන්න. සඳහන ජයග්‍රාහී පළවන අංකය අපට යන්ත්‍රය ලබා දෙනවා අංක 61. අප දැන් සූදානම් වෙන්නේ දෙවන ජයග්‍රහයේ අංකය. බලන්න යන්ත්‍රය අපට තෝරා දෙනවා දෙවන ජයග්‍රහයේ අංකය අංක 16. ඔබට තව තවත් තෑගි වැඩි කරන තුන්වන ජයග්‍රහයේ අංකය යන්ත්‍රය අපට තෝරා දෙනවා අංක 62. සිව්වන ජයග්‍රහයේ අංකය අපි බලන් සූදානම්. යන්ත්‍රය අපට තෝරා දෙනවා බලන්න ඔබේ ලොතරැයි තිබෙනවාද කියලා සිවුවන ජයග්‍රහණ අංකය අංක 44. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වර්ෂයට සුපිරිතයාග 11,10,000 ප්‍රථම තෑග ලැබෙන 163 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. මොන ස්තුතියි. අපි බලමු අද ජයග්‍රහණයේ තොරතුරු කොහොමද කියලා. අද හඳහන ලොතරැයියෙන් අපි රුපියල් 110,000 ප්‍රථම තෑග ලැබෙක් බිහි කළා තිබෙනවා. අලෙවිනු යුතිතවරයා කලවාන KGOB ජයසේකර. ඒ වගේම තමයි අපි මේ විදිහට ජයග්‍රාහකයන් 137,012 දෙනෙක් අතරේ රුපියල් 93,48,600ක් අපි බෙදා දෙලා තිබෙනවා. හදාන ලොතරැයියේ මීළඟ සුපිරි තෑගය රුපියල් 31,78,819.60. අපි සූදානම් වෙන්නේ සත් දිනම ජය නියත ගොවිසෙත 4532 දිනුම් මැදීම ඔබ වෙනුවෙන් ගෙන එන්නට. එහෙනම් සූදානම් කරගන්න ඔබගේ ගොවිසෙත ලොතරැයිය. සත් දිනම ජය නියත ගොවිසෙත ලොතරැයියේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තෝරාගන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. අපි බලමු වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද දවසේ යන්ත්‍රය අපට තෝරාගෙන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F. අපි දැන් බලමු වාසනාවන්ත ජයග්‍රාහී අංක යන්ත්‍රය අපට තෝරාගන්නේ කොහොමද කියලා. සත් දිනම ජය නියත ගොවිසෙත ලොතරැයියේ අද දවසේ පළවන ජයග්‍රාහී අංකය අංක 50. අපි දැන් සූදානම් වෙන්නේ ගොවිසෙත ලොතරැයියේ අද දවසේ දෙවන ජයග්‍රාහී අංකය තෝරන්නට. යන්ත්‍රය අපට තෝරා දෙනවා අංක 59. අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය F. පළවන ජයග්‍රාහී අංකය අංක 50. දෙවන ජයග්‍රාහී අංකය අංක 59. දැන් දෙවන ජයග්‍රාහී අංකය අංක 67. ඔබව සුපිරි ත්‍යාගලාභියෙකු බවට පත් කරන සිව්වන ජයග්‍රාහී අංකය තෝරන්න අපි දැන් සූදානම් ඉන්නේ. යන්ත්‍රය අපට තෝරා දෙනවා සිව්වන ජයග්‍රාහී අංකය අංක 43. කෘෂිකර්මාන්තයේ නගා සිටවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියේ 2026 වර්ෂයට සුපිරි ත්‍යාග දෙකක් රුපියල් 120,000 ප්‍රථම ත්‍යාග ලාභීන් 70 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. මොනිසුති අපි බලමු ගොවිසෙත ලොතරැයියේ අද ජයග්‍රහණයේ තතු. හොඳයි ගොවිසෙත ලොතරැයියෙන් අපි අද රුපියල් 120,000 ප්‍රථම ත්‍යාග ලාභීක් බිහි කළා තිබෙනවා. අලෙවි නියෝජිතවරයා මාවර මණ්ඩිය KGR පෙරේරා. ඒ වගේම තමයි රුපියල් 250,000 ත්‍යාග හතරක් අපි බිහි කළා තිබෙනවා. ජයග්‍රහකයන් බිහි කළා තිබෙනවා දෙයන්දර ලියනගේ ශාන්ති. ඒ වගේම චංකානේ ටී සකීජන්, AD බද්දවිතාන බෙන්තොට, LD සුරජ්, ප්‍රියශාන්ත පිළියන්දල කියන අලෙවි නියෝජිතවරුන් තමයි ටිකට් පත් අලෙවි කරලා තිබෙන්නේ. ඒ අනුව සමස්ත ජයග්‍රාහකයන් 126,653 දෙනෙක් අතරේ අපි රුපියල් 1,06,60,360 මුදලක් බෙදා දී තිබෙනවා. ගොවිසෙත මීළඟ සුපිරි ත්‍යාගයේ රුපියල් 7,98,55,63,756. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ඔබ ගන්නම ඕන තෑගි වැඩවුණ ලොතරැයියෙන් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ රුපියල් 105,000 තෑගි වගේම රුපියල් 50,000 තෑගි වගේම ප්‍රවර්ධන තෑගි අංක ගලපාගෙන රුපියල් 25,000 තෑගි රසක් මදි නොකියන දිනපතාම ඔබට දිනා ගන්න දැන් පුළුවන්. එහෙනම් දවස සුබයි, සිහින දිනයි, ඔබ ගන්නම ඕන ටිකට් එකක් සුබ දවසක්. මේ දිනුම් මාරය 406. එනක ඔබ සූදානම් කරගන්න ඔබගේ සුබ දවසක් ලොතරැයිය. අපි සූදානම් වෙන්නේ වාසනාවන්ත සුබ ලග්නය ප්‍රථමයෙන්ම තෝරා ගන්න. සිංහ, වාසනාවන්ත සුබ ලග්නය සිංහ. අප දැන් සූදානම් වෙන්නේ සුබ දවසක් ලොතරැයියේ පළවෙනි ජයග්‍රහී සුබ අංකය තෝරා ගන්නට. යන්ත්‍රය අපට තෝරා දෙනවා පළවන අංකය අංක 65, දෙවන වාසනාවන්ත අංකය අංක 21, තුන්වන ජයග්‍රහී අංකය අංක 33. ඔබට රුපියල් 25,000 ත්‍යාග දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන අංකය අපි දැන් තෝරා ගන්නවා සුබ දවසක් විතරයේ 9,043. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියේ 2026 වර්ෂයේ රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයන් 290 දෙනෙක් අපි බිහි කළා තිබෙනවා. බොහොම ස්තුතියි. අපි බලමු අද ජයග්‍රහණයේ තතු. දවසේ සුබ දවසක් ලොතරැයෙන් අපි රුපියල් ලක්ෂ 5 බැගින් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදිය බැගින් ජයග්‍රහකයන් 4 දෙනෙක් බිහි කරලා තිබෙනවා. ටිකට් අලෙවි කරලා තිබෙනවා. කිරින්ද ප්‍රසාද් ප්‍රියදර්ශන, TF ඩේන් කොටිකාවත්. ඒ වගේම කෑගල්ල නීල් ජයසිංහ වගේම ගාල්ල අමිල දියුණුගේ කියන අලෙවි නියෝජිතවරු. ඒ වගේම තමයි අපි රුපියල් 50,000 ජයග්‍රහකයන් 10 දෙනෙක් අද බිහි කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රවර්ධන අංකයේ ගැළපීමෙන් රුපියල් 25,000 ජයග්‍රහකයන් 42 දෙනෙක් අපි බිහි කරලා තිබෙනවා. ඒ අනුව සමස්ත ජයග්‍රහකයන් 111,139 දෙනෙක් අතරේ රුපියල් 1,10,11,200ක මුදලක් අපි අද දවසේදී ඔබ වෙනුවෙන් බෙදා දී තිබෙනවා. මේලඟට තවත් වාසි වැඩි, තෑගි වැඩි, තවත් ලොතරැයිපත් 4කින් ඔබට ජය ගෙනෙන්නට අචලා සමගින් විජේ සූදානම්.
2: ජයග්‍රහණය හිමිවෙන්නම ඔබ ඒ ගැන සිහින දකින්න පටන් ගන්න මොහොතේ සිට මිට පෙර ඔබව ජයග්‍රහණය කළයි නෙල්බි. අපි ₹47,00,000 ₹23,00,000 දැවැන්ත සුපිරිතෑගි දෙකක් ඔබටම ලබා දෙමින් යළිත් සූදානම් ඔබට ₹30,00,000 වඩා වැඩි මෙගා සුපිරිතෑගයක් දිනා දෙන්න ඔබේ හීන සැබෑ කරමින් මෙගා පව වසනවන්ත 2638 වන අද දිනුම් වාරය. එක ලොතරැයියයි සුපිරිතෑගි 3යි දැන් ග්‍රෑන්ඩ් සුපිරිතෑගේ ලෙස ඔබට පුළුවන් මේ දකින සුපිරි මෝටර් රථය ඔබේම කරගන්න. හරි එහෙනම් අපි යමු දිනුම් ඇතීමට. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. M ඉංග්‍රීසි අක්ෂරයයි අද ඔබට වාසනාව ගෙනාවේ. අපි තෝරගමු දැන් සුපිරි අංකය. මෙන්න යන්ත්‍රය තෝරා දෙන සුපිරි අංකය අංක 2. ජයග්‍රහී අංක 4 ඔබට තෝරා දෙන්න. මේ අංශය ඇසුරෙන් අපි සූදානම්. අංක 57 පළමු ජයග්‍රහී අංකය. අංක 78 දෙවන ඔබට වාසනාව ගෙනාවේ. තුන්වන වාසනාවන්ත අංකය බලමු අපි. අංක 69 අද තීරණාත්මක අවසාන අංකය. අංක 49 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මෙගා පවලතරයියෙන් මේ වසරට සුපිරිත්‍යාගලාභීන් 5 දෙනෙක් ₹120,000 ප්‍රථම ත්‍යාගලාභීන් 63 දෙනෙක් බිහි කළ අවසාන ස්තුති. බලමු එහෙනම් අද වාසනාව ගැන. ₹120,000 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළේ නිවිතගල අලෙවි නියෝජිත WAE චන්ද්‍රනායක. ₹2,00,000 බැගින් අද වසනාවන්තයින් 4 දෙනෙක් දිනාගත්තා. ඒ ලොතරැයිපත අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් JG වසන්ත කොළඹ කොටුව, KM ලියනගේ හිඟුරක්ගොඩ, S ගම්මගෙදර පල්ලිපොළ සහ දමිත් මෝහන උඩවලව. සමස්ත ජයග්‍රාහකයින් අද 126,442 දෙනෙක් අතර ₹1,01,23,000 680ක මුදලක් බෙදා දුන්නා අපි. නිසැකවම දිනනාතේ දැවැන්ත සුපිරිතෑගි ඔබට ලබා දෙමින් ඔබේ හදවතේ විශ්වාසය යළි යළිත් තහවුරු කරන මෙගා පව. හෙටු මෙගා සුපිරිතෑගය ₹30,33,20,838ක්, හෙට පව සුපිරිතෑගය ₹1,00,000ක්, හෙට ග්‍රෑන්ඩ් සුපිරිතෑගය සුපිරි මෝටර් රථයක්. ඒත් සුපිරිත්‍යාගයක් දිනාගත් ජාතිය මහදන සම්පත දන්නේදානේ අදත් සුපිරිත්‍යාගයක් දිනාගමු නේද? වසනාවන්ත 2320 වන දිනුම් වාරයයි අපි ආරම්භ කරන්නේ. ₹8,00,000 සුපිරිත්‍යාගයක් තියෙන දිනා ගන්න මුලින්ම අපි ගලප ගමු යන්ත්‍රය තෝරා දෙන්න ඉංග්‍රීසි අක්ෂරය. X ඉංග්‍රීසි අක්ෂරය ඔබට වාසනාව ගෙනාවේ. අපි බලමු මේ යන්ත්‍රය තෝරා දෙන්න වසනාවන්ත අංක 4 මොනවද කියලා දැන්. අංක 26 පළමු ජයග්‍රහී අංකය. අංක 68 දෙවන ඔබට වාසනාව ගෙනාවේ. අංක 61 තුන්වන ජයග්‍රහී අංකය. අංක 72 සිව්වන ජයග්‍රහී අංකය. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන දන්නේදා නිරතරයෙන් මේ වසරට සුපිරිත්‍යාගලාභීන් 3 දෙනෙක්, ₹120,000 ප්‍රථම ත්‍යාගලාභීන් 36 දෙනෙක්, දෙලක්ෂපතියන් 525 දෙනෙක් ඔබ අතරට එකතු කළ අවසන් බොහොම ස්තුතියි. මේ කියන්නේ අද වාසනාව ගැන. ₹2,00,000 බැගින් 2 දෙනෙක් දිනාගත්තා. එළතරේපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් ඉන්ද්‍රාණි රණසිංහ ඉංගිරිය, කේ තුෂාරි ලක්මාලි කෙරවල පිටිය. අද දන්නේදානිය දිනුම් වාරෙන් අපි රට පුරාම වසනාවන්තයින් 92,974 දෙනෙක් අතර ₹55,71,480ක මුදලක් බෙදා දුන්නා. 2025 වසරේ සිට මේ දක්වා ₹13,00,000, ₹12,00,000, ₹9,00,000, ₹8,00,000 දැවැන්ත සුපිරිතෑගි ඔබට ලබා දුන් ඔබේ ලොතරැයිය දන නිධානය. හෙට දන නිධානය සුපිරිත්‍යාගය ₹8,03,15,641,76ක්. දර්ශක ගණනාවක් එක වගේ හැම දාමත් ඔබව දිනවන ඔබ දෙපාරක් නොහිත බෑ කරන පුංචි රුපියල් 40ට හැම දාමත් ඉහළම වටිනාකමක් දෙන කවදත් ලොතරැල්ලව රජ කිරුළු මහජන සම්පත අද වසන අවන්ත 6290 වන දිනුම් වාරය. රුපියල් කෝටි 3කට වඩා වැඩි සුපෘත්‍යාගයක් තියෙනවා අද ඔබට දිනාගන්න. අපි යමු දිනුම් ඇදීමට. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහි අංක 6 අපි තෝරන්න. මහජන සම්පත අද ඉංග්‍රීසි අක්ෂරයේ U ජයග්‍රාහි අංක 7722236. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත ලතරැයියන් මේ වසරට සුපෘත්‍යාග ලැබින් 13 දෙනෙක්, ප්‍රථම ත්‍යාග ලැබින් 262 දෙනෙක්, ලක්ෂපතියන් 4752 දෙනෙක් බිහි කරා. සූති බලමු මහජන සම්පත අද වාසනාව ගැන. ජයංග පහක් මුල සිට අගටත් අග සිට මුලටත් නිවැරදිව ගලපගෙන රුපියල් ලක්ෂය බැගින් 22 දෙනෙක් දිනාගත්තා. එළතරපත අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් ප්‍රියංගිකා ලක්මාලි මාතලේ, සන්ධ්‍යා වීරසිංහ මාතලේ, WAK සිරියාවති රත්මලාන, T උල්හගදාස් කල්ලඩි, නිමල් කුමාර් කොළඹපුර, හලපි නන්දසේන මොරගහේන, නිලංජනී ඩයස් හපුගල, AA අමරදාස කොහිලේ ගෙදර, TAP ජයතිලක වැල්ලම, ත්‍රිශිලා ප්‍රනාන්දු පාලවිය, HG ප්‍රියන්ත ඇඹිලිපිටිය, P ත්‍යාගරාජා පෙරිය පෝරතිව්, P ප්‍රදීපන් මඩකලපුව, DM ජයවීර ආණ්ඩියම්බලම, යාපා බණ්ඩාර හරස්කම මාතලේ, වයි යෝගදීපන් මන්නාරම, වසන්ත ජයවීර බැලිගම, DWA දීපා පෑලියගොඩ, DSG ද සිල්වා රුවන්වැල්ල, අමිල දියුණුගේ ගාල්ල, MASD ආලෝක කට්ටම්බේරිය සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වසනාවන්තතර පතක් ඔබට අලෙවි වුණා. ඒ අනුව අද සමස්ත ජයග්‍රහකින් 270,388 දෙනෙක් අතර රුපියල් 1,93,5,560ක මුදලක් මහජන සම්පතින් බෙදා දුන්නා. අපි හෙට මහජන සම්පත ඔබ දිනන ඔබේ සුපිරිතයාගේ රුපියල් 3,20,09,480ක්. අද විදමට අද මුදල් තැගිය ඔබට දිනා ගන්න පුළුවන්. අද සම්පත ඔබට අද වසනාව ගෙනව දිනුම් වාරය 865 වෙනද වගේමයි. මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරයේ සහ මහජන සම්පත අවසාන අංක 4 ගලපගෙනයි අදත් අද සම්පතින් ඔබ මුදල් තැගි දිනා ගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරයේ U ජයග්‍රහි අංක 2236. රුපියල් 250,000 බැගින් 2 දෙනෙක් දිනාගත්ත අද එළතරේපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් ශාන්ත කුමාර මැදබැද්ද, BKCS කුමාරසිංහ මල්කඩුවාව. වසනවන්තයින් අද 53 දෙනෙක් රුපියල් 50,000 බැගින් දිනාගත්තා. ඒ අනුව අද සම්පතින් වසනවන්තයින් අතර රුපියල් 1,21,32,840ක මුදලක් අපි බෙදා දුන්නා. රටටම වාසනාව ගෙරින NLB ජාතික ජයවරණය අද වාසනාවන්තීන් 969,809 දෙනෙක් අතර රුපියල් 8,47,74,440ක මුදලක් බෙදා දීලායි සමුගන්නේ. එහෙනම් හෙටත් එනවා ඔබට වාසනාව අරගෙන. මතකයි නේද ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: බලබරත්‍ර 10යි විනාඩි 30යි අපි සූදානම් මෙදැන්ට සිට ස්වාධීන රූපවාහිනී සමගාමී විකාශය ඔන්නෑ පොලිටික්ස් වැඩසටහනත් සමගින් සජීවීව සම්බන්ධ වන්නට.
2: සුපුරුදු ලෙස අද අගෝස්තු 25 වනදා අඟහරුවාදා රාත්‍රී 10:30ට ඔබ ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ එක්වන්නේ ඔන්නෑ පොලිටික්ස් වැඩසටහන සමග. මේ දිනවල බහුලව ඇසෙන වචනයක් තමයි එල්නිනෝ. ඉතින් එල්නිනෝ ගැන කතා බහ කරන්නට අප තීරණය කළා. විශේෂයෙන් වියලි කාලගුණ තත්ත්වයක් කිව්වහම පානීය ජලය තමයි වැදගත්ම දේ. ඉතින් පානීය ජලය සම්බන්ධයෙන් බාර ප්‍රධානම කෙනෙක් අප අද කැදවා ගත්තා වැඩසටහනට. ඒ තමයි නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා. අයබෝන් කියලා ඔබතුමාට පිළිගන්න වැඩසටහනට අයබෝන්. අපේ මාතෘකාව මතක් කරොත් එල්නිනෝ තත්ත්වයේ හමුවේ ආණ්ඩුවේ සූදානම තමයි අදවසේ මාතෘකාව. ඊට ප්‍රථම විශේෂයෙන් තවත් ප්‍රවෘත්තියක් නිර්මාණය වෙලා තිබෙනවා ඔබතුමා සම්බන්ධව, ඔබතුමාගේ විෂයක් සම්බන්ධව, විශේෂයෙන් කැලණිගඟ ආශ්‍රිතව රසායනික ද්‍රව්‍යයක් මුසුවීමේ කාරණාවක් නිසා දැන් කොමත තත්ත්වයට පත් වෙලා තියෙනවා. කෙසේතත් මේ සම්බන්ධයෙන් නිරධාරීන් විවිධ පැහැදිලි කිරීම් කර, නමුත් වැඩසටහන බොහෝ දිනක් ඉක්වසින ඔබ විශේෂ බාර අමාත්‍යවරයා ඔබෙන් වචනයක් බලාපොරොත්තු වෙන්නේ. කොහොමද දැන් මේ තත්ත්වය පහව ගිහින්ද, දැන් ජලය සෞඛ්‍ය ආරක්ෂිතද?
3: අතර මේ ජනතාවට ජලය සපයන මේ අඹතලේ පිරිපහදු මධ්‍යස්ථානට මේ රසායනික ද්‍රව්‍ය පැමිණෙන්නේ. අතරම අපිට රෑ 12ට විතර තමයි මේ පණිවිඩය හම්බ වුනේ. කැලණිගඟ ආශ්‍රිතව කැලණිගඟේ වතුරට මුසු වෙන්න තර්ජනයක් තියෙනවා කියලා යම් රසායනික ද්‍රව්‍ය ප්‍රමාණකී ආශ්‍රිත තැනකට වැටිලා හෝ හලලා හෝ මොකද සිද්ධියක්.
2: ඒ මුසුවීමේ අවදානමක්
3: තියෙනවා. ඒ අවදානම අපිට අතරම ආපදා කළමනා කරන මධ්‍යස්ථානට වාර්තා වෙලා තිබුණා. ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ තමයි ජල සම්පාදන මණ්ඩලයට දැනුම් දීමක් කරේ. ඒ ගමනම අපි ඉක්මනින්ම අපි දුරකථන ඔස්සේ සම්බන්ධ වෙලා රෑ 12 වෙනකොටත් අපි අඹතලේ පිරිපාදු කඩේ අඹතලේට කැලණිගඟෙන් වතුර ගන්න එක නැවැත්තුවා.
2: පම්ප කිරීම
3: නවත්තලා අපි ඊට පස්සේ බැලුවා මේ මොකද්ද ජලයේ තත්ත්වය එන්නේ, මොහොම වෙලා තියෙනවද, මොකද්ද කරන්න කියලා. ඒ ක්‍රියාමාර්ගයත් එක්ක මේ වෙනකොට කිසිම ප්‍රශ්නයක් නෑ. අඹතලේට ගන්න අපි ජනතාවට පවුල් වලට දෙන වතුර වලට මේක මොහොමලා නෑ. ඒකන කිසිම ප්‍රශ්නයක් නෑ.
2: බියගමටත්
3: මේ තත්ත්වය. ඔව්, බියගම කියන්නේ මේ බියගම සහ දෙකටම වතුර ගන්න කැලණිගඟෙන්. ඒතකොට ඒ දෙකටම මේ රසායනික ද්‍රව්‍ය මුහු වෙච්ච ජලය ගන්න කියලා අවධානමක් තිබුණා. නමුත් අපි හරියටම මේ පරීක්ෂා කරලා තහවුරු කරගන්නකම් ඒ ජල පිරිපාද මධ්‍යස්ථාන දෙකේ කටයුතු තාවකාලිකව නවත්තලා පරීක්ෂණ කටයුතු කරලා තහවුරු කරගත්ත පස්සේ තමයි නැවත ආරම්භ කරේ. ඒ නිසා මේකේ තර්ජනයක් නෙමෙයි, මුහු වුණෙත් නෑ. දැන් මේ වුණාට අපි ලබා දෙන ජලයට එහෙම තර්ජනයක් කිසිම ප්‍රශ්නයක් නෑ.
2: මුසුවීමක් නෑ. දැන් ජල සම්පාදනය පැය කිහිපයකට නතර වුණා. අද උදෑසන කාලේ ප්‍රදේශවාසීන්ට
3: උවැතරින් දැන් මේක දැන් රෑ 12ට විතර අපිට දැනගන්න හම්බ වුණේ. ඒ ගමන් අපි පිරිපාදු මධ්‍යස්ථාන වල කටයුතු නැවැත්තුවා. අපිට තිබුණු තර්ජනය තමයි, අපිට තිබුණු අභියෝගය තමයි, අපි දන්න උදේ පාන්දර වැඩවලට යනවා, ළමයි විභාගවලට යනවා, මේ වගේ ගොඩක් අභියෝගය තියෙන උදේ. ඒ නිසා අපි කරේ
2: ගොඩ දෙනෙක් බලන්නත් ඇතේ.
3: ඔව්, මම දැක්ක ඇතරම පහසුතාවයට පත් වෙලා තියෙන පවුල් සැලකිය සංඛ්‍යාවක්.
2: නමුත් ආරක්ෂාවතක
3: අපිට සියලු දෙනාටම මේක දැඩි අවධානමක්. ඒ අවධානම පහව යන තක් තමයි අපි ක්‍රියාමක් ගත්තේ. අපි කරේ 12 ඉඳලා පාන්දර පැය කිහිපයක් යනකම් වතුර නිකුත් කිරීම නතර කරා. ඒ කියන්නේ අපි පිරිපහදු කළ මේ හදිසි තත්ත්වය එනකොට අපි පිරිපහදු කළ තිබුණු ජල ප්‍රමාණය අපි තියාගෙන අපි ඒක උදේ පාන්දර ගෙවල් වලට දෙන්න තමයි තියාගත්තේ. ඒ නිසා රෑ 12 ඉඳලා පාන්දර 3:30 වතුර නිකුත් කරන්නේ නැහැ. අතරම වතුර නිකුත් කරන්නේ නැතුව ආයේ පාන්දර 3:30-4 ඉඳලා තමයි වතුර දුන්නේ. ඒතකොට උදේ ගෙදර කටයුතු වලට පාවිච්චි කරන්න පුළුවන් හින්දා.
2: නමුත් දැනුවත් කරේ නැහැ කියලා සමහරව
3: රෑ 12ට අපි මොන මාන්ති වලත් අපිට හදිසි බ්‍රේකින් නිවුස් එකක්වත් දාන්න බෑ. Facebook එකේ දැම්මත් මේක කීප දෙනාට යන්නේ උදේ නිවුස් වල තමයි.
2: ප්‍රවෘත්ති ජනකතා වෙන්නත් පුළුවන්
3: නිසා එතන අපිට මේ කටයුත්ත පණිවිඩය ආවහම අපිට මේක තහවුරු කරගෙන අපි බැලුවේ හැකි ඉක්මනින් මේ ජල පිරිපැද මධ්‍යස්ථාන වල කටයුතු පටන් ගන්න. ඒක අපි ආපහු පටන් ගන්න 1ටද 2ටද 3ටද කියලා අපිට නිශ්චිත නැහැ. ඒ නිසා අපිට පණිවිඩයක් නිකුත් කරන්නත් බෑ. නිකුත් කරත් ඒ වෙලාවත් එක්ක පණිවිඩයක් යන්නේ නැහැ අතරම ජනතාවට. ඒ අපි කොහමරි මේ විශේෂම ස්තුතියි දෙන්න ඕන ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ වෝටර් බෝඩ් එකේ නිලධාරීන් සියලු දෙනා විශේෂයෙන්ම මේ කිමිස්ලා වෝටර් බෝඩ් එකේ සියලු දෙනා රැය අතරම සැලකිලිමත් මට්ටමක මෙහෙයුමක් කළා ගංගේ ජලය පරීක්ෂා කළා රසායනගාර පරීක්ෂා
4: කළා මේ රසායනික ද්‍රව්‍ය මුසු ස්ථානයේ නැවත ගංගාවට කියන්නේ ගංගාවට මේ රසායන ද්‍රව්‍ය එකතු වෙයි කියලා එකතු නොවන මට්ටමක්ද තියෙන එකතු නොවනවා
3: කියන එක තමයි පරීක්ෂා කරා පරීක්ෂා කරලා ගඟට මුහු වෙනකට මුහු නොවෙන්න අදාළ කටයුතු කරලා තියෙන්නේ ඊට පස්සේ කොයිකටත් අපි ගංගේ ජලය පරීක්ෂා කරා සහ නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරනවා
4: තවදුරටත්
3: පරීක්ෂා කරන කොහොමටත් අපි පිරිපහදු කරලා පිරිපහදු බන්දය සානෙන් එළියට යන්න ඉස්සෙල්ලා ජලය අඹතලේ තියෙන රසායනගාරයක ඒ රසායනගාරවල පරීක්ෂා කරලා තමයි ගුණාත්මක භාවය තහවුරු කළ තමයි අපි ජනතාවට බෙදා හරින්නේ.
4: මම දැන් තමයි නිකන් දැන් ඔබ වැඩසටහන ආරම්භයේ සඳහන් කරේ ඔබ තමයි ජලය පානීය ජලය බාර කෙනා රටේ ජල සම්පාදන අමාත්‍යවරයා. නිරධාරින් මම දැක්ක ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා අදහස් දක්වලා තිබ්බ දැන් සුරක්ෂිතයි පානය කරන්න පුළුවන් ගැටලුවක් නැහැ කියන එක. ඔබෙන් වචනයක් බලාපොරොත්තු වෙන ඇති ජනතාව විශේෂයෙන්
3: ඔබ අතර මේක අවධානම එන්න තිබුණේ අපිට මේ ගැලණියකට මුහු වෙලා අපිට ඒ ජල පිරිපහදුව නවත්ත ගන්න බැරි වුණා නම් ජල පිරිපහදුවට කිසිසේත්ම ජලය මුසුන්නේ සහ ඊට පස්සේ අපි ආරම්භ කර 5:00 විතර තමයි ජල පිරිපහදුව වල කටයුතු අපිට ආරම්භ කරන්න සිද්ධ වුණේ මේක තහවුරු කරාට පස්සේ ඊට පස්සේ කිසිම අවධානමක් නැහැ මේ පිරිසිදු කරන ජලයට මේක එකතු වෙන්න දැනට කිසිදු ආකාරයක තර්ජනයක් අවධානමක් කිසිදු ලෙසක නැහැ ආරක්ෂිතයි සුරක්ෂිතයි කිසිදු බියවීමකින් පැකිලීමකින් තොරව ජලය පාවිච්චි කරන්න පුළුවන් බස්නාහිර ප්‍රාන්තයේ ජනතාවට.
4: දැන් මේ ජලයේ තත්ත්වය ගැන නිරන්තරයෙන් පරීක්ෂා කිරීම සිදුවනවාද විශේෂයෙන් මේ බෙදා හැරීම සිදු කරන්න ඉස්සෙල්ලා?
3: ඔව් දැන් ජල සම්පාදන
4: කොහොමද ඒ ක්‍රියාවලිය වෙන්නේ කියලා
3: මම ජල සම්පාදන මණ්ඩලය ගත්තාම ජල පිරිපහදු මධ්‍යස්ථාන හැම එකෙම ජලය පිරිපහදු කරාට පස්සේ SLS ස්ටෑන්ඩඩ් එකක් දීලා තිනවා නිර්ණායකයන් දීලා තිනවා ඒ නිර්ණායකයන්ට අනුකූලද කියලා පරීක්ෂා කරනවා ජල සම්බන්ධ මණ්ඩලයේ රට පුරා තියෙන රසායනගාර 30ක් තියෙනවා රසායනගාර පිළිබඳ විශේෂඥ කිමිස්ලා ඉන්නවා සැලකිලි ප්‍රමාණය ලැබ් ඇසිස්ටන්ට්ස්ලා ඉන්නවා පරීක්ෂකවරු ඉන්නවා ඒ සියලු
4: දෙනා අඛණ්ඩ ක්‍රියාවලිය
3: සිද්ධ අඛණ්ඩ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඒක ජල සම්පාදන මණ්ඩලයේ විදිහටත් ඒ කියන්නේ මේ හෙඩ් ඔෆිස් එකෙන්වත් ඒක මොනිටර් කරනවා ඒක බලනවා

0: ටැංගුල ගැටලුවක් තියෙනවා. ගෙදරට කනෙක්ෂන් එක දුන්නාට පස්සේ ගෙදර ටැංකියක හෝ වෙන තැනක ගබඩා කර ගන්නවා. ඒ ටැංකියේ තියෙන අපද්‍රව්‍ය මොනවා හරි එකතු වෙන්න පුළුවන්. බොහෝ තැන්වල තියෙනවා මේ වෝටර් බෝඩ් එකේ වතුර වලටම ගෙදර ඇතුලේ තියෙන අර ෆිල්ටර් එකක් හයි කරලා. ඒ ෆිල්ටර් එක ඇතුලේ පරීක්ෂණ හොයාගෙන තියෙනවා. ඒ ෆිල්ටර් එක ඇතුලේ බැක්ටීරියා වර්ධනය වෙලා තිබිලා. ඒ නිසා ගෙදර ඇතුලෙන් අපද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. ගෙදර එනකන් ජල සම්පාදන මණ්ඩලයේ ජලයේ ගැටලුවක් නැහැ. නමුත් අපි දන්නවා සමහර තැන්වල සමහර වෙලාවට
1: මඩ එනවා කියන ප්‍රශ්නේ සමහර
0: වෙලාවට
1: අපි ප්‍රවෘත්ති දකිනවා මඩ එන වතුරත් එකයි මේකට හේතුව.
0: ඒක සමහර තැන්වල තියෙනවා මේක තාක්ෂණික ගැටලුවක්. සමහර නල පද්ධතිවල තියෙන ඒ කියන්නේ නල පද්ධති ඔස්සේ පෑය කීපයකට වතුර එන්නේ නැතුව ආපහු වතුර දෙන්න ගත්තාම මේ නල ඇතුලේ තියෙන ඒවා හොදගෙන එනවා
1: පීඩනයත් එක්ක.
0: ඔව් පීඩනයත් එක්ක. සමහර විට මේ නල පුපුරා යාම හෝ නලවල ලීක් වුණා හරි තිබුණොත් ජල කාන්දු තිබුණාත් ඒ කාන්දුවෙන් මඩ හරි තියෙන ඒවා ඇතුළු වෙන්න පුළුවන්. නමුත් ජල සම්පාදන මණ්ඩලය හැම වෙලාවෙම මේ ජල කාන්දු පිළිබඳ මේ පිළිසකර කරනවා. ඒකේ උන් තාක්ෂණික කමිනේ කරන හින්දා තවදුරටත් මේක එකතු නොවෙන්න තමයි උන් කරන්නේ. නමුත් ගැටලු තියෙනවා 100%ක් කොයි දේවත් නිවැරදි නැහැ නේ. තැන්තැන්වල ගැටලු තියෙන්න පුළුවන්. නමුත් පොදුවේ පරීක්ෂා කළා පානි සුරක්ෂිත පානීය ජලය තමයි ජල සම්පාදන මණ්ඩලෙන් ලබා දෙන්නේ.
1: දැන් ලෝකයේ දියුණු වෙනවා, තාක්ෂණයේ දියුණු වෙනවා, තවදුරටත් ප්‍රමිතිය තවදුරටත් තහවුරු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියටත් ගනිමින් සිටිනවා.
0: ඔව්, ඇත්තටම දැන් ජල සම්පාදන මණ්ඩලයේම විතරක් නෙවෙයි ලංකාවේ ගත්තාම ජල සම්පාදන මණ්ඩලයේ සහ වෙනත් මූලාශ්‍ර වලින් පානීය ජලය ගන්නෝනේ. එතකොට මිනිස්සු බොන වතුර මොන මූලාශ්‍රය පාවිච්චි කරත් පානීය ජලයේ ගුණාත්මකභාවය බලන්න තියෙන යාන්ත්‍රණයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේකට මැදිහත්වල තියෙනවා. ජලය අපද්‍රව්‍ය මුහු වෙන එක සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය බලනවා. මේකේ ආයතන ගණනාවක් බලනවා. මේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් අපි වතාවල් කීපයක් එකතු කරලා තීන තොරතුරු බලලා යාන්ත්‍රණය පිළිබඳ අධීක්ෂණය කරා. ඒ ගැටලු ගොඩක් තියෙනවා. බලාපොරොත්තු මේ සම්බන්ධයෙන් මේ යාන්ත්‍රණය අලුත් කළා. කිසිදු කෙනෙකුට සුරක්ෂිත නොවන පානීය ජලය ලැබෙන්නේ නැති වෙන. ඒ කියන්නේ සුරක්ෂිත පානීය ජලය හැමෝටම ලැබෙන්න තහවුරු කරන්න මේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න අපි කල්පනා කරලා තිනවා. ජල සම්පාදන මණ්ඩලය ගත්තාම දියුණු කරන වේදී තියෙන ජල සම්පාදන මණ්ඩලය මම ඉස්සෙල්ලා කිව්වා වගේ රසායනගාර 30ක් තියෙනවා. ඒකට ගැලපෙන විශේෂඥයෝ ඉන්නවා. ඒ යාන්ත්‍රණය සිද්ධ වෙමින් තියෙනවා.
1: ඔබතුමාගේ විෂය පදල දාලා මේ පිටුතුර ලබාතිය හැකි. දැන් මේ කර්මන්ත ශාලාවක මේ ප්‍රශ්න නිසා විශේෂ මේ දැන් මේ රසායනික ද්‍රව්‍ය මේ සිදුවීමට හේතු වූ ඒ ආයතනට දාලා වුණ හරි ක්‍රියාමාර්ග ගැනීමක් සිදුවනවාද ඒ සම්බන්ධයෙන්?
0: ඔබතුම ආරක්ෂක අංශ විදිහට මේකට ක්‍රියාමාර්ග ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලයේ විදිහට අමතරේ බාර නිලධාරි මහත්මයට අපි උපදෙස් දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කරන්න කියලා. ඒ පැමිණිල්ලත් එක්කම හිතන මේ සම්බන්ධයෙන් මොනවා හරි නීතිමය ක්‍රියාමාර්ග මේක හොයලා බලලා මොකද්ද වැරද්ද කියලා හොයලා බලලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි කියලා මම විශ්වාස කරනවා.
1: දැන් අපි මං කලින් සඳහන් කරා දැන් මේ සිදුවීමත් එක්ක ජනතාවට ජල යැවීමත් එක්ක ආයතනයට බයිනවා විවිධ දේවල් අපි දුටුවා. ඉතින් ඒ වගේම තමයි ජනතාවට මොකක්ද තියෙන වගේ මේ ජල මූලාශ්‍ර ආරක්ෂා කරන විශේෂයෙන් කැලණි ගඟ ආශ්‍රිතව
0: කැලණි ගඟ කිව්වහම කැලණි ගඟෙන් සාමාන්‍යයෙන් පවුල් ලක්ෂ 20කට විතර ජලය දෙන්න ජල මූලාශ්‍රය තමයි කැලණි ගඟ. කැලණි ගඟේ ද්‍රෝණිය ගත්තාම කැලණි ගඟේ අවට ප්‍රදේශ ගත්තාම නුවරේ ඉඳලා කොළඹ දක්වාම තියෙනවා. අපි මම හිතන්නේ පළාත් පාලන ආයතන 37කින්ද කොහෙද 37ක් මේ අවට තියෙනවා. ඉතින් මෙතන සෑහෙන මට්ටමක අවදානමක් තියෙන තැනක්. විශේෂම අවිස්සාවිලින් පල්ලෙහාට ගත්තාම කිලෝමීටර් 20ක් 25ක් පමණ දුරක් ගත්තාම මේ වපසරිය ඇතුලේ කැලණි ගඟ ආශ්‍රිතව කර්මාන්ත 10000ක් විතර තියෙනවා. කුඩා පරිමාණ මහා පරිමාණ කර්මාන්ත 10000ක් විතර තියෙනවා. නිවාස තියෙනවා. ඊට පස්සේ මේ පාවිච්චි කරන පරිසරයන් විවිධ කටයුතු සඳහා පාවිච්චි කරන පරිසරයන් තියෙනවා. මේ වල අපද්‍රව්‍ය මේ වලින් අහක දානියව ගොඩක් දේවල් උදාහරණින් කැලණි ගඟට. එතස ලොකු දර්ශනයක් කියලා තියෙනවා. අපි මේක කැලණි ගඟේ ජලය අපි ආරක්ෂා කරගන්න පියවරක් ගත්තේ නැත්නම් තව අවුරුදු 10කින් අපිට සැලකිය යුතු මට්ටමක විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ සඳහා ඇත්තටම අපි දැන් කලින් මේ ගැන එක එක ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තියෙනවා. සුරකිමු ගංගා, පවිත්‍ර ගංගා වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. නමුත් ඒවා අතරමඟ නැහැ කියලා තියෙන.

0: නැවත අපි මේ කටයුතු ආරම්භ කළා
1: කියලා මොනවද ඉපතරන්න නැහැ නීතිය ශක්තිමත්ුන් නැත්නම් මේ සම්බන්ධයෙන් නව නීති සම්පාදනය කරන්න වගේ දේවල් වලට අවධානය යොමු වෙලා තිබෙනවද එවැනි ඉල්ලීම් කළා තිබෙනවද අමාත්‍යාංශය පැත්තෙන්.
0: ඒකේ ඇත්තම ආයතන කීපයක් කරා තමයි මේ කටයුතු වෙන්නේ. එකක් කර්මාන්ත වලින් උදාහරින අපද්‍රව්‍ය පරිසරයට හානිදායකද නැද්ද කියන එක සම්බන්ධයෙන් බලන්න ඕනේ මධ්‍යම පරිසර අධිකාරියෙන්. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය තමයි ගංගේ පානීය ජලයේ සුදුසු මට්ටමක තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්නේ. ඊට සම්බන්ධ වගකීමක් තියෙනවා ප්‍රාදේශීය සභාවලට මේ පළාත් පාලන ආයතන වලට අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන්. මේ වගේ ආයතන කීපයක් තියෙනවා. ඊට අමතරව වෝටර් රිසෝස් බෝඩ් එකේ මතන් ජල වෝටර් රිසෝස් බෝඩ් එකේ මේ ජල සම්පත් මණ්ඩලය මේ සඳහා මැදිහත් වෙන්න ඕනේ. කොහොම කරත් මේ පානීය ජලයේ ගුණාත්මකභාවය පරීක්ෂා කරන යාන්ත්‍රණයේ වැදගත්ම කොටසක් තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ PHM හතුරා. ඉතින් ඔන්නෝම යාන්ත්‍රණේ තියෙනවා. මේ හැම එකක්ම ශක්තිමත් කරන්න ඕනේ කැලණි ගඟ ආරක්ෂා කරගන්න. මොන නීති හැදුවත් ජනතාව මේකට අනුකූල වෙන්නේ නැත්නම් ජනතාව මේක අතට ගන්න නැත්නම් ජනතාව මේකත් එක්ක ඒකබද්ධ වෙන්න නැත්නම් මේක කරන්න බෑ. ජනතාවම තමයි ඉන්නේ. ජනතාවගේ පරිභෝජන තමයි මේ ජලය පාවිච්චි කරන්නේ. එසපි විශේෂම ඉල්ලන්න කැමති ජනතාවගේ මේ සම්බන්ධ බැරෑරුම හිතන්න කියලා. මිනිස්සුන්ගේ සම්බන්ධයක් නැතුව අපිට වෙන්නේ නැහැ ගඟ.
1: හොඳයි අපේ මාතෘකාවට එන්න කලින් මම කැමති මේක අතහන් දිත්වා සුලිකනාට වෙන්න කෝටි රුපියල් කෝටි 500ක පමණ ලාභයක් සිදු වුණා ජල සම්පාදන මණ්ඩලයට. දැන් කොහොමද යථාවත් කිරීමේ කටයුතු මේ දවස්වල අවසානට ඇවිල්ලා තිබෙනවා නැත්නම් තම සිදුවීමින් පවතිනවද?
0: නෑ සති දෙකක් තුනක් කරනකොට මේ ජල සම්පාදන මණ්ඩලයේ සියලු මේ තිබුණු ජල පිරිපාදු මධ්‍යස්ථානවල මෙච්චහානි తాවකාලිකව හෝ පිරිසක කරා. ඊට පස්සේ අපි ක්‍රමිකව ටික කාලයක් ඇතුළත මේවා පවත්වාගෙන යා හැකි මට්ටම ගැටළු සහගත නොවන මට්ටමට පිරිසක කරා. දැනට පවත්වාගෙන යනවා සමහර ඒවල අපි හිතමුකෝ සමහර පොම්ප තියෙනවා, සමහර මෝටර තියෙනවා, සමහර විදුලි පද්ධති තියෙනවා. ඒවා ස්ථිර වශයෙන් පිරිසක කරන්න ඕනේ. ඒවා ස්ථිර වශයෙන් නැවත ස්ථාපනය කරන්න ඕනේ. ඒ කටයුතු සිද්ධ වෙනවා. නමුත් මේ වෙලාවේ දිත්වාහණි නිසා අතෑරුණු මගෑරුණු කිසිම දෙයක් නෑ ජාතික ජල සම්පාදන මණ්ඩලේ. ඒව ඉවරයක් කළදී පිරිසක් කළදී.
1: ඒ වගේම තමත් දැන් ජල සම්පාදන කටයුතු පුළුල් කරන මොනවද ක්‍රියාත්මක කරන ප්‍රධාන ව්‍යාපෘති කියලා.
0: උතන දැන් මේ වෙනකොට ජල සම්පාදන මණ්ඩලය හරහා ව්‍යාපෘති 17-18ක් විතර ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන මට්ටමේ ඒවා. ඊට අමතරව තියෙන ව්‍යාපෘති වල වැඩි දියුණු කිරීම, තියෙන ව්‍යාපෘති හරහා ජනතාවට ජලය දෙන්න නල එළීම්, ඊට පස්සේ අලුත් වැඩියා කඩේතු සමහර ඒවා තිබෙන ධාරිතා වර්ධනය කිරීම වගේ ගොඩක් දේවල් සිද්ධ වෙමින් තියෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙන ලබන අවුරුද්දේ අලුත් ව්‍යාපෘති 17ක් සඳහා මුදල් යොදවන්න ඒ සඳහා අපි ජනාධිපතිත් එක්ක සාකච්ඡා කරලා තිනවා. අය වැයෙන් මුදල් වෙන් කරන්න සූදානම් කරලා තිනවා. එනිසා මේ අවුරුදු දෙක තුන ගත්තාම ජල සම්පාදන ශේෂ්ත්‍රයට ලොකු මුදලක් ආයෝජනය කරන වසර දෙක තුනක් වෙයි. ඒ වගේම පවුල් ලක්ෂ ගානකට ජල සම්පාදන කටයුතු සඳහා මේ ධාරිතාව වැඩි කරන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන වසර දෙක තුනක් වෙයි. අපි ලොකු බරක් තියෙනවා මිනිසුන්ගේ මේ පානීය ජල ගැටලුව විසඳන්න ඕනේ. ඒ සඳහා රජයක් ඉදිරියෙන් මැදිහත් වෙන්න ඕනේ කියලා.
1: හොඳයි අපි මාතෘකාවට ප්‍රවේශ වුණා. තෙල්නිනෝ තත්ත්වයේ හමු වූ ආණ්ඩුවේ සූදානම තමයි අද මාතෘකාව. ජල සම්පාදනය ගැන කතා බහ කරන කලින් දැන් එල්නිනෝ තත්ත්වයේ හමු වූ ආණ්ඩුවේ සූදානම කොහොමද ආණ්ඩුව ප්‍රමාද වෙලාද මේක දැනගත්තේ? ඔබතුමන් සාකච්ඡා කීපයකට සහභාගී වෙලා සිටම අදටුව සමස්තයක් වශයෙන් ගත්තහම ප්‍රමාද ආණ්ඩුවේ ක්‍රියාමාර්ග නැත්නම් විපක්ෂ නායකතුමත් පස්සේ ආණ්ඩුව මේකට සූදානම් වුණේ කියලා අහුවත් මොකද්ද පිළිතුර?
0: නෑ මේ එල්නිනෝ තත්ත්වය අතර පුරෝගතණය කරන්න ගත්තේ ජූලි මාසෙ විතරයි. ඒ පළවෙනි පුරෝගතණය එනකොටම අපි ආයතන මට්ටමින් ජල සම්පාදනය සම්බන්ධයෙන් නම් ජල සම්පාදන මණ්ඩලය මට්ටමින් අපි අමාත්‍යාංශ මට්ටමින් පූර්ව සූදානම් වලට සූදානම් වුණා. ඒ ආයතනත් එක්ක සාකච්ඡා කරලා එන්න පුළුවන් නරගම තත්ත්වයට අපි සූදානම් වෙන්න ගත්තා. අපි නරගම තත්ත්වයට සූදානම් වෙනවා. අපි නමුත් නරගම තත්ත්වයක් ප්‍රාර්ථනා කරන්නේ, අපේක්ෂා කරන්නේ. අපි පූර්ව සූදානම පටන් ගත්තා. ඒ ආයතන සූදානම් කරලා තමයි අපි ඊළඟට කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් ඉදිරිපත් වුණේ. මේ සම්බන්ධයෙන් සලකා බලන්න මේ එල්නිනෝ තත්ත්වය නිසා එන බලපෑම අවම කිරීම සඳහා අපි වෙනත් යාන්ත්‍රණයක් හදමු කියලා. ඒ අනුව තමයි කැබිනට් අනුකමිටුව මේ සඳහා පත් කරේ අපේ පරිසර අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුක්තව. ජූලි මාසේ මේ කමිටුව පත් කරේ. මේ වෙනකොට අපි වතාවල් 4ක් විතර එකතු වෙලා තියෙනවා. නැවත අපි දැන් අපි නිතර රැස් වෙනවා. නැවත මේ 31 වෙනිදා නැවත රැස් වෙන අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම අපි මේ එල්නිනෝ තත්ත්වය සම්බන්ධ තියෙන කරුණු තොරතුරු පුරෝගතනයන් සැලකිල්ලට භාජනය කරා. ඒ අනුව මේක ප්‍රධාන ශේෂ කීපයක් තියෙනනේ බලපවත්වන්න පුළුවන්. බලශක්තිය, කෘෂිකර්මාන්තය, පානීය ජලය, දීවර කටයුතු, ඒ වගේම වගාහානි සහ මේ වතු ශේෂ්ත්‍රවල මේ තේ සහ වෙනත් සුළු අපනයන බෝක වගේ ඒවට බලපෑම් වෙන්න පුළුවන් ඒ ශේෂ්ත්‍රය. ඊටසේ අපේ ආහාර සුරක්ෂිතතාවයට යම් බලපෑමක් වෙන්න පුළුවන්. ඒතුළ අපි පිටරටින් සමහර ආහාර ගෙන පිටරටින් සමහර ඒවන් අපි පිටරටින් අපි යම් ප්‍රමාණයක් ගෙනනවා. මේ බලපාන්න පුළුවන් මේ ශේෂ්ත්‍ර හැම එකක් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමින් ඒ කමිටුවේදී තීන්දු తీරණ ගනිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. අපි කිසිදු ප්‍රමාදයක් නෑ. කොහොමටත් මෙවැනි දැන් අපි අර දිත්වා නිසා ඇත්තටම බැටකාපු රටක් නේ. ඒ නිසා මේ එළිනු තත්ත්වය සම්බන්ධයෙන් අපි රටක් විදිහටත් බයයි. ඇත්තටම ජනතාවගේ මේ සම්බන්ධයෙන් ටිකක් පොඩි තැතිගැන්මක් තියෙනවා. ඒ නිසා අපි මේ කොහොමද අතහරින්නේ නැහැ. අපි ජනතාවට වග කියන්න ඕනේ. ඉතින් මේ හැම ශිෂ්ටයක් ගැනම අපි බලමින් සමාලෝචනය කරමින් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා.
1: හොඳයි. දැන් පානීය ජලය තමයි වැදගත්ම දේ. දැන් වියලි කාලගුණ තත්ත්වයක් ඒ කියලා පුරෝකථනය කරලා තියෙනවා. කාලගුණ අංශ අනතුරුවක් ගැන විශේෂයෙන් ලබන අවස්ථාවේ මුල් මාස කිහිපය තුළදී දැන් ඔබේ අමාත්‍යාංශය ගත්තහම තමයි මෙතනින් වැඩිම වගකීමකට මුහුණ දෙන අමාත්‍යාංශකනේ පානීය ජලය නිසා මූලිකම අවස්ථාවේ නිසා ජල සම්පතන අමාත්‍යාංශය මොන වගේ සැලැස්මකද ඉන්නේ? අනතුර කොහොමද දකින්නේ? කොතනද ඉන්නේ?
0: උද මේ පුරෝකථනය කරන එකේ සාරාංශය තියෙන්නේ මෙහෙම. මේ එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් පුරෝකථනය කරන එකෙත් කියන්නේ ඒක සමාජයට ගෙනියන එකෙත් පොඩි මතභේදාත්මක කරුණු කීපයක් තියෙනවා. ඒ කියන්නේ එල්නිනෝ කියන්නේ පෑවිල්ල, එල්නිනෝ කියන්නේ නියඟයක් වගේ අර්ථකථනත් සමාජයට ඒක ඍජුව හෝ අක්‍ර ප්‍රකාශ වෙන සමාජයට අදහසක් යමින් තියෙනවා. ඒ කතාව වැරදි. එල්නිනෝ කිව්වහම මේකේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. වහිනේවත් තියෙන්න පුළුවන්, පායනේවත් තියෙන්න පුළුවන්. දැනට තියෙන තත්ත්වයනෝ කියන්නේ මේ අගෝස්තු මාසේ තියෙනවා. අගෝස්තු මාසේ දැන් අපි දන්න දැන් පෑවිල්ලවිල තියෙන්නේ. කොළඹ සහ මේ ප්‍රදේශවලට ඇදහැලෙන තිබුණු වර්ෂාවේ යම් අඩුවක් තියෙනවා. ඒ අඩුව පුරෝගතන කළ තිබුණා. අනිත් පැතිවලට වියලි කලාපයට අනුරාධපුර පොළොන් නැගුතුරු සහනගිනිර පළාත්වලට වැස්ස වැටෙන්නේම නැහැ. කොහොමදත් මේ අගෝස්තු සැප්තැම්බර් මාසේ වැස්ස වැටෙන්නේ නැහැ. අර වියලි කාලගුණයක් තමයි තියෙන්නේ. නමුත් ඒ වියලි කාලගුණේ අපි අපේක්ෂා කරනට වැඩිය වෙනදා පවතිනට වැඩිය වැඩි මට්ටමකින් ලැබෙනවා කියලා තමයි පුරෝකථනය කළ තියෙන්නේ. සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසේ 15 වෙනි පස්සේ විශේෂම වියලි කලාප ඊසාන දිග මොහොතම හරහා වර්ෂාව ලැබෙන්න පටන් ගන්නවා. නමුත් ඒ වර්ෂාව අපේක්ෂා කරන්නේ මේ තත්ත්වය තුළින්. ඒතකොට සැප්තැම්බර් මාසයේ අවසානට වගේ තමයි වැස්ස අපේක්ෂා කරන්නේ. ඔක්තෝබර් මාසයේ ඉඳලා වැස්ස ලැබෙයි කියලා පුරෝගතනය කරනවා. ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් තමයි ওই ඊසාන දිග මොහොතම සක්‍රිය වෙන්නේ. ඔක්තෝබර් මාසෙ 15 වෙනි පස්සේ වගේ සාමාන්‍යයෙන් ඊසාන දිග මොහොතම මේසෙකේ අපි හිතනවට වඩා සක්‍රිය වෙයි, වැඩි වැස්ස ප්‍රමාණයක් ලැබෙයි කියලා අපේක්ෂා කරනවා. මේ ලින සත්ත්වයන්සයි ඉන්සා ඒක මම කිව්වේ දැන් මේ කාලේ වැඩි නියඟ කාලගුණයක් ඒත් රටේ කොටසකට සහ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වල වැඩි වර්ෂාපතනයක්. ඊට පස්සේ වර්ෂාපතන ජනවාරි මාසෙත් ලැබෙයි කියලා අපේක්ෂා කරනවා. පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාස තුනේ වැස්ස සාමාන්‍ය තත්ත්වයටවත් නොලැබෙයි කියන අපේක්ෂාව තමයි තිබෙන්නේ. පුරකටන තමයි තිබෙන්නේ. කොහොමදත් අපිට මේ මාසවල වැස්ස වැටෙන්නේ ලංකාවට? අපිට වියලි කාලගුණයක් තියෙන මාස කිහිපයක් ඒ අපේක්ෂා කරන සාමාන්‍යයෙන් තියෙන වියලි කාලගුණයට වැඩිය වියලි කාලගුණයක් රස්නේ අධික වෙයි කියලා තමයි මේ අපේක්ෂා කරන්නේ. එනිසා අපිට අතරම දැන් සැප්තැම්බර් අග දක්වා මේ කාලේ වියලි කාලගුණය, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වැඩි වැස්ස, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් නැවත වියලි කාලගුණය අපි අපේක්ෂා කරනට වැඩි වියලි කාලගුණයක් ඔබ තමයි පුරෝකථනය. ඉතින් දැන් කොහොමදත් මේ කාලවකවානු ටිකේ මේ කාලගුණ රටාවම තමයි ලංකාව තියෙන්නේ. ඒ නිසා ඔබ ජල සම්පාදන කටයුතු වලදී මේ අගෝස්තු සැප්තැම්බර් වල සමහර පළාත්වලට වතුර බොන්නත් වතුර නැහැ. ඒ නිසා මේ ජල සම්පාදන මණ්ඩලය සහ ආපදා කළමනා කරන මධ්‍යස්ථානේ දන්නවා මේ කාලේට කොහරද වතුර නැතිවෙන්නේ. කලින් ගත ක්‍රියාමාර්ග මොනවද? සාමාන්‍ය සිද්ධාන්තයක් විදිහට ඔවුන් එක සූදානම් වෙනවා. ඒ වගේම තමයි පෙබ්‍රවාරි මාර්තු අප්‍රේල් කියලා ගත්තාම මේ කොළඹට සමානව වතුර නැති වෙනවා. ඔබට මතක නම් ගිය අප්‍රේල් මාසයේ අපිට අප්‍රේල් මුල විතර අවුරුද්දට කලින් ජල කප්පාදුවකට යන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ තිබුණු නීග තත්ත්වය නිසා. ඒ නිසා සාමාන්‍යයෙන් මේ මාසවලත් දිවයිනේ යම් යම් ප්‍රදේශවලට පානීය ජල ගැටලු එන්න පුළුවන්. ඒකට සූදානම් ඉන්නේ ආයතන. ඒ නිසා අපි අතරම ඒ සූදානම තියෙනවා. අපි ප්‍රදේශ දන්නවා. මේක තවදුරටත් තීව්‍ර වුණොත් ඒ සඳහා සූදානම් තමයි ඉන්නේ. ඉතින් දැන් මේ කාලය ගත්තාම සැප්තැම්බර් මාසයේ අවසාන වෙනකම් පානීය ජල ජල සම්පාදන මණ්ඩලයෙන් ජල සපයන ඒවල යම් යම් මේවට බාධාවක් එන්න පුළුවන්. නමුත් පොදුවේ බාධාවක් ඇති නොවේ කියලා තමයි අපි මේ තියෙන තත්ත්වයෙන් අපිට ප්‍රකාශයටපත් වෙන්නේ.
1: හොඳයි, අපි විරාමයකට යමුනත් අවශ්‍යයි. ඊට කලින් දැන් හඳුනාගෙන තිබෙනවාද මොන ප්‍රදේශයක වැඩිම අවදානමකට මුහුණ දෙන්නේ කියලා පානීය ජලය සම්පාදනය ඇති?
0: ජල ශ්‍රේකවල පානීය ජලය කිව්වම අපි ඇත්තටම ආයතන විදිහට ගත්තොත් ආයතන වර්ග 4කින් විතර පානීය ජල සම්පාදන කටයුතු කරන එකක් තමයි ජල සම්පාදන මණ්ඩලය. අනිත් එක පළාත් පාලන ආයතන, අනිත් එක තමයි ප්‍රජා ජල ව්‍යාපෘති හරහා ප්‍රජා ජල දෙපාර්තමේන්තු සහ සමහර රාජ්‍ය නෝන සංවිධාන මගින් හදපු ව්‍යාපෘති දෙන ඒවා අර ප්‍රජා සංවිධාන වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව තනි තනි මූලාස් වලින් ලිඳෙන් වෙන්න පුළුවන්, ඔයෙන් වෙන්න පුළුවන්. ඒ පවුල් වලට ඔවුන් ඒ කියන්නේ ආයතනෙකින් මෙහෙවන් නැති මූලාස් වලින් ජල සම්පාදනය කරන. ඕකේ, මේකේ ජල සම්පාදන මණ්ඩලයේ සපේන පද්ධතිය ගත්තාම මොනකාගල සහ නැගෙනහිර පළාත තමයි දැනට ගැටලුවක් ඇති වෙලා තියෙන්නේ. නමුත් මේ වෙනකොට පවුල් 23,000කට විතර පානීය ජල ගැටලුව ඇවිල්ලා තිනවා. අපද කළමනා කරන මධ්‍යස්ථානය හරහා මේ යාන්ත්‍රණය හරහා උන්ට ජලය බෙදා හරින් කටයුතු මේකට ආරම්භ කළා තියෙනවා.
1: හොඳයි, අපි පළමු විරාමයට යමු. අන්ට සදානවන්නේ අදවසේදී අප සාකච්ඡා කරන්නේ එලිනෝ තත්ත්වයේ හමු වූ ආණ්ඩුවේ සූදානම ගැන. නිවාස ඉදිකිරීම හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා තමයි අද සාකච්ඡාවට එක්වන්නේ. කෙටි විරාමයකට යමු. විරාමයෙන් අනතුරුව හමු වෙමු. රදිස්සිරින ITN ලාක්කට සහ අපගේ ඩිජිටල්

0: ෆ්ලෑෂ් රෙදි සෝදන සබන් ගානත් වැඩි නෑ. නිකන් දියවෙල යන්නෙත් නෑ. අතට සැරත් නෑ. සෙවලත් නෑ. වතුර නාස්තියක් නෑ. අව්වට ක්‍රැක් වෙන්නෙත් නෑ. වැස්සට ලේසියෙන් දියවෙන්නෙත් නෑ. කුණු බින්දුවක් ඉතුරුත් නෑ. ෆ්ලෑෂ් වගේ බඩුවක් ලොවෙත් නෑ. ලොවින් ගහෙත් නෑ.
1: මුදලාලි, එදා දුන්නු රෙදි සෝදන සබන් කැටේ හරි ෂෝප්නේ. ගන්නකොටම රුපියල් 30ක් 40ක් ඉතුරුයි. රෙදි සෝදලා ඉවර වෙනකොට සබන් කැටෙත් ඉතුරුයි. සෙවල ගතිය නැති නිසා වතුරත් ඉතුරුයි. එතනත් සල්ලි ඉතුරුයි.
2: ඒකනේ ටීචර් මේ කාලේ හොඳම තේරීම ඩෑෂ්.
1: මම ලැබ් එකේ ටෙස්ට් කරා. ඉතුරු නැත්තේ කුණු විතරයි.
2: ඩෑෂ්. ඉතුරු නැත්තේ කුණු විතරයි.
3: ස්වාතීන රූපවාහිනී සේවය ඔබ වෙත ගෙන එන දහම් සිසිල සවනක් රැස්.
4: අගෝස්තු 27 නිකිණි පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට 50කට යුත්

වන්දනාව පෙරවරු අටට ධර්ම දේශනාව ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමි. පෙරවරු නවයට ආශිර්වාද පූජාව කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියතස්සේ හිමි. ධර්ම දේශනා, ධර්ම සංකච්ඡා සහ භාවනා වැඩසටහන් ඇතුළු පින්කම් රැසක් සවන්ක්‍රස්.

0: පොලිටි සමග දවසේදී අප සාකච්ඡා කරමින් සිටින්නේ නිනෝ තත්ත්වයේ හමුවේ ආණ්ඩුවේ සූදානම ගැන විශේෂයෙන් ජල සම්පාදනය ගැන නිවාස අධිකරණ සහ ජල සම්පාදන මාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා තමයි අද දවසේදී සාකච්ඡාවට එක්වන්නේ. දැන් අමාත්‍යතුමනි යථාර්ථයට මුහුණ දෙන්න සිටින අනිවාර්යෙන් මේ තත්ත්වයත් එක්ක විශේෂයෙන් දැන් ඔබතුමා සඳහන් කළ ආකාරයේ වගේම කාල ගුණනාව කියනවා අගෝස්තු සැප්තැම්බර් ඉනතුරු යළිත් පෙබරවාරි මාර්තු අප්‍රේල් මේ මාසවලදී දැන් දැනටමත් දැඩි අවධානමකට පානීයජල ලබා දීම මේ සැපේ මාතේන අවධානම් තත්ත්වයක තිබෙන ප්‍රදේශ තිබෙන වාදේ වගේම සැපේ සීමා කරන්නට සිදු වී තිබෙන
1: අතරම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වෙලා තියෙන විදිහට මේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හරහා දැනට ජල සම්පාදන කටයුතු කරන දිස්ත්‍රික්ක 7ක
0: බෞසර්මාගේ
1: පවුල් 23,000කට විතර රත්නපුර බදුල්ල ඊට පස්සේ අම්පාර මඩකලපුව පොළොන්නරුවේ පවුල් සංඛ්‍යාවකට මොනරාගල රත්නපුර කියලා මේ දිස්ත්‍රික්ක හතේ. ඉතින් උන්ට එතන දැන් මේකේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය හරහා තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක තමයි ආපදාවක් එනකොට අපිට හොඳටම සක්‍රිය කරගන්න පුළුවන් යාන්ත්‍රණය. ආයතන ඔක්කොම එකතු කරලා ප්‍රාදේශීය වශයෙන් තියෙන ආපදා කළමනාකරණ කමිටුව තියෙනවා. එතන රැස්වලා එතන ප්‍රාදේශීය සභාවේ සභාපති තියෙනවා, ප්‍රාදේශීය ලේකම්තුමක් තියෙනවා, අනිකුත් ආයතන තියෙනවා. ඔක්කොම එකතු වෙන ඒ ප්‍රදේශයට අදාළව ක්‍රියාමාර්ග තෝරන්න පුළුවන් සහ තියෙන තත්ත්වය හරියටම අවබෝධ කරගන්න පුළුවන් යාන්ත්‍රණයනේ. ඒ නිසා ඒ යාන්ත්‍රණය තමයි සක්‍රිය කරලා තියෙන්නේ. ආපදා කළමනාකරණ යාන්ත්‍රණය හරහා තමයි මේ ජල සම්පාදන කටයුතු සිද්ධ කරමින් තියෙන්නේ. ඉතින්
0: කොමන ප්‍රදේශයට දැන් අවධානයට මුහුණ දෙලා තිබෙන්නේ මේ මාසෙ දෙකක් තවම තියෙන අගෝස්තු සැප්තැම්බර් මාසල ගත්තා.
1: වැඩිම ප්‍රමාණයට
0: තරණවත් ඒ සීමා කිරීම ආරම්භ වෙලා තිබෙනවාද ජල සැපයීම?
1: ඔව්, ජල සම්පාදන මණ්ඩලය ගත්තාම විතරම ප්‍රදේශ දෙකක් තමයි මේ ජල සම්පාදන කටයුතු වල බාධා වෙලා තියෙන්නේ. ජල සම්පාදන මණ්ඩලය එකක් මොනරාගල දිස්ත්‍රික්කයේ, දෙවෙනි එක මේ මඩකලපු දිස්ත්‍රික්කයේ.
0: මොනරාගල සහ මඩකලපු ජල සම්පාදන යටතේ
1: ඔය ජල සම්පාදන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල ඒකේ දැන් මඩකලපු දිස්ත්‍රික්කයේ ගත්තාම විතරම උණුච්චය වැවෙන් අපි අරගෙන වතුර සම්පාදනය කරන ඒ උණුච්චය වැවේ ජල පරිමාව අඩු වීම නිසා අපි මඩකලපු දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රදේශයේ පවුල් 75,000කට ජලය පැය 4ක් පැය 24කින් පැය 4 කියන්නේ පැය 20යි උන්ට වතුර ලැබෙන පැය 4ක් අපි වතුර දෙන එක සීමා කරලා තියෙනවා මේ ජල ප්‍රමාණය අඩු නිසා. ඒක කරේ ඇත්තටම පැය 4ක් අඩු කළා තියෙන ජල ධාරිතාවෙන් සැප්තැම්බර් මාසයේ අන්තිම වෙනකම්ම අඛණ්ඩව දෙන්න පුළුවන් කියන විශ්වාසය සහිත තමයි මේ පැය 4 අඩු කළ තියෙන්නේ. නමුත් වෙන ප්‍රදේශවල දැනට එහෙම වෝට කට්ටයකට යන්න ඕන කියන තත්වයක් නැහැ. අපි දිගටම සමාලෝචනය කරමින් ඉන්නවා අනිත් ජලාශවල සහ ගංගාවල වතුර මේනට මේ ජල සම්පාදන මණ්ඩලයෙන් වතුර දෙන මූලාශ්‍රවල
0: ගැටලුවක් එහෙම නැහැ. සැලසුම් කිරීමක් නැහැ.
1: අනිත් වලත් එහෙම විශේෂ ගැටලුවක් ඇති නොවේ කියලා තමයි අපි හිතන්නේ. අනිත් වල සැලකිලි මට්ටම ජල ධාරිතාවක් තියෙනවා.
0: අවදානම් තැනකට આવොත් මොකද ගන්න පියවර? ප්‍රදේශස් අතන ප්‍රදේශ අවදානම් තැනකට આવොත් නැතිම තත්වයකට આવොත් මොකද ගන්න පුළුවන් ක්‍රියාව?
1: අතන මේ ඒ අපි ජල සම්පාදන කටයුතු වලදී මයික කිව්ව ඉස්සර ආපදා කළමනාකරණ යාන්ත්‍රණය අපි සක්‍රිය කරනවා. එතනින් තමයි බලන්නේ ජල සම්පාදනය නැත්තේ මොන ප්‍රදේශවලද, මොන ගමේද, මොන පවුල්වලද කියලා. ඒ හරහා තමයි ක්‍රියාත්මක
0: වෙන්නේ. බෞසල මාර්ගයෙන් ලබා දෙන ජලය ලබා දීමේදී ජල සම්පාදන මණ්ඩලයත් සහභාගී වෙනවද?
1: ඔව්, දෙන්නේ ජල සම්පාදන මණ්ඩලයේ ජල සැපයුම් සම්බන්ධතාවලට ජලය දෙන්න බැරි වුණොත් ඒවට ජල සම්පාදන මණ්ඩලයේම යාන්ත්‍රණයක් තියෙනවා බෞසල බඳින් ජලය දෙන. මේ එන්නේ තත්ත්වේ නෙවෙයි, සාමාන්‍ය රවුට් එකක් මේක ආවම මේ කොළඹ දිස්ත්‍රික්කෙත් කොළඹ කළුතර ගම්පහ කියන දිස්ත්‍රික්කෙත් තැන් 92ක් තියෙනවා ජල සම්පාදන මණ්ඩලෙන් බෞසක වලින් වතුර දෙන්න. ජල සම්පාදන මණ්ඩලේ බෞස තියෙනවා රට පුරා. ඒ වලින් ජල සම්පාදන මණ්ඩලයේ සම්බන්ධතාවලට බෞස සප්ලයි කරනවා. දැන්ටමත් මොනරාගල දිස්ත්‍රික්කෙත් යම් ප්‍රමාණයක් කරනවා. ඊට අමතරව අනිකුත් ඒවල ප්‍රාදේශීය සභාවල බෞසක වෙන්න පුළුවන්. වෙනත් පෞද්ගලික අංශයේ බෞසක යොදාගෙන වෙන්න පුළුවන්. අනිකුත් අර ජල සම්පාදන මණ්ඩලයේ නොමැති ප්‍රදේශ තියෙනවනේ, ඒ ප්‍රදේශවලට ජල සම්පාදන කටයුතු කරනවා. මම ඉස්සෙල්ලා කිව්වේ ඒකයි මේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය හරහා තමයි ඒක ක්‍රියාත්මක කරන්නේ.
0: තමයි ක්‍රියාවලියත් එක්ක වෙනත් ආයතන සම්බන්ධ කරගැනීම සම්බන්ධව අවධානය යොමු වෙලා තිබෙනවා.
1: ඔව්, අපි දැන්
0: ආපදා කළමනාකරණ
1: ආපදා කළමනාකරණ කමිටුවට ඇතර මේ ප්‍රාදේශීය වශයෙන් තියෙන සියලු ආයතන එකතු කරගන්නවා. ආපදා කළමනාකරණ මන්ත්‍රීස්සන් දන්නවා යම් ප්‍රදේශයක ජලයේ හිඟිතාවයක් එනවද, ඇවිල්ලා තියෙනවද කලින් ආවුත් ගන්න ඕන ක්‍රියාමාර්ග. අපි පූර්ව සූදානමක් විදිහට අපි ආපදා කළමනාකරණ මන්ත්‍රීස්සන්ට කිව්වා ජල බවුස තියෙන ප්‍රමාණය ඒ ප්‍රදේශ අනුව සහ ජල බවුස වල වර්ග ටැක්ටර් බවුසක තියෙනවා, වෙනත් ලොකු බවුසක තියෙනවා, ඒ බවුසකල ප්‍රමාණයන් තියෙනවා, ඒවා තියෙන තැන් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරි කරගන්න කියලා රාජ්‍ය ආයතනවල තියෙන. ඊට පස්සේ අපි කිව්වා පෞද්ගලික අංශයේ තියෙන ඒවා තොරතුරු හොයලා සූදානම් කරලා තියාගන්න කියලා. එතන මේ තොරතුරු තියෙනවා. ඒවා තමයි දැනට පාවිච්චි කරමින් තියෙන්නේ. ඊට අමතරව අපි දැන් අද ජල සම්පත් මණ්ඩලය අපි සාකච්ඡා කරගත්ත ජල සම්පත් මණ්ඩලය අතරම බවුසක තියෙනවා 116. ඒකෙන් ගසි අපිට 10කට ආසන සංඛ්‍යාව ප්‍රින්ට් ගන්න පුළුවන්. මේ තර්ජනය ඇති වෙලා තියෙන ප්‍රදේශවලට තාමත් තර්ජනයක් ආවේ නැහැ. දැනට තර්ජනයක් ඇවිල්ලා තියෙන ප්‍රදේශ
2: තවදුරටත් වර්ධනය කරගන්න මේ බවුස ප්‍රමාණය වර්ධනය කිරීම සම්බන්ධව තොරතුරු තිබෙනවාද?
1: ඒ බවුස ප්‍රමාණයට වැඩිය අපි අවධානය යොමු කරේ මේ ජන සම්පාදන මණ්ඩලයෙන් අර අපිට හදිස්සියකදී පාවිච්චි ගන්න පුළුවන් නළලින් තියෙනවනේ. එකන රට පුරා නළලින් තියෙනවා. හදපු ඒවා. ඒවා දැන් පාවිච්චි ගන්න නැහැ ගොඩක් තැන්වල. හැබැයි පාවිච්චි ගන්න පුළුවන්. ඒකට පාවිච්චි ගන්න නම් ඒවා සුද්ධ කරන්න ඕනේ. ඒ සුද්ධ කරලා පිරිසකර කරලා ගන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් තියෙනවා නම් ඒක ප්‍රාදේශීය ආපදා කළමනාකරණ කමිටුවෙන් තමයි අඳුන ගන්න පුළුවන්. අපි කලින්ම ප්‍රාදේශීය සභාවලට දැන් මාස දෙකකට දෙකමාරට කලින් ප්‍රාදේශීය සභාවට දැනුම් දුන්නා මේ නළලින් අඳුනගෙන අත්‍යවශ්‍යව දැනුම් දෙන්න කියලා. ඒ මොකද්ද පිළිසකර කරන්න ඕනේ කියලා. ඇතර මේව අඳුරන සමහර ඒවා දැන් පිළිසකර කරලා තිනවා කරමින් තියෙනවා.
2: අපි නැවත ජලය ලබා ගැනීම සම්බන්ධයෙන්
1: මොකද ජලය සමහර තැන්වල
2: තවත් සම්පත් සොයාමත් සිදු කරනවා අපි දැක්ක පසු
1: වෝටර් බෝඩ් එකෙන් අඳුනගෙන තියෙනවා අලුතෙන් මේක කරන්න ඕනේ තැනුත්. ඊට පස්සේ වෝටර් බෝඩ් එකෙන් වෝටර් බෝඩ් එක දාන්න තව තැනකින් තියෙනවා ඒක සුද්ධ කරන්න තැනට කටයුතු කරමින් තියෙනවා. දැන් මේවට අදාළ කටයුතු කරන්නේ වෝටර් බෝඩ් එකේ මේ භූගත ජලාංශයෙන්. ඒ භූගත ජලාංශයේ තියෙන මැෂින් අවශ්‍ය උපකරණ සමහර ඒවා දැන් මිලදී ගන්න හරිගෙන තිනවා. සමහර ඒවාට අවශ්‍ය උපාංග ගන්න දාලා තිනවා. ඒ වගේම නල්ලින් පිළිසකර කරන්න අවශ්‍ය අමතර කොටස් ගෙන්නන්න අපි දැන් කටයුතු කරලා තිනවා. ඒ සඳහා මුදල් වෙන් කළා. සමහර ඒවා දැන් ටෙන්ඩර් කෝල් කළා. ওই මට්ටමේ තමයි තියෙන්නේ. ඒ කියන මේ මාසය කියන එක සැප්තැම්බර් අන්තිම වෙනකන් අපිට අවශ්‍ය නුණත් අපිට පෙබරවාරි මාර්තු අප්‍රේල් කාලේ ඕන වෙයි කියලා හිතලා අපි දැන් සූදානම් වෙමින් ඉන්නවා. ඉතින් එහෙම වෝටර් බෝඩ් එක පැත්තෙන් සූදානම් වෙමින් ඉන්නවා. අපි ආපදා කළමනා කරන කමිටු වලට අපිට ඕන මධ්‍යස්ථානට අතන දැනුම් දීලා තියෙනවා. ප්‍රාදේශීය වශයෙන් අඳුනගෙන නල්ලින් ඉදි කරන්න ඕනද, නල්ලින් පිළිසකර කරන්න ඕනද, ඒ සම්බන්ධයෙන් තොරතුරු ගන්න වෝටර් බෝඩ් එකට දැනුම් දෙන්න කියලා. වෝටර් බෝඩ් එක විතරක් නෙවෙයි ජල සම්පත් මණ්ඩලය වෝටර් රිසෝස් බෝඩ් එක සතුවක් තියෙනවා. මේ නල්ලින් හයි කරන්න පුළුවන්, සුද්ධ කරන්න පුළුවන්, ජල මුලස් හොයන්න පුළුවන්, ඔවුන්ගේ සහයෝගය ගන්න කියලා. එහෙම සූදානමක් සහිතව තමයි අතරම අපි වැඩ කරන්නේ. ඊට අමතරව පෞද්ගලික අංශයේ තියෙනවා මේ නල්ලින් ඉදි කරන, නල්ලින් සුද්ධ කරන තාක්ෂණයේ තියෙන අය ඒ කටියත් සම්බන්ධ කර ගැනීම හැකියාව අපි දැන් සොයමින් යනවා. මේ කටිය අවශ්‍ය වුණොත් ඔවුන්ගේ දායකත්වය ගන්න.
2: දැන් මූලාශ්‍ර තමයි වැදගත්. මූලාශ්‍ර සම්බන්ධ නිරන්තර අවධානය යොමු කරනවද, ඒ වගේ මේ වගේ ආරක්ෂාව වෙනුවෙන් අවධානය යොමු කළා තිබෙනවද, මේ වගේ ධාරතාවන් සම්බන්ධයෙන් දෛනික නිරීක්ෂණය කරනවද, කොහොමද ඒක ක්‍රියාමාර්ග වෙන්නේ?
1: මතන දැන් අපිට ගම්වල තියෙන ප්‍රජා ජල ඒව ගත්තාම ගොඩක් වෙලාට ඒවා නළලින් සහ සමහර තැන්වල ලින් තමයි පාවිච්චි කරන්නේ. ඒව සම්බන්ධයෙන් අපි ඒ සමිති විදිහට තමයි ක්‍රියාත්මක වෙනවා. සමහර නළලින් තියෙනවා, සමහර ජල මූලාශ්‍ර තියෙනවා. මේ පෑවිල කාලට ඒක වතුර අඩු වෙනවා නැත්නම් හිඳිලා යනවා. ඒක සාමාන්‍ය තීරණයකටත් ඒ කඩිතු වෙනවා. නමුත් අපි විශේෂයෙන් මේ කාලයේදී සිංදී යන්නේවා තියෙනවා. ඒ සඳහා විකල්ප ඕන නම් අපි ඒ ප්‍රජා ජල දෙපාර්තමේන්තුව හරහා දැනුම් දීලා තිනවා. ඒ ඉල්ලීම අපිට කරන්න, ඒකට අපිට මෙදිහත්වීමක් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ජල සම්පාදන මණ්ඩලය ගත්තාම ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍ය මූලස්ව 3-4කින් වතුර ගන්නවා. ලොකුම වතුර ප්‍රමාණය දාල වශයෙන් දවසකට ඝන මීටර 130ක් විතර ගන්නවා ජල සම්පාදන මණ්ඩලයෙන්. ඒකෙන් 22 ලක්ෂයක් විතර ගන්නේ ගංගාවලින්, ගංගාසුතල. ඊට පස්සේ ජලාශ වලින් ගන්න 7,16,000ක්, 7,07,000ක් වගේ ප්‍රමාණය තමයි ජලාශ වලින් ගන්න. භූගත ජලයෙන් ගන්නවා සාමාන්‍ය ගණ මීටර 75,000ක් විතර දවසකට. තැන් 59කින් භූගත ජලය ගන්න. ඒ භූගත ජලය ගන්න ඒවල තමයි දැනට ගැටලු ඇවිල්ලා තියෙන බෝඩ් එකේ. ඒ වඳුනගෙන තියෙනවා. ඒවටත් යම් පිළියමක් කරන්න විකල්ප යොදන දැන් ක්‍රියාමාර්ග අන්තිර. මම ඉස්සෙල් කිව්වේ මඩකලපුවේ උන්නිච්ච වැවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. වැවේ ජල දල අඩු වෙලා තියෙනවා. අපි පෑය හතරක් වතුර අඩු කරලා තියෙනවා. එතන තියෙනවා ලින් තුනක් කලින් පාවිච්චි කරපු ඒවා. අපි දැන් ඒවා පිළිසකර කළා. ඒවත් හදිසියක් වුණොත් අවශ්‍යතාවයට ගන්න සුද්ධ කරන දැන් වෝට බෝඩ් එකෙන් අවශ්‍ය කටයුතු කරමින් තියෙනවා. ඒවත් එතකොට යම් මට්ටමකට හරි ප්‍රයෝජන ගන්න. ඔන්නෝම සූදානමක් තමයි තියෙන්නේ. මේකේ වඩා මම නැවත කියන්නේ මේකේ වඩාම සක්‍රීය සහ අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන් යාන්ත්‍රණය තමයි ආපදා කළමනාකරණ යාන්ත්‍රණය. මේ ආයතන කුඹෙන්දලා ඉන්නේ ඒ යාන්ත්‍රණයත් එක්ක.
2: දැන් කොළඹ ගම්පහ තත්ත්වය සම්බන්ධව මොන වගේ විශේෂ අවධානයක් දෙමු කරලා තිබෙන්නේ විශේෂයෙන් ඉදිරි වසරේ පෙබරවාරි මාර්තු අප්‍රේල් මාස
1: දැන් තියෙන තත්ත්වය අනුව මේ මාස දෙකේදී කොහොමදත් කොළඹ මේ බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර කියන එකේ තර්ජනයක් ඉන්නේ නැති වෙයි. ඒකට හේතුව තමයි
2: ඉති වෙයි කියන එක තමයි
1: පොරොන්දු. උදාහරණ වහින නිසා කැලණි ගඟ දැන් කොළඹට ගත්තාම මූලාශ්‍ර දින කැලණි ගඟ ඒ කළු ගඟයිනේ. ඒ ගංගාවල වතුර මට්ටම හොඳින් තියෙන අතර උඩට වහින නිසා අපි ලබුගම කලටුවාව කැලණි ගඟ කළු ගඟෙන් තමයි ගන්නෙ. මේවල දැනට ජලදායකතාව තිබෙනවා. ඒ නිසා මේ මාස දෙකට මේ බස්නාහිර පළාතට කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ
2: නැහැ. ඉතිරි මාස දෙකේ ගැටලුවක් නැහැ.
1: ගැටලුවක් නැහැ. ඊළඟට අපි බලන්න ඕනේ පෙබරවාරි මාර්තු මාසේ මොකද වෙන්නේ කියලා. ඒවලදී ජලය මේ ගංගාවල ජල මට්ටම අඩු වුණොත් තමයි ගැටලුවක් එන්නේ. සාමාන්‍යයෙන් මම ඉස්සෙල්ලා කිව්වාගේ මාර්තු අප්‍රේල් වල තමයි යම් මට්ටමකට ජල දාර්තාව අඩු වෙන්නේ. නමුත් ඒත් ලබුගම කලටුවාවේ ජලාශවල විතරයි ජල මට්ටම අඩු වුණේ. ඔක අපි ගිය අප්‍රේල් මාසේ අපි හොඳටමත් තින්ද සෑම يعني හැම අප්‍රේල් මාසයක් එනකොටම අප්‍රේල් මාසයේ වගේ කාලයක් එනකොට ජල මට්ටම අඩු වෙනවා ලබුගම කලටුවාවේ. නමුත් ලබුගම කලටුවාවෙන් කොළඹ දිස්ත්‍රික්ක ගත්තාම 120යි. ඒතකොට 180ම කළුගඟ සහ කැලණි ගඟෙන් තමයි සම්බන්ධන කරන්නේ. ඒ නිසා ඔය කියන කලපනාකරණය කරොත් අපිට මාර්තු අප්‍රේල් ඒ කාලෙත් ජල සැපයුම මේ බස්නාහිර පළාතේ ගැටලුවක් ඇති නොවේ කියලා තමයි අපි හිතන්නේ. නමුත් දැනට අපි ජල සම්පාදන මණ්ඩලය හරහා මේ බස්නාහිර පළාතට විශේ෷ මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන පවුල් ලක්ෂ 13කට ජල සම්පාදනය කරන වෝට් බෝඩ් එකෙන් මෙතන විශේෂ අපි සැලසුමක් ආරම්භ කරලා තියෙනවා. එකක් තමයි සමහර ලොකු රාජ්‍ය ආයතනවල ජලය පාවිච්චි කරන එක තව ටිකක් පිරිමහන්නේ කොහොමද? අපි හිතමු හමුදා කැම්ප් එකක්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලය. එහෙම නැත්නම් රෝහල. එහෙම නැත්නම් බන්ධනාගාරය. මේවල ජලය අපතේ යන්නේවා. ඊට පස්සේ සමහරට ඒ ආයතනවල මල් හිටවන ග්‍රවුන්ඩ් එකට අදාළ වතුර සමානට මේ වෝට බුඩකින් ගන්න වෙන්න පුළුවන්. නමුත් ඒවට වෙන මූලාශ්‍ර හොයන්න නල්ලින් හදන්න පුළුවන් වෙනත් උන්ට වෙන මූලාශ්‍ර පාවිච්චි කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් හොයන්න අපි දැන් පටන් ගන්න තියෙන ආයතනත් එක්ක කතා කරනවා. ඒ වගේම තමයි සමහර තැන්වල නල්ලින් වලින් ගන්න පුළුවන්. අපි දුක එක කර්මාන්තයක් තියෙනවා නල්ලින්දක් හයි කරොත් ඔවුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගන්න පුළුවන්. එතකොට වෝටර් බෝඩ් එකෙන් ඔවුන්ට දෙන වතුර ප්‍රමාණය අපිට අඩු කරන්න පුළුවන්. ඒ නිසා එවැනි ක්‍රියාමාර්ග තරම් තියෙනවා. අපි සැලසුමක ඉන්නවා අඩු දරමින් මේ ඝන මීටර 20,000ක්වත් කොළඹ දිස්ත්‍රික්කයේ භූගත ජලයෙන් සම්පූර්ණ කරගන්න ඕන කියලා. ඒ තැන් අඳුනගෙන ඒව සමහරව දැන් ඉදි කරලා තිනවා ඉදි කරමින් යනවා. භූගත ජලාංශ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ වෝට බෝඩ් එකේ. ඉතින් ওই වගේ සැලසුම් කිපයක් තිනවා. අනිත් එක තමයි අපිට පිරිපහදු කරලා ගන්න ජල ප්‍රමාණය හරියට බෙදා ගන්න. අපි දන්න මේ උස් පහත් බිම් තියෙන හින්දා සමහර තැනකට වතුර හොඳට ලැබෙනවා සමහර තැනකට ලැබෙන්නේ නැහැ. ඒ නිසා කොහොමද මේක බෙදා හදාගන්නේ? ඒ සම්බන්ධනුත් යම් පිලිසකර කිරීම තියෙනවා, නලේලීම් තියෙනවා, පම්පහයි කරන්න තියෙනවා, මේකේ ඔපරේෂන් එකක් තියෙනවා, වැල් කරකල මේ පැතර වතුර දෙන්න ඕනේ, මේ පැතර වතුර අඩු කරන්න ඕනේ, මේ වෙලාවේ දෙන්න ඕනේ මේ පැතර කියලා ඔන මෙහෙයුමක් තියෙනවානේ. ඒ මෙහෙයුමත් ඇතුළත්ව බස්නාහිර පළාතට අපි විශේෂ මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා.
2: දැන් කැලණි ගඟෙන් ජල ලබා ගැනීම ගැටලුවක් මතුවෙන්න පුළුවන් කොමන අවස්ථාවකද කියලා
1: බලමු. ඔය වියලි කාලයට තමයි කැලණි ගඟේ යම් ප්‍රමාණයකට ජලය ප්‍රමාණය අඩු වෙනවටත් වැඩිය
2: මුහුදු ජලය
1: මිශ්‍ර වෙන එක තමයි තියෙන්නේ. ඒ සඳහා මේ සාම්ප්‍රදායිකවම පාවිච්චි කරන ක්‍රමවේද තියෙනවා. ඒක දන්නවා ජල සම්පාදන මණ්ඩලයෙන්. ඒ තර්ජනය එන්නේ අවදානෙ ඉන්නේ කොයි වෙලාවෙද කියලා. නිරන්තරයෙන් මේ ජල සාම්පල පරීක්ෂා කරන හින්දා උනේ කලින් මඳුර ගන්නවා. එතකොට මේකට බාධකයක් තාවකාලික ඉදි කළා. ඊට පස්සේ තමයි මේ ජලය ගන්නෙම කරන්නේ. ඒ සම්බන්ධයෙන් අතරම මේ කලින් අත්දැකීමක් තියෙනවා සහ පූර්ව සූදානමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවේ කියලා තමයි අපි හිතන්නේ බස්නාහිර බලාතට.
2: දැන් තත්ත්වය මෙහෙම නැන්න ජලකාන්දු නිසා විශේෂයෙන් ජල නලවල තියෙන කාන්දු වීම මේ වගේ දේවල් නිසා අපතේ යන අවස්ථා තිබෙනවා. දැන් එවැනි තත්ත්වයන් ගැන අවධානය යොමු කරලා තියෙනවා ඒවා නවීකරණය කරන්න තත්ත්වෙට මුහුණ දෙන්න කලින්.
1: ජල සම්පාදන මණ්ඩලයේ මේ තාක්ෂණිකම නන් රෙවෙනිව වෝටර් NRW කියලා මේක තාක්ෂණිකව වුණ හඳුන්වන්නේ. ඒ කියන්නේ ඔවුන්ට ආදායම් නොලැබෙන ජලය. ආදායම් නොලැබෙන ජලයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි නීති අනුකූල නොවන විදිහට ජල සැපයීම කරගෙන ජලය පාවිච්චි කරන වෙන්න පුළුවන්. ඒතුළ ආදායමක් ඉන්නේ නැහෙනි. සමහර ඒවා තියෙනවා අපතේ යනවා. අපතේ යෑම නිසා කාටවත් ප්‍රයෝජනයක් නැහැ. පිරිපාදු කරන ජලය අපතේ යනවා පාවිච්චි ගන්න බැරුව. ඉතින් ඒ සම්බන්ධයෙන් දත්ත තොරතුරු ජල සම්පත් මණ්ඩලයේ සතුව තියෙනවා. සමහර ව්‍යාපෘති හරහා දැන් කොළඹ දිස්ත්‍රික්කේ ගත්තාම කොළඹ නගර සීමාවේදී මේ NRW එහෙම නැත්නම් ආදායම් නොලැබෙන ප්‍රමාණය 49%ක් තිබිලා තියෙනවා. ඒකෙන් 30%ක් විතරම අපතේ යන එක පරණ නල පද්ධති සහ මේ කාන්දු වීම නිසා. ඒවා පිළිසකර කළා තියෙනවා. දැන් 118%-20% අඩු කරගෙන තියෙනවා. තව පැත්තක මේ කොළොන්නාව පැත්තේ තියෙනවා. ඒ සඳහා ව්‍යාපෘති දෙක අපි ආරම්භ කරන්න දැනට මූලික සැලසුම් කරලා තියෙන ලබන අවුරුද්ද ආරම්භ කරනවා කොළොන්නාව ප්‍රදේශයේ. ඒ වගේ ප්‍රදේශ කීපයකම මේ අපතේ යන ජලයේ අපතේ යෑම නවත්වා ගැනීම සඳහා කටයුතු අර ස්ථිර විසඳුම් සොයමින් ඉන්නවා. සමහර තැන්වල කාන්දු සිද්ධ වෙනවා. දැන් අපි දකිනවා මේ වෙලාවේ දියත උණ ලීක් එකක් තියෙනවා. දියත උණ මධ්‍යස්ථාන පාර්ලිමේන්තුවට හැරෙන දන ලීක් එකක් තියෙනවා. මේක දැන් ගොඩක් කල් මම දැකලා මේ වෝඩ බෝඩ් එකට මම කතා කරලා කියලා තියෙනවා මේක බලන්න කියලා. ඒක ලොකු ලීක් එකක් අපිට ඇහැට පේන්නේ පොඩ්ඩයි. ඒක ලොකු කියන්නේ ලොකු නලයක් කාන්දුවක් තියෙනවා. අපිට ඇහැට පේන්නේ පොඩ්ඩයි. මේක පිළිසකර ගන්න කිව්වම ලොකු වැඩක්. එහෙනම් එතන පාර වහන්න වෙනවා. පැය ගාණක් මේකට යනවා. ඒ නිසා වුන් සූදානමින් ඉන්නවා. මෙතන මේ කොළඹ ඒ කියන්නේ වාහන අඩු වෙන මිනිස්සු ඒ කියන්නේ අර දිමාඩු දිනයක් වගේ භාවිතා කරලා පැය කීපයක් මෙතන පාර වහලා මේකේ පිළිසකර ගන්න. ඒ වගේ ප්‍රායෝගික ගැටලුත් තියෙනවා. ඉතින් සමහර ඒවා තියෙනවා. සමහර ජල කාන්දු තියෙනවා හොයා ගන්න බෑ. මේ යටින් යන නලපද්ධතියින්ද සමහර පාර යටින් යන්නේ සමහර බිල්ඩින් යටින් යන්නේ. ඉතින් කාන්දුවක් තියෙනවා කොහෙද කියලා හොයන්න බෑ. ඒ වගේ තාක්ෂණ ගැටලු වෙනවා තියෙන කොහොම හරි මේ අපතේ යන ජලය කියන්නේ අවම කිරීම සඳහා වෙච්ච තාක්ෂණිකවම හදන වැඩපිළිවෙළක් තියෙනවා. ඒක බොහෝ ව්‍යාපෘති දැන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ජල සම්පදන මණ්ඩලයේ උත්සාහ ධර්මයෙන් තියෙන මේ අපතේ යන ජල ප්‍රමාණය අඩු කරගන්න.
2: අපතේ යෑම ගත්තාම ජනතාව අතරත් විශාල කාර්යභාරයක් තිබෙනවා. භාවිතය තුලත් අපතේ යන දැන් මේ ගැන දැනුවත් කරන්න වැඩපිළිවෙළක් ආරම්භ කළා දෙන විශේෂයෙන් කොළඹ ගම්පහ කළුතර ගැන අවධානය යොමු කරත් එහෙම.
1: ඔව් ජල සම්පදන මණ්ඩලයේ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරමින් තියෙනවා. අපි දැන් සාකච්ඡා කරේ මේ ප්‍රමාණවත් මදි කියලා. නිරන්තරයෙන්ම ජනතාවත් එක්ක ගනුදෙනුවක් තියෙන්න ඕනේ. ජනතාවට ඒත්තු ගන්නන්න ඕනේ. ජලය කියන්නේ සම්පතක්. අර බිර්මස්මෙන් පාවිච්චි කරන්න ජලය පාවිච්චි නොකර ඉන්න නෙවෙයි. අර බිර්මස්මෙන් පාවිච්චි කරන්න ජලය කියන්නේ සම්පතක්. වෙනත් කෙනෙකුට භුක්ති විඳින්න තියෙන භාවිතා කරන්න තියෙන සම්පතක් අපි අපතේ යවන්නේ. ඒක සමහර මුදල් ගෙවල වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අතන විශේෂ වැඩපිළිවෙළක් හදන්න ඕනේ. අපි ඒ සම්බන්ධයෙන් ජල සම්බන්ධ මණ්ඩලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. මේකේ මාධ්‍ය මෙහෙයුමක් ජනතාව දැනුවත් කිරීම සඳහා ජනතාවට මේ පණිවිඩය ගෙනියන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් අපි අතන විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. තවදුරටත් මේක කරමු. මේ ජනතාවට අවධාරණය කරන එක තවදුරටත් වැඩි කරලා කරමු කියලා ඒ සම්බන්ධයෙන් අපි වැඩසටහනක් අතන හදලා තියෙනවා.
2: එවකින් දැන් කොළඹ ගම්පහ ගත්තාම ගම්පහ කළුතර ගත්තාම ඔබේ විශේෂපතේ මෙතන ගත්ත මේ ඉදිකිරීම ඔය ඉදිකිරීම ඔබ අරති තිබෙන ඉදිකිරීම ක්ෂේත්‍රයට ජලය විශාල වශයෙන් පාවිත කරනවා. දැන් මේ තත්ත්වයත් එක්ක මේ ක්ෂේත්‍ර දෙක සමපාද කරගන්නේ කොහොමද? මොන වගේ අවධානයක් ඒකන යොමු කරලා තියෙන්නේ?
1: ඔමං ඉස්සල
2: කිව්වා මේ ක්ෂේත්‍රේ රැකියා ආරක්ෂා කරගන්න අවශ්‍යයි. කොහොමද තත්ත්වය?
1: ඔව් මං ඉස්සල කිව්වාගේ මේ කර්මාන්ත බොහොමයකට අපිට නල්ලින් ඉතිකල මේ භූගත ජලය පාවිච්චි කරන්න පුළුවන්. ඒත් කොළඹ දෙන්නර අනුරාධපුර පොළොන්නරුව ඒ පැත්තේ තියෙන ප්‍රශ්නේ තමයි භූගත ජලය කිවුලයි පාවිච්චිට ගන්න බෑ. නමුත් කොළඹ එහෙම ප්‍රශ්නයක් නෑ. කොළඹ සමහර තැන්වල භූගත ජලය හොඳට බොන්නත් පාවිච්චි කරන්න පුළුවන්. එස කර්මාන්තවල පාවිච්චි කරන්න බාධාවක් නෑ. ඒ සඳහා අපි අතන භූගත ජලය පාවිච්චි කරන එකත් අපි විකල්පයක් විදිහට දැන් හොයමින් ඉන්නවා. ඒ වගේම තමයි දීර්ඝකාලීන විදිහට බැලුවොත් එහෙම අපි අපජල පිරිපදු මධ්‍යස්ථානවලින් සොයිසපරතින අපජල පිරිපදු මධ්‍යස්ථානෙන් පිරිපහදු කරලා හොඳ වතුර පාවිච්චි කරන්න පුළුවන් වතුර අපි මුහුදට පොම්ප කරනවා. පවුල් 20,000කට පාවිච්චි කරන්න පුළුවන් වතුර ප්‍රමාණය දවසකට මුහුදට පොම්ප කරනවා. ඒ ජලය ගෙදර يعني බොන්න ගන්න බෑ. නමුත් අනිත් සියලු කටයුතු සඳහා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කර්මාන්ත වලට ගන්න පුළුවන්. ඒස දැන් අපි සාකච්ඡා කළ දෙන මේකට යම් මුදලක් ආයෝජනය කළා. මේ මුහුදට පොම්ප කරන ජලය කර්මාන්ත සඳහා පාවිච්චි කරන්න වැඩපිළිවෙල කදමු කියලා මේක දීර්ඝකාලීන උත්තරයක්. නමුත් ඒකත් සිදු කළ යුතුයි කියලා අපි හිතන්නේ. කර්මා ඒ කියන්නේ ඉදිකිරීම කර්මාන්තය ඇතුළුව කිසිම කර්මාන්තයක් කඩා වැටෙන්න දෙන්න බෑ. ජල සම්පාදනය අත්‍යවශ්‍යයි කර්මාන්ත පාත්වගෙන යන
2: ඉදිරි කාලේ අපි දෙවිරාමර යමල තවශේ දැන් ඉදිරි කාලේ ගත්තාම විශේෂ දැන් පෙබරවාරි මාර්තු අප්‍රේල් කාලේ ගත්තාම ඉලක්ක කරගෙන විශේෂ ව්‍යාපෘති වුණනින් ක්‍රියාත්මක කරන උදැනුවත් කරන්න වැඩසටහන ආරම්භ කළා
1: තිබෙනවා. සීමා කරන්න අවශ්‍ය නැති වෙයි කියන තැන තමයි අපි දැනට තියෙන අත්දැකීම මත තියෙන මේ තියෙන පුරෝගතණයන් සමග කර්මාන්ත වලටත් ජලය සීමා කරන්න ඕනේ නැති වෙයි. නමුත් අපි විකල්ප විදිහට තමයි අර නල්ලින් ඉදි කරන සහ වෙනත් මූලාශ්‍ර සම්බන්ධයෙන් සොයමින් යන්නේ.
2: හොඳයි. දැන් ඉදිරි අනාගතයේදී මෙවැනි ව්‍යාපෘති වලට අවසර ලබා දීමේදී ඒ සම්බන්ධව අවධානය යොමු කරලා තිබෙනවද? දැන් මේ මූලාශ්‍ර භාවිත කිරීම සම්බන්ධව.
1: උවතෙන් දැන් කොළඹ වගේ
2: ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධ විදිහට වැඩසටහන.
1: බස්නාහිර පළාත වගේ ගත්තාම හරිම සංකීර්ණයි. ජනාකීර්ණ වෙමින්
2: විශේෂ නිවාස ව්‍යාපෘති වලට
1: නිවාස ව්‍යාපෘති ආරම්භ කරන කර්මාන්ත වෙදීමේ තියෙනවා සංචාරක කර්මාන්ත දියුණුවේමින් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඇත්තටම දැනට අපිට මූලාශ්‍ර තියෙන්නේ කැලණිගඟ කළුගඟ තමයි. ඒ ප්‍රමාණවත් මූලාශ්‍ර තියෙනවා. ධාරිතාව පිළිබඳ ධාරිතාව වැඩි කරන්න ඕනේ. සහ අපි ඔබ ඉස්සලා කිව්වා වගේ මේ අපතේ යන්නේ නැතුව පාවිච්චි කරන්න ඕනේ. සහ අපි පාවිච්චි කරන ජලය නැවත පරිහරණය කිරීම සඳහා රීයුස් කිරීම සඳහා ක්‍රමවේද හදන්න ඕනේ. ධාරිතාව වැඩි කිරීම සඳහා අපි දැන් අඹතලේ තවත් ඝන මීටර 50,000ක පිරිපදු මධ්‍යස්ථාන ඉදිරි කිරීමට අපි ආරම්භ කරන ලබන අවුරුද්දේ ඒ වගේම කළුගඟ ව්‍යාපෘතිය එනවා කළුතර හොරණ ප්‍රදේශයේ ඉදිරි කරන 140,000 ඝන මීටර 140,000ක පිරිපදු මධ්‍යස්ථාන ඒ වැඩකට අපි ලබන අවුරුද්දේ ආරම්භ කරනවා. ඒ වගේම තව තිබෙනවා මේ වාණි සංස්ථාවට අයිති පිරිපදු මධ්‍යස්ථාන තියෙනවා චීකෝ ප්ලාන්ට් කියලා. ඒ වගේම අපි කන්දන තවත් පිරිපහදු මධ්‍යස්ථාන තාවකාලික දැනටමත් අපි මුල්ගල දීලා ආරම්භ කළ දෙන මේ වගේ වැඩි දියුණු කිරීම තියෙනවා. 2040 විතර වෙනකම් මේ බස්නාහිර පළාතේ ජලාශ අවශ්‍යතාවයන් සියලුම කර්මාන්ත නිවාස සහ සියලු කටයුතු සඳහා අවශ්‍ය දළ ධාරිතාව නිෂ්පාදනය කිරීමට අපි දැන් වැඩ කටයුතු සැලසුම් කරලා තියෙන්නේ. ඒවා ක්‍රමිකව ආරම්භ කරන්න තමයි සැලසුම.
2: හොඳයි, අපි දෙවන විරාමයට යමුට සදනවන්නේ. දවසේදී සාකච්ඡාවට එක්වන්නේ නිවාස ඉදිකිරීම හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සසීල් රණසිංහ මහතා. එළිනො තත්ත්වය හමුවේ ජල සම්පාදන කටයුතු කෙසේද සිදුවන්නේ කියන වග තමයි අප සාකච්ඡා කරමින් සිටින්නේ. රැදි සිටින ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන් සමග කටි විරාමයක කනතුළු යලිත් හමුවෙමු.

0: ඩෑෂ් රෙදි සෝදන සබන් ගානත් වැඩි නෑ. නිකන් දියවෙල යන්නෙත් නෑ. අතට සැරත් නෑ.
1: සෙවලත් නෑ.
0: වතුර නාස්තියක් නෑ. අව්වට ක්‍රැක් වෙන්නෙත් නෑ. වැස්සට ලේසියෙන් දියවෙන්නෙත් නෑ. කුණු බින්දුවක් ඉතුරුත් නෑ. ඩෑෂ් වගේ බඩුවක් ලොවෙත් නෑ. ලොවින් ගහෙත් නෑ.
2: Protected me. Took better care of me than humans would have.
3: The artificial intelligence created to protect us detonated a nuclear warhead in Los Angeles.
4: Humans versus AI.
5: Sri Lanka Television Prathama Production. The AI are developing a super weapon.
4: The Creator. Saturday at 10:30 p.m. on

0: තොරතුරු ඔබයන්ට එක්වන්නේ මොහොන්ඩියා සලවා දවසේ දී සාකච්ඡාවට එක්වන්නේ නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන මාධ්‍ය වෛද්‍ය සුසිර රණසිංහ මහතා එල්ලිනෝ තත්ත්වය හමුවේ ජල සම්පාදන පිළිබඳව තමයි සාකච්ඡා කරමින් සිටී. දැන් මුහුදු ජලය පිරිපහදුක පානීය ජලය වෙනුවෙන් ලබා දීම සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල සාකච්ඡා කරන එක වෙමින් පවතිනවද නැත්නම් මේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන සූදානම්ක් තිබෙනවද? දැන් මෙවැනි තත්ත්වයක් මේ අනාගතය කියන්නේ මේ ළඟින් අනාගතේ නෙමෙයි නමුත් ඉදිරි අනාගතේ මීට වඩා දරුණු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද තියෙන සූදානම් විශේෂයෙන් වාණිජ නගර ඉලක්ක කරගෙන
1: ඔතන මේ මුහුදු ජලය පිරිපාදු කරනවා කියන මාතෘකාව ටිකක් පරිස්සමින් කතා කරනවා. ඒ කියන්නේ එල්ලිනෝ තත්ත්වය සම්බන්ධව පුරෝකථනය කරනකොට මාධ්‍යවල ගියා මුහුදු වතුරත් පිරිපාදු කරලා බොන්න වෙන තත්ත්වයක් ඒද කියලා. අපි දන්නේ එච්චර දරුණු තත්ත්වයකට මේක එල්ලිනෝ තත්ත්වය වර්ධනය වෙයි කියලා.
0: නැහැ, මම භාවිත කරන රටවල් තිබෙනවා.
1: ලංකාවේ දැනට පාවිච්චි කරන යාපන, ඉතාලිය, ඩෙල්ෆ් සහ නාගදීප කියන දූපත් දෙකේ පිළපාදු මන්තසන තුනක් තියෙනවා. දැනට ජල සම්පාදන මණ්ඩලයෙන් ඝන මීටර 48,000ක ප්‍රමාණයක් මේවල පිළපාදු කරන්න පුළුවන් ධාරිතාව තියෙනවා. එතන යාපන දිස්ත්‍රික්කයේ ගත්තාම යාපනයේට වතුර දෙන ප්‍රධානම ජල පිරිපාදුව මේක තාලෙ ඉදි කරලා තියෙන්නේ. ඒක අපි එනකොටත් මේ ඉදි කරලා තිබුණ එකක්. අපි ආණ්ඩුනේ කලින් ඉදි කරපු එකක්. නමුත් මේක අර ටවර් හදන එක, නල පද්ධතිය ලේන එක, සම්බන්ධතා ලබා දෙන එක සිදු කරලා තිබුණේ. ඒව සඳහා මුදල් වෙන් කළා. ඒවල ගැටලු තිබුණා වෙන නිරාකරණය කළා. ලබන අවුරුද්ද වෙනකොට පවුල් 27,000කට ජල සම්බන්ධතා ලබා දෙන්න අවශ්‍ය කටයුතු අපි සම්පාදනය කරලා තියෙනවා.
0: ඒක ක්‍රියාත්මක වුණාට සම්බන්ධතාවම තියලා නැහැ.
1: යම් ප්‍රමාණයක් දීලා තියෙන්නේ. ඒකෙන් ජල සම්බන්ධතා 60,000ක් දෙන්න පුළුවන්. නමුත් මේ වෙනකොට 9,000ක් වගේ වුණම ගණක් තමයි ගිහිලා තියෙන්නේ මේ අවුරුද්දේ සම්බන්ධ දීලා. ලබන අවුරුද්දේ අපි 27,000ක ප්‍රමාණයකට දෙන්න දැන් කටයුතු කරනවා. මුහුදු වතුර තමයි පිළිපදු කරන්නේ. ඒ වගේම නාගදීප දූපතේ සහ ඩෙල්ෆ් දූපතේ මුහුදු වතුර පිළිපදු කරන මැද පිළිපදු දෙකක් තමයි තිබෙන්නේ. ඒ දූපත් දෙකේ නම් ගැටලුවක් තියෙනවා මදි ප්‍රමාණවත්, මදි ජල ප්‍රමාණය. ඒක වැඩි දියුණු කරන්න අපි දැන් මුදල් වෙන් කළා, අවශ්‍ය කටයුතු සිදු කරගෙන යනවා.
0: එහේ ප්‍රමිතිය කොහොමද?
1: ප්‍රමිතිය මේ අර අපි ගෙදර පාවිච්චි කරන රිවර්ස් ඔස්මොසිස් කියන තාක්ෂණිකම තමයි පාවිච්චි කරන්නේ. මේකේ මිල වැඩි, ආයෝජනයත් අපිට ලොකු මුදලක් යට කරන්න වෙනවා, සහ පිරිපාදුව සඳහා යන පිරිවැය වැඩි. ඒකක සඳහා යන පිරිවැය වැඩි. ඒත් එක මේකේ ගැටලුව තමයි මේ දැන් තාලේ වැඩි පාවිච්චි කරන එකේ මුදු අතුල අරගෙන පිරිපාදු කළා ඉතුරු වෙන ටික අර සාන්ද්‍රය නැවත මුදේට තමයි සුරක්ෂිතවම උදාහරණේ. නමුත් නාගදීප සහ ඩෙල්ෆ් ගත්තාම ඒවයි ගොඩබිමටම තමයි උදාහරණ. එක ගැටලුවක් තියෙනවා, ඒවා අපි නිරාකරණය කරගන්න ඕන එකක්. මේකට විදුලි ලොකු ප්‍රමාණයක් ඕනේ, විදුලිය. ඒ නිසා ආයෝජනය මිල වැඩි, පිරිපහදුව සඳහා යන පිරිවැය වැඩි, සහ මේකේ ඉතුරු වෙන අපජලය කියන එක ටිකක් ගැටලුකාරී. ඔයගේ ගැටලු ගන්නවා තියෙනවා. ඒකටත් අමතරව මුහුදු වතුර තමයි ටැප් ලයින් එකෙන් එන්නේ ගුවම් ජනතාව දක්වන ආකල්පය ගැන පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් පිළිපාදු කරාට පස්සේ ඒක අපි පානීය ජලයේ ගුණාත්මක භාවය ඒ
0: තහවුරු කරලා තමයි
1: ලබන්නේ. කිසිම ගැටලුවක් නැහැ. දැන් ජනතාව යාපන දිස්ත්‍රික් ජනතාව මේ සඳහා හුරු වෙමින් ඉන්නවා.
0: සාමාන්‍ය කරන්නේ මෙමින් පවතිනවා.
1: ඔව්.
0: දැන් තවත් ප්‍රදේශවලට මෙබැනි ව්‍යාපෘති ක්‍රියාන් අවධානය යොමු කළා. දැන් මඩකලපුව ගැන කලින් කියවුණා. දැන් තමත් සීමා කරගෙන වෙලා තියෙනවා කියලා. දැන් වෙනත් ප්‍රදේශවලට මෙවැනි ව්‍යාපෘති ක්‍රියාන් අවධානය යොමු වෙලා තිබෙනවා තමත් ශ්‍රේණියට.
1: එතන දැන් මූදු අතර පිරිපාදු කරන මධ්‍යස්ථාන ඉදිකරන තාම යෝජනා නැහැ. අපිට අනිත් ප්‍රදේශවල ජල මූලාශ්‍ර තියෙනවා. ජල මූලාශ්‍ර පාවිච්චි කළා යෝජනා තියෙන ඒවා ක්‍රියාත්මක කරොත් අපිට අතර ජල ගැටලු විසඳ ගන්න පුළුවන් වෙයි. අපිට ලොකුම ගැටලුව තියෙන මෙන්න මේ වියලි කලා අපේ උතුරු නැගෙනහිරවල තියෙන මේ භූගත ජලයේ තියෙන කිවුල. ජලය තියෙනවා බොහෝ තැන්වල, සමහර තැන්වල නෑ, උස් ප්‍රදේශවල වගේ නෑ. භූගත ජලයේ තියෙන කිවුල තමයි ප්‍රශ්නේ. ජලය තියෙනවා කිවුල, ඒක පාවිච්චි ගන්න බෑ. නමුත් තාම තාක්ෂණයක් නෑ හරියටම මේ කිවුල නැති කරන, කිවුල පිළිපහදු කරන ක්‍රම තාක්ෂණයක් නෑ. අපි ඒ සඳහා තමයි දැන් අතරම ලොකු වෙහෙසක් වෙමින් තියෙනවා. අපි මේ තාක්ෂණය වෙනත් රටවල අපි චීනයත් එක්ක සාකච්ඡා කරා, ජපානයත් එක්ක සාකච්ඡා කරා, ලෝකයේ අත්හදා බලපු ඒවා තියෙනවා.
0: සාර්ථක වෙච්ච තත්ත බැලෙම නැද්ද ලෝකේ?
1: ඒ සාර්ථක තින් දැන් යුරෝපේ ගත්තාම යුරෝප රටවල භූගත ජලය ගොඩක් පාවිච්චි කරනවා. ඒවල බොහෝ තැන්වල අපිටත් වැඩිය කියුවලා තියෙනවා. නමුත් ඔවුන් මහා පරිමාණ මට්ටමේ පාවිච්චි කරනවා. දවසකට නිකන් පවුල් ගණන මීටර 1000ක් වගේ ප්‍රමාණයක තරංගින් අරින් පිළපාදු කරන. එච්චර ඒවා අපේ රටේ දැන් පොඩි ග්‍රාමීය කුඩා මට්ටමේ ඒවා තමයි තියෙන්නේ. ඒවට ඔවුන්ගේ තාක්ෂණය ගැලපෙන්නේ සහ ඒව අපේ රට ගැලපෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් පරීක්ෂා කරලා බලන්නේ. ඒ නිසා අපි දැන් බලාපොරොත්තු වෙන මේ අපි අභිලාෂයන් කැඳවන්න පෞද්ගලික ආයතන විශේෂම අන්තර්ජාතික ආයතන වලින් අපි දැන් හදපු ග්‍රාමීය ජල ව්‍යාපෘති කිවුල තියෙන ග්‍රාමීය ජල ව්‍යාපෘති වලට ඔවුන්ගේ තාක්ෂණය ගෙනල්ලා ඒ තාක්ෂණය ලබා දීලා පානය කරන්න පුළුවන් මට්ටමේ සුදුසු ජලය හදලා දෙන්න කියන අභිලාෂයන් කැඳවන්න අපි දැන් තීරණය කරලා තිනවා. ඒක සාර්ථක වුණොත් එහෙම අපිට මේ කිවුල නැති කර ගන්න පුළුවන් තාක්ෂණයක් හඳුනා දෙන්න පුළුවන් වුණොත් අපි ඇත්තටම රටේ ලොකු ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් පානීය ජල ගැටලු. ඒකට අපි උත්සාහ දරමින් ඉන්නවා. විශාල උත්සාහයක් අපි දරමින් ඉන්නවා. මේක මොකක්ද පිළිමක දන්න ඕනේ කියලා.
2: දැන් අතන වෙලාවට ප්‍රෝදිතුලින් දකිනවා පත්‍ර තුලින් දකිනවා අපි අතහැර දැමුණු ව්‍යාපෘති පසුබි ආණ්ඩු තුලින් ක්‍රියාත්මක කරලා අතරමඟ නැවතලා යම් කිසි ගැටලු නිසා ප්‍රසම්පාදන ගැටලු නිසා මෙවැනි ව්‍යාපෘති බොහෝ වෙලාවට දකිනවා. දැන් මේවා කඩිනම් කරන්න මොනවා කියන අවධානයක් දෙන්න වෙලා තිබෙන්න මාතුමනි.
1: ඔතනම දැන් ආරම්භ කරපු ජල ව්‍යාපෘති ඔක්කොම අතරමඟ තමයි. ඒවල ගැටලු කියන්නේ මේ සමහර ඒවා විසඳන්න පුළුවන් ගැටලු නෙවෙයි. දැන් අපි තඹුත්තේගම ජල ව්‍යාපෘතිය විවෘත කරා. ඒ චෝදනාවක් තිබුණා කලින් ආණ්ඩුවෙන් පටන් ගත්ත එක අපේ ජනාධිපතිතුමා ගිහිල්ලා විවෘත කරා කියලා. නෑ එහෙම පටන් ගත්ත පමණින් ඒවා අවසන් වෙනව නම් හරි ෂෝක් රටක් නෙ මේක. එහෙම නෑ. ඒවල තියෙන ගැටලු සමහර විට මේවා කල් දිගු 10ක් ගිහිල්ලා තියෙනවා. සමහර මූලාශ්‍රමේ මුදල් මූලාශ්‍ර ෆන්ඩින් සෝසස් නවත්තල තියෙනවා. කොන්ත්‍රාත් කරු දාලා ගිහිල්ලා තියෙනවා. කොන්ත්‍රාත් කරුවන්ගේ විශාල ගැටලු ඇවිල්ලා තියෙනවා. කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීම් සම්බන්ධයෙන් සමහර දැම්ම නල පද්ධති සමහර හයි කරපු පොම්ප
2: ගලවලා
1: ඇවිල්ලා තියෙනවා.
2: සමහර ගලවලා
1: ගිහිල්ලා තියෙනවා. ඉතින් සමහර ඒවා ඉදි කරලා තියෙනවා. දැන් ඒවා අකුදු 4-5ක් ඒවා පොළොව යට වලලා නිකන් ඔහේ තියෙනවා. ඔන්න ඔයගේ ගැටලු ගොඩක් තියෙනවා. ඒ නිසා ඇත්තටම 2024 අපි ආණ්ඩුව ගත්ත වෙලාවේ ඉඳලා මේ වෙනකම්ම ව්‍යාපෘති ගණනාවක අපි සැලකිය යුතු මට්ටමක පරිසරයක් දකින්න තමයි මේවා යථාවත් කරලා තියෙන්නේ. යථාවත් කරලා තියෙනවා. සමහර ඒවාට ගෙවීම් සම්බන්ධයෙන් අපි ඒවට නඩු දැන් අපි අඹතලේ ජල පිරිපහ මධ්‍යස්ථානය ආශ්‍රිතව සාමි කොළඹ ආශ්‍රිතව එක ව්‍යාපෘතියක් තියෙනවා. ඒ ව්‍යාපෘතියේ කොන්ත කියන්නේ අර අයිටම් 16ක් කියන්නේ කොන්ත්‍රාත් පැකේජ් එක නෙවෙයි. ඒ කියන්නේ අයිටම් 16කට නඩු කටයුතු බේරුම් කරන්නේ පටන් ගන්න තියෙන්නේ. ඒ තරම් ගැටලු සහගතයි. ඉතින් හැම ව්‍යාපෘතියෙම ඔවගේ ගැටලු ඇවිල්ලා අපි ලොකු පරිශ්‍රමයක් දාලා තමයි මේවා දැන් අවසන් මට්ටමට ගෙනල්ලා තියෙන්නේ. නමුත් ලබන අවුරුද්දේ ඉඳලා අපි පටන් ගන්න ඒවා ගැටලුවක් නැතුව ඉස්සරහට යන්න පුළුවන් වෙයි.
2: හොඳයි. දැන් නියන්ත වියලි කාලගුණ තත්ත්වයක් ආවොත් ජලය බෙදා හරින්න බවුස භාවිත කරන්න වෙනවා කියලා දැන් ඔබතුමන් සඳහන් කරා. මේ තත්ත්වයට යන්න පුළුවන් සමහර අවස්ථා සමහර තැන්වල. දැන් එවැනි තත්ත්වයක් ආවොත් දේශපාලන බලපෑම් වලින් විශේෂයෙන් ප්‍රාදේශීය දේශපාලන බලපෑම් වලින් තොරව සමාන ආකාරයෙන් ජලය බෙදා යාම සම්බන්ධ දැහැරීම සම්බන්ධයෙන් මොකක්ද කියන්න පුළුවන් සාහිතකය ඔබතුමාගේ
1: විශ්ලේෂණය මත. එතන දැන් අපේ දේශපාලන භාවිතාව ගත්තහම අපි ආණ්ඩුවට එන්න ඉස්සෙල්ලත් අපි රතු දරුව හරහා ආපදාවක් ආව හැම වෙලාවෙම අපි තමයි දේශපාලන ව්‍යාපාරයක් විදිහට මිනිස්සුන්ට ඒ ආපදාවෙන් මිදෙන්න ආපදාව ඇතුලේ ඔවුන්ට සහන සැලසීම සඳහා මහන්සි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අපේ භාවිතාව ඇතුලේ කොහෙවත්ම දේශපාලන බලපෑම් මත හෝ දේශපාලන නිසා තෝරා බේරාගත් කණ්ඩායම් වලට සලකලා නැහැ. සහ මේ ආපදාවන් දේශපාලනීකරණය කිරීම සඳහා දේශපාලන වාසි ලබා ගැනීම සඳහා පාවිච්චි කළා නැහැ. අපි ආවට පස්සේ විශේෂම දිත්වාව ගම්මතුරු ගැලීම් සාමාන්‍යයෙන් අපි නොවැම්බර් දෙසැම්බර් වල ගම්මතුරු ගලන ඒවා තියෙනවා. එවැනි තත්ත්වෙන් ආවා විශේෂම දිත්වාව එකෙදී අපි රජයක් විදිහට අපේ පළාත් පාලන ආයතන වෙන්න පුළුවන් අමාත්‍යංශ වෙන්න පුළුවන් මේ රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙවීම අපි ආදර්ශයක් දීලා තිනවා. ආපදාවකදී කිසිදු දේශපාලන පදනමක් නැතුව හැමෝටම ආපදාවට ලක්වෙච්ච හැමෝටම පිහිට වෙන්න මේ ආණ්ඩුව ඉතා කඩනමින් කාර්යක්ෂම වැඩ කරනවා කියන සාධක අපි දීලා තියෙනවා. ඒ නිසා ආපදාවකදී කිසි කෙනෙක් හලන්න හෝ කිසිදු ભેද බින්නකින් තොර ඒක උතුරේ වෙන්නත් පුළුවන් දකුණේ වෙන්නත් පුළුවන් ඕනෑම පක්ෂයක වෙන්නත් පුළුවන් ඕනෑම ජන කණ්ඩායමක වෙන්න පුළුවන් ආපදාව නම් ආපදාව. ඒ සම්බන්ධයෙන් අපි මැදිහත් වෙන්න සූදානම්. ඇත්තටම දැන් අපිට එක පවුලක් හෝ අපහසුතාවයට පත් වෙන්නේ නැතුව අපිට උඹ සහනසලසන්න පුළුවන් නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒක ප්‍රායෝගිකව එහෙම කරන්න බෑ. අපි දන්නවා එන ආපදාවන් සහ මේ රජයේ තියෙන සම්පත් සහ යාන්ත්‍රණයන් අපි පාවිච්චි කරමින් තමයි යන්නේ. ඒවල යම් යම් වෙනස්කම් අපි කරමින් ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට ආපදා යාන්ත්‍රණයට අදාළ චක්‍ර දෙකේ තියෙන්නේ පානීය ජලය දෙනකොට, ඒ කියන්නේ ජල බවුසර්මගින් ජල සම්පාදනය කරනකොට එක පුද්ගලයෙකුට ලීටර 6යි දවසට. ලීටර 6ක් දවසට දීලා මන්දිනේ අපි චක්‍රලේක වහම් වෙනස් කරා.
2: ඒ කලින් තිබ්බ ලීටර 6.
1: ලීටර 6. අපි දැන් කල ඒක සම්පූර්ණ වෙනස් කළා.
2: මොන්නයි. නාන්නයි ඔක්කොම ලීටර 6.
1: ඔක්කොම ලීටර 6. දැන් අපි වෙනස් කළා තියෙන්නේ. ඒ නිසා ආපදා කළමන කරන යාන්ත්‍රණය හරහා මේ ජල මූලාශ්‍ර පිළිසකර කරන එක ජල මූලාශ්‍ර අලුතින් හදන ඒවට සල්ලි වෙන් එන්නේ. අපි දැන් සල්ලි වෙන් ගලලා තින් ජනාධිපතිතුමා ඒක උපදෙස් දීලා තියෙනවා. ආපදාවකදී හානි වෙන වගා හානි වෙන ඒවට ඒව සම්බන්ධයෙන් කන්න දෙක තුනක් ගියාට පස්සේ මිනිස්සු ඔෆිස් ගන්න ගිහිල්ලා කාර්යාල ගන්න ගිහිල්ලා පස්සෙන් ගිහිල්ලා තමයි වගා වන්දි ගන්න ඕනේ. නමුත් අපි ඒක වෙනස් කරලා තියෙනවා. දීප්තාවලදී අපි මේක පෙන්නලා තියෙනවා. දැන් මේ ආපදාවෙදිත් මේ වෙනකොට වාර්තා වෙනවා කර 7000ක් විතර 8000ක් විතර වගා හානි සිද්ධ වෙලා තියෙනවා කියලා විවිධ බෝවල. දැන් කෘෂිකර්ම මාත්‍යංශය උපදෙස් දීලා තිනවා, මෙතුම උපදෙස් දීලා තිනවා. අපි මේ වෙනකොට මිලියන 3000ක් වෙන් කළා තිනවා. මේ කන්න අවසන් වෙන්න ඉස්සෙල්ලා වුන්ට වන්දි කියලා ඉවර කරන්න කියලා. ඒ කියන්නේ මේ කන්න ඉවර වෙලා තවත් කාලයක් ගන්නේ නැතුව වුන්ට කඩිනමින් මේ වන්දි කියලා අවසන් කරන්න කියලා. ඒක දැන් වාර්තා වෙච්ච ශ්‍රේෂ්ඨ මේ වගා හානි වුණා කියලා වාර්තා වෙච්ච තැන් බලන්න දැන් අපි නිලධාරීන් යොමු කරලා තියෙනවා. බලලා තහවුරු කරලා තක්සේරු කරලා භූග වර්ග 6ක් අපි අඳුනගෙන තියෙනවා. ඒවට හෙක්ටයාරයකට ලක්ෂ ගාන අපි වන්දි ගෙවන්න සූදානමින් ඉන්නවා. එහෙම ආපදාවකදී ආපදාවට පත් වුණා කියන්නේ ඒ වෙලාවේ තමයි රජයක් ජනතාව ළඟ ඉන්න ඕනේ. ඒක මම නැවත කියන්නේ අපි මේක දීප්තිවලින් අපි හොඳටම ප්‍රදර්ශනය කරලා තියෙනවා. රජයක් විදිහට කොහොමද ජනතාව ආපදාවකින් මුදා ගැනීම සඳහා මෙදිහත් වෙන්නේ කියලා.
2: දැන් සියල්ල ඇසේසු වද්දි යම් කිසි අපහසුතාවයකට පත් වෙන කෙනෙක් ඉන්නව නම් පානීය ජලය නොලැබීම නිසා මොන නිලධාරීන් සම්බන්ධ කරගත යුත්තේ, මොන ක්‍රියාමාර්ගයකට යා යුත්තේ, දැනුවත් කිරීමක් කරන්න පුළුවන් මාර්ග තිබෙනවද?
1: උතරම දැන් අපි මේකට පාවිච්චි කරන්න පුළුවන් යාන්ත්‍රණ කීපයක් තියෙනවා. අපි හැම ග්‍රාම නිලධාරි වසමකටම ප්‍රජාශක්ති යාන්ත්‍රණي හතර තියෙනවා. ප්‍රජාශක්ති යාන්ත්‍රණය කිව්වහම ඒකේ නිලධාරිනුත් ඉන්නවා, දේශපාලන අධිකාරියත් ඉන්නවා, ඒ වගේම ප්‍රජානායකිනුත් ඉන්නවා. එනිසා ඒ ග්‍රාමධාරි වසමේ ගමේ කාට හරි පානීය ජල ගැටලු හෝ මොනවා හරි ආපදාව සිද්ධ වෙලා තිනනනම් උන්ට වාර්තා වෙනවා. එනිසා ඒ දිනදාරින්ට ඒ යාන්ත්‍රණය දැනුවත් කරන එක තමයි වඩාම හොඳ. එතනින් උඩ තමයි ආපදා කළමනාකරණ යාන්ත්‍රණය තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය කේන්ද්‍රී කරගෙන. එතන මේ තොරතුරු වෙනවා, ඒ තුළු ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එනිසා ගමේ ඉන්න නිලධාරීන් ග්‍රාම නිලධාරීතුමා වෙන්න පුළුවන්, සම්වර්ධන නිලධාරී වෙන්න පුළුවන්, සමුද නිලධාරී වෙන්න පුළුවන්, ඒ නිලධාරීන්ට දැනුවත් කරන්න පුළුවන්. අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ඉන්නවා, ඒ සියලු දෙනාට දැනුවත් කරන්න පුළුවන්. ප්‍රජාශක්ති සභාපති සහ ඒ සමාජික නෞන්ට දැනුවත් කරන්න පුළුවන්. මේ සියලු දෙනා ගමේ ඉන්නේ, ඔවුන් හරහා සහන සලස ගන්න පුළුවන් කියලා අපි හිතනවා. වගා වන්දි නම් කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරි සහකාරී නකු පිටස මහත්මයන් හෝ මහත්මී ඉන්නවා, ඒ හරහා උන්ට සහනයක් ගන්න පුළුවන්.
2: දැන් කොහොමවත් මේ තත්ත්වය හැම වෙලේ ජලයටත් කළු කඩමිලක් නියම වෙන්න පුළුවන් විත්තැන්වල, එවැනි තත්ත්වයන් ගැන අවධානය යොමු වෙන්නේ කොහොමද?
1: ඇත්තටම දැන් ජල සම්පාදන මණ්ඩලයේ කොච්චරක් බිලක් අය කරනවද කියන එක හිතුවමනා අපිට නෙවෙයි, ඒකට අපි යාන්ත්‍රණයක් හදලා තියෙනවා, සූත්‍රයක් හදලා තියෙනවා. ඒ වගේම තමයි ජල සම්පාදන මණ්ඩලයේ නොවන අනිත් පළාත් පාලන ආයතන වෙන්න පුළුවන්, වෙනත් රාජ්‍ය නුවන් සංවිධාන වෙන්න පුළුවන්, කර්මාන්ත පුරවල වෙන්න පුළුවන්, ක්‍රියාත්මක වෙන ජල ව්‍යාපෘති තියෙනනේ, ඔවුන්ටත් එවැනි සූත්‍රයක් අපි අඳුනලා දීලා තියෙනවා. ඒ සඳහා අවසරය ලැබිලා තියෙන්නේ, ඒ ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඕනේ. ඊට පස්සේ අපි ජල බෝතල් වලට, පානීය ජල බෝතල් වලට ඒ සඳහා මිල නියාමනයකට සූදානම් වෙමින් ඉන්නේ. ඒවත් නියාමනයක් වෙන්න ඕනේ. ඒ නිසා මේ ජලය, පානීය ජලය කියන එක ඕන ඕන හැටියට

0: ජල සම්පන්න මණ්ඩලය ගත්තොත් අවුරුදු දෙවතාවක් සමාලෝචනය කරන්නේ. ඊළඟ සමාලෝචනය තියෙන්නේ ජනවාරි මාසේ 2027 ජනවාරි මාසේ. ජනවාරි මාසේ නිකන් ජල බිඩේ කිසිදු වෙනසක් නැහැ. ජනවාරි මාසේ සමාලෝචනය කළා තමයි අඩු කරනවද වැඩි කරනවද ඒ මිලම් පවත්වගෙන යනවද කියන එක තීරණය ගන්නේ. ඒ සම්බන්ධයෙන් තව මාස කිහිපයක් තියෙනවා. අපේ කිසිදු සැලසුමක් නැහැ සමාලෝචනය පස්සේ තමයි තියෙන තීරණය.
1: ජනවාරි වලින් පස්සේ තමයි
0: ජනවාරි වෙනකම් මොනවද
1: කරන්නේ? ජනවාරි මාසෙන් පස්සේ තකන් වෙනසක් වෙන්නේ නැහැ. ඔතන පැහැදිලිව.
0: ඔව් වෙනසක් වෙන්නේ
1: නැහැ. ඒකන සාර්ථක වෙනවා.
0: ඔව්.
1: හරි දැන් වනසතුන් සම්බන්ධයෙන් මොන වගේ අවධානයක් දෙවිලා තිබෙන උන්ටත් ජලය අවශ්‍යයි වනසතුන්ටත් ජල සම්පාදන මණ්ඩලයත් මේ හා දැන් දායකලා ඉන්නවද විශේෂයෙන් වන සංරක්ෂණ වන ජීවීකත් එක්ක එකතු වෙලා
0: ඔතන අපි මේ ඉල්නිනු තත්ත්වයේ බලපෑම අවම කිරීම සඳහා වෙච්ච මේ අමාත්‍යන් කොමිටුවේ පරිසර මිතුමා තමයි සභාපති එතුමාගේ අමාත්‍යන් ශරත් තමයි වනජීවී දෙපාර්තමේන්තුව තියෙන්නේ
1: තමයි මේක පටබැඳිලා ගියා
0: මතා වනජීවී දෙපාර්තමේන්තුවත් අපි සහභාගී වෙගෙන තියෙනවා මේ කමිටුවට වනජීවී දෙපාර්තමේන්තුව හරහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා මේ වනසතුන්ට විශේෂම ජාතික වනෝද්‍යානවල ජල සම්පාදන කටයුතු කරන්න ඒ තත්ත්වය සම්බන්ධයෙන් උන් දන්නවා සමහර විකල්ප යොදාගෙන තියෙනවා ඒ වගේම දැන් අපි තුන් දැන් ඩෙල්ෆ් දූපතේ අපි දැක්කා මේ ආශ්‍රයයන් සහ පෝණියෝ ඉන්න සත්තුන්ට වතුර නැති නිසා නාවික හමුදාවෙන් ජලය සම්පාදනය කළ තියෙනවා ඒ වගේ විකල්පත් යොදලා තියෙනවා හැම පැත්තක්ම ආවරණය වෙන්න අතරම අපි ඇහැ ගහගෙන ඉන්නේ අපි සූදානමක ඉන්නේ සමහර වනජීවීන්ගේ අවශ්‍යතාවය මත බහුස මගින් ජලය සපයන සමහර මූලාශ්‍ර පිළිසකර කරන වැඩ කටයුතු අපි ආරම්භ කළ තියෙනවා
1: හොඳයි අපි වැඩසටහන අවසානය කළා ගාවන්න ඔබට කොමත් අවසාන වශයෙන් ජනතාවට ලබා දෙන තියෙන පණිවිඩය මේ තත්ත්වයේ හැම විශේෂ නිදිරිය තත්ත්වයේ හැම වෙයි ජලය සම්බන්ධයෙන් විශේෂ වාරමත්වරය විදිහට මොකක්ද දෙන තියෙන
0: පණිවිඩය අපිට මේ කාලගුණ දේශගුණ විපර්යාසයක් කියන එක ස්වභාවික වෙන විපර්යාසයක් නවත්තන්න බැහැනේ නමතන්න බෑ නමුත් එහෙන් එයින් සිදුවෙන බලපෑම අවම කිරීම සඳහා අපිට වැඩ කටයුතු කරන්න පුළුවන්. අපි රජයක් විදිහට ඒ සඳහා පූර්ව සූදානමක් ඉන්නවා. දැන් වෙමින් තියෙන තත්ත්වයේ සමාලෝචනය කරමින් ක්‍රියාමාර්ග ගනිමින් තියෙනවා. ඒ සහ ලබන ඊළඟ අවුරුද්දේ පෙබරවාරි මාර්තු වල ඇති වෙන්න පුළුවන් කියන එක කළමනාකරණය කිරීම සඳහා විශේෂම අපි මහ කන්න ටිකක් කලින් අරගෙන මහ කන්නට වැස්ස වැඩිපුර පාවිච්චි කළා ජලාශ වලට එකතු වෙන ජලය පෙබරවාරි මාර්තු අප්‍රේල් පාවිච්චි කිරීම සඳහා සුරක්ෂිත කරන තැලපිල්ලක් හදලා තිනවා එහෙම පූර්ව සූදානමක් ඉන්නේ හැම ශිෂ්ටයෙක් දිහාම බලලා නමුත් මේක රජයකට විතරක් කරන්න පුළුවන් එකක් නෙවෙයි අනිවාර්යෙන් මේකට සියලු දෙනාගේ සියලු පාර්ශවවල දායකත්වය අවශ්‍යයි ඒ නිසා අපි සියලු දෙනාටම ආරාධනා කරන මේ වැඩසටහන සඳහා අපි සක්‍රීයව දායක වෙමු විශේෂම ජනතාව මේ අංකයකට විශ්වාසය මේ සම්බන්ධයෙන් රජයේ ක්‍රියාත්මකයි රජයට අදහසක් තියෙනවා රජයේ සූදානමක ඉන්නවා කියන විශ්වාසය අවශ්‍යයි ඔවුන්ගේ සහයෝගය අවශ්‍යයි ඒ නිසා රටක් විදියට හැම දිනාම එකතු වෙලා
1: රජයේ පූර්ණ සූදානමෙන් ඉන්නවා මේ සම්බන්ධයෙන්
0: පූර්ව සූදානමෙන් ඉන්නවා මේ සම්බන්ධයෙන්
1: ඒකේ උපරිම අවධානමක් උනත් ලබාගෙන තත්ත්වයක සිටිනවාද
0: ඔය අපි අතන දැන් මේකට සක්‍රිය කරන්න පුළුවන් හැම යාන්ත්‍රණයක්ම අපි සක්‍රිය කරලා තියෙනවා ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ඊට අමතරව මම අර කියපු අපේ අමාත්‍ය අනු කමිටුව ඊට අමතරව ව්‍යසන කළමනාකරණ ජාතික සභාව කැඳවන්න උනේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එකක් කැඳවලා අපි තියෙන්නේ ඒකේ සියලු පක්ෂවල පක්ෂ විපක්ෂ සියලු දෙනා ඉන්න ආණ්ඩුකාරවරු ඉන්නවා ඒ යාන්ත්‍රණයත් අපි සක්‍රිය කරලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු කරලා මේ අනු කමිටුව ගන්න තීන්දුව తీරන එතුමා කැඳවලා නැවත සමාලෝචනය කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් විශේෂ අපි ඇතරම අවධානය යොමු කරලා තියෙන්නේ ඒ නිසා පූර්ව සූදානම් අපි හොඳින්ම තියෙනවා නමුත් සමහර කෙනෙක්ට අවශ්‍යතාවයක් තියෙනවා සමහර කෙනෙක් මේකේ උන්සහනයක් අවශ්‍ය කියලා ඉගෙනුන නම් ඒකත් අපිට එකතු කරගන්න පුළුවන් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මුදල් වෙන් කරනවා නම් වෙනත් කටයුතු සම්පාදනය කරන්න නම් අපි සූදානම් ඒ නිසා මේක රටක් විදිහට තමයි කළ යුතු වෙන්නේ මේකෙදී ඇතරම එල්නිනෝ සම්බන්ධයෙන් අපි අධිතක්සේරුක ඉන්න ඕනෙත් නෑ අපි මේක අවතක්සේරු කරන්න ඕනෙත් නෑ විශේෂම දිත්වා නිසා
1: අධිතක්සේරු නිසා සියල්ල නවත දමන්නත් බෑ
0: දවන්නත් බෑ මේ දිත්වා නිසා දිත්වා වලින් අපි බැට කෑවනේ ඒ බැට කාපු නිසා ගිනි පෙල්ලෙන් බැට කාපු කෙනා අනාමත විලටත් බයයි වගේ එල්නිනෝ කියපු ගමන් අපි අතන තැති ගන්නවනේ ඒ තැති ගැනීමත් ඕනේ ඒ තැති ගැනීම කුළු ගන්නන්න ඕනෙත් නෑ එස විශේෂම මාධ්‍ය වලට ඔබට මාධ්‍ය ආයතන සියල්ලට මාධ්‍යට විශේෂ වගකීමක් තියෙනවා මේකේ තියෙන තත්ත්වය වාර්තා කරන්න ඕනේ මාධ්‍ය මේකට මෙදිහත් වෙන්න ඕනේ

0: තරමක් මේක නිවැරදිව වාර්තා කරන්න සහ මේ ජනතාවට නිවැරදිවතු ගෙනියන්න කලබලයක් ඇති නොකරන්න මාධ්‍ය වගකීම තියෙනවා. ඒ වගකීම තිස්ස ගන්න කියලා අපි ඉල්ලන්න කැමති. ඒ නිසා මේ සියල්ල දිහා බලලා අපි හොඳ සූදානමකින් රටක් විදිහට එකතු වුණොත් මේකට අපි මුහුණ දෙන්න පුළුවන් කියලා අපි හිතනවා. එහෙම රටක් අපි, එහෙම ජනතාවක්. ඒ නිසා අපි සියලු දෙනා මේකට එකතු වෙලා ශක්තිමත් මුහුණ දෙමු කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ.
1: හොඳයි, වඩා වැදගත් වෙන්නේ රජය වගේම ජනතාවත් සූදානම් වීම. එකතු වී සූදානම් වීම. හොඳයි, භූමි සුතේ අද දවසේදී අපගේ සාකච්ඡාවට එක්වේ නිවාස අධිකරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා. එල් නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් රජයේ සූදානම් ආණ්ඩුවේ සූදානම් පිළිබඳව තමයි අද දවසේදී සාකච්ඡා කරන්නේ. භූමි සුතේ ඔබතුමාන්ට අපගේ ආරාධනාව පිළිගත්තාට
0: භූමි සුතේ.
1: එවගේම ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන් ඔස්සේ අපහා එක්ව සිටිය පසින් දනනත් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ තඟහරු අදා රාත්‍රියේ 10:00 AM මෙවන් නුවර සරාගෙන් හමු. ඔබට සුබ රාත්‍රියක්.

0: বেলাও মধ্যমরাত্রি দোলাহায়।
1: মহাসময় সূত্র দেশনাব মহাকারুণিক বুদুরাজানন বহন্সে বিসিন লোক সত্ত্বয়া বেত অনুকম্পাবেন দেশনা করন লদ ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේයි.

ධෛර්යයද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසැසින් නොවේ, අපි නුවණැසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද? අනවරතයෙන් කය තුළ

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැකගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමය හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු, ලෙඩවන්නේ රෝගී වන්නේ මා පමණද? ලෙඩවීම රෝගීවීම මගේ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මානමය පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මේතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම

මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ

යැයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි.
මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුල පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

ට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතුවන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිල යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: අයිබන් සුබෝදෑසන කැෆෙ මනෝතනයි දශම පහෙන් අනෝතනයි දශම හතෙන් ලක්කඩ අහගෙන ඉන්න වෙලාව දෙපහ විනාඩි දෙකයි.
1: FM 93.5 FM 93.7 ලක්කඩ රේඩියෝ ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැල.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඉවලි පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ